බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: තවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: Wake up. Satutu Hormones Alpha Studio.
7: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සමිධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත් නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහව පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහව පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහව පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: Very good morning, Hamutama. Good morning, Kasuniaki.
2: Good morning, good morning, very good morning, Adu Brahaspatinda Davasa. Udehayai, Vinadi Hayai Velav. The Das Visi Hai, Julie Nava Veneda. Hamu Mopiguda Kather in Mepatata Piliganava. Adu de Pudi Vahi, Binduak Gianeta.
1: Chuttak Chuttak Hemati Batamai.
2: Binduak the Tibbe.
1: අපිටනම් බින්දුවක් වගේ තමයි ගොඩාක් වැස්ස නැහැ.
2: සමහර පැතිවලට කොහොමද කියලා මම දැනගන්න කැමතියි. ඉතින් පොඩි වැහි පොඩක් ගියා උදේ පාන්දරින්ම. නිකන් අර විනාඩි 5ක්වත් නැහැ. විනාඩි 2 3ක් සලන් සලන් සලන් සලන් ගාල සලන් සලන් සලන් ගාල ගියා. එහෙම තමයි උනේ. සමහර දේවල් අන්න එහෙමයි. සලන් සලන් සලන් ගාල වෙනවා සලන් සලන් සලන් ගාල යනවා. එහෙම දේවලුත් තියෙනවා. ලෙහන්සා දැන් මේ කාලේ විතරක් නෙමෙයි හැම කාලෙකම අපි ගොඩාක් දේවල් වලට මුහුණ දෙනවනේ. දවස තිස්සේ අපි කරන්නෙම තීරණ ගන්න එක. කන්න බොන තැනේ ඉඳලා මේ මම කතා කරන වචනේ ඉඳලා ඊළඟට මම මොකද්ද කියන්නේ කියන එකේ ඉඳලා අපි ඔක්කොම කරන්නේ තීරණ තීරණ තීරණ තීරණ වලම තමයි ඉන්නේ. ඊළඟට අපිට කොච්චර දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවද? අපි කොච්චර දේවල් අහනවද? ඇහෙනවද? පේනවද? දකිනවද? හැඟෙනවද? දැනෙනවද? සමහර කාරණා ගැන අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඇත්තටම කතා කරන්නෙම නැති තරම්. හේතුව තමයි උදේ පාන්දරම අපි දවස පටන් ගන්නකොට අපි කියන්නේ හොඳම මෝර්නින් වයිබ් එක කියලා. හොඳම කියන දේ ඇතුලේ දුකත් නරකත් තියෙනවා තමයි. සතුට කියන දේ ඇතුලේ දුකත් තියෙනවම තමයි. ඒක හරියට අර බුදු දර්ශනයට අනුව සතුට කියන තැනම දුක තියෙනවා. හොඳ කියන තැනම නරකත් තියෙනවා. නරක කියන තැනත් හොඳ තියෙනවා. දුක කියන තැනත් සතුට තියෙනවා. සැප ඒව හැමදේම ඒ විදිහටම තමයි. ඉතින් ලෙහන්සට මට කියන්න ඕන කමක් තියෙන්නේ අහන අයටත් මට කියන්න ඕන කම තියෙන්නේ මේ දවස්වල අපි මේ අහන අපිට දැනෙන හැඟෙන අර හැඟීම් බරම සිදුවීම ගැන. මම කියන්නේ මම ඒක ආයේ කියන්න ඕනේ නැහැ හැමෝම දන්නවා. එහෙම තමයි. මොකද කරන්නේ? අපිට සමහර කාරණාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කොහොමද දැන් මේ දේවල් තරා ගන්නෙ? කොහොමද අපි මේ දේවල් වලට මුහුණ දෙන්නේ? දැන් ආයේ කියනවා නම් අපිට හයියට අල්ල ගන්න වෙනවා. නේ ලෙහන්සා? ඉතින් අදත් අපි හයියට අල්ල ගමුද?
1: අනිවාර්යයෙන්ම.
2: අපි හයියෙන් ශක්තිමත් වෙමුද?
1: අපි හැමෝම අපිට ඉන්නවා නම් කසුණියක් කි අපිට මොනාද කරන්න බැරි?
2: වයස් ભેදයකින් තොරව අපි ඉවසා දරා ගමුද? තනතුරු ભેදයකින් තොරව අපි බදා ගමුද? බෙදා ගමුද? තුරුල් වෙමුද? හාද?
1: හා.
2: එහෙම කරමු. ඔව්, මම දන්නවා අම්මා ඔයාගේ හිතේ තියෙන දුක, ඔයාගේ හිතේ තියෙන වේදනාව. තාත්තා අපිට ආව හොඳට උඹ දැනෙනවා. ඔයාගේ හිත අපිට හොඳට උම කියවන්න පුළුවන්. චුටි මැනික, ඔයාගේ ඇස් දෙකේ ඔය තියෙන හයිය මට හොඳටම පේනවා. ආදරණීය පුතු පැටියෝ, ඔයා ගැන අපිට හොඳට උම දැනෙනවා. ඉතින් අපි ඔයගොල්ල හැමෝම හයියටම අල්ලගෙන ඉන්නේ. හැම උදේකම, හැම මොහොතකම, හැම රැයකම අපි ඔයාව හොඳට උම කියවනවා. ඒක වචන වලින් කියා ගන්න බැරි හරි අමුතු හැඟීමක්. ඉතින් මේ හැඟීමේ අපි හැමෝම හයියෙන් අල්ලගෙන ඉස්සරහට යමු නේද? ශක්තිමත් වෙමු නේද? මේ ඔයාට කියන්නේ

0: සිංදුව වගේ තමයි. ඕනම දෙයක් ඕනම මොහොතක වෙන්න පුළුවන්. නන්නර නන්නර කියලා අපිට මාරු කරන්න වෙනවා හැම තිස්සෙම හැඟීම් දැනීම් ඔක්කොම දේවල් නේ.
1: ඔව්, ඉතින් ඒත් එක්කම කසුනිය කී මම අපේ WhatsApp එක චුට්ටක් බැලුවා. ඒකේ
0: චුට්ටක්ද?
1: චුට්ටක් වැඩිපුර බැලුවා.
0: චුට්ටක්.
1: මේ ඉතින් ඒකේ අපිට එක මාම කෙනෙක් දාලා තියෙනවා. හයියෙන් අල්ලගත්තට කවදා හරි අර අපි කිය අපි දැන් ඉස්සලා කියවන අපි හැමෝම හයියෙන් අල්ලගමු කියලා. ඉතින් හයියෙන් අල්ලගත්තට කවදා හෝ ලිහිල් කරන්න ඕනි කියලා අපිට දාලා තියෙනවා. හරි, ඒක ඇත්ත. ඉතින් අපි එහෙම ලිහිල් කළ යුතු දවසක් එනකන් හයියෙන් අල්ලන් ඉන්නවා නේද?
0: ඕනේ ඕනේ. දැන් ඔය අම්මල තාත්තල කරන්නේ නේ. අපිට පුංචි කාලේ ඉඳලා දන ගන්න, බඩ ගන්න, අත දෙන්න, අපිට ඇවිද්දවන්න ඔය ඔක්කොම කරලා අපිව බලාගෙන ඉන්න කොහොමද යන්නේ? මෙයා මොනාද කරන්නේ? අත දෙනවා. හැබැයි කොයි මොහොතක හරි ටක් ගාලා අතින් යවනවා නේද? ඒක තමයි ස්වභාවය නේ. කුරුල්ලන්ට ඉගිලෙන්න දෙනවා, කිරිල්ලියන්ට ඉගිලෙන්න දෙනවා. ඉතින් හැබැයි එහෙම අත ඇරලමත් නේ බලාගෙන ඉන්නවා. මොකද දන්න දැන් කරන්නේ එහෙම කියලා පොඩ්ඩක් හොයලා බලනවානේ.
1: ඉතින් ඉස්සලා කසුනියක්කි කිව්වේ අර විස්තරේ කිසිම සිද්ධියක් ගැන කියන්න නැතුවනේ. ඉතින් ඇත්තටම කසුනියක්කි මට හිතුණා ඒ පොලිසිය මාමලා කොච්චරක් නම් ලොකු සේවයක් කරනවද. ඒ හැමෝම ඇත්තටම අපි නොදන්න කතා කොච්චරක් නම් ඒ ඇතුලේ හැංගිලා ඇද්ද?
0: ඇත්තටම සමහර කතා, නොදන්න කතා දෙක තුනක්ම මට දැනගන්නත් ලැබුණා. ඉතින් ඒකයි මම එහෙම කියන්න ඕනේ කියලාත් හිතුවේ. මම ඒ අතරේ අහපු කතා වලින් කල්පනා කරේ කවද හරි දවසක අපි හැරිලා බලනකොට නෙහන්සා අපිට කියන්න ලස්සන කතාවක් අපි ගොඩනගාගෙන තියෙන්න ඕනේ. ඔන්න අපි දිහා අපි හැරිලා බලන දවස. හරි, මේ මොහොතේ වුණත් ඔයා චුට්ටක් මේ දැන් උයන ගමන් කලබලේ ලෑස්ති වෙන ගමන් කල්පනා කරන ගමන් සමහර විට පොඩක් හිතලා බලන්න, පොඩක් හැරිලා බලන්න ඔයාට කියන්න ලස්සන කතාවක් ඔයාලඟ තියෙනවද කියලා, ගොඩනගාගෙන තියෙනවද කියලා. දෛවය අමාරුම සටන් දෙන්නේ හොඳම සටන් කරුවට. ජැක් මහෙම කියනවා හැම තිස්සෙම, මං යාව ෆලෝ කරනවානේ ජැක් මම. එයා කියනවා හැම මොහොතම දෛවය අමාරුම සටන් දෙන්නේ හොඳම සටන් කරුවට කියලා. ජැක් මහ හොඳ සටන් කරුවෙක්. ඒ හින්දා තමයි එයා කතාව එහෙම කියන්නේ. මොකද අමාරුම සටන් එයා පහු කරගෙන ඇවිල්ලා තියෙන නිසා. ඔව්, මේ මොහොතේ අමාරුම සටනක් වෙන්න පුළුවන් අපිට. ඔයා දන්නවද ලෙහස්සා, මම කල්පනා කරා තව දෙයක්. ඒක මං කියනවා මේ සින්දුවෙන් පස්සේ. ඉතින් අද අපිට අපේ දේවල් දරාගෙන අල්ලගෙන යමු. ඔයා වැඩ කරන තැන හොඳ වැඩක් ඔයා කරන්න. හොඳ සිහියෙන්, බුද්ධියෙන් ඉස්කෝලෙ ගියාම හොඳට වැඩ කරන්න කාර්යක්ෂමව. එතකොට අම්මට තාත්තට ඔයා ගැන ලස්සන කතාවක් කියන්න පුළුවන් කවදා හරි. නේ ලෙහන්සා?
1: ඔව් අනේ.

0: ස්ටඩියෝ වෙලාබතේ හය විනාඩි දහනවයයි. බිඳුවයි හැත්සිය එකළහයි අනුපහයි අනුපහයි අනුපහට ඔයත් එවන්න අද ඔයාගේ බර්ධය විශ්ෂක. ඒ විතරක් නෙමේ යවාගේ ටලන්ටික. ඒවාරම දැ ගොඩාව කැකවන් තියනය ඇල්ප ස්ටඩියෝ එනව කියල ඉතින් දැන් හැමෝම දන්නවන ඒයේ හා ලොකු සප්‍රයිස් එකක් මට දෙන්න තියෙනවා. මං ඒ ගැන කියන්නම්. අද හෙට අනිද්දා මේ දවස් කීපයම ඔයා අනිවාරෙන්ම නෙත ෆිම් ෆෙස්බුක් එකේ සැරිසරන්න නැත ෆිම් YouTube එකේ සැරිසරන්න එතකට මේ සප්‍රයිස් එක බලාගන්න පුළුවන්. අරය දැක්ක නේද මේ ලෙහන්සා අර ඉත්තෑ වගේ කතාව දැක්ක දොයා.
1: දැක්ක දැක්ක
0: මොකද දැක්ක දැක්ක කියලා හිනා
1: නැමන් දැක්ක
0: නැනෑමන් දැක්ක තමයි. හරි ඉතින් ඔච්චරයි මම කියන්නේ. ඉත්තෑවයි එයයි මමයි අරලි පෙන්චෝ යයි මමයි වගේ ඉත්තෑවයි එයයි මමයි ඕන් ඔච්චරක් කියලා තියන්නංකෝ වැඩේ පස්සේ කියන්නංගා.

0: මුතුරුවන් රිදී නැතේ සොයන්නේ. මිනි මුතුරුවන් ඕන නැතේ? ඕනේ
1: ඕනේ ඕනි.
0: සිසි නිතු සලු පිළි පලි නොවන්නේ.
1: ඔහෝ, ඔබේ හිතයි තෙවරයේ සදා පතන්නේ.
0: මා එතනයි ජීවත් වී ඉන්නේ. ලස්සනයි ලස්සනයි නේද? දැමයර මේ බයිලාරය කියලා හල තියෙනවානේ. ආය කියනවානේ මේ බයිලා කියන්නේ පානේ හෙම කියලා. හැබැයි කොහොමද මේ බයිලා? මේ බයිලද?
1: මේවා තමයි මරු බයිලා.
0: ඒකනේ, මෙන්න මේවා තමයි නියම බයිලා. ඉතින් මේ ලස්සනට අද අපි හැම හැඟීමක්ම හිතේ දරාගෙන වැඩ ටික කරගෙන යමු. ආයේ ආයේ මම කියනවා, අපි හැමෝම එකටයි මේ ඉන්නේ. ජීවත් වී ඉන්නේ එකටයි මේ ඉන්නේ. අපි හැමෝම මිනිස්සුනේ.
1: ඉතින් කසුනියා කී, අපේ ජීවිතයට දුක සතුට එනවනේ. ඒක අපි හැමෝම දන්නවනේ. හැබැයි අපිට දුකේ මෙලිලා ඉන්න ගියොත් අපේ ජීවිතය ඇතුළේ තියෙන සතුට අපිට මගහැරෙන්න පුළුවන්. ඉතින් අපි දැන් චුට්ටක් ගියර එක වෙන පැත්තකට මාරු කරමුද?
0: හරි, අනිවාර්යෙන්. මම ඒකට හොඳටම ලෑස්ති.
1: එහෙනම් මං කසුනියා කීගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. කසුනියා කිට ගෙදරදී අම්මා බයිනි මොනා කියලාද? ඒ කියන්නේ මොන වගේ දේවල් වලටද බයින්නේ?
0: ඒ මට බනින්නේ වාඩි වෙලා හිටිය ඇති දැන්. එක තැන හිටියරි තිබ්බොත් තිබ්බා. එහෙම කියන තිබ්බොත් තිබ්බා කියලා කෙනෙක් ගෙදරනේ එහෙම ඉන්නේ අනේ තිබ්බොත් තිබ්බා. ඔකට තමයි වැඩිපුරම බැනුම් අහන්නේ.
1: දැන් කසුණියක් කී ඒකටනේ බැනුම් අහන්නේ.
0: දැන් හිතන්නකො මම පොතක් කියවනවා කියලා. ඊට පස්සේ මම ඕකෙම තමයි ඉන්නේ. ඒක ફોකස් එක පොත. හරි, මම ඔක්කාර ෆිල්ම් එකක් බැලුවා, ફોකස් එක ෆිල්ම් එක. අර එහෙම මම ඊට පස්සේ මට ඇහෙන්නේ නෑ. දැන් අම්මා කතා කරත් ඇහෙන්නේ ඇහෙන්නේ නැද්ද? කන් ඇහෙන්නේ. කොහොම වැඩ කරනවද මන් දැන් ගිහිල්ලා? එහෙම කියලා කියනවා.
1: දැන් කසුණියකට ඒ ප්‍රශ්නේනේ. මට තියෙන කසුණියගේ ෆෝන් එකේ ප්‍රශ්නේ. ඉතින් එතකොට ෆෝන් එකේ මෙලිලා ඉද්දි අම්මා ඉතින් චුට්ටක් චුට්ටක් බයිනානේ. ඉතින් මම මේ ඔය දැක්කා එක පෝස්ට් එකක් තියෙනවා ජෙනරේෂන් ගැප් එක ගැන. පරම්පරාවෙන් පරම්පරාවට සිතිවිලි ඔක්කොම වෙනස් වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. දැන් හිතන්න අපේ අම්මලගේ කාලේ. අම්මලගේ කාලේ කියන්නේ කසුණියක් කිය අපි ඒකට මේ නමක් කියනවා ජෙන් එක්ස් වෙන්න ඕනේ මට මතක විදිහට. එතකොට ඒ අපේ අම්මලගේ කාලේ. එතකොට ඊළඟට ඉන්නවා මේ මිලේනියන්ස්ලා. ඒ කියන්නේ අපේ අක්කලා අයියලා වගේ ඒ වයසේ කට්ටිය. ඊට පස්සේ ජෙන් සීලා. එතකොට ඒ කියන්නේ ඇල්ෆා ජෙනරේෂන් එකේ කට්ටිය. එහෙම එහෙම ඉන්නවනේ.
0: මම ඔය නිතරම කියන්නේ.
1: ඒකනේ. ඉතින් දැන් හිතන්නකෝ අපේ අම්මලා තාත්තලා මේ ලෝකෙට ඉපදෙද්දී අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ හැම ලොකුවට ෆෝන් භාවිතයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඒව ඔක්කොම එන අලුතනේ. එතකොට අපේ අක්කලා අයියලා එද්දී සාමාන්‍යයෙන් තාක්ෂණය හොඳ තැනක තිබ්බා. ඒ කියන්නේ ඉස්සරට වඩා. දැන් අපි එද්දී AI තාක්ෂණය, අපි කියන්නේ ජූටි අය දැන් ඉපදෙන කට්ටියගේ කාලේ AI තාක්ෂණය තියෙනවා.
0: Artificial intelligence.
1: ඉතින් එතනම කසුණියක් තියෙනවා නේද? ලොකුම ලොකු ගැප් එකක්. ඉතින් මට කියන්න ඕනේ අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ සිදුවීම් වලට මූණ දෙන්න වෙනවා. හරියට නිකන් දැන් අපේ අම්මලා තාත්තලා කියනවනේ මොකද අනේ මෙලම ෆෝන් එකේම ඉන්නේ. හැබැයි අපිට කියන්න පුළුවන්, අපිට තර්ක කරන්න පුළුවන් මේ ඉතින් අනේ ෆෝන් එක නැතුව කොහොමද අපි පාඩම් වැඩක්වත් කරගන්නේ? ක්ලාසස් ඔය ඔක්කොම තියෙනවනේ. මං කියන්නේ මේ ෆෝන් එකේ ලිලා ඉන්න කියන එක නෙමෙයි. මං කියන්නේ අපිට තියෙන හේතු කාරණා නිදහසට හේතු. ඒක ඉතින් හොඳ වැඩක් නෙවෙයි. කොහොම හරි මේ කසුණියා කී දැන් අපිට කියන්න බෑ මේ දැන් මේ අපේ අම්මලා කියන එක සම්පූර්ණයෙන් වැරදි. අපිට එහෙම කියන්න බෑ. එතකොට ළමයි කියන එක සම්පූර්ණයෙන් වැරදි. එහෙම කියන්න බෑ. ඉතින් අපි ඔය ලස්සන සොංගස් එහෙම අහනවනේ සින්දු. ඒ සින්දු වල කසුණියා කී පරණ සින්දු රීමික්ස් කරලා අලුත් කරන්නේ. අන්න එතකොට ඒකේ අමුතුම වයිබ් එකක් තියනවා නේද? පරණ සින්දුවේ රහ අර රීමික්ස් එකෙන් තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපේ පරම්පරාවෙන් පරම්පරාවට අපි හිතන පතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ ඒ සිතිවිලි මේ සිතිවිලි ඔක්කොම එකතු වුණාම තමයි අර අපි හොයන ලස්සනම ලස්සන රහ වයිබ් දෙක අපිට ලැබෙන්නේ.
0: ඇඟිලි පහම එක වගේ නෑ කියන්නේ ඒකනේ. ඕකට මම තව දෙයක්
1: කියන්න.
0: ඔයා මගෙන් ඇහුවනේ මම වැඩිපුරම බැනුම් අහන්නේ මොකටද කියලා. චුට්ටක් හිනාවෙමුද? දැන් මම කියවන තිබ්බොත් තිබ්බ කතාව මං එතකොට මොකක්ද දන්නවද කියන්නේ? ඉතින් අනේ ඕනේ. දැන් හිතනක වතුර බෝතලේ තියෙනවා. ඉතින් තිබ්බොත් තිබ්බ තමයි. මොකද යාට කකුල් ඇවිල්ලා යන්නේ නැහැ නේ. ඒ වගේ වෙන්න බැරිද?
1: පුළුවන් පුළුවන්.
0: පිංගාන තියපු තැන තිබ්බ.

0: guys. ඔදෙ 6 විනාඩි 30යි. හරි දැන් අපි ගියරක මාරු කරමු. වාහනයක් වුණත් එහෙමනේ. අර 40 60 යනකොට පා වෙනවා. චුට්ටකයි යමුකෝ. එමුකෝ මුන්න පොඩක් 80ට 100ට යන එක නම් එච්චරම හොඳ නෑ. හයිවේ එකේ වගේ නම් පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. හරි දැන් ගියරක මාරු කරමු. ස්කූල් වෑන් එක ඇවිල්ලාද? කොණ්ඩෙ ගොතනවද? මොකද කරන්නේ? පරිස්සමෙන්. මම අර කිව්වනේද මට කලින් දෙයක් කියන්න තියෙනවා කියලා. ඔහුනේ මම සාමාන්‍යයෙන් මගේ පාර ඔය හයි ලෙවල් පාරනේ. එහෙම තියෙනවනේ. හරි අංක තියෙනවනේ 122 කියයි 138 99 ඔහොමම එක එකව තියෙනවනේ. කෝච්චියෙන් බස් එකෙන් අපි යන්නේ එකම පාරක වෙන්න පුළුවන්. දැන් බස් එකෙත් ඉන්නේ. දැන් බස් එකේ යන්නේ හැමෝම දැන් එක බස් එකේනේ ඉන්නේ. හැබැයි ලෙහන්සා ඔය බස් එකේ ඉන්න මිනිස්සුන්ගේ හිතවල එක එකව නේද තියෙන්නේ. ඒගොල්ලෝ එක එක අරමුණු වලට නේද යන්නේ. ඒ අරමුණු වලට ගියත් හිත ඇතුලේ කොච්චර දේවල් තියෙනවද. හැබැයි එකම පාර යන්නේ. එකම බස් එකේ යන්නේ එකම කෝච්චියේ යන්නේ නේ නැද්ද?
1: ඇත්තටම කිව්වොත් ඉතාමත් ගැඹුරුයි.
0: ඒක අපි හිතන්න ඕන. අපි මේ යන්නේ දැන් අපි වැඩ කරන තැන. ආව එකම තැනනේ අපි මේ වැඩ කරන්නේ. හැබැයි කී දෙනෙක්ද අපේ හිත ඇතුලේ කොච්චර දේවල්ද තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් අය අපිට ලස්සන දේවල් එවනවා. බොහොම ස්තුතියි හැමෝටම. අපේ ගෞරවය ආදරය ස්තුතිය. වයිවරණ වදන් සිත්තමෙන් රසික හදවත් අභිෂේක කොට
1: ක්ලාන්ත වූ මනසට සජීවී ආනන්දයක් සපයන
0: නුඹලාගේ ඒ සුසංයෝගී වාග් ප්‍රවාහය
1: කාලයේ විරල මත සදාතනිකව නොමැකෙන
0: හෘදයාංගම සන්නිවේදනයේ ප්‍රකාශනයයි.
1: යේ
0: තරංගානු රාගී අනුරෝධය තමයි මාතෘකාව. මට තරංගව මතක් වුණා මන්දාරම්රෑ. එයා ගාව මේක තිබුණා නම් එයා ඉතින් ඕක උට වැඩිය හැඩවැඩ දාලා කියනවා. දේව පන්හිඳ ස්තුතියි ඔබට.
2: Let FM Alpha Studio with Kasumi and Lehansa. FM 94.8 Net FM
1: හැමතේකම එක වගේ නෙමේ. ලෞජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජී ගන්න.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: ආරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.

0: ලෝකයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න 0777-3940.
2: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: FM 95 FM 94.8 Net FM
4: Alpha Studio with Kasuni and Lehansa
5: brought to you by
6: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrutakare SIBC Piliyandala Avisavella Homagama Bibila 071-898-898
4: FM Alpha Studio with Kasuni and Lehansa.
0: Onna dan birthday wishes kiyana welawai. Ada Hirushikeshan 18 weni upandinaya samaranawa. E wagema Vagish Abhishek Abey Vikrama 4 weni upandinaya ada samaranawa. Photos godak apita ewala thiyena Hurutal Baba. ඊට පස්සේ බරලස්ගම ඉන්න අපේ ගුණශීලී අම්මගේ 72 උපන්දිනය අද සමරනවා. අපිට ආච්චිගෙත් ලස්සනම ලස්සන ෆොටෝ එකක් එවලා තියෙනවා කසුණියක්කි. දූදරෝයි මුණුපුරුල මිනිපිරීල නේද? ඊට පස්සේ අද 19 උපන්දිනය සමරනවා රත්නායක විද්‍යාලයේ ඉගෙන ගන්න ලලින්දු දිනුජය චූටි අයියා. ලොකුණන්ගේ මදුමාලි ජයරත්න කැගල රේණුකා ජයරත්න අක්කා සුබ උපන්දිනයක් කියලා කියනවා. එතකොට කාටද කියන්නේ? හා කොහොම හරි. තව අද මගේ පුතාගේ බර්ත්ඩේ එක කියලා පිටවලා තියෙනවා. සඳුන් නිම්සර පුතාගේ නම. විද්‍යාකර මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණිය ඉගෙන ගන්න චංචලා පේෂානිගේ 16 බර්ත්ඩේ එක අද.
7: අකුරස්සේ බටර්ෆ්ලයි පෙරපාසලේ ඉගෙනනේ බටර්ෆ්ලයි පෙරපාසලේ ඉගෙන ගන්න විදුෂී සංචයා දෝනිකේ උපන්දිනේ 4 උපන්දිනය. ඊළඟට
0: ඒ ටික තමයි මං හිතන්නේ තියෙන්නේ.
7: හා එහෙනම් අද හොඳ අපි ගැටෝ කේක් එකක් නේද තියෙන්නේ? මොකද කියන්නේ?
0: චොක්ලට් ගැටෝ කේක් එකක්. මට මේ කසුණියකි එක විශ් එකක් තියෙනවා. මම කිව්වද නැද්ද කියලා මට මතක නෑ.
7: ආයි කියනකම.
0: අද සමරනවා හිරුෂකේෂාන් 18 උපන්දිනේ. මට කිව්වා වගේත් මතකයි, කිව්ව නෑ වගේත් මතකයි.
7: සුබ උපන්දිනයකට ආසිරී. මෙතෙක් ෆිල්ම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අද ජූලි 9 උපන්දිනේ සමරන හැමෝටම.

0: ඇස්තික පියාගෙන අපිට මතක් කරන්න ලස්සන ඉස්කෝල කාලයක් තියෙනවා නේද? ඔන්න දැන් වැඩිහිටියෝ මතක් කරනවා. ඕනේ අපි අරව කරා, මේව කරා, සෙල්ලම් කරා, කරපු දේවල් නම් ඉතින් එහෙම කියලා. ලැහසටත් එහෙමනේ. දැන් මේ වෙනකොටත් මතක සටහන් ගොඩක් තියෙනවා ඉස්කෝලේනේ. ඒව දැනෙනකොට කොච්චර ලොකු ආසාවක් ආදරයක් ඇති වෙනවද? ඉස්කෝලේ කාලේ මම හැමතිස්සෙම කියන්නේ ඒ කාලේ තමයි හොඳම කාලේ අපිට මතක එකතු කරගන්න පුළුවන් කාලේ. ඉතින් ඇති වෙනකන් ගොඩක් දේවල් කරලා මතක එකතු කරගන්න. ඉතින් මතක වගේම යහපත් ගුණධර්ම අපිව පෝෂණය කරලා දෙන තැන තමයි ඉස්කෝලේ. හොඳ පන්නරයක් ගන්න පුළුවන් තැන තමයි ඉස්කෝලේ. ඉතින් ඒ වගේම දැන් මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන මේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව අම්මල තාත්තල හිතනවා තමන්ගේ දරුවට හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන්න පුළුවන් හොඳ තැනක් තියෙන කොතනද, මොකක්ද ඉස්කෝලයක් තියෙන. ඉතින් දැන් ඇත්තටම හැම ඉස්කෝලෙකම ඒ ඉංග්‍රීසි දැනුම ගැන වෙනදට වඩා ඉස්සරට වඩා හිතලා තියෙනවා පාසල් පද්ධතිය තුළ. ඉතින් අද දරුවන්ට අවශ්‍ය වෙන ඒ ලෝකේ ජය ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුම, බෞද්ධ වටපිටාව, ඒ බෞද්ධ වටිනාකම්, යහපත් ගුණධර්ම, මේ හැම දෙකින්ම එක තැනක් තියෙනවා නම් ලබා ගන්න පුළුවන් ඒ ශ්‍රී ලංකේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනයක් ආයතනයක් තමයි SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් කියලා කියන්නේ. පිළියන්තල අවිස්සාවේල බිබිල කියන තැන්වල තියෙනවා SIBC. දැන් අලුත්ම ශාඛාව හෝමාගම විවෘත කරලා තියෙනවා. මෙතන තියෙන විශේෂම කාරණා තමයි ලෙහන්ස බෞද්ධ පරිසරයක් තියෙනවා. හොඳ බෞද්ධ පරිසරයක් තියෙනවා. අර මතකයි නේද හෙඩ් ප්‍රිෆෙක්ට් එක්කම ආවේ අපිට ගොඩක් විස්තර කියන්න. ඉතින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ ඒ ප්‍රායෝගික දැනුම ලබා ගන්න පුළුවන්කම තියෙනවා සදාචාරාත්මක වටිනාකම් එක්ක. SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් 071-898-898 කතා කරලා බලන්නකෝ. එතකොට විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් අපිට යන්න වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද කරන්නේ? ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න ඕන අර හැමදාම කියනවා වගේ ලොකු ආශිර්වාදයක් දෙන්න ඕනනේ.
1: අපිට කසුනියා කී ඊයේ දාපු විශ්යකක් චුට්ටක් මගේ ඇරියානේ.
0: හම්මෝ,
1: මං හිතන්නේ අපිත් එක තරහ වෙලා ඇති නේද? කමක් නෑ, අපි දැන් කියමුද?
0: ටග්ගල කියමු.
1: අද අපේ අක්කගේ පුතාගේ අද නෙමෙයි හෙට කියලා අපිට ඊයේනේ දාලා තියෙන්නේ. අපේ අක්කගේ පුතාගේ උපන්දිනය. ඔහුගේ නම නිශාන්ත එදිරිවිල ජා ඇල ඉස්කෝලේ ගණන ගුරුවරයෙක් කියලා. ඊට පස්සේ තවත් යාළුවෙක්ගේ උපන්දිනය. එයා වැඩ කරන්නේ පොලිසියගේ නම සුනිල් බණ්ඩාර කියලා අපිට එවලා තියෙනවා. සෝරි, හොඳේ චුට්ටක් පැටලුණානේ.
0: ජය වේවා, සුභ වේවා, වාසනා වේවා. අල්ලගෙන තමයි අපි හැමෝම එකටම යන්නේ. මම කසනේ.
1: මම ලෙහන්සා.
2: FM 95 FM 94.8 Net FM.
3: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0954-22-676-46.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-3636.
5: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774-406-4397.
7: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.

0: ආයුබෝවන්. අද 2026 ජූලි 9 වනදා බ්‍රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. අමරිකානු ප්‍රහාර නිසා ඉරානයේ නගර කිහිපයක් දෙදරයි. බහරේනේ සහ කුවේටේ ස්ථාන 85කට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. බන්ධනාගාර ගැටුමෙන් ආණ්ඩුව අසමත් බව පෙන්වනවා. ඇමති ඉල්ලා අස්විය යුතුයි. net news රතු කට්ට වැඩසටහනේදී අජිත් පී පෙරේරා කියයි. වී අර්බුද මැද ආණ්ඩුව කලින්ම ගබඩා අරින්න සැරසෙයි. මෙසි සමග ආජන්ටිනාව දින්නේ හොර කරලද? ඊජිප්තුවෙන් ෆිෆා ආයතනයට ලිඛිත පැමිණිල්ලක්. එලිමහනේ වැඩ කරන සියලු දෙනාට හදිසි දැනුම් දීමක්.
1: net news the truth people trust.
2: ඉරානය සහ ඇමරිකාව ආයෙත් ඇවිලෙන්න පටන් අරන්. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊයේ කිව්ව විදිහටම ඉරානයට නැවත පහර දීලා, ඒ වගේම ඉරානයත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළ මෙතැන් සිට. ලෝක දේශපාලනයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් අමරිකානු හමුදා විසින් ඉරානයට එරෙහිව යලිත් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. අමරිකානු මධ්‍යම බලයනිය හෙවත් සෙන්කොම් ආයතනයේ නිවේදනය කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර නැවගමනාගමනයට ඉරානයෙන් එල්ලවන තර්ජන මැඩ පැවැත්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නියෝගයකට අනුව මෙම අතිරේක ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ පෙරේදා රාත්‍රියේදී ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ බවත්, ඊයේ රාත්‍රියේදීද ඊටත් වඩා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන බවයි. එමෙන්ම ඉරානය සමග පැවති සටන් නැවැත්වීමේ ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. මේ අතර ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ එරට දකුණු විරල තීරයේ පිහිටි නගර කිහිපයකින් ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බවයි. කොනාරක් සහ චබහාර් යන නගරවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර ප්‍රහාර හේතුවෙන් චබහාර් නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලි බලයද එනහිට තිබෙනවා. බණ්ඩර් අබ්බාස් නගරයේ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිද ක්‍රියාත්මක වී ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. අමරිකාවේ මෙම තර්ජනවලට පිළිතුරු ලබා දෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් අශිෂ්ට ප්‍රකාශවලට වචනයෙන් පිළිතුරු නොදෙන බවත්, බියකින් තොරව විරෝධාර ලෙස ක්‍රියාවෙන්ම ඊට පිළිතුරු දෙන බවයි. ලැබෙන නවතම වාර්තාවලට අනුව අමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් අමරිකානු හමුදා කඳවුරු සහ ස්ථාන 85ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් බහරේනිය සහ කුවේටේ යන රටවලද ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සිරස් නාද වී ඇති බවයි වාර්තා වන්නේ. මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා වහාම ධූරෙන් ඉල්ලා අස්විය යුතු බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ගැටුම පාලනය කර ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ net news YouTube නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට විශේෂාංගයට එක් වෙමින්.
3: බන්ධනාගාර සිද්ධිය ගතින් අපි දැක්කා මාධ්‍ය හමුවකදී ඔබ කියනවා අධිකරණ ඇමතිතුමා හර්ෂණ නානායක්කාරතුමා වගකීම භාර අරගෙන ඉල්ලා සිටියේ කියලා. කොහොමද එතුමා වැරදිවීම?
4: එතුමා මේ කාරණය ගැන පමණක් නෙමෙයි අධිකරණ ඇමති හැටියට හැම ක්ෂේත්‍රයකම අසමත්. ඔබට මතක ඇති මීට මාස දෙකකට කලින් පාර්ලිමේන්තුවේ මං එතුමගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රිවරයෙක් ලෙස අමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්නයක් අසලා ඒ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දීමට ප්‍රතික්ෂේප ගන්න අවස්ථාවේ මං එකට ප්‍රතිචාර දැක්වුවා. මං කිව්වේ පාර්ලිමේන්තුවේ දූෂිත ඇමතිවරු විතරක් නෙමෙයි වැඩබැරි ඇමතිවරු තියෙනවා කියලා. ඔහුට ඒක ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමයක් තිබුණා. එසේ නොකර ඔහු ප්‍රතිචාර දැක්වුවේ අසභ්‍ය සංකේතයකින්. නමුත් මම පසුව ඔහුට විරුද්ධව ඉදිරිපත් කරපු වරප්‍රසාද යෝජනාව අස්කර ගත්තා. මොකද ඒක ඊතරම් දුර යන්න ඕන දෙයක් නෙමෙයි කියලා හිතලා. ඒ වගේම ඔබ බලන්න මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන. අනුකවර්ධසනායක මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ඉතා වැදගත් පිට එකඟවන ඔහුගේ රාජකාරි සම්බන්ධ කිසිම දෙයක් වෙලා නැහැ. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ වගකීම ව්‍යවස්ථා සම්පාදනය මුකුත් වෙලා නැහැ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳව සහ කාර්යක්ෂමතාව වැඩි කරන්න ප්‍රතිසංවිධාන එකක්වත් වෙලා නැහැ. ඒ වගේම ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටවීම ඉතාම වැදගත්. නඩු කටයුතු මෙහෙයවීමේදී දේශපාලන අතපෙවීම නතර කිරීමට ඉතාමත් වැදගත් ආකෘතියක් අපිත් එකඟ වෙච්ච එකක් විපක්ෂයේ හැටියට ඒක කළා.
3: නිගමෝ බන්ධනාගාරයේ සිද්ධ වුණේ මොකද ඒ සිද්ධිය?
4: මොකිටනේ මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ බන්ධනාගාරයේ තුල රඳවා සිටින සිරකරුවන් කණ්ඩායම් දෙකක් අතර ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ ආවේ එක කණ්ඩායම කලින් හිටපු මේ බන්ධනාගාරයේ පරිපාලනයේ භාරව හිටපු ප්‍රධානියා සමග සුහදව බන්ධනාගාරය තුල සිදුවන වැරදි ක්‍රියාවන් පිළිබඳව තොරතුරු දීපුවා. ඒ ප්‍රධානියා ඉවත් කිරීමත් සමගම අසරණ වෙච්ච ඒ කණ්ඩායමට වරදකාරී වඩාත් බරපතල ජාවාරම්කාර කණ්ඩායම් විසින් සැලසුම් කර පහර දීමක් තමයි ඉදිරියට සිද්ධ වුණේ. ඊට සමාන්තරව කාන්තා රඳවියන් රෝගවලට ප්‍රතිකාර නොමැතිකම පිළිබඳ වෙනම ප්‍රශ්නයක් මතුවා. මේකෙන් ප්‍රධානම ප්‍රශ්නේ අර කණ්ඩායම් දෙක අතර අරගලය. පළවෙනි අරගලය මම හිතන්නේ වළක්ව ගන්න ඉතාම ලේසි එකක් නෙමෙයි.
3: දැන් ඔබ කිව්වරදී සැලසුම් කරලා පහර දීමක් කියලා ඔබ කොහොමද කියන්නේ? හරියටම සැලසුම් කරලා
4: දැන් තියෙන තොරතුරු අද වෙනකොට නිලධාරීන් කතා කරනවානේ. අද වෙනකොට මේ පිළිබඳ වගකීම් යුතු පොලිස් නිලධාරීන්, වගකීම් යුතු බන්ධනාගාර නිලධාරීන් අද වෙනකොට මාධ්‍යවල කතා කරලා තියෙනවානේ. අපි ඊයේ අපිට තිබුණු තොරතුරු මත දැනගත්ත දේවල් අද වෙනකොට තහවුරු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අමතිවරත් පිළිබඳව කිව්වනේ කණ්ඩායම් දෙක අතර අරගලයක් කියලා. එතකොට ඒ කණ්ඩායම් දෙක අතර පළවෙනි අරගලය මම හිතනවා රජයට වගකීමක් තියෙන එකක් නෙමෙයි. පළවෙනි අරගලයෙන් පස්සේ හරි ඒක උනේ ඉරිඳා දවල් එකට තමයි පළවෙනි රෝගියා රෝහලට ඇතුළත් කරන්න පටන් ගත්තේ. එතකොට දෙන්නෙක් මැරුණා, 20ක් විතර තුවාල වුණා. තාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒක සරල එකක් නෙමෙයි. හැබැයි රජයට ඍජුව මැදිහත්වී ප්‍රවස්ථාවක් තිබුණේ නැහැ. සංවිධානාත්මක පිරිසක් තවත් පිරිසකට පහර දීලා මරා දැම්. ඉන් පස්සේ මේ ඇති වෙන උණුසුම් කණ්ඩායම් දෙකක් අතර අරගලේ. ඒ වගේම මේ නීගමු බන්ධනාගාරයේ තත්ත්වය අතිශයම නරකයි. ඒ කියන්නේ 2400ක් සිරකරුවෝ ඉන්නවා. මේකේ රඳව ගන්න පුළුවන් 800ක් විතර තමයි උපරිම. තාම පැරණි බන්ධනාගාරයක්. තාමත්ම සෞඛ්‍ය පහසුකම් අතිශය දුර්වලයි. ඒ වගේම මේ භූමියක් පුංචි. මේ සියල්ලත් එක්ක මේක අපායක් වගේ තැන. රජයේ ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතු තිබුණා මේ සඳහා. විශේෂයෙන්ම මේ වරදකාරී කණ්ඩායමත් පහර දීමට ලක් වූ කණ්ඩායමේ ඉතුරු සමාජිකයනුත් වහාම මේ බන්ධනාගාරයෙන් ඉවත් කළ යුතුව තිබුණා.
3: ඔබ නම් මෙවලවී ඉන්න විශේෂ භාර අමාත්‍යවර ඔබ කරන්නේ ඕක.
4: අනිවාර්යයෙන්ම මම මේ ගැන හිතුවොත් මම නැවත දැන් කල්පනා කරලා බැලුවාම මේ තත්ත්වෙට මම මොන දුන්නා නම් මම අනිවාර්යයෙන්ම කියන්නේ ඉරිඳ රාත්‍රී වෙනකොට මේ පහර දීමට සම්බන්ධ තැනත්තන්ව වෙනම බන්ධනාගාරයකට මාරු කරලා පොලිසියට පවරනවා අපරාධ පරීක්ෂණේ. ඒ වගේම ඉම පහර දීමෙන් තුවාල ලැබන සහර විරුද්ධවාදී කණ්ඩායම ඔවුන්ව තවත් වෙනත් බන්ධනාගාරයකට මාරු කරලා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා. ඒ වගේම මෙතන බන්ධනාගාරය තුළ විනිමරීමක් සිද්ධ වුණාම අධිකරණමය මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ නිසා වහාම ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීලා මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණය යටතේ නීති අනුව කළ යුතු දේවල් කරනවා.
3: හර්ෂණ නානායකාර ඇමතිතුමාට ඒ පිළිබඳ දැනුමක්
4: අවශ්‍යයි. ඒක මම කියන්නේ අස්වෙන්න ඕන කියලා. මම පෞද්ගලිකව එතුමත් එක්ක ඇති ගැටලුවක් නැහැ. මම අදත් සෝදව කතා කරා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමා ඉරිඳ දවසේ මුකුත්ම කරේ නැහැ. ඒක වෙන හේතුවක්
3: තියෙනවා. ඔව් ඉරිඳ රැ වෙනකොට තාත්තේ පාලනය වෙලා තිබුණා.
4: කවුද කිව්වේ? පාලනය වෙන්නේ කොහොමද? මිනි මරපු බෙවල කලින් මිනි මරුන් අමතක කරන්න. එදා උණුණුවේ මහ දවල් මිනිස්සු දෙන්නේ මරලා 20කට තුවාල කරපු කණ්ඩායම කිසිම පාලනයක් නැතුව තමන්ගේ වාට්ටු කියලා කියන්නේ වාට්ටුවේ දොරවල් කඩලා එළියේ ඉන්නවා. එතකොට අපිට තියෙන තොරතුරු අනුව එක වාට්ටුවක් අරගෙන ඉතුරු වාට්ටු සියල්ලම දොරවල් කඩලා දෙනවා. එතකොට ඒ සියලුම සිරකරු 2400ක් නිදැල්ලේ හිටියා. බන්ධනාගාරය ඇතුළේ මීට වඩා විශාල හානියක් වෙන්න තිබුණා. එවැනි තත්ත්වයක් සාමාන්‍ය වෙන්න බැහැනේ. ඒ නිසා තමයි අර පහෝදා උදේ උසාවි වලට සිරකරුවන් අරන් යන්න හැදුවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම වෙන්නේ කොහොමද? මිනිමෙරුවට සම්බන්ධ පුද්ගලයොත් මේ බන්ධනාගාරය තුළ නිදැල්ලේ ඉඳද්දි දොරවල් ලොක් කරගන්න බැරුව තියෙද්දි සාමාන්‍ය තත්ත්වයක් වුණා කියන එක බුදු උදේ 8:40 BBC සේවයට වැළබැල්ල අධ්‍යක්ෂ ජනරල්වරයා කියලා තිබුණා. යථා තත්ත්වෙට පත් වෙලා. යථා තත්ත්වෙට පත් වෙන්නේ කොහොමද? නිශ්චිත මිනිමෙරුවේ සැකකරුවන්, නිශ්චිත මිනිමෙරුවේ සැකකරුවන් එක්කෙනෙක්ව කීප දෙනෙක් අපි දන්නේ කණ්ඩායමක්, අනිවාර්යයෙන්ම කණ්ඩායමක් විය යුතුයි. ඒ කණ්ඩායම බන්ධනාගාරය තුළ අතරගොඩ ගැනීමෙන් තොරව, පොලිසිය මැදිහත් වීමෙන් තොරව, පොලිසිය ඇතුළට එන්නේ නැතුව, කැරළි කණ්ඩායම ඇතුළට එන්නේ නැතුව, ඔවුන්ගේ වාට්ටු වලට දාලා ලොක් කරන්නේ නැතුව ඉන්නකොට සාමාන්‍ය වෙන්නේ කොහොමද?
3: ඒතර ඔබ කියන්නේ පොලිසියට සහ කැරළි මර්ධන කණ්ඩායම වලට එදා රෑම ඒ කැඳවීම කරන්න තිබ්බා.
4: අනිවාර්යෙන්ම.
5: රතු කට්ට. පණින්නට පෙර.
2: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගී සම්පූර්ණ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. වී සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලුව දැන් තවත් තීව්‍ර වෙමින් පවතිනවා. ඒ වී අසනු නෙලීම පවා ආරම්භ කර නොමැති පසුබිමකයි. வீமிலதී ගැනීම හා வீமிலதී ගැනීමට රජය නියම කළ මිල සම්බන්ධයෙන්ද පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්. එවන් පසුබිමක අද දිනේද ගබඩා කිහිපයක් විවෘත කර வீமிலதී ගැනීමට ආණ්ඩුව සූදානම්. අද දිනේ මඩකලපුව අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකියංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ දිවා කාලයේදී මෙම ප්‍රදේශවල ජනතාව සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි. අවසන් 16 වටේ තීරණාත්මක තරගයකින් ආජන්ටිනාව හමුවේ ගෝල 3-2 ලෙස පරාජය වී මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසි වූ ඊජිප්තු කණ්ඩායම එම තරගයේ විනිසුරුවරුන්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට හෙවත් ෆිෆා ආයතනයට නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා. ඊජිප්තු පාපන්දු සංගමයේ පවසන්නේ ප්‍රංශ ජාතික ප්‍රධාන විනිසුරු ෆ්‍රැන්සුවා ලෙටෙස්ලිය ඇතුළු විනිසුරු මඩුල්ල තරගයේ පුරාම ආජන්ටිනාවට වාසිසහගත ලෙස දෙබිඩි පිළිවතක් අනුගමනය කළ බවයි. තරගයේදී ඊජිප්තුව ලබාගත් පැහැදිලි ගෝලයක් වීඩියෝ සහය විනිසුරු තාක්ෂණය ඔස්සේ අවලංගු කිරීමටත් අවසන් මොහොතේ මොහමඩ් සලාට එරෙහිව සිදු වූ වැරැද්දක් නොසලකා හරිමින් ආජන්ටිනාවට ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට ඉඩදීමත් පිළිබඳව ඊජිප්තුව දැඩි අප්‍රසාදය පළ කරනවා. මේ හේතුවෙන් අදාළ ප්‍රධාන විනිසුරුවරයා ඇතුළු මුළු විනිසුරු කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරන ලෙසයි ඊජිප්තුව ෆිෆා ආයතනයෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ආජන්ටිනාව සමග තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ ඊජිප්තු පුහුණුකරු හොසාම් හසන් චෝදනා කළේ වත්මන් ලෝකශූරයන් වන ආජන්ටිනාව සහ ඔවුන්ගේ සුපිරිතරුව වන මෙසීව තරගාවලියේ රඳවා තබා ගැනීම සඳහා සංවිධායකින්ට සහ විනිසුරුවරුන්ට අවශ්‍යතාවයක් තිබෙන්නට ඇති බවයි. ඊජිප්තු ක්‍රීඩක මුස්තාෆා සිකෝද පවසා ඇත්තේ මෙම තරගාවලියේ ප්‍රතිඵල කලින්ම තීරණය කර තිබූ බවක් පෙනෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් ක්‍රීඩා විචාරකින් පවසන්නේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් ෆිෆා ආයතනය සාමාන්‍යයෙන් මෙවැනි පැමිණිලි සලකා බලා තීරණ වෙනස් නොකරන බැවින් ඊජිප්තුවේ මෙම ඉල්ලීමට සාධාරණයක් ඉටුවීමේ ඉඩකඩ ඉතා අඩු බවයි. තරගෙන් ජයගත් ආජන්ටිනාව එළඹෙන සෙනසුරාදා අර්ධ අවසන් පූර වටේදී ස්විට්සර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672
10: FM 95 FM 94.8 Net FM.
11: Good morning. දැන් වෙලාව 07:00.

0: දිවම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
7: රසට ගුණට උයන්න පිටේ 3-5
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ
9: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
8: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
9: දැන්ම අවතන්න
8: 0112200
10: Anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
11: Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
12: Union Bank'ගේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan
14: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
15: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 8යි. අද බ්‍රහස්පතින්දා.
1: Good morning. Good morning.
0: ඔය දෙන්නට good morning නෙමෙයි කියන්නේ. ඔය දෙන්නට කියන්නේ
1: මොකද්ද කියන්නේ?
0: සලාම්මත් පාගි.
1: ඒක නම
2: මොකද්ද? අදාරණයි.
1: සංකීර්ණ වැඩි.
0: ඒක ගන්න බඩා මාරේනි.
1: මොන
0: ඉන්දුනීසියානලින් good morning කියන්නේ?
1: ඉන්දුනීසියා.
0: සලාම්මත් පාගි කිය.
1: අපි මේ පොරොන්දු විදියට කියමු. ඔව් ලස්සනයි.
0: ඔයාලා පුරුදු විදිහට කියන්න. මම කියන්නේ සලාම්මත් පාගි කියලා.
1: පාගි කියලා. හරි. ඉන්දුනීසියානු විදිහනේ. ඉන්දුනීසියා කියන්නේ මාර රටක්.
0: නෑ ලස්සන
1: මාර දේවල් කරන රටක්. මේ ලස්සන ෆිල්ම්ස් එහෙමත් තියෙනවා ඒගොල්ලන්ගේ. අපි වැඩි මේ අපිට හුරු නෑනේ.
0: නෑ.
1: හරිද මේ
2: මොඩි මහත්තයා මේ දවස්වල ඉන්දුනීසියාවේද මැලේසියාවේද කොහේ හරි පැත්තේ
1: ඒ පැත්තේ දින්නේ
2: ආ
1: පොඩ්ඩ ආරංචි ගල්ල බලන්න ඕන
0: ඉන්දුනීසියාවේ
1: මැසේජ් දාලා බලමු හිමි සරේ
0: ඉන්දුනීසියාවේ ඊයේ පෙරේද යාගේ මේ එහෙ කතා කරන එක ලයිව් දීලා තිබ්බා මං
1: හිතන්නේ
2: මං දැක්ක මට මැසේජ් SMS එකක් දාතේ මට ඔබතුන් ඕවා බලන්න වෙලාවක්
0: නැහැ විසීනේ නේද නෝවා වෙන වැඩ තියෙනවනේ
2: මේ දවස්වල ට්‍රම්ප් එක්කනේ
1: ඔව් නේ
2: ඔය ඔය පේනවනේ දැන් ඊයේ පොඩ්ඩක් මම එහාට මෙහාට වුණා.
1: වුණා විතරයි ආයේ වැඩ පටන් අරන්.
2: පටන් ගන්න. ඔව්. දැන් අපේ හරේන්ද්‍ර හොයා ගන්න ඕන.
1: අන්න ඔක්කොටම කලින්.
2: ඔව්.
1: දැන් ගිහිල්ලා ඉන්නේ ඉරානේ පැත්තේ. අපි ඔක්කොම විසඳ ගමු හිමින් සැරේ.
2: ඒක තමයි ඒක තමයි.
1: අද දවස ඇතුළත.
0: හරි
1: මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: මොකද්ද?
1: නුවා. නුවාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
2: නුවාට
1: ඒක අදාළ වෙන්නේ.
0: ඔකේ.
1: මේ ජීවිතේ මේ දක්වා කාලය තුල කොච්චර ගෑනු ළමයින්ට රැවටිලා තියෙනවද?
2: අනේ අම්මෝ එක්කෙනෙක්ටවත් නෑ කියලා කිය දෙන පිළිතුර ඉතාමත් මේ මොහොතේ යෝග්‍යයි
1: ආරක්ෂිත පියවර අනුගමනය කරනවා
2: ඉදිරි පාරේ පාදේ ආරක්ෂිත ඉදිරි පාදේ පන්දු නිදැල්ලේ යෑමට
1: හරි ඉතින් ඇයි දන්නද මම එහෙම ඇහුවේ මේ ආචාර්ය සංජන හත්තොටුව ලංකාවේ ඉන්න අති දක්ෂ රිසර්චර් කෙනෙක් සහ ඇකඩමික් කෙනෙක් එයා මේ රිසර්ච් එකක් කරනවා ලංකාවේ Facebook වල තියෙන AI ප්‍රොෆයිල්ස් ගැන AI ගිනුම් ගැන AI තාක්ෂණය යොදාගෙන හදපු ගිනුම් කිහිපයක් ගැන මොකද්ද මේ AI තාක්ෂණය යොදාගෙන හදලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද මේකේ මේ තේරුම කියන කාරණාව ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්න බෑ මේ ලංකාවේ මේ වෙනකොට අතිශය ශීඝ්‍ර විදිහට මේ personal accounts ප්‍රමාණයක් තියනවලු වර්ධනය වෙමින් මේ ගෑනු ළමයිගේ හැබැයි මේ ගෑනු ළමයි නැත්තම් කාන්තාවන් ඇත්ත අය නෙමෙයි
2: නේද
1: ඇත්ත අය නෙමෙයි
2: සරාගික විදිහට පින්තූර නිර්මාණය කරලා සරල වීඩියෝ නිර්මාණය කරලා
1: ඉතින් දැන් ඕක ගැන මේ ආචාර්ය සංජන හත්වටුව පරීක්ෂණයක් කරලා තියෙනවා බොහොම ලස්සන පරීක්ෂණ වාර්තාවක් තිබ්බා ඉතින් මට ඊයේ කියවන්න හම්බුණා මං හිතුවා ඒක ඔයගලන්ට ඇවිල්ලා කියන්න ඕනේ කියලා
2: කියන්න ඕනේ
1: අනිවාර්යෙන්ම දන්නේ නැහැ නැත්තම් වෙන්න පුළුවන් දේවල් Facebook account 10ක් ආශ්‍රයෙන් තමයි මේක කරලා තියෙන්නේ මේ 10න් 5ක් අතිශයින්ම සමානයිලු ඒ කියන්නේ එකකට එකක් link වෙලා වගේලු තියෙන්නේ
0: ඒ
1: කියන්නේ මෙයාගේ caption එකක් එක්ක වැටෙනවා නම් පෝස්ට් එකක් තව ටිකකින් අනිත් කෙනාගෙත් ඒ විදිහටම වැටෙනවලු.
0: රයිට්.
1: ඒ කියන්නේ පළවෙනි දේ සංජන මෙතන සැක කරන මේක මේ දැවැන්ත සංවිධානාත්මක කාර්යයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එක.
0: ඒ කියන්නේ
1: මේ නිකම්ම නිකං කවුරු හරි Facebook pages ටිකක් අටවගෙන ඒවයි AI content දානවා වෙනුවට මේක හරි විධිමත් සංවිධානාත්මකව ඉලක්කගතව ක්‍රියාත්මක වෙන කාරණාවක් කියන එක තමයි සංජන මුලින්ම මතු කරන කාරණාව. ඉතින් 2025 පෙබරවාරි 15 වෙනිදා ඉඳලා 2026 ජූනි 13 කියන කාලය තුල තමයි මේ රිසර්ච් එකට මේ යොදාගෙන තියෙන පීරියඩ් එක ටයිම් පීරියඩ් එක වෙන්නේ.
0: ඉතින්
1: මූලිකවම මේ කවුන්සල පෙන්නන කාරණාවන් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කාන්තාව තනිකමෙන් පෙළෙන කෙනෙක්. හරියටම ලෝන්ලිනස් එක තියෙනවා. තනිකමෙන් ඉන්නේ. ඊළඟ එක තමයි ගොඩක් වෙලාවට ඩිවෝස්. සැමියා අත්හැර ගිහිල්ලා වෙන්න පුළුවන් මොකක් හරි කාරණාවක් එහෙම තියෙනවා. හරිද ඊළඟ එක තමයි කො සැමියා ජීවතුන් අතර නැහැ මේ ප්‍රධාන තේමාවන් ටික මේ ගිනුම් වල තියෙන ඊළඟ එක තමයි මූල්‍ය ගැටලු සල්ලි ප්‍රශ්න වලින් ඉන්නේ හරිද ඔන්න ඔය වගේ දේවල් මතුවෙන විදිහට ඔය වගේ මාතෘකාවන් තේමාවන් ප්‍රවර්ධනය වෙන විදිහට පෝස්ට් වැටෙනවා හරිද බොහොම අදහා ගන්න බැරි විදිහට මේව වටේ ෆලෝවර්ස්ලා එකතු වෙනවලු.
0: ඕකේ.
1: හරිද? වෙන කොහෙන්වත් මේ පිටසක් වලින් ආපය නෙමෙයි. මේ හංගින්නවා වෙන්නත් පුළුවන්. ඔන්න අපි දන්නේ. හරිද? ඉතින් ඔන්න ඔය කාරණාවන් ටික ඔන්න ඔය තේමාවන් ටික මුල් කරගෙන තමයි මේ account හැදිලා තියෙන්නේ.
0: හරි.
1: ඒ වගේම තමයි මේ තවදුරටත් පරීක්ෂණය කරද්දී සංජන හොයාගන්නවා Spanish.
0: Right.
1: ස්පාඤ්ඤ භාෂාව. ඊට පස්සේ ඉතාලි භාෂාව සහ මලයාලම් කියන භාෂාවලිනුත් මේ හා සමානවම accounts ටිකක් තියෙනවලු. ඒ රටවල්වල සංස්කෘතියට ගැළපෙන විදිහට ඒ රටේ කාන්තාවන් නියෝජනය වෙන විදිහට හදපු. දැන් අපේ කවුන්සල ඉන්නේ අපේ කාන්තාවන් නියෝජනය වෙන විදිහට. ඒක හින්දා ආය පාරක් සංජන කියනවා මේක මේ නිකම්ම නිකන් දේශීය ජාලයකුත් නෙමෙයි. මේක දැවැන්ත ජාත්‍යන්තර ජාලයක එක කොටසක්. කවුරු හරි දැවැන්ත විදිහට මේ ටෙක්නොලොජි පිටිපස්සෙ ඉන්න පිරිසක් එකතු වෙලා සංවිධානාත්මකව මේ විදිහේ ගිණුම් හදලා ලෝකයේ රටවල් කිහිපයක ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලෝ රටවල් විදිහට තෝරගන්නෙත් එහෙම ලේසි පහසු රටවල් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ ඩිජිටල් ලිටරසි කියන එක නැත්නම් ඩිජිටල් සාක්ෂරතාවය කියන එක අඩු අගයක තියෙන රටවල්. ඉන්දියාව වෙන්න පුළුවන්. නැත්නම් ලංකාව වෙන්න පුළුවන්. නැත්නම් මේ කියන විදිහට ඉතාලිය වගේ රටක් වෙන්න පුළුවන්.
0: එතකොට මාරේ දිහා හිතලා තමයි ඒගොල්ලෝ ඒක ඇනලිටිකලි හිතලා කරලා
1: තියෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ මේ නිකම්ම නිකම් account එකක් හදලා post එකක් හදලා දාන එකක් නෙමෙයි. එහෙම කරන අයත් ඉන්නවා. හැබැයි මේක එතනින් එහාට ගිය ලොකු සංවිධානාත්මක කටයුත්තක් කියලා තමයි සංජන තමන්ගේ පරීක්ෂණ වාර්තාවේ මතු කරන සාක්ෂිත් එක්ක කියන්නේ. ඉතින් එයා මේ කාලේ අවුරුද්දක කාලය පුරාවට links දැන් ඔය එක එක links වැටෙනවානේ ඔය account වල ඔය pages වල bio වල වැටෙනවා comment වල වැටෙනවා ඒ වගේ links 3319ක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ සියලු links නෝ මේ ඇත්ත pages වලට අනේව නෙමෙයි නැත්නම් ඇත්ත website වලට අනේව නෙමෙයි විශ්වාස කරන්න පුළුවන් web අඩවිලට අනේව නෙමෙයි මේවා කලින්ම misdirect කරනවලු වෙන වෙන පැතිවලට විවිධාකාරයේ දේවල් එක්කෝ මූල්‍ය වංචාවන් වලට වෙන්න පුළුවන් එක එක scams තියෙනවා මේ වගේ scams වලට තමයි මේ link එක click කරලා ගියාම යන්නේ. දැන් එයා follow කරනවානේ මේ ගෑන් ළමයා දැක්කම හරි ලස්සනයි ඊළ follow කරනවා. ඊට පස්සේ මෙයාව ටික ටික මෙයාගේ post වැටෙන්න මෙයා විශ්වාස කරන්න පටන් ගන්නවා.
2: තව දානවා මේ Facebook එකෙන් ගලවන්න කලින් මේ link එක click කරන්න.
1: click කරන්න. කියලා ඊට පස්සේ අපේ කට්ටිය click කරනවා. ගිහිල්ලා ඔන්න click කරාට පස්සේ
2: මේ ඊටු ටික බලන්න Facebook එකෙන් ඉවත් කිරීමට පෙර මේ link එක click කරන්න කියලා.
1: අන්න ඒ
2: වලට ඒ link එක click කරපු හැටිය ඔයාගේ phone එකට මොකක් හරි scam එකක් ඩවුන්ලෝඩ් කළා ඔයා දන්නෙත් නෑ ඔයාගේ සියලු තොරතුරු සහ ෆෝන් එක WhatsApp එක Facebook එක ඔක්කොම හැක් වෙන්න ඉඩ තියෙනවා.
1: අවු අතිශය සංවේදී දත්ත තියෙන තැනක් නේ වාගේ ෆෝන් එක කියලා කියන්නේ නේ වාගේ ගිනුම් කටයුතු වෙන්න පුළුවන් පුද්ගලික දේවල් වෙන්න පුළුවන් ඡායාරූප වෙන්න පුළුවන් මේ දේවල් වාට අයිති දේවල් සහ ඔයාගේ දේවල්.
2: ඔව් විශේෂයෙන් සමහර ලාට ඔබ නොදුනවත් ඔබේ කැමරාව ඔන් කරලා ඔබ දිහා බලන් ඉන්න වෙන්න
1: පුළුවන් බලන් ඉන්නත් පුළුවන් මේ වගේ රිමෝට් ඇක්සස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් post 1706ක් මූලික කරගෙන තමයි account 10 තියෙන post 1706ක් මූලික කරගෙන තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. ඔය post 1706ට සම්පූර්ණ reactions ඒ කියන්නේ like වෙන්න පුළුවන්, heart වෙන්න පුළුවන්, කියා වෙන්න පුළුවන් වැටලා තියෙනවා 731,444ක්. engagement එක විතරක් 890,632ක්. ඒ කියන්නේ හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ බොහොම වේගෙන් සීග්‍රයෙන් මේවා වටා ෆලෝවර්ස් ලා එකතු වෙනවලු. ඒ කියන්නේ මේවා විශ්වාස කරන තැනට පත් වෙලා තියනවලු. ඉතින් ඒකින්ද මේ පරිශන වාර්තා මුල් කරගෙන සංජන කියන දේ තමයි පරිස්සම් වෙන්න කියන එක. ඔයා Facebook පාවිච්චි කරනවා නම් Instagram වගේ accounts පාවිච්චි කරනවා නම් අපි දන්නවනේ අපි ගොඩ දෙනෙක් ඉන්නේ Facebook වලනේ. ඉතින් මේ වගේ AI කාන්තාවක් ඔයාටත් මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් එහෙම මුණ ගැහෙන අයව වැඩි විශ්වාස කරන්න ඒගොල්ලන් දාන ලින්ක්ස් ක්ලික් කරන්න නේ කමෙන්ට් කරන්න ගිහිල්ලා මික්ස් ඩිරෙක්ට් වෙලා එට මෙට ගිහිල්ලා වෙන වෙන pages වලට ගිහිල්ලා ඔය අතේ තියෙන කීයේ කීය හරි නැති කරගන්න එපා. සහ අතේ තියෙන ඒවා නැති වෙනවා විතරක් නෙමෙයි සමහර විට ඔයාගේ ෆෝන් එකකට ඔයාගේ device එකකට access ලැබුණොත් ඔයාගේ බොහොම පුද්ගලික දත්ත ඡායාරූප වෙන වෙන web අඩවි වලින් මතු වෙන්නත් පුළුවන්. ඒකින්ද බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඒකින්ද තමයි මේ පරීක්ෂණ වාර්තාව ගැන පොඩ්ඩක් මේ බොහොම සරලව උදේ පාන්දර මතක් කරන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් මෙහෙම දේවල් ලෝකයේ තියෙනවා.
0: මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔකින් අසාධාරණ වෙන්නේ ලංකාවේ ඇත්ත ගෑන ළමයින්.
1: අන්න ඒකනේ නේද?
0: ඔව්. මම බලනයි මේ අපිට රික්වෙස්ට් එන්නේ නැති.
1: මැසේජ් එන්නේ.
0: ලොකු ප්‍රශ්නයක්.
2: ඒක නම් මොන හරි පියවරක් ගන්න
0: ඕනේ. නෑ මොකද දැන්
2: මොකද AI කාන්තාව පස්සේ යන්න ගන්නවනේ ලංකාවේ පිරිමි ටික.
1: පිරිමි ටික.
0: ඒකනේ. ඉන්නේ පිරිමි අඩුවෙන් දැන් ලංකාවේ.
2: ඔව්. ඉතින් මේ ඇත්තටම සාර්ලට දැවෙන ප්‍රශ්නයක් එක අපිට ඇත්තටම තේරුන්නේ නෑනේ. අපි ඉක්මනටම අද ඇල්ගොටවුන්
0: සංජන
1: මේ රිසර්ච් එක කරන්න කලින් අපි කැම්පස් එකේ ඉන්න
0: කාලේ
1: රිසර්ච් එක නෙමෙයි අපි හැදුවා මේ වගේ account එකක්. ඔයා විශ්වාස කරන්න පැය 24ක් යන්න කලින් කිසිම ප්‍රමෝෂන් එකක් නැතුව බූස්ටින් එකක් නැතුව අපිට ෆලෝවර්ස් ලා 1500ක් එකතු වුණා
0: පැය 24කින්.
1: දැක්කනේ ඒකින්ද?
0: ඔව්.
1: ඒකින්ද පරිස්සමෙන් සහ මීට වඩා දැනුවත්කමින්
2: ඇත්තරම ලංකාවේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා ඔය පොහොර ප්‍රශ්නේවත් හාල් වලට නිසිමිලක් නැති එකවත් බන්ධනාගාර පිරිතිරි අනේකවත් මේ දරිද්‍රතාවයවත් මේ පෙට්‍රල් QR එකට ගහන එකවත් මොකක්වත් නෙමෙයි නේද බලන්න
1: වෙන ප්‍රශ්නයක් තියෙනවා
2: වෙන ප්‍රශ්නයක් නෙ තියෙන්නේ දැන් ওই ගොවියෝ හැම මට හිතෙන්නේ මේ ඇත්තටම
1: සමහර විට අර අපි හැම වෙලෙම කියන්නේ වැලි මඩ අල ගොවින්ගේ ප්‍රශ්න මේකෙන් විසඳෙන්න පුළුවන්
2: මේක විසඳන
0: හරි එහෙනම් මේ විදිහට අපි පටන් ගන්නේ Algo Town.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: Udah hatai minat bisi dekai.
2: Tate, ni salli tiagaan nako?
3: Deng on nadua? Union Bank kue pension loan neking. Mama pelatawan apa tanggat tani?
4: Wisram jiwite barak nobi balayak keragan. Rajah sewa ko obat, rupiah milin atak tak kuan nayak Union Bank pension loan.
5: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Sri Lankawe ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන. Rhino Premier ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන. Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: වැවක් වෙලක් නැග නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න.

0: හතරෙහි අඩංගු ඉහළ විටමින් ඩී පෝෂණය සහ විටමින් ඒ, සී, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: උදේ 7යි විනාඩි 28යි අල්ගුතම් වෙලාව. දැන් මේ අචිනුවා ඔය AI ගෑනු ළමයි කියන්නේ නැතුව ඇති නේද? රන් මසු නැහැ. දිලිඳුයි කියලා කියන්නේ නැතුව ඇති නේ.
1: AI AI ඉතින් එහෙම. ඒ කියන්නේ AI ගෑනු ළමයි හොඳයි නේ.
0: හොඳයි. ඒ නිසා නේද ඔච්චර යන්නේ
2: පස්සේ. ඒක නේක නේ.
1: මම දැක්කාර මේ චීනේ. ඔව්. මේ වෙනකොට මේ ඇත්ත වගේ ඇත්ත ගෑනු ළමයි වගේ
0: රයිට්
1: සින්තටික් රොබෝස්ලා
0: රයිට්
1: හදලා තියෙනවා.
0: හදලා තියෙනවා.
2: දැන් ගොඩ කාලයකට කලින් චීනය මං හිතන්නේ දැන් අවුරුදු 6කට විතර කලින් ප්‍රවෘත්ති කියන්න ගත්ත ඇත්තටම මේ ඒකට AI නෙමෙයි කිව්වේ වර්චුවල්

0: රියලිටි
1: රියලිටි VR
0: VR ප්‍රමේයට දැන් බහුල ලෙස මේ රූපහනි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ඉන්නවා මේ මොනවද ඒ කියන්නේ කිසිසේත්ම හිතන්න බෑ මේ මොකද අර චීන මේ චීන මූණු වල පොඩි සින්තටික් ගතියක් කොහොමද තියෙනවන්නේ දැන් අපි වගේ නිකන් හදන්න අමාරුයි අපි හදනවා නම් සෑහෙන දේවල් අධ්‍යයනය කරන්න වෙනවා
1: පොඩ්ඩක් ඩීටේල්ස් ෆීචර්ස් වෙනස්
0: වෙන්නේ ඉතින් අර බෝනික් ගතිය වැඩි වෙන්නේ කොහොමද ජපන් චීන මේ මූණු වල මොංගෝලියන් කොකේසියන් නෙමෙයි
1: මොංගෝලියන්ලා
0: ඉතින් ඒ අය පාවිච්චි කරන්න ගත්තා ඒගොල්ලෝ ප්‍රධාන හේතුවක් හැටියට දැක්වේ හැබැයි ඒකට චීන ඇතුළෙම ලොකු විරෝධයක් ආවා මේ ඒ රූපහානි ප්‍රවෘත්ති නිවේදක කොහොමත් ටෙලිවිෂන් ප්‍රසන්ටර්ස්ලට එහෙ ගෙවන අධික මිල දැන් මේගොල්ලෝ පඩි ගන්න ඕනේ නැහැ නේ
1: ඔව් නේ
0: අරගත්තා EPF ETF වෘත්තීය සම්පතේ අමාර්ග ගාවේ මොනවත් නැහැ ගෙනල්ලා ඒ සොෆ්ට්වෙයාර් එක ගැහුවා මෙන්න ගෑනි නිවුස් කිව්වා
1: නිවුස් කිව්වා
0: ඉතින් ඒකින්ද මාසික වගේ කියන්නේ විශාල මුදලක් ගෙවලා එකපාර ගත්තාන් පස්සේ මාස්පතා ගෙවන්න කිසි දෙයක් නැහැ
1: අන්න හරි
0: ඒක තමයි ප්‍රධාන හේතුව වෙලා
2: තිබුණේ
0: ප්‍රශ්නත් අඩු
2: ඇතිනේ
0: නේ ප්‍රශ්නත් අඩු ඔව් මොනවාද ට්‍රාන්ස්පෝර්ට් පරක්කු වෙන ඒවා ඊළඟට වෙලාවට එන්නේ නැති ඒවා ඒවා කිසි දෙයක් නැහැ මේක කවුන්ට් කරන්න විතරයි තියෙන්නේ
1: අන්න හරි එකපාර බිලියන ගාණක් වියදම් කරලා ඒ වගේ
0: පහසුකමක්
1: ඔව් ආය රිකරින් කොස්ට් නෑනේ මාසපතා
0: ගන්න. ඒක මම බැලුවේ මේ බැරි දන්න ඇල්ගොටවුන් එකටත්
1: එහෙම දුන්නා නෑනේ.
2: අනේ ගන්නකෝ අනේ. බලමුකෝ කොහොමද කරන්න කියලා
0: දෙන්න. බලමුකෝ හා ඒගොල්ලෝ කරන විදිය.
1: ඒක නම් ගේමට කිව්වේ.
2: ගේමට තමයි.
1: හරි. ඉතින් එහෙම තමයි නේ ලෝකේ අපි හිතන්නේ නැති විදිහට මේ වෙන වෙන පැතිවලට ඉස්සරහට යනවා. ඉතින් ඉස්සරහට යනවා කියන්නත් පුළුවන් සමහර තැන්වල මේ දේවල් ප්‍රශ්න කරනවා. මේකද අපි තාක්ෂණය කියලා කියන්නේ කියන කාරණාව මොකද මේ ඇත්තටම මේ මිනිස්සුන්ගේ තියෙන මානුෂීයත්වයනේ ඊට පස්සේ මානුෂීය ගුණාංගේ හැඟීම් තාමත් පරිගණකයකට අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. අපි කරන දේවල් කරන්න පුළුවන් ඇති. ඒ කියන්නේ මැතමැටිකලි ගණිතමය වශයෙන් දේවල් ගණනය කරන්න පුළුවන් ඇති අපිට වඩා වේගෙන්. හැබැයි සමහර දේවල් තියෙනවානේ ගණිතමය නොවන ආකෘති. මේ අපිට දැනෙන දේවල්, හැඟෙන දේවල්, ඉමෝෂන්ස්.
2: අපිට හිතෙන දේවල් නොත් ආයෙ හිතන්න පුළුවන් නොත් අපිට විතරයි.
1: අපිට විතරයි.
2: يعني සත්තුන්ටවත් බෑ.
1: ඔව් නේ. ඉතින් ඒක හින්දා ඉතින් තාම මේ තාක්ෂණයන් මිනිස්සයා අභිබවා ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි උදේම අපි අර වගේ මේ රිසර්ච් පේපර් එකක් අරගෙන ආවිල්ලා කිව්වේ මෙහෙම දේවල් තියෙනවා අභිබවා යන්න දෙන්න එපා.
2: එන්න එපා කියලා.
1: ඔය ෆලෝ කරලා දකින්න දේවල්. හරිද? ඉතින් මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. මේ ෆික්ස් ඩිපොසිට් එකක් ගන්න. එහෙම දාද්දිත් ඔය දකින්න තැන්වල ගිහිල්ලා දාන්න එපා. දැන් සාමාන්‍යයෙන් අපිට ලොකු පොලි අනුපාතයකට නේ ලොකු ඉන්ට්‍රස්ට් රේට් එකකට ලොකු ප්‍රතිලාභ තියනවා කිව්වම අපි ඉක්මනින් ගිහිල්ලා දානවා. එහෙම ලින්ක්ස් අපිට ඕන තරම් හම්බ
2: වෙනවා.
1: මැසේජස් ඕන තරම් එනවා. මේ මට ළඟදිත් ආවා. රුපියල් 125,000ක් දක්වා ණයක් දෙනවා ගන්න කැමතිද කියලා. එහෙම එනවා මැසේජස්. ස්කෑම්ස් කියලා අපි කියනවා. නේ ඉතින් ඒ වගේ දේවල් වලට අහුවෙන්න එපා. ඔයා ආයෝජනය කරන්න FD එකක් දාන්න ඕන නම් යන්න LB Finance වගේ තැනකට. අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්, අපිව දන්න ආයතනයක්, අපි දන්න ආයතනයක්. ඒ වගේම තමයි රුපියල් බිලියන 400 ඉක්මබූ වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. රුපියල් බිලියන 150ක තැන්පතු මේ වෙනකොටත් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි මිලියන 1.5ක පාරිභෝගිකින් ප්‍රමාණයක් ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ආයේ ඒ වගේ තැනකට ගිහිල්ලා ඔයාට ෆික්ස් එකක් දාන්න බය වෙන්න ඕනේ නැහැ නේ.
2: බය වෙන්න දෙයක් නැහැ.
1: නැහැ. ඉතින් ඔන්න ජේෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතු plans නැත්නම් fixed deposit plans කීපයක්ම තියෙනවා. මාස 25ක ස්ථාවර තැන්පතු කල්පිරීමකදී 14.5% පොලියක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පිරීමකදී 13.5% පොලියක් හම්බ වෙනවා. මේ අපි කියන්නේ ජේෂ්ඨ පුරවැසියන්ට. හරිද? ඒ වගේම තමයි ඕනම ස්ථාවර තැන්පතුවක් සඳහා දින 50කින් කල්පිරෙද්දී 11.12ක් වගේම දින 200කින් කල්පිරෙද්දී 11.62ක පොලියක් ඔයාට ලැබෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි LB Finance එකෙන්.
2: නම්බර්
1: එකක් තිබ්බා සාර අපි මතක් කරගමුනේ. ඔව් අර වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01 12 200 200 හරිම ලේසි 01 12 200 200
2: right. ඉතින් LB කියන්නේ ශක්තිමත් ආයතනයක් සමාගමක්. ඒ නිසා වාගේ බුද්ධිමත් ආයෝජනය හරි ඊට පස්සේ අපි යන්නේ කොහෙද දන්නවද
1: කොහෙද යන්නේ
2: අපි යනවා කඩවත පැත්තේ රවුමක් දාලා ඉන්න
1: කඩවත පැත්තේ රවුමක් දාන්නනේ
2: මම එහෙම නැවතුනොත් වැඩි ගණන් ගන්න එපා හිට ඉඳ වෙන සාරගෙනක හොයා ගන්න මං පදිංචි වෙනවා එහේ
1: අයියෝ නවතින්නේ ඔයාට එතන ඉඳන් ලේසියෙන් එන්න පුළුවන්
0: ඔව්
1: ඔයාට මේ මේ එන දුක් විඳින්න ඕනේ නැහැ
2: ඔව් ඒකත් ඇත්ත ඒ වුණාට එතන ගිහිල්ලා අර
1: ප්‍රොපර්ටිස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඒක වට සෑහෙන්න වටිනවා. ඉතින් 13:22 නම්බර් එකෙන් දෙන්න කෝල් එකක් ප්‍රයිම් ලට. කෝල් එකක් දීලා වට පුළුවන් වැඩි විස්තර දැනගන්න නැත්නම් යන්න ප්‍රයිම් ලෑන්ස් ලගේ වෙබ්සයිට් එක තියෙනවා. ඔයා නිකන් උඩින්ම ගිහිල්ලා කඩවත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් කියලා ගහන්නකෝ. එතකොට ඔයාට Google වල ඉස්සරහම පෙන්වන්නේ ඕක තමයි. ගිහිල්ලා ඔයාට සර්ච් කරලා ඒ මොඩල්ස් බලලා මෙන්න මෙහෙම තමයි හදලා ඉවරනාට පස්සේ මේක තියෙන්නේ කියන අදහස ඔයාට ගන්න පුළුවන්. ඒ අදහස අරගෙන ඊළඟට ඔයා 13:22 ට කෝල් එකක් දෙන්න කෝල් එකක් දීලා අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
2: රයිට්. ඔයාල කඩවත පැත්තට ගිහිල්ලා ආයේ එද්දි ඔයාලට ඕන තරම් හම්බෙනවා දම්රෝ
1: අපෝ කිරිබත් කොට තියෙන මෙගා එක
0: ඒ කියන්නේ එනවා කියලා කියන්නේ කොයි පැත්තට ආවත්
1: හැමෝම
0: තමයි ලංකාවේ දම්රෝ නැති නගරයක්
2: නැහැ නැත යස් 160කට වඩා තියෙනවා නේ දැන් ශාඖා එක ළඟනේ
1: ඔව් දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි
2: වැඩි තියෙනවා
1: ඉතින් ඔයා මතක් කරන්නකෝ මෙතන දැන් මේ ගොඩාක් දේවල් දෙනවා කියලා කියලා තියෙනවා මම හිතන්නේ සාර මතක් කරොත් හොඳයි මේ මොනවාද ගන්න පුළුවන් දේවල්
2: ඔයගොල්ලෝ මේ මේ ගෙදා ගෙවල් පැත්තට අදාළේවා මට පාස් කරන්න
1: ඕනේ ඔව් එහෙම තමයි
2: කමක් නැහැ
1: ගෙදර දේවල් බලා ගන්න ඕනේ ගෘහණියනේ
2: ගෘහණිය දැන් මෙතන ගෘහණිය මම
1: වරම ගෘහණිය
2: හරි කොහොමhari දම්රෝයි කින් ඔන් අ ෆෝම් මෙට්ට සඳහා 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මේ දවස්වල හැබැයි මේක ඒගොල්ලෝ කියනවා දිගටම තියෙන ඔප්ෂන් එකක් නෙමෙයි දිගටම මේ ඩිස්කවුන්ට් එක නැහැ ඒ නිසා ඔයගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් අදම යන්න පුළුවන් නම් ඒ වගේම තමයි ඔයගොල්ලෝ දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඔන්න රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකකුත් ඔයාලට නොමිලේ හම්බෙනවා
1: ආහා ස්ටීම් අයන් එකක්
2: නේ
1: ස්ටීම් අයන් එකක් හම්බෙනවා ඔන්න රුපියල් 8000ක් විතර වටින නොමිලේම දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඉතින් දම්රෝ වොෂින් මැෂින් එකක් කියන්නේ සාර මං හිතන්නේ මේ වෙනකොටත් ලංකාවේ හැම ගෙදරකම වගේ
2: තියෙනවා
1: ගොඩක් වෙලාවට වයිෆ් යාළු කරගන්න ඕනාම නේ අපේ හස්බන්ඩ්ලා කරන්නේ දම්රෝ වොෂින් මැෂින් එකක් කරන් දෙන එක ඉතින් ඒක නිසා මේ වෙනකොටත් තියෙනවා ආයේ වෙන ප්‍රොමෝෂන් කරන්න ඕනේ නැහැ තරහ වෙච්ච ගමන් කරේ දම්රෝ වොෂින් මැෂින් එකක් කරන් දුන්න එක
0: ඒක සමහර ගෙවල් වොෂින් මැෂින් විතරක් ඇදි නේද
1: විතරක් ඇදි තරහ වෙනවා
2: මෙහෙමයි හැබැයි දැන් වොෂින් මැෂින් එකක් නැත්තම් වයිෆ් වොෂින් මැෂින් එකක් කරගන්න නැතුව එකක් කරන් දෙන්න
1: එහෙම කරන්න එපා දැන් ඊයේත් සාර මතක් කරා වයිෆ් වොෂින් මැෂින් එකක් කරන්න එපා කියලා මේ වොෂින් මැෂින් එකක් අරන් දෙන්න ඉතින් එහෙම අරන් දුන්නට පස්සේ අර විදියට ඔයාට ස්ටීම් අයන් එකකුත් නොමිලේම හම්බෙනවා ඉතින් ලංකා පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා මේ ඕනම ප්‍රදර්ශන ආගාරයකින් වට පුළුවන් මේ වට්ටම් අත්විඳින්න

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannang Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 40යි
4: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකේ නෙලෝන් එක ගත්තේ
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13/22
9: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: වව්! ඇඟ ටින් එකක්?
13: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
14: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ
15: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
14: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
15: දැන් මාම තන්න
14: 0112200
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
16: හැමතේකම එකමගේ නෙමේ ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙන
11: අලුත්තන
12: අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අදමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: උදේ 7යි විනාඩි 47යි අල්ගටාම වෙලාව.
1: හරි.
0: දැන්
1: මේ දැන් තියෙන්නේ බොහෝම වැදගත්. පණිවිඩයක්.
0: ඕකේ.
1: මේ පණිවිඩය තමයි දැන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව. තමයි මේ පණිවිඩය වට අරගෙන එන්නේ.
2: ජාතියට ඉතිරි කිරීම පුරුදු කරපු බැංකුව.
1: පුරුදු කරපු බැංකුව. ඉතින් ඒගොල්ලෝ කියන දේ තමයි ඔයාට දැන් තියෙනවනේ සේවින් account එක.
0: ඔව්.
1: ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තියෙන්නේ ඉතිරි කිරීමේ ගිණුම.
0: ඕකේ.
1: හරිද? ඔයාගේ එක.
0: ඔව්.
1: ඔයාට දැන් කියනවා know your customer කියලා form එකක් දෙනවා. සාමාන්‍යයෙන් අපි අලුතෙන් බැංකු ගිණුමක් පටන් ගන්න ගියාට පස්සේ අපේ form එක පුරවනවනේ. අපේ තියෙන පුද්ගලික දත්ත ටික ඇතුල් කරලා. ඒකෙන් තමයි අපි හොරෙක් නෙමෙයි. අපි අනන්‍යතාවයක් තියෙන පුද්ගලයෙක් කියලා පෙන්වන්නේ. ඉතින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔන්න දැන් ඔයාට ඉල්ලීමක් විදියට සහ වටිනා පණිවිඩයක් විදියට කියලා තියෙනවා. වහාම යන්න ළඟම තියෙන බැංකුවට බ්‍රාන්ච් එකට යන්න. ගිහිල්ලා බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ගිණුමට අදාළ තොරතුරු. ඒ කියන්නේ ජාතික හැදුනුම්පත් අංකය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ස්ථීර ලිපිනය වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙනකොට ඔයා භාවිතා කරන වෙනත් තැපැල් ලිපිනයක් වෙන්න පුළුවන්.
0: ඊට
1: පස්සේ ඔයාගේ ඔය ජංගම දුරකථන අංක නේ ෆික්ස් එක වෙන්න පුළුවන්. මොබයිල් එක වෙන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යුත් තැපැල් ලිපින. මේ වගේ දේවල් මේ යාවත් කාලීන කරන්න කියලා. ඒ කියන්නේ සමහර විට ඔයා බැංකු ගිණුම පටන් ගනිද්දි තියෙන නම්බර් එක නෙමෙයි දැන් තියෙන්නේ.
0: දැන් තියෙන්නේ.
1: ඒ ඊමේල් එක නෙමෙයි දැන්
0: තියෙන්නේ.
2: ඊමේල් අපේ මෙහෙමනේ දැන් මේ ජාතික ඉතිරි කිරීම බැංකුවේ ගිණුම් මං හිතන්නේ අපේ ශ්‍රී ලාංකික පුරවැසියෝ ඉස්සෙල්ලම පටන් ගන්න ගිණුම තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඔය පාසල් වලින් එහෙම ඉතුරු මේ සමාජ හරහා පටන් ගන්න ගිණුම්. එතකොට ඒවා එන පරණයිනේ.
1: පරණේවනේ.
2: රාජසිංහ රජුරෝගේ කාලේ ගිණුම්නේ. හරිද? ඒ කාලේ රජ කාලේ ඊමේල්නේ.
1: ඊමේල්නේ.
2: ඒවා දැන් පාවිච්චි කරන්න දෙන්න
1: නැති වෙන්න පුළුවන්. සහ මේ දැන් ඔය ඊමේල් කියන එක ගත්තට පස්සේ අපේ අය ඊමේල් එකේ පාස්වර්ඩ් එක අමතකුණාම තව එකක් හදනවා.
2: තව එකක් හදනවා.
1: එහෙම ඉතින් හදාගත්තුව තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අපෙන් ඉල්ලන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වහාම ළඟම තියෙන බැංකු මේ ශාඛාවකට ගිහිල්ලා ඔයාගේ මේ දත්ත ටික යාවත් කාලීන කරගන්න කියලා.
2: මටත් ඕක ඊයේ කිව්වම තමයි මටත් මතක් වුණේ.
1: ඉස්කෝලේ කාලේ පටන් ගත්ත
2: මේ ලංකාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් නැති කවුරුත් ඉන්න විදිහක් නැහැ.
1: අනිවාර්යයෙන්ම.
2: මොකද එච්චරට මේ මුල්ම අපිට ඉතිරි කිරීම පුරුදු කරපු බැංකුවනේ.
1: බැංකුවනේ. ඉතින් බොහොම ගුණාත්මක වගේම සුරක්ෂිත බැංකු සේවාවක් ඔයාට දෙන්න තමයි මේ දේවල් කරන්නේ. මොකද ඒ වගේ දැන් ගිණුම් තහවුරු කරගන්න ඕන. සහ මේ සමහර විට ඔයාගේ දත්ත වෙනස් වෙලා නැති වෙන්න පුළුවන්. ගිහිල්ලා වෙරිෆයි කරලා එන්න. මේ තියෙන්නේ මේ නම්බර් එකම තමයි මම පාවිච්චි කරන්නේ. මේ ඊමේල් එකම තමයි. කිසි වෙනසක් නැහැ කියලා. මොකද මේක කරන්න ඔයාගේම හොඳට. ඒ වගේම තමයි මේ ලංකාවේ බැංකු කරණේ වඩාත් සුරක්ෂිත කරන්න.
0: රයිට්.
1: කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවානේ. ගැම්බ්ලින් කරනවානේ. ඔය වගේ විවිධ වංචාවන්, දූෂණ, අක්‍රමිකතා බැංකු ගිණුම් හරහා සිද්ධ වෙනවා.
0: ඊට
1: පස්සේ අපි දන්නවා කළු සල්ලි සුදු කරන වැඩනේ. ඒ වගේ දේවල් ගොඩාක් වෙනවා. ඉතින් මනි ලොන්ඩරින් ගැන හැම නිතරම අපි කතා කරනවානේ. අපි වාව දැනුවත් කරලා ඇති ඕන තරම්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ යන්න ළඟම තියෙන ඔයාගේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ මේ පුද්ගලික දත්ත ටික යාවත් කාලීන කරන්න කියලා අප්ඩේට් කරන්න.
0: අප්ඩේට් කරගන්න. හරි. ඔයාගේ ගෙදරත් අප්ඩේට් කරගන්න. ඔයාගේ වහල තෙමිනවා නම් වහලේ
2: මොනවායි වහලේ නම් කොහොමත් වහින වෙලාවට තෙමිනවා.
1: වහලේ
2: යට ඉන්න මිනිස්සු තෙමී තමයි ඉන්න ඕනේ. කියන්නේ වහලේ තෙමෙන්නේ නැත්නම් ඒක ඉක්මනටම ලොකු ප්‍රශ්නයක්.
1: ප්‍රශ්නයක්.
2: ඒ කියන්නේ වහලට උඩින් තාම මොකක් හරි ගහලා.
1: හැබැයි යන්න. අන්න පොයින්ට් එක.
2: සෝලර් සිස්ටම් එකක් වගේ හයිගල්ලා වෙන්නේ.
1: වහලේ තෙමෙන්නේ නැත්නම්. දැන් මෙහෙම පොයින්ට් එකක් තියෙනවා.
0: කොහොමද?
1: ඔයා ගෙදරට දාලා තියෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් වහලේ තෙමෙන්නේ
2: නැහැ. වහලේ තෙමෙන්නේ නැහැ.
1: වහලේ තෙමෙන්නේ නැහැ. මොකද මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් තියෙනවා වහලට. වහල කියන්නේ මේ ෂීට් එකට උඩින්. ඒ කියන්නේ මතුපිට ලේයර් එකේ තියෙන්නේ මේ ජලය විකර්ෂණය කරන ලේයර් එකක්.
0: ජලය එපා කියනවා
1: කියන්නේ. එපා කියලා ගලින්ම විකර්ෂණය කරලා අර පහලට ගලාගෙන යන්න සලස්වනවා. ඉතින් නැනෝ තාක්ෂණයත් අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඔය නැනෝ ටෙක්නොලොජි ගැන අපි කාලයක් සැහැන්න කතා කරානේ. දැන් ඔය AI ගැන කතා කරනවා වගේ තමයි ඉස්සර නැනෝ. ඉතින් නැනෝ තාක්ෂණය යොදාගෙන හදලා තියෙන්නේ. ඒකින්ද අර වතුර වැටුණාට රැදෙන්නේ නැහැ. ඒකින්ද තෙමෙන්නේ නැහැ. එහෙම කිව්වම හරි. වහල තෙමෙන්නේ නැහැ කියලා.
0: ඒක එක තමයි ලොජිකලි කිව්වේ.
1: ලොජිකලි ඔව් පොඩි පොයින්ට් එකක් තියෙනවා.
0: පිරිමි අයට එකම දේ දෙසරයක් කියන්න ඕනි කියලා අහලා තියෙනවාද?
1: එහෙමද?
0: ඔව්. දැන් කියන්නේ දැන් රවුමෙ ගිහින් ආවහම තමයි දෙන්නට මේක තේරෙන්නේ.
2: ඔව් ඒක ඇත්ත.
1: හරි. ඔව් ආදිනු. ලේසිනේ නේවා දිනම දුන්නා දිනම දුන්නා
2: වාරි ගෙදර සාමයෙන් වෙන්නේ
1: වාරිනු
0: හරි
2: ඕල්වේස් රයිට්
0: ඕල්වේස් රයිට්
1: ඉතින් ඒ වගේම තමයි මේ මේ මේ චීට් එකේ මේ දැන් අපි ওই කතා කරේ මතු පිට තියෙන හයිඩ්‍රොෆෝබික් ලේයකනේ ඕක කලිනුත් තිබ්බා හැබැයි මේ පාර ඕක මේ සාර තුන් ගුණයක් ඇඩ්වාන්ස් කරලා තමයි වල තියෙන්නේ ඒ කියන්නේ ඉස්සර රදපු තරම්වත් දැන් ජලය රැදෙන්නේ නැහැ ඉතින් ඒක නිසා දැන් ඔය මතු පිට දියසෙවල ඇල්ගී වර්ග ඊට පස්සේ පාසි බැඳෙන ප්‍රශ්න මුකුත් නැතුව වාට වහල ඕනතරම් කාලයක් කියන්නේ හානියක් නැතුව සහ මේ ওই විදිහට විනාශ වෙන්නේ නැතුව සහ පෙනුමට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එක දෙන්න 1396 හොට්ලයින් එකෙන්. එතකොට රයිනෝල වාට කියයි. මේ ගැන තව විස්තර මේ වහලගෙන තව තාක්ෂණික කාරණාවන් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි වාට කොහෙන්ද ළගම තැන ළගම ඒජන්ට් කවුද රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න පුළුවන් කියලා.
0: ඕකේ. දැන් මේ මං අර ඉස්සෙල්ලා කිව්වේ පිරිමියාට එකම දේ දෙසරයක් කියන්න ඕනේ කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි මේ හොයාගෙන තියෙනවා ගෑනු අය පිරිමියා වගේ දෙගුණයක් කතා කරනවා කියලා.
1: ඔව්. හරිද? දෙසරයක් කියනවා කියන්නේ වැඩිපුර කතා කරනවා.
0: මොකක්ද දන්නවද? දැන් ගෙදර ඉන්න ඔය වයිෆ්ලා එහෙම දන්නවා ඇති මේක. මේ දැන් හස්බන්ඩ් කිව්වම අරක ගෙනත් දෙන්න කියලා. ඈ කියලා අයහනවනේ. එතකොට ඉතින් එකම දේ ආයි දෙසරයක් කියනවනේ. එතකොට ඕගොල්ලෝගේ දෙගුණයක් අපිත් කොහොමද කතා කරන්න ඕනේ?
1: ඔව්. ඕගොල්ලෝ දෙගුණයක් කතා කරන්න ඉන්න තමයි අපි වැඩිපුර නිහඩව ඉන්නේ.
0: නෑ ඕගොල්ලෝ සවන් දෙන්නේ නැහැ කියලා කියන්නේ.
1: අපි සවන් දීමෙන් තමයි සාර ගොඩාක් ප්‍රශ්න විසඳන්නේ. අපි කරන්නේ සවන් දීලා ඉන්න එක.
0: හරි.
1: ඒ ඕගොල්ලන් ඕන තරම් කියවන්න කියලා.
0: ඕකේ.
1: ඔච්චර කියවත් කමක් නැහැ කියලා අපි සවන් දීගෙන ඉන්නවා.
0: ඕකේ.
1: හරිද? දැන් එහෙම
0: ඔව්.
1: කියවගෙන යද්දී
0: ඔව්.
1: ඔයාට මතක් කරන්න ඕන ඔය බඩු ගන්න එහෙම යද්දී ඔය ප්‍රශ්න වෙනවා ඕක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නේද ලිස්ට් එක ලියලා දෙන්නේ බඩු ලිස්ට් එක මේක දෙන්න කියලා. WhatsApp වල එහෙම වෙනම තියෙනවා වයිෆ් ගේ chat එක බැලුවොත් බඩු ලිස්ට් ඇති ඕන තරම් එවපුවා. ටයිප් කරලා. හරිද? ඉතින් එහෙම ලිස්ට් එකක් හම්බුණාට පස්සේ husband ලා වෙන්න පුළුවන්. නැත්තම් husband ව ෂුවර් නැති හින්දා ගියාම කියන එක දාලෙන හින්දා wife වෙන්න පුළුවන් තනියම ගිහිල්ලා බඩු ටික ගන්නව නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල green supermarket කියලා කියන්නේ. හරිද? බෙලද පොලේ මිලට වඩා අඩුවෙන් ඒ වගේම තමයි නියම ප්‍රමිතියෙන් වාට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ grocery items මේ ඕන දෙයක් ගන්න පුළුවන් කසාගල green supermarket එකෙන්. ඉතින් මේ වෙනකොට දැන් කොළඹ district එකේ ගත්තොත් අතුරුගිරිය තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා ශාඛාවන්, ඊට පස්සේ ගම්පහ ගත්තොත් ගණේ මුල්ලේ තියෙනවා, කුරුණෑගල පැත්තට ගියොත් නාරම්මල තියෙනවා, නුවර පැත්තට ගියොත් ඔන්න ගම්පොලක් තියෙනවා ශාඛාවක්. ඒ විතරක් නෙමෙයි රටමැද මාතලෙත් කසාගල green supermarket ශාඛාවන් තියෙනවා. ඉතින් කසාගල super කියලා කියන්නේ අඩුම මිල. ඒ කියන්නේ මේ husband ලා වෙන්න පුළුවන්, wife ලා වෙන්න පුළුවන්. ලිස්ට් අරගෙන හරි ලිස්ට් නැතුව හරි කමන්නේ. යනවනම් යන්න අනිවාර්යෙන්ම කසාගල super එකට.

0: FM anu hatarai dashma ata net FM
1: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13.22.
3: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
0: FM 95.8 Net FM Divaina Pura
2: වෙලාව දෙ අටයි විනාඩි එක.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම
7: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ බන්ධනාගාර ආඥාපනතේ දෙවන වගන්තියෙන් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි. මේ අතර පසුගිය 7 වනදා ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව වසාදෙමුණු මහමෝදර රෝහලේ කොටසක තාවකාලික පදනම් මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යාමටයි නියමිතව ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමින් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු

0: උදේ 8යි විනාඩි 8යි අල්ගොටාම වෙලාව.
1: මන්දයි නේද වෙලාව?
2: ඔව්. 8යි
1: 8යි. 8යි 8යි මේ දැන් ඔය ගොඩාක් ඉලෙක්ට්‍රොනික මේවලම් හැදෙන්නෙත් 8න් නේ. මොකද 8 ඉලක්කම ඕන විදිහකට ඒක එක කරන්න පුළුවන් කරනවා. එහෙමනේ හැදෙන්නේ. ඔව්. ඉතින් නගරවල ඕවා ඉලක්ක දැන් ඔතන මේ අපේ සිග්නල් ලයිට් එකත් ඒ විදිහට නේද හදලා තියෙන්නේ. 8 ඉලක්කම් තමයි තියෙන්නේ. ඉස්සර මතකද අර මේ ඔරලෝසු තිබ්බා, ඉලෙක්ට්‍රොනික ඔරලෝසු.
2: ඔරලෝසු.
1: මේ 8 ඒවා ගොඩක් තමයි පේන්නේ.
2: පේන්නේ.
1: ඉතින් මේ සාමාන්‍යයෙන් මම අහගෙන මේ අච්චිත් කියනවා මේ නගරයට මෙගාපොලිස් කියලා.
2: ආව්.
1: මෙගාපොලිස් කියලා ඊයේ පෙරේද කිව්වනේ.
2: අපි කතා කරන්නේ.
1: කතා කරන්නේ. ලංකාවේ මුලින්ම මෙගාපොලිස් කියලා අමාත්‍යංශයක් පිහිටවම් පාටලි චම්පි කරන ඔක මහත්තයව තමයි ඒක ඇමති කළේ. එතකොට ඒ ආණ්ඩුවේම එක වෙනත් දේශපාලඥයෙක්ගෙන් ඇහුවා මොකද්ද ඒ අමාත්‍යංශ කියලා. එයා ඉතින් කො ලොකු පොලිසියක්
2: හදලා පොලිසියක් හදලා.
0: මෙගාපොලිස් ඉතින්
1: සාධාරණයිනේ. ලංකාවේ එච්චර කල් අහලා තිබුණ නැහැ. ඇත්තටම මේ මෙගාපොලිස් නගර කියන එක බිහිවුණ විදිය දැන් ඇත්තටම ඔය නගරයට අපි කියන්නේ සිටි කියලානේ. හැබැයි පොලිස් කියන එක එන්නේ පැරණි ග්‍රීක භාෂාවෙන්. අපි දන්නවා මේ ඒ වගේ ග්‍රීක නගර ග්‍රීසිය සහ ඒ ඉන්දු යුරෝපීය කලාපේ ඒ වගේ හැදිච්ච පර්සි පොලිස් තමයි ජනප්‍රියම නගරය.
0: සිටි ස්ටේට්ස් වලට පොලිස්
1: පෞර රාජ්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ පොලිස් කියන එකේ ඇත්තටම තේරුම ආරක්ෂිත පෞරකින් වටවෙච්ච නගරය කියන එක. ඉතින් ඒකත් එක්ක හැදිච්ච ගොඩක් දේවල්
2: තියෙනවා.
1: එකක් තමයි අපි දන්න පොලිසිය. ඒක හැදුනේ නගරේ ආරක්ෂා කරන, නගරේ පරිපාලන කටයුතු ආරක්ෂා කරන ආයතනය තමයි පොලිසිය. ඊළඟට පොලිසි නගරේ පවත්වාගෙන යන ප්‍රතිපත්ති මාලාව.
0: අර
1: පොලිස් කියන්නේ නගරය, පොලිසි කියන්නේ නගරය පවත්වාගෙන යන ප්‍රතිපත්ති මාලාව. එතකොට මෙට්‍රෝපොලිස් කියලා කියන්නේ නගරේ
0: මහානගරය.
1: ඊළඟට පොලිටික්ස් කියලා කියන්නේ නගරේ පාලනය කරන දේශපාලන කාරණය. බලන්න පොලිස් කියන සමහර ඉංග්‍රීසි භාෂාවෙන් පොලිස් කියලා කියන්නේ
2: පොලිස්.
1: එහෙම කියන්න ඕනේ අපි පොලිස් කියලා කියමු. දැන් අපි තමයි මේ අර මොනවද මහරජිනටත් වඩා
2: ඇක්සන්ට්
1: එකෙන් ඉතින් දැන් ඉන්දියාවේ ඇත්තටම ඉන්දියානු කියන්නේ ඉන්දියානු හැම කෙනාම ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. ඒ ඉංග්‍රීසි කතා කරනකොට ඒ කතා කරන්නේ ඉන්දියානුවෙක් කියලා අනිත් එක්ක
2: දැනගන්නවා.
0: ඒගොල්ලෝ ඇත්තටම ලැජ්ජ නැහැ ඒගොල්ලන්ගේ ඇක්සන්ට් එකෙන් කතා කරන්න. ඇක්සන්ට්
1: නැහැ ඒගොල්ලෝ. මම හිතන්නේ ඔය සමහර ප්‍රාන්තවල එලකියුෂන් එහෙමත් අහනවා. ඒ කියන්නේ කට හදන්න දෙන්නේ නැහැ. ගැලින්ම ඉන්දියන් විදියටම තමයි ඉංග්‍රීසි කතා කරන්නේ. ඉතින් ඒක හොඳයි. මේ ඉංග්‍රීසි කියන්නේ දැන් මේ සුද්දන්ගේ භාෂාව නෙමෙයි,
2: මේක
1: සම්බන්ධීකරණ භාෂාවනේ. ඉතින් ඔහොන්න ඔහොම තමයි. මේ දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මෙගා පොලිස් කියලා කියන්නේ නගරවලට කියලා. ඉතින් හේතුව තමයි අර පැරණි ග්‍රීක භාෂාවේ තාප්පකින් එහෙම නැත්තම් පෞරකින් වටවෙච්ච අපේ ওই ගාලු කොටුව වගේ මේ නගරයකට තමයි පොලිස් කියලා කිව්වේ. ඉතින් ඒකින්ද පොලිටික්ස් හැදුනා. මොකද දේශපාලනය ඕනේ නගරේ පාලනය කරන්න, පොලිසිස් හැදුනා ප්‍රතිපත්ති ඕනේ නගරේ පාලනය කරන්න, පොලිසිය හැදුනා නගරය ආරක්ෂා කරන්න පොලිසිය ඕනේ. ඉතින් මේ වගේ ආරක්ෂාව තියෙන මේ වගේ ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන මේ වගේ සැලසුම් කරලා තියෙන නගරයක් දැන් තියෙන කොහෙද?
2: කඩවත.
1: අන්න හරියට
2: තියෙන්නේ කඩවත.
0: කඩවත. yes.
2: ඔව් අපි මේ කියන්නේ මේ කඩවත තියෙන ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ඇත්තටම මේ නුවා කිව්වා වගේ ඒ කියන්නේ හරි විදිහට සංවිධානගත වෙලා ඕගනයිස් වෙලා තියෙන නගරයක් කිව්වොත් වැරදි නෑ මේක. ඉතින් මෙතනින් ඇතුළට ගියාට පස්සේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු සංකීර්ණයක්. ඉතින් ඔන්නවාට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 31 ඉදලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. අර මෙතනින් ඇතුළට ගියාට පස්සේ පොලිසිය ඉන්නවා. පැය 24 පුරාම
0: දවස්
2: 7ම ආවේක්ෂණය කරනවා CCTV කැමරා පද්ධතියක් මගින්.
0: ඒ
2: වගේම තමයි පොලිසීස් තියෙනවා. ප්‍රතිපත්ති
0: තියෙනවා.
2: ප්‍රතිපත්ති තියෙනවා. ඒ ප්‍රතිපත්තීන්ට අනුකූලව තමයි මේ විදිහට වට අපාර්ට්මන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඒ අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි කිඩ්ස් පූල් තියෙනවා, ඇඩල්ට් පූල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන වට අපි කියන කොන්ෆරන්ස් හෝල් තියෙනවා. පොදුවේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරන්න ඕන පැය 24ම ආරක්ෂාව වට හම්බ වෙනවා. ජිම් එක තියෙනවා. මේ ඕන දේවල් ඔක්කොම වට තියෙනවා. ඒ කියන්නේ නගරයක වගේ බොහොම සුවපහසු සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න ඕන කරන හැම පහසුකමක්ම මේ ගේට්ටුවෙන් ඇතුළට ගියාම තියෙනවා. ඒකයි අපි මේක වෙනම නගරයක් කියලා කිව්වේ. ඉතින් පොලිටිෂියන්ස් ලවත් හම්බ වෙයි ඉස්සරහට. සමහරට අසල්වැසි ගෙවල් වල තට්ටු කරාම ඉන්න පුළුවන්. හරි, ඒව ඕන තැනක වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ දැන් අනාගතයේදී මේ මහා නගර සලසුම් වලටනේ ලෝකේ යන්නේ. ඉතින් මේ ලංකාවේ බස්නාහිර පළාතත් කවදරි දවසක මහා නගරයක් වෙන්න පුළුවන් සහ වෙන බවට අපිට ඉඟි එහෙම මෙහෙම මතුවෙමින් තියෙනවා. ඉතින් එහෙම මහා නගරයක් බිහි වෙද්දී ඔය කඩවත කියලා කියන්නේ අපිට අමතක කරන්න බැරි නගරයක්. ඉතින් ඒ වගේ නගරයකින් ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා වගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට. කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් කතා කරගන්න. එකපාර ඔය මිලියන 31 ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවන්න පුළුවන්. ඒක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි තව ටික දවසකින් තව අවුරුදු කිහිපයකින් මේ ගන්න අපාර්ට්මන්ට් එකේ වටිනාකම රුපියල් මිලියන 51ක් වෙනවා කියලා ඒගොල්ලෝ ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 20කින් මේකේ වටිනාකම වැඩි වෙනවා. ඒක හින්දා ඉක්මන් කරන්න කියලා අපි ඔයාලට ඔන්න කියනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmakata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: උදේ 8 විනාඩි 18යි
4: Rhino roofing within Hadunwaden. Rhino Premier Jala Pradirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Vedi Vistara Sandha. Dahatunai Anuhaya Amatanna.
5: Api Hema Dama Hewwe. Amma Aadarin Apita Kavapu. Vatkataka Rasa. Divya Kulubalu Nishpadana. Amma Gyat Gunaya. Serendi Green Plantation Private Limited.
6: Cinderella yaw beragan kumarayek kenakam balan hitiyata mannan inne mawa beraganna kawuruth tanakam
4: ape daruwan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
7: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: පොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දෙයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071898 0898
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
11: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
12: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
14: දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
16: SLT Mobitel Pure TV නිල විකාශක
17: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට ඉජේකින් අරන්ාවේ හොඳම කුරක්කන් එක
18: එදා රොඩක් සවි බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: FM Anupaha 94.8 Net FM Divaina Pura.

0: උදේ 8 විනාඩි 25යි අල්ගටෝමෙන් වෙලාව.
1: දැන් මොනවාද මේ සාරට තියෙන ජීවිතයේ දැන් මේ මේ කාලේ හීන නෙමෙයි මේ කාලේ ඉතින් හීන එකට එකක් වෙනස්නේ කට්ටියට තියෙන. එහෙම නෙමෙයි කවදාරි දවසක මම මේ වෘත්තීය ජීවිතයෙන් වෙන්න පුළුවන් නැත්නම් මොන හරි කරන ජොබ් එකකින් වෙන්න පුළුවන්. විශ්‍රාම ගියාට පස්සේ මගේ විශ්‍රාම ජීවිතේ කොහොමද කියලා සැලසුම් කරලා තියනවාද?
0: විශ්‍රාම ජීවිතේ මට ඕන ෆාම් එකක් දා.
1: ඒ මේ හැමෝම විශ්‍රාම යන අය ෆාම් දාන්නේ. ඔයගොල්ලෝ මොකද්ද? ඔයගොල්ලෝ කාබනික පොහොර වගාව පටන් ගන්න දැන් මොකද්ද?
0: නෑ එකක් මම සත්තුන්ට කැමති. හරිද මට ඕන අර ඔයා දැකලා තියද්ද අර හයිලන් කවුස් කියන කට්ටිය අර මේ යුරෝපේ පැත්තේ ඉන්නේ අර ගොඩක් ලෝම තියෙන එහෙම හරකෙක් ඇති කරන්න මම ඇත්තටම කැමති.
1: අන්න අපේ සාරා මේ හරකෙක් ඇති කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා
2: වේගන් WhatsApp කරන්න කැමති.
1: වේගන්ස් එකක් තියෙනවා.
2: 0711 95 95 95 මැසේජ් එකක් ටග්ගල් දන්න හරකෙක්.
1: දන්න හරකෙක් හරි කවුරු හරි කමන්නේ. හරකා හරි කමන්නේ මේ වෙලාවේ මැසේජ් එකක් දැම්ම.
0: ඇත්තරම අචි මේ එහෙම නෙමෙයි වරක් නොවි කාටවත් නිදහසේ තමන්ගේ දෙයක් කරගෙන ඉන්න තමයි මගේ ප්ලෑන් එක විශ්‍රාම ගිහිල්ලා. මම මේ මගේ විශ්‍රාම ප්ලෑන් එක හදලා තියෙන්නේ දැන් ප්ලෑන් එක නැති වුණා.
1: ඉතින් මේ ගොඩක් අයට එහෙම තමයි සාරා. ඒ කියන්නේ මේ ඇත්තටම ජීවිතේ අර තමන් කැමති විදිහට ජීවත් වෙන්න නේ. තමන් ආස විදිහට ජීවත් වෙන්න ගොඩක් අය සැලසුම් කරන්නේ විශ්‍රාම ගත්තට පස්සේ. දැන් ওই රැකියාව ඇතුළුනත් එහෙමනේ. ගොඩක් රට ඔය ලංකාවේ නම් ඒක සෑහෙන බහුලව තියෙනවා. අපි කරන රැකියාව අපි ඉගෙනගත්තු දේ නෙමෙයි. අපි ඉගෙනගත්තු දේට වඩා වෙනස් දේවල් තමයි අපි මේ රැකියාව විදිහට කරන්නේ. ඉතින් ඒක නිසා රැකියාව ඇතුළේ වුණත් ගොඩක් වෙලාවට මේ අපි හොයන ඒ තෘප්තිමත් භාවය හරි ඒ සතුට හරි ඒ දේවල් තියෙන්නේ නැහැ. ඉතින් ඒ වුණත් අපි රැකියාවක් කරනවා. ඉතින් එහෙම රැකියාවල් දිගටම කරන්න ඕනේ නැහැ. ඔයාට ඕනනම් ගිහිල්ලා ඉතින් අවශ්‍යතාවය අනුව ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඔපචුනිටිස් වටේ ඕන තරම් තියෙනවා. ට්‍රයි කරන්න විතරයි ඕන. හරි ඉතින් ඔය ඔක්කොම කොහොම හරි කරගෙන කරගෙන ගිහිල්ලා අවුරුදු 55ක් 60ක් වුණාට පස්සේ ඔන්න විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාට පස්සේ තමයි අපි අර අපි දැන් මං කලින් කිව්වේ ඒ අර අපේ සිහින කාලේ අපි සිහින දැකපු කාලය මේ විදිහට තමන්ගේ නෝන මහත්තයා එක්ක බොහොම සතුටින් නිවිහැනහිල්ල ගත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ගත කරද්දී අපි ගොඩ දෙනෙක් අපේ වැඩිහිටියන් ගොඩ දෙනෙක් සාර ගොඩක් වෙලාවට කැමති නැහැ තමන්ගේ දරුවන්ට බරක් වෙන්න. අපි අමල දාතල එහෙම තමයි කියන්නේ. මෙහෙමනේ කට්ටිය බන්දලා දුන්නට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ අපි මොනාටද ඒගොල්ලන්ට මේ බලපෑම් කරන්න යන්නේ.
0: මගේ රාජකාරිය
1: ඔයයි මමයි පැත්තකට වෙලානේ අපි දෙන්න සැහැල්ලු සතුටින් ඉමු. ඔන්න ඕකනේ තියෙන හීනේ. ඉතින් එහෙම ඉද්දි නිකන් ඉන්න බෑ. මොකද දැන් අපි දන්නවා විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයේ කටයුතු කරපු නෝනවරු මහත්තුරු ඒ කාලේ වැඩ කරලා දුවලා පැනලා විශ්‍රාම ගියාට ඒ ජවය හැමම තියෙනවා. මොන හරි තමන්ගේ දෙයක් කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ නිතරම හිතනවා.
2: තමන්ගේ දෙයක් නෙමෙයි අනුන්ගේ දේවල් දැක්කම කටවහන් ඉන්නත් බෑනේ.
1: ඉන්නත් බෑනේ.
2: තමන්ගේ දේවල් නම් මොනවද නේද? ඒකම තියෙනවනේ තමන්ගේ අත්දැකීම් එක්ක නේද?
1: අත්දැකීම් එක්ක. ඉතින් ඒක නිසා ඔන්න දැන් ඕගොල්ලන්ට එහෙම මොන හරි දෙයක් කරන්න පටන් ගන්න යද්දි තමන්ගාව තියෙන මුදල් නැත්තම් තමන්ගාව තියෙන කැපිටල් එක මදි වෙන්න පුළුවන්. තමන්ගේ විශ්‍රාම වැටුප මොන හරි ව්‍යාපාර අදහසක් ක්‍රියාත්මක කරන්න මදි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න යුනියන් බැංකුව ඔයාට පෙන්ෂන් ලෝන් එකක් දෙන්න සූදානමින් ඉන්නවා. රුපියල් මිලියන 8ක් දක්වා ඔයාට මේ ණය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 80ක් දක්වා අවුරුදු 15ක කාලයක් හම්බ වෙනවාට මේක ගෙවන්න. හිමින් සරිය ඔයාට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොම සාධාරණ ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඒ කියන්නේ බොහොම ඔයාට දරා ගන්න පුළුවන් විදිහේ පොලියක් තමයි මේකට.

0: වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් මේකට තව වැලියු ඇඩඩ්. ඒ කියන්නේ එකතු කළ අගයන් කිහිපයක් තියෙනවා.
1: ඔකේ.
0: වාට අවුරුද්දකටම රුපියල් 30,000ක් වටින පික්මී හයර් නොමිලේ හම්බ වෙනවා.
1: රයිට්.
0: මේ මිලියන 8 ණය ගත්තට පස්සේ වාට රුපියල් 30,000ක පික්මී හයර් හම්බ වෙනවා.
1: හරි.
0: එනේ යන තැනක ඕන වෙලාවක පික්මී එකක් දාගෙන ගිහිල්ලා ආවැකි. හරිද? වාට ස්පොන්සර්ඩ් පොලි. රුපියල් 30,000ක් වෙනකන්. ඒ වගේම තමයි වසරකට රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේම පියවා ගැනීමේ හැකියාවත් ඔයාට හම්බ වෙනවා.
1: Yes.
0: ඉතින් මේ ඔක්කොම එක තමයි වාට යුනියන් බැංකුව මේ පෙන්ෂන් ලෝන් එක අරගෙන එන්නේ. වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 01 1 7 81 81 81 01 1 7 81 81 81 කියන නම්බරයෙන් කෝල් එකක් දීලා
1: ඔයාට
0: පුළුවන් වැඩි විස්තර දැනගෙන මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ඔයාගේ විශ්‍රාම ජීවිතය බරක් නෙමෙයි බලයක් කරගන්න.
1: ඕකේ. දැන් අපි යනවා අපේ ගෘහණියන්ට මේ පණිවිඩයක් කියන හැමදාම මතක් කරනවා.
0: ගෘහණියන්ට පණිවිඩ නම් ඉතින් අපේ සාර තමයි දෙන්නේ.
1: ඕගොල්ලෝ එකෙන් පිළිගන්නා නේද මේ
2: මම සිරියම්මේ සාරනේ. ඔය
0: සිරියම්මේ සාර ඔය දක්ෂ ගෘහණියක් කියලා අපි දන්නා
1: අද්දුටුවයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. හරි, මම කියන්න හදන්නේ විජය ප්‍රොඩක්ට්ස් ගැන. අපි හැමදාම ඔයගලන්ට මතක් කරනවා gedara ඔය බඩු ටික මේ කුළු බඩු ටික හරියට නැත්තම් ඔයාට ඔය උයන කියන කලාව හරියට ප්‍රගුණ කරන්න බෑ.
0: ආර්ට් එක
1: ප්‍රගුණ කරන්න බෑ. ඒකට තමයි අපි කියන්නේ ඔයාට WP ලාංඡනය බලලම විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා. ඔන්න දැන් විජය ප්‍රොඩක්ට්ස් වල තියෙනවා මිරිස් කුඩු, කැලි මිරිස් 3-5 කුඩු, මාළු කරි 3-5, මස් කරි 3-5, බැදපු 3-5. දැන් මේ බැදපු 3-5 ඇටි හදන්න gedara හදන්න ටිකක් අමාරුයි. කියන්නේ එක එක ඒවා වෙන වෙනම බදලා ඒක ග්‍රයින්ඩ් කරලා ආයෙ බදලා ඔය වගේ පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඉතින් එහෙම බද්ද බද්ද වේල වේල ඉන්න ඕනේ නැහැ. මේ බදපු 3-5 එකක් විජේ ප්‍රොඩක්ට්ස් වලින් ගන්න.
0: කෙලින්ම අරගෙන ඉන්න පුළුවන්.
1: ඔව්. හොඳට චිකන් කරි එකක් ඒතර හදන්න පුළුවන් ඒකින්.
0: අනිවාර්යෙන්ම. ඉතින් සාර කියනා වගේ මේ වගේ විජේ නිෂ්පාදන සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අර තෝරගන්න පුළුවන් විදියට වාගේ කැමරා රසවත් කරන්න යොදා ගන්න පුළුවන්. වටිනාම දේ තමයි, වැදගත්ම දේ තමයි මේ හැම දෙයක්ම 100%ක් ස්වාභාවිකයි.
1: රයිට්.
0: ආයෙ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ස්වාභාවික විදියට තමයි හදලා තියෙන්නේ. කිසිම ආකාරයකින් ඔය කිමිකල්ස් අඩංගු කරලා නැහැ, මික්ස් කරලා
1: නැහැ.
0: ඉතින් අපි දන්නවා විජේ කියලා කියන්නේ අවුරුදු 30ක විශ්වාසය. අවුරුදු 30ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්, අවුරුදු 30ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක්. ඉතින් අපේ රටේ රසය රටේ හැමෝටම වගේම ලෝකයට අරන් ගියපු විජේ නිෂ්පාදන මිලදී ගනිද්දී අනිවාර්යෙන්ම WP ලාංඡනයේ තියනද කියලා බලලා මිලදී ගන්න.
1: නැත්නම්
0: මොකද වා රැවටෙන්න පුළුවන්. එහෙම රැවටිලා ගිහිල්ලා වෙන වෙනේව දාලා චිල්ප දාලා හදන් ගිහිල්ලා කන්න දුන්නට පස්සේ ආයේ ලෝකේ නැති කතා අහන්න වෙයි.
1: අහන්න වෙයි.
0: ඒකින්ද බලලා ගන්න. දැන් අපේ සාර එහෙම බලලා අරගෙන තමයි ඔය ඔක්කොම කැටයන් ටික දාන්නේ උයන් දෙන්නේ.
1: බලලා ප්‍රගුණ කරලා තියෙන්නේ දැන් කලාව.
0: ඒ ඊට පස්සේ ආට පුළුවන් වගේ ඉන්නවා. අපි දන්නවා මැජික් එක විජය කියලා.
1: මැජික් එක විජය. රයිට්. අපි මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල් ගැනත්. ඔයගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් මේ දවස්වල මෙල්ලා දාන්න අමතක කරන්න එපා.
0: තවුමේ වැඩ යනවා නම් තවුමේ ඕනම කන්ස්ට්‍රක්ෂන් එකකට වාට ගැළපෙනම වාහනේ තමයි මෙල්වා වාහනේ කියලා කියන්නේ. මොකද මෙල්වා ස්ටිල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටිල් එක නිසා.
1: රයිට්. මෙල්වා 1 ලංකාවේ
0: 1.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mawa beela ganna kawuruth tanaka.
2: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Ude 8 minadi 37.
4: Anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
7: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය green tea
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය black tea
8: ඔබගේ ජීවිත කාලයත් දීකු කරන විජය green tea bag සහ black tea bag
7: නොවිනස්වන රසවත්ම රසය
8: Vijay Green Tea saha Black Tea.
7: Vijay Products. Ape rasaya rate samata.
9: Tatte, me salli thiyagannako.
10: Dan onna naduwa Union Bank e pension loan ekeng mama pelatawana patan gattane.
11: Vishrama jeevithe barak novi balayak karaganna. Rajyasevaka obata rupiyal milina 8k dakwa annayak Union Bank pension loan.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
13: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
14: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
15: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
16: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
17: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
18: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
19: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්

0: මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල් පිරීමේදී 14.5ක පොලියක් වාඩ ගන්න පුළුවන්. ඔයා ජේෂ්ඨ පුරවැසියෙක් නම්.
1: ජේෂ්ඨ පුරවැසියන්ට සීනියර් සිටිසන්ස් ලට තමයි අපි මේ පණිවිඩය අරගෙන ඉන්නේ. ඉතින් සාර කිව්වා වගේම තමයි මාස දැන් ඒ 25ක්නේ. මාස 13ක ස්ථාවර තැන්පතු කල් පිරීමකදී වර්ෂයට 13.5 බිඳුවක පොලිය අනුපාතයක් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ජේෂ්ඨ පුරවැසියන්ට වගේම ජේෂ්ඨ නොවන ඕනම කෙනෙක්ට ආයෝජනය කරන්න පුළුවන් තමන්ගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම ප්ලෑන්ස් කිහිපයක් ගැන කියනවා නම් දින 50කින් කල් පිරීමේදී 11.12ක පොලියක්, ඒ වගේම තමයි දින 200කින් කල් පිරීමේදී 11.62ක පොලියක් ලැබෙනවා. ඇවරේජ් එකක් විදිහට ගත්තම 12 ඉක්මවපු පොලියක් ඔයාට ඔයාගේ FD එක වෙනුවෙන් ලැබෙනවා. ඉතින් එහෙම තැනක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් දැන් මෙහෙම ඔයාට මේ FD එක දාන්න සාරා යන්න ඕනේ නැහැ බැංකුවට, හරිද? ඒ කියන්නේ LB SIM app එක තියෙනවා. යන්න Play Store එකට, එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් App Store එකට යන්න. ගිහිල්ලා download කරගන්න LB SIM app එක. LB SIM කියලා සර්ච් බාර් එකේ ගහලා සර්ච් කරාම SIM map එක පේනවා.
0: ඔව්, අර මේ අපි දන්න SIM නෙමෙයි ආ. CIM SIM.
1: CIM SIM, SIM නෙමෙයි. පටලා ගන්න එපා. app එක download කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ආයෙත්ින් ගෙදර ඉඳන්ම නේ ලෝකේ ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඔයාගේ මේ බැංකු කටයුතු ටික බොහොම පහසුවෙන් කරගන්න. ඒ වගේමයි ඔයාට මේ FD එකෙන් ණයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ක්‍රෙඩිට් ලිමිට් එකකුත් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයකදී හදිස්සියකදී ඔයාට පුළුවන්කම තියෙනවා ඒ විදිහට පොඩි ලෝන් එකක් ක්‍රෙඩිට් එකක් පාස් කරගන්න ඔයාගේ FD එකෙන්ම. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න අපේ නම්බර් එකත් මේ සාර මතක් කරමු.
0: තියෙනවා.
1: මෙන්න මෙහෙම නම්බර් එකක් තියෙන්නේ. 01122200. කියලා නම්බර් එකෙන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න.
0: හරි, මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන LB එකේ ඔයගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එක දාලා ඔය ප්‍රතිලාභය හම්බ වෙනාම මොකද කරන්න ඕනේ?
1: කීයක් හරි දෙන්න.
0: අපිටත් කීයක් හරි දෙන්න.
1: ඔව්, ඒ කියන්නේ අපි දැන් මෙහෙම මේව ප්‍රොමෝට් කරගෙන කරගෙන අපි කියනවනේ ඔයාලට දාන්න කියලා මේ වටිනාකම නේ. ඊටස්වා දාන අපි දන්නවා FD එකක් දැම්මල පස්සේ ඔයා 100ට කීයක් අපිට දෙනවද කියලා අපි ගිවිසුම් ගත වෙන්න බලාපොරොත්තු
0: වෙන්නේ.
1: ඔයාටයි මටයි සාරටයි 100 ගණක් එන විදිහට. ඊටස්සේ මේක pool කරමු. අපි මේ ගොඩක් දේවල් ගන්න pool කරමු.
0: pool කරන්න.
1: අන්තිමට අර මේ ඉතුරු වෙන්නේ අඩියක් දෙනාගේ කැදැලිය වගේ තමයි කරපු pool pool එකේ කවුරුත් දාලා නැහැ.
0: ඔව්, වැඩිපුර ඉතුරු වෙන්නේ මායාචි විතරයි pool එකේ.
1: pool එකේ ඉතුරු වෙන්නේ ඊටස්සේ අපි දෙන්න ගිහින් මොනවා හරි තින් කාලා බිල එනවා.
0: කාලා බිල එනවා. හරි. අපි මතක් කරන්න ඕනේ කසාගල smart agri business එක ගැන.
1: අනිවාර්යයෙන්ම දැන් අපි මේ ඔය investment ගැන ආයෝජන අවස්ථා ගැන වාර කතා කරද්දී අපි ඔය කිව්වේ මේ කෙටි කාලීන ආයෝජනනේ දැන් සාමාන්‍යයෙන් FD එකක් කියලා කියන්නේ. දැන් ඒ වගේම තමයි වාට දීර්ඝ කාලීන ආයෝජනක් තියෙන්න ඕන. අවුරුදු 10කින් අවුරුදු 15කින් ඔයාගේ අතට මෙන්න මේ වගේ ගාණක් එන වැඩක්. මෙච්චර ගාණක් දාලා මෙච්චර ගාණක් ගන්න පුළුවන් වැඩක්. ඉතින් එහෙම වැඩක් තමයි මේ කසාගල smart agri business එක කියලා කියන්නේ. දැන් ඒගොල්ලන්ගේ මේ වගාවන් තියෙනවා ලංකාව පුරාම. ඒ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට ඒ පළාත්වල ඒ ඩිස්ත්‍රික්ක වල ඒ ප්‍රදේශවල වගාවන් කරගෙන යනවා. හරිද? ඉතින් ඔය නයිමිරිස් වගාවන් තියෙනවා, ඊට පස්සේ අපි කිව්ව කුරුදු වගාවන් තියෙනවා, අබ තියෙනවා, තේ වගාවන් තියෙනවා. ඔයාට පුළුවන් දැන් ඔයාට වෙලාව නැහැනේ වගා කරන්න. සමහර විට ඔයාට ඉඩ කඩත් නැතුව ඇති කොච්චර ආසාව තිබ්බත් වගාවක් පටන් ගන්න. වගාව හැබැයි තියෙනවා මූල්‍යමය හැකියාව. වගාව සල්ලි තියෙනවා, සේව් කරගත්තු යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඔයාට පුළුවන් ඒ මුදල් ප්‍රමාණය මෙන්න මේ වගාවන් වල ආයෝජනය කරන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස්
0: එකේ.
1: ඊට පස්සේ දැන් ඒ වගාවන් වල පළදාව ලෝකයේ අංක එකේ වෙළඳ පොළවල් වලට ගිහිල්ලා ඒවයේ ගනුදෙනු සිද්ධ වෙලා ඔයාට ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නවා. ඒ ලැබෙනකොට ලැබෙන්නේ ආයෙත් දෙගුණ තෙගුණ වෙලා. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 011 207 77 87 කියන නම්බර් එකට 011 207 77 87.
0: හරි, එහෙනම් අපි අපේ අන්තිම පැයෙන් හම්බෙමු. එතකන් උගල සින්දු අහලා, නිවුස් අහලා රෙඩි වෙලා ඉන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: හැමෝම බහගන්න රත්ති 3 in 1 ටේ බොන්න රත්ති 3 in 1 ටේ විතරයි
2: මල්ලි ඒ රත්ති 3 in 1 ටේකම බොන්න කියන්නේ
1: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ
2: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
1: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
3: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ ඉබයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13.22
5: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
10: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
11: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 011 200 200
12: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්

0: ಇದ ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಇಮಿಯನ್ ಟೈಮ್ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: දහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
2: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක
3: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
4: මෙල්වා එක ලංකාවේ එක
5: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0747 31 33 540
6: FM 95 94.8 Net FM Divaina Pura
7: Velavote 9:01

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
0: බැයෙන් බැය අලුත් වන අලුත් පැය විපස්සමා ඇත්නියස්.
5: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියස් සමග මම කේසර. මැද පෙරදිග කලාපයේ නැවත උත්සන්න වන යුදගැටුම් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 8%කින් පමණ සීග්‍රින් ඉහළ ගොස් තිබෙනවා. අමරිකාව සහ ඉරානය අතර පැවති තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමග මෙලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. හෝමු සමුද්‍ර සන්ධියද යළි වසා දමන බවටයි ඉරාන බලධාරීන් නිවේදනය කර ඇත්තේ. ඒ අනුව එම මුහුදු සීමාවෙන් ගමන් ගන්නා ඕනෑම වාණිජ නෞකාවකට හමුදා ප්‍රහාර එල්ල කරන බවටයි ඉනාත් ඉරානය අනතුරු අඟවා ඇත්තේ. මෙම තත්ත්වය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල $79.76 දක්වාත්, WTI වර්ගයේ බොරතෙල් බැරලේක මිල $75.40 දක්වාත් ඉහළ ගොස් තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිලගණිත් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත අලුත් වන වෙනස්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපෝ

0: උදේ 9යි විනාඩි 9යි අල්ගොතාම වෙලාව.
1: පේනවනේද අර මේ පිස්සු මිනිස්සු යුද්ධ කරනකොට දැන් මේ අපේ නිවුස් වලින් අහුව විතරනේ මේ මේ බොරතෙල් මිල ආයේ
2: ඉහළ ගිහිල්ලා.
1: ඉතින් ඒගොල්ලන්ගේ මොනවාද රජයටවත් ආණ්ඩුවටවත් ආණ්ඩුව සහ රජය කියන්නේ දෙකක්නේ.
2: ඔව් දෙකක්.
1: මේ ඒවට ඉතින් ප්‍රශ්න ඇති නේද?
2: මෙහෙමයි. දැන් ඔතනදී මේ ට්‍රම්ප්ට ප්‍රශ්නයක් නැහැ. සමාගම් ගොඩක ෂෙයාස් එහෙම තියෙනවා. ඉතින් එයාගේ එක ප්‍රකාශයකට පුළුවන් ওই ෂෙයාස් වල මිල වැඩිවීම අඩුවීම තීරණය කරන්න. ඒක නිසා දැන් අපි දන්නවා මේ යුද්ධය සාමයකට යනවා කියන දේන ඉස්සෙල්ලම තිබ්බේ අර වගන්ති 14ක් එක්ක අවබෝධ අගිවිසුම් මත්සන් කරගෙන ඔය ඔක්කොම සිද්ධ වෙච්චි වෙද්දී ලෝකේ මේ තිබ්බ මිල ගණන්, තෙල්වල මිල ගණන්, කොටස්වල මිල ගණන් ටික ටික ක්‍රමෙන් පල්ලහැට යන්න පටන් ගත්තා. හැබැයි දැන් ඊයේ මේ වෙනකොට යනවනේ ඔය නේටෝ සමුළුව තුර්කිය තමයි යන්නේ අන්කාරාවල. ඉතින් ඔතනදී තමයි ට්‍රම්ප් කෙලින්ම කියන්නේ ඉවරයි. අර ගිවිසුම් 14 සයින් කරපු ඒ කතා ඔක්කොම ඉවරයි.
1: ඒක නේටෝකටත් බයිනවා.
2: නේටෝකටත් බයිනවා. ඔක්කොරම් බයිනවා. බයින්න යනවා
1: මේ. ඔව් ඔයාලා අපිට සපෝට් කරේ නැ මේ මේ මුලින් දැන් මේ ඤම්පචන් ගාන්න එපා කියලා.
2: ඔව් අපි මේ කෙලින්ම කිව්වනේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි ඉස්සෙල්ලම බ්‍රිතාන්‍යකට
1: තුමා කිව්වා. ඒ දන්නේ නේටෝකට මේ යෝධයව ගෙන්න ගත්තේ නේද?
2: දන්නේ
1: නැහැ. ඉතින් නේටෝ එක අයිති යුරෝපෙටනේ.
2: ඔව් ඒ වුණා.
0: නෑ නෝත් ඇට්ලන්ටික් ට්‍රීටි ඕගනයිසේෂන් එක. එතකොට ඇමරිකාව ඉන්නවා. ඒකට ඇමරිකාව දැන් තීරණය කරා. ඉතින් ඒගොල්ලෝ හිතනවා අපි ඉන්න එකෙන් වැඩක් නෑ. අපි යුරෝපෙට මේ උදව් කරන එක විතරයි වෙන්නේ. අපිට උදව්වක් වෙන්නේ නෑ. ඒක නිසා ඒගොල්ලෝ අයින් වෙන්න හදනවා.
2: අයින් වෙන්න හදනවා කියලා. හරියටම හරි සාර. ඒ කියන්නේ ඇත්තටම මේ දැන් ඔතන වෙලා තියෙන්නේ මේ ට්‍රම්ප් හිතුවා නේටෝ එක තමන්ගේ පැත්ත ගනී කියලා. මොකද ඔය යුක්‍රේන රුසියා යුද්ධෙත් එහෙමනේ. දැන් යුක්‍රේනය රුසියාවට මායිම්ව නේටෝ කඳවුරක් ඉතින් ඒ විදිහටම හිතුවා මේ ට්‍රම්ප් ගහන පදේට නේටෝ එක නටලා රටවල් ටික කැමති වෙලා යුද්ධ කරයි කියලා. දැන් ඔය තුර්කියත් ඉන්නවා නේටෝ එක ඇතුලේ. තුර්කියටත් ඇවිල්ලා ඔය පොඩි පොඩි මිසයිල් කෑල ටිකක් පහුගිය දවස්වල වැටුණානේ. ඉතින් එතකොට ලෝකේ ලොකු කතා බහක් ගියා සහ දේශපාලන විචාරකයන් කියපු දෙයක් තමයි මේ ගැහුවේ ඉරානය නෙමෙයි මේක ඊශ්‍රායලයේ ඇමරිකාවේ ප්ලෑන් කරලා කරන වැඩක්. මොකද දැන් හොඳින් කිව්වම එන්නේ නැහනේ. ඒකෙන්ද නිකන් ඉරානය ගැහුවා වගේ වෙන්නන්න. එතකොටවත් එයිනේ යුද්ධෙට කියලා එහෙම පොඩි ට්‍රයි එකක් යනවා කියලාත් කිව්වා. ඉතින් කොහොම හරි නේටෝ එක මේකට සක්‍රීයව දායකත්වය දුන්නේ. විශේෂයෙන්ම අපි දැක්ක ඔය ස්පාඤ්ඤයේ ඇමතිවරයා එහෙම පෙඩ්‍රෝගේ කතාව එහෙම අපි කිව්වනේ මේ අපි ඉතිහාසයේ කරපු වැරදි නැවත කරන්න බලාපොරොත්තු වෙන්නේ
0: නැහැ.
2: කාටවත් ඕන විදිහට අපි යුද්ධ කරන්නේ නැහැ
1: කියලා. ඔව් සහ මේ ඉතාලියේ මෙලොනි නෝනා
2: කෙලින් නෝනා. ඔව්. එයා එක්කත් තිබ්බනේ ලොකු ලොකු ප්‍රශ්න ඇති කරගෙන තිබ්බනේ. ඉතින් කොහොම හරි තනි මතයකට තමයි මේ යුද්ධය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකේ බර, ඒකේ වේදනාව සහ ඒකෙන් සිද්ධ වෙන අවාසි අපි වගේ රටවල් වලට සෑහෙන්න දැනෙනවා. ඉතින් අපි හැම වෙලේම කියන කතාවක් නේ එහෙන් තෙල් බැරල් එක ගණන් යද්දී මෙහෙ ඉතින් කනබොනේ වයි දැන් ඔක්කොම ටික ගණන් යන්න පටන් ගන්නවා.
1: මාන් පෙරලීම දක්වා
2: යන්න පුළුවන්. ඉතින් කොහොම හරි දැන් ඊයේ ප්‍රකාශයත් එක්ක මේ වෙනකොට නැවතත් තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ලෝක වෙළඳපොලේ කෙලින්ම කියලා තියෙනවා මේ අවබෝධ අගිවිසුම් ඉවරයි. ඒව ගැන ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා. සාම සාකච්ඡා යන්න ඉඩ දෙනවා. හැබැයි මම හිතන්නේ ඔක හරියයි. මේ ඔක නිකන් ටයිම් වේස්ට් එකක්. කාලය කා දැමීමක් විතරයි අපිට සිද්ධ වෙනවා ඉරානයට පහර දෙන්න කියලා.
1: ඉතින් පහර දුන්නනේ.
2: පහර
1: දැන් එතකොට ඇත්තටම මේ ඉරානයේ ජනතාව ගැන මතක් වෙනවා වගේම අපේ මිනිස්සුය ගැන මතක් වෙනවනේ ඉස්සෙල්ලම.
2: ඔව්.
1: ඒකින් තමයි මම මේ හරේන්ද්‍රට ඔහු ටෙහරාන් වල ඉඳන් වෙන නගරයකට ගමන් කරමින් ඉන්නේ. ඒකින් ද මේ වොයිස් මැසේජ් විතරයි එවන්න පුළුවන්. මේ හරේන්ද්‍ර ඇහුවේ මේ මම හිතුවා හොඳින් ඉන්නව නේද කියලා. ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද කියලා.
2: ප්‍රශ්න අපිට.
1: ද ඉරානයේ ඉන්න හරේන්ද්‍රාණන් ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද කියලා.
2: ප්‍රශ්නයක්ද කියලා.
1: මේ ඇත්තටම මේ ඉරානයේ ජනතාවට ගාණක්වත් නැහැලු. ඔවුන් ඉතාමත් සාමාන්‍ය විදිහට දැන් හරේන්ද්‍ර නම් කියනවා මේ ලංකාවේ Facebook වලට ගියාම මේ බය වෙනවලු. ඒ කියන්නේ හොඳ වෙලාවට ලංකාවේ Facebook ඉරානයට පෙන්නේ
2: නැහැ. පෙන්නේ නැත්තේ.
1: ඉරානේ කියන්නේ විශාල රටක් නේ. ඉතින් කොයි කොහේ හරි කොන්වල ඔය පහර දිහින් මේවා මේවා යනවා ඇති.
2: ඔව් දැන් මේ පහර දිහින් වෙනවා කියන්නේත් නෝවා මේ දකුණු දිගේ.
1: දකුණු දිගේ ඉඳලානේ දැන් ටෙරාන් තියෙන උතුරු දිගේ.
2: උතුරටනේ.
1: ටෙරාන් තියෙන
2: උතුරට.
1: උතුරට එන්න තියෙන්නේ. ඉතින් ඔය හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නේ තමයි පහර දිහින් වෙන්නේ. ඉතින් ඉරානේ ජනතාවට ඒක එච්චර මේ දැනිලවත් නැහැ. ඔවුන් සමහර වෙලාවට දන්නෙත් නැතුව ඇති මෙහෙම මේ ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල කරනවා කියලා. සාමාන්‍ය ඉතාමත් සාමාන්‍ය විදිහට මේ ඔවුන් ගේ ජීවිතය ගෙවිලා යනවා. මේ ඉතින් අර අපිට මේ ටෙහරානය ඉරානය කියන්නේ දූවිලි පිරුණු අර ඇෆ්ගනිස්ථානය වගේ රටක් පෙන්
2: වගේ
1: ඉන්දුර තියෙන්නේ. ඉතින් ඇත්තරම මේ මාධ්‍ය වලින්
2: කරන දේවල්
1: දැන් ජපානය කිව්වම අපිට මතක් වෙන්නේ අර ටෝකියෝ නගරයේ මා බිල්ඩින් ඒවා මේවානේ. හැබැයි ජපානේ 100ට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ කැලෑවල්. උන්ගේ තුරුලතා පද්ධතිය ඉතාමත් සුරක්ෂිත කරලා දෙනවා. මේ අඩි 2000ට වඩා උස කඳුර කරවල කිසිම ඉදිකිරීමක් කරන්න දෙන්නේ නැහැ. ජපානයේ වැඩි ප්‍රමාණයක් තියෙන වනාන්තර මේ තමයි. හැබැයි අපි ජපානයේ කිව්ව හැටිය පේන පින්තූරේ මොකද්ද?
2: වෙන එකක්.
1: අර ලොකු නගරයක්නේ පේන්නේ. ඉතින් ඉරානයේ කිව්ව හැටියත් අපිට පේන්නේ අර ඇෆ්ගනිස්ථානය වගේ දූවිලි පිරුණු දුඹුරු පාට කඩන් වැඩිච්ච ගොඩනැගිලි. එහෙම නැහැ මේ බුලට් ට්‍රේනුත් තියෙනවා ඉරානයේ.
2: ඔව්නේ.
1: ඔව් අර හරේන්ද්‍ර අපිට මතකයි කලින් වතාවේ ඉරානයේ ඉඳලා කතා කරපු වෙලාවේ කිව්වේ මේ ඔහු ඉරානයේ ගුවන්තොටුපළට බැස්සම හිතුනේ නිව්යෝක් ගුවන්තොටුපළට බැස්සා වගේ කියලා. එච්චරට නවීන උපාංග වලින් සමන්විත ඒවා ඔක්කොම ඒගොල්ලන්ගේ රටේ ඇතුලේ හදපු ඒවා. මේ ඉතින් එහෙම තමයි.
2: එහෙම තමයි. සහ අපි ඔය දැක්කා ඔය මේ ගුවන් ප්‍රහාරය එල්ලුණාට පස්සේ දුම්රිය මාර්ග ගණනාවකට හානි වෙලා තිබ්බා. මාස කිහිපයක් ඇතුළත මේ යුද්ධ යන අතරේ ඒව නැවත ප්‍රතිසංස්කරණය කරලා පාවිච්චි කරන්න පටන් අරන් තිබ්බා. ඉතින් ඒගොල්ලන්ගේම ඉංජිනේරු තාක්ෂණය, ඒගොල්ලන්ගේම අමුද්‍රව්‍ය, ඒගොල්ලන්ගේම මානව සම්පත යොදාගෙන යුද්ධයක් මැද බොහොම දැවැන්ත විදිහට ඉරාන ජාතිකයන් මේ පර්සියානුවන් ඉතින් පර්සියානු ජාන තියෙන කට්ටියනේ ඒගොල්ලෝ නැගිහිටිනවා. ඉතින් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඉරානයේ ඇතුලේ අන්තවාදී අදහස් දරන ඉන්න පුළුවන්, ඒ පාලකයන් ඉන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලේම කියන දේ තමයි මේ ලෝකේ ඕනම ස්වයරී රාජ්‍යයකට තමන්ගේ ස්වයරී කලාපයේ ඇතුලේ තීන්දුව තීරණ ගන්න ඒ අනුව මෙහෙයවන්න හැකියාව තියෙනවා. ඉතින් ඒවයේ ඇතුලේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ජනතාව තමයි මේ ප්‍රශ්න निराකරණය කරගන්න ඕන. හැබැයි මේ ට්‍රම්ප් මේ ළඟදී ලස්සන කතාවක් කිව්වනේ අර අල් කමේනිගේ අවසන් මේ ගෞරව දැක්වීමේ උළෙලට ටෙහරාන් වලට මිලියන 20ක විතර ජනතාවක් ආවා. ඒ කියන්නේ ඉරානයේ ජනගහණයම මිලියන 90යි. ඒකේ මිලියන 20ක් ටෙහරානයේ රැස් වුණා. ඒක දැකපු ට්‍රම්ප් කියලා තිබ්බනේ මම මේ හිතුවා වැරදිද දන්නේ සහ මම මේ
1: ඔව් වැරදි.
2: ඔව් ඒ
1: කියන්නේ අපි ඊයේ අපේ මේ net fm facebook එකේ දින හරින්දත් එක් කරපු සාකච්ඡාව මේ ඇත්තටම අවංකව තමයි ජනතාවේ නායකයා වෙනුවෙන් හඳා වැළපෙන්නේ.
2: ඔව් ඒ කියන්නේ මට කොතන හරි වැරදුනාද කියලා ට්‍රම්ප් කියලා තිබ්බා. ඉතින් එහෙම ඒව පොඩි සුළුපටු වැරදීම් නෙමෙයි නේ. කියන්නේ දැන් දහස් ගානක ජීවිත අහිමි වෙලා තියෙනවා. රටක් විතරක් නෙමෙයි මුළු ලෝකයක් මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි වගේ රටවල් කොයි හරි සංදියක් වහපු ගමන් අපිට ප්‍රශ්න.
1: අපේ හන්දිපත් උදා වැදෙනවා.
2: ඉතින් ආයේ යුද්ධය ආරම්භ වෙලා තියෙනවා කියලත් කියන්න පුළුවන්. මොකද ට්‍රම්ප්ගේ වචනයෙන් කිව්වොත් අර ගිවිසුම් වැඩක් නැහැ කියලා තමයි යා කියන්නේ. ඒ අවබෝධතා ගිවිසුම් මේ තිබ්බ වගන්ති මුකුත් මෙතනින් එහාට අදාළ නැහැ කියලා කියනවා. ඒක විදිහට මිලියන මේ බිලියන 300ක් ඩොලර් බිලියන 300ක් ඉරානයට දෙන්න පොරොන්දුනානේ. ඒ නිසාම කැන්සල් කරගත්තා දන්නේ.
1: දන්නේ නැහැ. ඒක ඒක දෙන්න වෙනවා කියන්නේ.
2: මොකද ලේසි නෑනේ ඇමරිකාවට නත් ඔහම.
1: ඉතින් එහෙම මේ ඉරානයේ මොකක්වත් ඒ යූසුම් කඩකිරීම අපි දැක්කේ නැහැ කරනවා නේද?
2: ඔව් එහෙම නෑ. දැන් ඔකට හේතුවක් විදිහට කියන්නේ මේ හෝමූස්වල ගමන් ගත්තු නැවකට පහර දුන්නා කියලානේ.
1: නැවකට.
2: ඔව් එක නැවකට පහර දුන්නා. ඉතින් ඉරානයේ පැත්තෙන් කියන්නේ අපි දාපු කොන්දේසි වලට යටත්ව ධාවනේ වුන්නේ නැහැ කියලා. ඒකින්ද අපිට සිද්ධ වුණා යම් ආකාරයක පියවරක් ගන්න කියලා.
0: කියලයි.
2: ඉතින් ඒ අනුව තමයි නැවත පහර දීම ආරම්භ වෙලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මේ වර්ධනය වෙන තත්ත්වයන් ගැන අපි අලුත් තොරතුරු ඔයා අහන්න නැති විදිහ.
0: ඔව්.
2: ඒ කියන්නේ එහෙම තොරතුරු තියෙන සැගවුණු දේවල්.
0: අන්න
2: එහෙම තොරතුරු අපි අරන් එන්නම් අපේ ඇල්ගොටවුන් එකෙන්.
0: Yes. ඔය ඔක්කොගෙම පේන්නේ අචීතින් ජාත්‍යන්තර නීතිය කියලා එකක් නැහැ කියලා
2: තමයි. ඒව නැහැ. ඒව ඉවරයි. International laws කියලා ඒව
1: නැහැ. ඒවා මු බොරු.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Damro foam mitte sadaha siyeta 15 kavattam. Ihala pramithiyekin yut digu kalpavatina foam mitte. Divaina pura Damro pradarshanakara walin.
2: Wow! Anchor tin ekak?
3: Oh puthe, neum rasaguna ha poshaneya piri anchor tin ekak. Freshness lock ve tawat surakshita wena anchor. Uparima arakshawa usasma tattwaya saha poshana gunaya sahathikai.
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
6: රසියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් leasing එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
7: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pure TV නිල විකාශක
1: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: අක්මාවි තෙල්, fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 9යි විනාඩි 27යි අල්ගොටාවම වෙලාව.
1: හරි. සාරයි මයි කතා කර කර හිටියේ
0: නේ.
1: අපි මේ ඔයගොල්ලන්ට සින්දු දාලා දීලා අපි වැදගත් දේවල්
0: කතා කරා.
1: හරිද අපි කතා කරේ දැන් මේ යුද තත්ත්වත් එක්කනේ. හැම වෙලේම ওই දේවල් අපි හැම වෙලේම කියපු දෙයක් තමයි දැනෙන්න පටන් ගන්න අපි වගේ පොඩි රටවල් වල ඉන්න අයට. ඉතින් ඕක ගැන ඇත්තටම බොහෝ දෙනෙක් කතා කරලා තිබ්බා. ওই දේශපාලන ਵਿਚාරකයන් හැම වෙලේම කියන දේ තමයි ලෝකේ මොන දේ වුණත් තුන්වෙනි ලෝකේ රටවල් වලට ඒක දැනෙනවා වැඩි. ඒක ඇවිල්ලා අපේ කුස්සියටම දැනෙන්න පටන් ගන්නවානේ. අපි කන බත්පතටම ඒක දැනෙන්න පටන් ගන්නවා. අපි මාසෙ අන්තිමට ගන්න පඩියට ඒක දැනෙන්න පටන් ගන්නවා නේ. ওই තෙල් වැඩි වීමත් එක්ක අපි කන බොන දේවල් වල මිල වැඩි වෙනවා. ඉම්පෝට්ස් වල මිල වැඩි වෙනවා නේ. නෞකාවලට අතිරේක ප්‍රීමියම් එකක් ගෙවන්න සිද්ධ වෙනවානේ. මොකද රක්ෂණ මුදල් වැඩි වෙනවා. යුද්ධ මැද්දෙන ඉන්න ඕන. එතකොට ඒව ඔක්කොම එකතු කරලා තමයි අපිට ඔය අන්තිම මිල එන්නේ. තෙල් වලට වෙන්න පුළුවන් වෙනත් අපි ගෙන්නන ඉම්පෝර්ට්ස් වලට වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි අව තව තව විදිවලට ඕක අපිට බලපානවා. සංචාරකයෝ එන්න නැතුව යනවානේ. ඊට පස්සේ අපේ විදේශ ශ්‍රමිකයින් විශාල පිරිසක් අපි දන්නවා ඔය මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඉඳලා අපිට ඩොලර් 7. ඉතින් ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි අපේ ආර්ථිකය මේ විදිහට ශක්තිමත් ව ඉස්සරහට යන්නේ. ඉතින් ඒ වගේ දේවල් අර අපි නිකන් දත වගේ ඉන්න රටක් නේ. පොඩ්ඩක් හෙල වෙච්ච ගමන්
0: ඉවරයි.
1: ඒක බලපානවා. ඉතින් මේ අපි ඔය මහා බැංකු අධිපතිවරයාත් එක්කත් මේ පහුගිය දවසක මේ සාකච්ඡාවක් තිබ්බා. අපේ මේ සචිනිගේ රතුගට්ට යනවනේ. මේ net news youtube එකට ගියාම බලන්න පුළුවන් ඔයාටත්. ඉතින් මහා බැංකු අධිපතිවරයා කිව්ව දේ තමයි ඔය 2028 වෙනකොට අපි ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. default state එකෙන් ගැලවිලා අපි නැවත ওই ද්විපාර්ශ්වික රටවල් එක්ක තියෙන ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. ඉතින් IMF එක කියන විදිහට සාරා ඒ වෙනකොට අපි ගාව තියෙන ඕනලු ඇමරිකානු ඩොලර් බිලියන 15ක විදේශ සංචිත ප්‍රමාණයක්. ඉතින් මේ යුදමේ තත්ත්වයන් එක්ක අපි හිතන් හිටියා මේ අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 7 සීමාව පහු කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපිට ඒක ඩොලර් බිලියන 6.8 වගේ නවතින්න සිද්ධ වුණා. මේ රිසර්ව්ස් වලිනුත් මිලියන 200ක් විතර දීලා තියනවලු එළියට තෙල් ගෙන්න

0: පොද තෙල්වල මිල අපි දැක්කන එක ඩොල එක බැලර් බැලර් මේ බැරලයක් ඩොල සීය ඉක්මවා ගියා. ඩොල මේ කියන්නේ අසූවය ඇත්තෑ වගේ ඉඳලා සීය ඉක්මවා ගිය අවස්ථා තිබ්බා. ඉතින් ඒක හින්දා අපිට මිලියන 200ක් විතර අපේ ඔය තිබ්බ රිසර්වස් වලින් අයින් කරලා දෙන්න වුණා. ඉතින් 6.8 සීමාව ඉන්නේ. මහ බැංකුව අධිපතිතුමා කියනවා අපිට තව අවුරුදු දෙකකින් ඩොල බිලියන 10 නැත්නම් 13 වගේ සීමාවකට යන්න පුළුවන් වුණොත් ෂේප් එකේ අපිට ණය ටික ගෙවාගෙන යන්න පුළුවන් කියලා. හැබැයි මේ ෂේප් එකේ අපි යන්නේ අර නිකන් ගැට්ටේ ඉඳන් තමයි වැඩේ කරන්න යන්නේ.
1: ෂුවර්ම නෑ කියන්නේ.
0: ෂුවර්ම නෑ. ඉතින් ඒ වගේ ගැට්ටේ ඉඳන් අපි වැඩ කරද්දී මේ වගේ යුද්ධ ආවට පස්සේ ඒ දේවල් අපිට දැනෙන්න පටන් ගන්නවා නේ. අපි ගාව සල්ලි ටික නැතුව ගියාට පස්සේ අපිට බදු ප්‍රතිශත වැඩි කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ බස් ගාස් ටික වැඩි කරන්න සිද්ධ වෙනවා. තෙල් වැඩි වුණාට පස්සේ ඕකනේ
1: වෙන්නේ. ඊට පස්සේ
0: කන කෑම එක වැඩි වෙන්න ගන්නවා. නිකමට හිතන්න කොළඹ ඇවිල්ලා ජීවත් වෙන කෙනෙක් නම් ඔයා නේ. ඔයාට මොනතරම්නම් වියදමත් දවසකට යනවැද්ද කන බොන දේවල් වලට. සර්වයිවල් එකට. අපි මේ කියන්නේ මේ මාර ක්වොලිටි ලයිෆ් එකක් ගත කරන්න නෙමෙයි. සර්වයිවල් එක. ජස්ට් ෆෝ සර්වයිවින්. ඔයාගේ පැවැත්ම වෙනුවෙන් ඔයාට කොච්චර අතිරේක වියදමක් දරන්න සිද්ධ වෙනවා ඇද්ද. ඉතින් ඒක නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ ඔයා මේවා ගැන හිතන්න ඕන. ඔය ඉරානයේ හරි ඊශ්‍රායලයේ හරි ඔය කොහෙද ඔය සැතපුම් දහස් ගාණක් එහා ගහගත්ත කියලා අපිට මොකද වෙන්නේ? අපිට තමයි වෙන්න පුළුවන් ඔක්කොම වෙන්නේ. ඉරානෙටත් නෙමෙයි ඊශ්‍රායලයටත් නෙමෙයි
1: ඇමරිකාටත් නෙමෙයි.
0: ඇමරිකාවේ මේන්ලෑන්ඩ් එකට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: කිසිම
0: බෝම්බයක්වත් පුපුරන්නේ නැහැ, මිසයිලයක්වත් වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්න එපාත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකෙ කොහේ වුණත් ඉන්නේ මිනිස්සුනේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ දේවල් ගැන හිතන්න, මේ දේවල් ගැන කල්පනා කරන්න, බොහොම කල්පනාවෙන් විමසිල්ලෙන් ඔයාගේ ආදායම් වියදම් පාලනය කරන්න, හරි තැන්වල ආයෝජනය කරන්න, ආයෝජනය කරලා හරි ප්‍රතිලාභ ලබා ගන්න කියලා. මොකද ඇඩිෂනල් ඉන්කම් එකක් කියන එක මේ වෙලාවගේ ජීවිතේට ලොකු හයියක්. ඔය කොල්ලෝ කියන්නේ කෙල්ලොත් කියන ඕක ගේමක් ගහමු කියලා.
1: ගේමක් ගහමු.
0: මේ වෙලාවේ ගේමක් ගහන්න වෙනවා. ඒකින්ද කට්ටිය හිතට ධෛර්යය අරගෙන බය නැතුව ගේමක් ගහන්න අපි දන්නවා ඔයාට ගේම ගහන්න පුළුවන් කියලා.
1: එක දාන්න
0: ගේම් දෙන්න යන්න එපා.
1: ගේම් දෙන්න යන්න එපා, ගේම ගහන්න.
0: හරි. ඉතින් දැන් ගේම් ගහගෙන යද්දී අපි මතක් කරන්න ඕන අපි හැමෝටම තියෙන හීනයක් තමයි මේ ගයක් හදනවා කියලා කියන්නේ. ගයක් හදුවට පස්සේ තියෙන ලොකුම හීනය තමයි ওই බිත්ති ටික නග ගන්නවට වඩා අමාරුයි ගෙදර වහලා ගහගන්න එක. ඒකින්ද වහලා ගහන්න ගියාට පස්සේ අපි වඩ මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ම ගන්න කියලා. මේ කාලේ වා වියදම් කරන දේවල් හරි දැනට හරි විදියට වියදම් කරන්න ඕන.
1: අනිත් එක ආචි කල් තියෙන දෙයක් වෙන්න ඕන.
0: වෙන්නත් ඕනේ.
1: ඒ කියන්නේ දැන් අද දාලා තව මාසෙකින් ඔයාට ආයක වෙනස් කරන්න වෙනවා නම් ඔයාගේ සල්ලි අපරාධ.
0: අන්න ඒකයි. ඔයා අලුතෙන් ගයක් හදනවා, වහලක් ගහනවා, අවුරුද්දක් යද්දී ඒකේ අලුත් බව නැති වෙලා යනවනේ. අර පාසි බැදිලා, දියසෙවල බැදිලා, ඇල්ගී වර්ග බැදිලා, ඒ වහලේ තියෙන පෙනුම, ගෙදර තියෙන පෙනුමට මේක ලොකු බලපෑමක් නේ. ඉතින් ඔයාට ආයෙ වහලවල් මාරු කරන්න චාන්ස් නෑ. එහෙම වියදම් කරන්න සෙල්ලම් දාන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.
1: මේක තමයි වගේ සිටුේෂන් එක නෙමෙයි
0: අපි. නෙමෙයි ඉන්නේ. අපි ඒකයි මේ වාට බොහොම මේ ෆැක්ට්ස් එක්ක, ඩීටේල්ස් එක්ක මේ தත්ත්වය ගැන කියන්නේ. ඉතින් ඒක හින්දා බය නැතුව රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ම ඔයාගේ ගෙදරට දාන්න කියලා මතක් කරනවා. රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒගොල්ලෝ රිසර්ච් කරනවා. ඒගොල්ලෝ නිතරම රිසර්ච් කරනවා. ඒ රිසර්ච් වලට අනුව ඩිවලොප්මන්ට්ස් කරනවා. ඒගොල්ලෝ ෂීට්ස් වල ඒවා නිකන් ආවට ගියාට එවන්නේ නැහැ. එයාලා එවලා තියෙනවා අලුත්ම රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් එක. මේකේ විශේෂත්වයන් දෙකක් තියෙනවා සාර. පළවෙනි එක තමයි මේ ෂීට් එකේ යටපැත්තේ තියෙන ස්වාභාවික මැටි ආලේපයක්. මේක තීන්ත එකක්, කෙමිකල් එකක් නෙමෙයි, ස්වාභාවික මැටි ආලේපනයක්. හරිද? මේක නිසා ඔන්න ගෙදර සිසිලස රදව ගන්න පුළුවන්. ඉස්සර ඔය ෂීට් වහලවල තිබ්බ ප්‍රශ්නෙට ඔන්න දැන් විසඳුමක් එනවා. රස්නේ නැහැ, තාපය ඇතුලේ හිටින්නේ නැහැ. ඊළඟ එක තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා කියන්නේ. මේක ඉස්සරත් තිබ්බා. හැබැයි මේක දැන් තුන් ගුණයක් බලය වැඩි කරලා ඉවලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ වතුර රැදෙන්නේ නැහැ. වතුර රැදෙන්නේ නැති නිසා මේ ෂීට් එකේ අර අපි කිව්වා වගේ දියසෙවල වලින් පාසි වලින් වෙන බලපෑම් නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් ම දාන්න කියලා. වා මේ වෙනකොට ගයක් හදනවා වෙන්න පුළුවන්. නැත්තම් වාගේ වෙන මොන හරි ගොඩ නැගිල්ලක් හදනවා වෙන්න පුළුවන්. වහලගෙන නම් හිත හිත හිටියේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් තමයි වාට තියෙන විසඳුම. හොට්ලයින් එකක් තියෙනවා, අංක 4යි තියෙන. අපි මතක් කරන්නම් හොට්ලයින් එක මොකද්ද කියලා. වාට තියෙන්නේ ඒකට කෝල් එකක් දෙන්න 13.96
1: කොල්ලයක්
0: දීලා වැඩි විස්තර දැනගන්න.
1: ඕකේ. දැන් අර අපි මේ කියවනේ එක්තරා මේ ඉකොනොමික් සිටුේෂන් එකක් ගැන, මේ රට අපි රට මුණ දෙන මේ යන ප්‍රශ්නෙක. ඒ වගේ වෙලාවක යූනියන් බැංකුවෙන් ඔයාට මේ මිලියන 8කනේ
0: අනිවාර්ය මිලියන 8ක්
1: ලෝන් එකක් දෙනවා කියන්නේ
0: ඔව්
1: අදාහ ගන්න බැරි දෙයක්.
0: අන්න ඒක මේ
1: ගොඩක් වටින දෙයක්.
0: විශ්‍රාමිකයි. අපේ අම්මලා තාත්තලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඉතින් මේ ආර්ථික තත්ත්වයන් දැනෙනවනේ. මොනවා වුණත් නේ ඉතින් විශ්‍රාම වැටුප හම්බ වෙනවා. ඒක වැඩි වෙන්නේ නැහැ නේද?
1: ඔව් අනිත් එක විශ්‍රාම වැටුප විතරයි නේද?
0: විතරයිනේ හම්බ වෙන්නේ. ඒක වැඩි වෙන්නේ බොහොම කාලයකට සැරයක්. සමහර වෙලාවට දැන් හම්බෙන විශ්‍රාම වැටුප තව අවුරුදු කිහිපයක් ඉස්සරහා තියෙන ජීවිතේට මදි වෙන්න පුළුවන්. මේ ඇති වෙන අවුරුදු කිහිපයක් යන්න ඕනේ නැහැ සාරා. මේ තියෙන තත්ත්වයන් අනුව හෙට තියෙන මිල නෙමෙයි අනිද්දා තියෙන. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන. මේ දේවල් ඉක්මනින් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ විශ්‍රාම ගියාට අපේ අම්මලා තාත්තලා නිකන් ගෙවල් වලට වෙලා ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති පොඩි ව්‍යාපාරයක් වගේ පටන් ගන්න. ආයෝජනයක් කරලා ව්‍යාපාරයක් පටන් අරන් කාටවත් බරක් වෙන්නේ නැතෝ කාගෙන්වත් කතාවක් අහන්න නැතෝ තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතයේ ලස්සන්ට සැදෑ සමය ගත කරන්න. ඉතින් ඒක තේරුම් ගත්ත යුනියන් බැංකුව දැන් ඔන්න ඔයාලට පෙන්ෂන් ලෝන් එකක් දෙන්න තීරණය කරලා තියෙනවා.
1: රයිට්.
0: මේක දෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න ඔයාලට. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම අරන් ඉන්න අයට වගේම රණවිරුවන්. අපේ යුද හමුදා සේවයේ යෙදිච්ච අය, නාවික හමුදා, ත්‍රිවිධ හමුදා සේවයේ යෙදිලා ඉන්න සියලු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සියලු දෙනාට ඔන්න පුළුවන් විශ්‍රාම ගිහිල්ලා නම් ඉන්නේ මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. ඔයාලට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ගන්න පුළුවන්. ණයක් අරගෙන ඔයාගේ කැමති දෙයක් ඔයාගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මොන හරි ඇතිනේ මම මේ වගේ දෙයක් කරනවා කියලා විශ්‍රාම ගියාට පස්සේ. දැන් ඕකට මදි කැපිටල් එක. ඒකින්ද බය නැතුව ඔයාලට පුළුවන් මේ ලෝන් එක ගන්න. දැන් ලෝන් එකක් ගද්දි කට්ටි ඊළඟට හිතන දේ තමයි මේක ගෙවන්න හම්බෙන කාලය.
1: කාලය කොච්චරද?
0: මේකට කොච්චර පොලිය එකතු වෙයිද කියලා. ඒ ප්‍රශ්න මුකුත් නැහැ. ඔයාලට අවුරුදු 15ක කාලයක් තියෙනවා මේක හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන්. බොහොම දැරිය හැකි සාධාරණ පොලියක් තමයි මේකට එකතු වෙන්නේ. ඒ වගේම තමයි මේකට වැලියු වැඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ එකතු කළ අගයන් කිහිපයක් තියෙනවා. අවුරුද්දක් පුරාවටම ඔයාලට රුපියල් 30000ක් වටින පික්මි හයර් නොමිලේ හම්බ වෙනවා. පික්මි හයර් වලට නොමිලේ රුපියල් 30000ක හම්බ වෙනවා. ඒ වගේම තමයි රුපියල් 7000ක මෙඩිකල් වියදම් වලට නොමිලේම පියවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අතිරේකව හම්බෙන ටික අර මිලියන 8ට අමතරව. ඉතින් මේ ඔක්කොම වලට දෙන්නේ යුනියන් බැංකුව. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරෙන් 01 81 81 81 01 01 81 81 81. ඔන්න ඔය විදිහට කල්පනා කරලා වැඩටිය කරාට පස්සේ ඕනම තත්වයකට බය නැතුව ඔයාලට මූණ දෙන්න පුළුවන්කම ලැබෙනවා.
1: සේෆ් සයිඩ් එකේ ඉන්න පුළුවන්.
0: අන්න ඒකයි. කල්පනාවෙන් ආයෝජනය කරලා වියදම් කරලා නේ සේවින්ස් කරලා ඉන්න ඕන. ඇල්ගොඩවුන් එක ඇහුවොත් අපි වාට කියලා දෙනවා. එහෙම කරන්න පුළුවන් විදි ගැන.
1: රයිට්. මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මේ සතිය ඉවර වෙන්න ළඟයි. හැබැයි ඔළුවේ කැක්කුමක් එනවා නම් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. මොකද ඉතින් ඔලුවේ කැක්කුම් සතියේ දවස බලලා නෙමෙයි ඉන්නේ සාමාන්‍යයෙන්.
0: ඔවුනේ. ඉතින් ඔය ඕනාට වඩා කල්පනා කරන්න ගියාමත් ඔලුවේ කැක්කුම්
1: එනවා. එනවා. දැන් මේ අපි කියෙව්වත් වැඩිය කල්පනා කරන්න යන්න එපා.
0: ඔව් අපිත් මේ වාට මේ නැති දේවල් මදිවට කල්පනා කරන්න තව දේවල් ඉතුරු කරනවා නේකතු කරනවානේ. එහෙම කල්පනා කරන්න එපා. අපි දන්නවා ශක්තිමත් ඔයාට මේ දේවල් වලට ශක්තිමත් මූණ දෙන්න පුළුවන් අපේ ක්‍රම කියලා දීලා තියෙන්නේ. මෙල්ඩෝල් එකක් තියාගන්න ওই ශක්තිමත් වැඩ කරගෙන යද්දි පොඩි පොඩි ඔලුවේ ගැක්කුම් එන්න පුළුවන් නේ. ඇගරිදනේවා එම්බිරිස්සාවා නම්මනම් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා වැඩ නවත්තන්න බෑ. පොත ගේමක් ගහන ගමන් ඉන්නේ. ගේමක් ගහද්දී එම අතරමඟ නවතින්න ගියාම
1: ප්‍රශ්න.
0: ෆිට්නස් තියෙන්න ඕන. ඉතින් වැඩේ ප්‍රබෝධවත් කරගෙන යන්න නම් අනිවාර්යෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. తాවකාලික වාට සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම ඔය ඇගරිදනේවා ඔලුව රිදනේවා තියෙනවා නම් කියලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
3: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
4: උදේමයි විනාඩි 42යි දැන්.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීල විකාශක.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
9: Upuls International, Moragayada Ratnapura saha Bandaravela, Tailoring Kalave niyama urumakkaruwange siya wasaka visishtatwaya. Upuls International.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetivistra Sandha, Tahatunai Anuhaya Amatana.
11: ඉබයින වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
13: LOLC Finance හරියන්න හරිම තැන
14: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
15: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙන එන්න සූදානම් කරලා දිනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
16: මෙඩික් එකට මාස් පටා ගියා මාස තුනකට ඉඳන් ඉස්සෙල්ලා කපුගේ මාළු ආවා පස්සේ දෙවෙනිකල එන ආරංචි වුණා මාස් ගියා දවස් 12ක් ගිහලා තිබුණේද දෙවෙනි වතාවේ ගෙච්චිනාම දෙවෙනි ගමනේ ගෙච්චිනාම ඊට පස්සේ මහත්තයෙකුට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා මොකුත් අරලීකයක් නැහැ කියලා කිව්වා දැන් හොඳටම
2: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: Algo.

0: උදේ 9 විනාඩි 45 අල්ගොටෝමේ වෙලාව අපිට යන්නත් හරි
1: ඉන්නවද ඔන්නෝ
2: යනවද ඉන්නවද
0: ඔගොල්ලෝ කැමති මොකද්ද අපි ඉන්නවටද යනවටද
2: අන්න ඒක
0: ඔගොල්ලෝ හා කිව්වොත් අපි මුළු දවසෙම ඉන්නා
1: අන්නාරින්
0: නේද
2: ජනමත විචාරණයක් කියන්න වෙනවා
0: මේ හරි අපි මතක් කරන්න ඕනේ ඇති මේ
2: මොනවාද නේද ඔයා කැමති දෙයක් මතක් කරන්න
0: දම්රෝ එක ගැන
2: දම්රෝ එක ගැන ඉතින් දම්රෝ ගැන මතක් කරනවා නම් දන්නවද මේ දැන් දම්රෝ එකට අවුරුදු 40ක්
0: අවුරුදු 40ද
2: 1986 තමයි ඉස්සෙල්ලම පටන් ගන්නෙ. එහෙම පටන් අරගෙන නුවා පොඩි කාලේ වගේ තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙම පටන් අරගෙන අද වෙනකම්. ඉතින් අවුරුදු 40ක් පුරාවට ලංකාවේ ගෘහ භාණ්ඩ ශේෂ්ත්‍රයේ ඉන්න අංක එකේ බ්‍රෑන්ඩ් එක නම තමයි දම්රෝ කියලා
0: කියන්නේ.
2: ඉතින් දැන් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා දම්රෝ එකට ගියොත් දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඔයා. දම්රෝ වොෂින් මැෂින් කියන්නේ ලංකාවේ මං හිතන්නේ ජනප්‍රියම වොෂින් මැෂින් එක.
0: Yes.
2: හරිද? ඒ කියන්නේ නැති ගයක් නැහැ දම්රෝ වොෂින් මැෂින් එක.
0: හැබැයි
2: තාමත් එහෙම නැත්තම්.
0: ඔව්.
2: දැන් අලුත් කපල්ස් ඉන්නවනේ. ඒගොල්ලන්ට එහෙම තාම නැතුව ඇතිනේ
0: දම්රෝ. ඉහිපෙරෙද බැඳපු කට්ටිය.
2: අන්න එහෙම කට්ටියට වොෂින් මැෂින් එකක් තාම නැතුව ඇතිනේ.
0: ඔව්.
2: ඒකින්ද ගිහිල්ලා ගන්න.
0: ඔව්.
2: ලංකාව පුරා තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ෂෝරූම් එකකින් වාඩ පුළුවන් දම්රෝ වොෂින් මැෂින් මිලදී ගන්න. එහෙම ගනිද්දී ඔන්න ඔය දෙන්නට හම්බෙනවා රුපියල් 8000ක වටිනා ස්ටීම් අයන් එකක්.
0: අයියෝ දෙන්න කියලා කිව්වා.
2: මං කිව්වේ අර අපි කිව්වේ අලුත බෙදපු අය කියලා.
0: ඇයි තුන් දෙනා වෙන්නත් පුළුවන්.
2: ආව් එහෙම වෙන්නත් පුළුවන්. ඕමාරි කමක් නැහැ. තුන් දෙනාටම ගිහිල්ලා මේ පොඩි බබාල එක්ක ගිහිල්ලා ගන්න පුළුවන්. හරි දැන් ওই විදිහට වොෂින් මැෂින් තියෙනවා. වොෂින් මැෂින් එකට අපිට හම්බෙනවා කෙලින්ම වටිනා ස්ටීම් අයන් එකක්.
0: නොමිලේම.
2: හරිද? ඒ විතරක් නෙමෙයි ඊළඟට ඕන දේ තමයි හොඳ මේ නිදා ගන්න පුළුවන් ෆෝම් මැට්‍රස් එකක්. මැට්‍රස් හොයාගන්න හොයාගෙන ගියාට පස්සේ ප්‍රශ්න ගොඩයි.
0: ඔව්
2: හොඳයි කියලා කිව්වට ගිහිල්ලා දවස් දෙක තුනක් නිදිය ගනිද්දි පටන් ගන්නවා ප්‍රශ්න ටික.
0: ප්‍රශ්න ඉන්න.
2: ආයි වලවල් හැදිලා ඕන්දේ අමාරුව ඇවිල්ලා බෙල්ලේ අමාරුව ඇවිල්ලා ප්‍රශ්න ගොඩයි.
1: ඇල වේලි මිටියාවත් ඔක්කොම මෙට්ටේ තියෙනවා.
2: ඔක්කොම කදුකර. කදුකර ප්‍රදේශ
1: තියෙනවා.
2: තනිතලා භූමීන් තියෙනවා. කදුකර තියෙනවා. ස්වාභාවික තන බිම් තියෙනවා ඔය විදිහට මෙට්ටේ වෙනස් වෙන්න ගන්නවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයා දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් නම් ගන්නෙ.
0: පළවෙනි
2: දේ තමයි ඔයාට 15% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒක ලොකු චාන්ස් එකක්. හැබැයි ඒක ලිමිටඩ්
0: නේ. ලිමිටඩ්.
2: දිගටම මේ 15% හම්බ වෙන්නේ නැහැ.
0: සීමිත කාලයකට තමයි හම්බ වෙන්නේ.
2: සීමිත කාලයකට තියෙන්නේ. ඔයාට ඉතින් දිගුකල් පවතින නියම ප්‍රමිතියෙන් යුක්ත ෆෝම් මැට්‍රස් එකක් නම් ඕන.
0: තියෙන
2: එකම විසඳුම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් කියලා කියන්නේ. ඉතින් යන්න මේ වෙනකොටත් ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා අපි කිව්වා. ඒ වගේම තමයි වර්ගඩි 50016 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. කොල්ලුපිටියේ තියෙනවා. නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කිරිබත්ගොඩ, මාතර, ගම්පහ, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, ගාල්ල මේ ඕන තැනක වාට පුළුවන් මෙගා ප්‍රදර්ශනාගාර දැක ගන්න. ඒ ඕන තැනකින් වාට පුළුවන් මේ අපි කියපු දේවල් මිලදී ගන්න. ඒ වගේමයි වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් වාට ඕන දේවල් දම්රෝ එකෙන් ගන්න පුළුවන්.
0: රයිට්. ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ ශාඛාවකට ගිහිල්ලා ඔයගලන්ගේ ඩීටේල්ස් පර්සනල් ඩීටේල්ස් ටික නෝ යෝ කස්ටමර් ෆෝම් එකක් දෙනවා නිසා
2: වෙන්නේ.
0: ඒකට දීපු ඒ විස්තර ටික පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. ඒව වෙනස් වෙලා නම් වෙනස් වෙලා කියලා කියන්න. වෙනස් වෙලා නැත්තම් ගින් කියන්නේ නැහැ ඒවම තමයි කියලා. මොකද ඒගොල්ලෝ ඩිජිටලයිසේෂන් පැත්තට යන්න හදන්නේ. ඉතින් ඒක ඔයගලන්ට තමයි උදව් වෙන්නේ ඉස්සරහට. ඒක නිසා ළඟම තියෙන NSB බැංකුවට ගිහිල්ලා මේ වැඩේ කරන්න කියලාත් මතක් කරනවා.
2: මේ වැඩේ කරන්න කියලා මතක් කරනවා. අපි අද දවස පටන් ගත්තේ මාට ඩිජිටල් පොඩි උත්තරයක් දීලානේ.
0: ඩිජිටල්
2: කතාවක් කියලානේ. සහ මේ ඩිජිටල් මේ වේදිකාවන් වල ඔයා කොහොමද පරිස්සම් වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් මතක් කරලානේ. අපි රිසර්ච් එකක් එක්කම තමයි අරගෙන ආවේ. ඉතින් අද අපි ඉවර කරන්නේත් ඒ වගේම ඩිජිටල් කතාවකින් තමයි. ඒ තමයි මේ සාර කියපු විදිහට ඔන්න NSB බැංකුව කියලා තියෙනවා ඔයාට. යන්න ළඟම තියෙන NSB ශාඛාවට
0: ගිහිල්ලා
2: ඔයාගේ account එක සම්බන්ධයෙන් ඔයා දීලා තියෙන details, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ථිර ඊට පස්සේ තැපැල් ලිපින වෙන්න පුළුවන්, ස්ථාවර නැත්නම් ජංගම දුරකථන අංක වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔයාගේ විද්‍යුත් තැපැල් ලිපින වෙන්න පුළුවන්. මේ දේවල් නැවත යාවත් කාලීන කරන්න කියලා. ඒ කියන්නේ වෙනසක් වෙලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා verify කරගන්න. වෙනස් වෙලා නම් ඒ දේවල් අලුත් කරගන්න. මොකද මේවා digital පද්ධති ගත වෙද්දී ඔයාගෙන වැරදි තොරතුරු පද්ධති ගත වෙලා තිබ්බොත් ඒක වාටම තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
0: ඉතින්
2: බොහොම ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවාවක් ඇති කරන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ මෙහෙවර පටන් අරන් තියෙන්නේ, මේ වැඩේ පටන් අරන් තියෙන්නේ.
0: ඉතින්
2: ඔයාටත් NSB ගිණුමක් තියෙනවා නම් යන්න ළඟම තියෙන බැංකු ශාඛාවට. මේ දැම්ම යන්නේ. සල්ලි වැඩ එක ආයෙ ඔය අල්ල දින්න එපා.
0: ඒක තමයි.
2: ඉක්මනින් ගිහිල්ලා තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගන්න.
0: කරගන්න. එතකොට ඕගොල්ලන්ගේ ඔළුව වෙනොත් ඒ වැඩේ ටික් ඕෆ් වෙනවා.
2: අන්න හරියට. එතකොට වාගේ ඔළුවට නිදහසක්.
0: නිදහසක් වෙනවා. රයිට් අපි යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා ඔයගොල්ලෝ අද උයන කෑම වේල විජේ ප්‍රොඩක්ට්ස් දාලා උයන්න. එතකොට පසුතැවෙන්නේ නැතුව ගෙදර ඉන්න කට්ටියට කටට රසට කන්න පුළුවන්. මොකද විජය කියන්නේ 100%ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නැචරලි ස්වභාවිකව හදන කුළුබඩු තමයි විජය ළඟ තියෙන්නේ. හැබැයි WP ලාංඡනය බලලා ගන්න කියලා මතක් කරනවා.
2: හරි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක එනම් අපිට යන්න වෙලාව. අපේ ජනිය ඇවිල්ලා ඉන්නවා. දේදුණු මාවතත් අරගෙන ජනියට අපි ඉඩ දීලා අපි යනවා. ජනමත විචාරණේ ක්‍රියාත්මකයි. අපි දිගටම ඉන්න ඕනේද කියලා
0: ඔයාලට
2: පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාලා ඕන්නම් කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඉන්නේ නැහැ. අපි යනවා 10 වෙනි.
0: එපානම් ඒත් කියන්න.
2: ඔව් එපානම් ඒත් කියන්න. කිසි ප්‍රශ්නයක්
0: නැහැ.
2: එහෙනම් ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න. හරිද? ඔය එන FB request එහෙම accept කරන්න එපා. OAI කල්පනාවෙන් හරිද ප්‍රශ්න දාගන්න එපා.
0: Yes.
2: අපි එහෙනම් යනවා. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මම ආචීන්.
0: මම සාරා.
1: මම නුවා.

0: FM Anupaha FM Anuhatarai Tashmaata Net FM Net FM Algo Town
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
4: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්.
5: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන්ම
6: උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
10: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
12: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250.
2: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක ලංකාවේ එක.
14: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
15: විජය
16: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
10: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
18: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
19: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: FM 95.8 Net FM Divaina Pura
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: හැම තේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
4: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10යි.

0: කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගියින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Plantation Private Limited.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
6: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම
7: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. ගිරිබාව යායි දෙක ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ තඹුත්තේගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී ඉමනතුර සිදු ඇති බවයි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඹරේ හා පැරකුම්පුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්. මේ අතර පන්නල නගරයට ආසන්නයෙන් සිදු වූ තවත් රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කුලියාපිටිය දෙසට පන්නල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටීමෙන් විමානතුර සිදු ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරා කුලියාපිටිය රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 36ක් වූ ඔහු ගෝනවිල යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට බව පන්නල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. ඊළඟ නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
6: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආතරෙන් අපිට කවපෝ

0: Dunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapurama Rasa Ganayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
0: ජනි එක දේ දුනුමාවත

සුබෝදෑසන වේවා ගුඩ් මෝනිං වෙලාවුදේ 10යි විනාඩි 9යි අද ජූලි මාසේ 9වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි පටන් ගන්න හදන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන ඔයාට සුපුරුදු දේදුණු මාවත. ඉතින් දේදුණු මාවත යනකොටම ලංකාවේ තත්ත්වය කෙසේ වෙතත් ලෝකයේ තියෙන තත්ත්වයට මේ දවස්වල අපි අවධානය යොමු කරගෙන ඉන්නේ. ආයෙත් පාරක් ඉතින් ඉරාකයයි ඇමරිකාවයි ඉරානයයි ඔය රටවල් ටික හිම් පැටලිලා ආයෙත් පාරක් ප්‍රශ්න ටිකක් පටන් අරන් තියෙන්නේ. ලෝකයේ විදිහට දේවල් වෙනකොට තමයි අපිට හිතෙන්නේ අනේ දෙයියනේ අපි මේ රටේ ඉපදින එක කොච්චර වාසනාවක්ද කියලා. එහෙම වාසනාවක් තියෙන්නත් ඉතින් පින් කළා තියෙන්න ඕනේ. හරි, කොහොම හරි අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික පටන් ගන්න හදන්නේ. මේ පැත්තට කතා කරන්න පුළුවන් ඔයාලට සුපුරුදු විදිහට 0112553 63 WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. ලෝකෙ ගත්තට පස්සේ ලස්සනම ගෑල්ලම ඉන්නේ රටවල් මෙන්න මෙන්න මෙන්න මේ වගේ අපිට පොඩි අයිඩිය එකක් තියෙනවනේ. ලංකාව උඩින්ම තියෙනවා ඉතින්. ලංකාවෙත් ගම් නගර ගත්තට පස්සේ ලස්සනම ගෑල්ලම ඉන්නවා කියලා ඔයා හිතාගෙන ඉන්න කොහෙද යන්න අපේ Net FM Facebook fan page එකට. මං අද දීලා තියෙනවා චාන්ස් එකක්. ගෑල්ලම ඉන්න පුළුවන් තමන් ඉන්න ගම හෝ නගරය ලංකාවේ ලස්සනම ගෑනු ළමයි ඉන්න නගරේ බවට පත් කරගන්න. පිරිමි ළමයින්ට පුළුවන් ඒ නගර මොනාද කියලා හොයලා බලන්න. අපි පටන් ගන්න හදන්නේ දේදුරු මාවත. දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

මේ වෙලාව ටිකක් වැඩත් වැඩුව ඇති නේ අනිවාර්යෙන්. හෙට සිකුරාද කියලා කියන්නේ සිකුරාදට කලින් ටිකක් ගෙදර යන්න අරහෙමේ තියෙන හන්දා. බ්‍රහස්පතින්දා දවසේ කොහොම හරි ওই සතියේ වැඩ ටික ටක් ගාලා ඉවර කරගන්න පොඩි ට්‍රයි එකක් දෙනු. ඒතකොට තමයි පොඩි වහන්සියක් එන්නේ. දැන් ඉතින් ඔයා වැඩ කරන තැන වැඩපලේ ගාමන්ට් එකේ සැලොන් එකේ හාඩ්වෙයාර් එකේ තේ වෙලාවට නිකම්ම නිකක් තේ එකක් බොනවට වඩා හොඳ නැද්ද කෝපි එකක් බොනවා නම්? කෝපි බොන්නේ ලෙඩ වුණාම විතරක් නෙවෙයි, අර දවසේ පොඩි ප්‍රබෝධයෙන් දවස ගත කරන්න ඕනි වගේ හැඟීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම උදේම කෝපි එකක් බීලා බලන්නකෝ. කෝපි එකක් බිව්වට පස්සේ අර ඇඟට දැනෙන සනීපය පොඩි එනර්ජි එකක් ඇඟට එනවා. ඒක අමුතුම එකක්. ඉතින් ලංකාවේ අපේම කෝපි තමයි මම දන්න තරමින් හොඳම කෝපි එක මම නම් බීලා තියෙනවා. ඉතින් එහෙම කෝපි එකක් බොනවා නම් අනිවාර්යයෙන්ම අර කෝපි වල තියෙන ඒ සුවිශේෂී රසය, ඒ වගේම තමයි ඒ සුවඳ හරියටම තියෙනවා. ඒකට ඉතින් ස්වභාවික කෝපි වලින්ම හදපු කෝපි කුඩු ටිකක් අරගෙන කෝපි එකක් හදාගන්නවා. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා, ඒ ස්වභාවික හොඳම කෝපි වලින් නියම කෝපි වලින් නිෂ්පාදනය කරන කෝපි එකක් අපි කොහොමද ඉතින් කඩෙන් අරගන්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නට උත්තරයක් තමයි මේ කියන්න හදාගන්නේ. ඔයා කඩේට ගිහිල්ලා කෝපි එකක් අරගන්නකොට නිකම්ම නිකන් කෝපි එකක් කියලා ඉල්ලන්නේ නැතුව කෙලින්ම ඉල්ලන්න ඕනි ෆ්‍රීලන් කෝපි බෑගට් එකක් මට දෙන්න කියලා. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන ෆ්‍රීලන් ආයතනෙන් අපි වෙතට අරගෙන එන කෝපි නිෂ්පාදනේ. ඉතින් දවසම ප්‍රබෝධයෙන් ගත කරන්න කෝපි කෝප්පයක් නියම රසට බොන්න නම් නියම ප්‍රමිතියට නියම කෝපි අටවලින්ම නිෂ්පාදනය කරන මාතර ෆ්‍රීලන් කෝපි එකක්ම ඔයා පාවිච්චි කරන්න ඕනි. සින්දුවට යන්න කලින් මං යනවා කෑගල්ලට ගිහිල්ලෙන්න. කෑගල්ලේ ගලිගමුවේ ඉඳන් අපේ කල්යාණි අක්ක කතා කරා. කතා කරලා කිව්වා එයාගේ චූටි පුතා සසංක ඉන්නවනේ. සසංකගේ උපන්දිනේ තිබිලා තිනවා මීය පෙරේද. උපන්දිනේ දවසේ කෝල් එකක් ගන්න බැරි වෙලා. හැබැයි ඉතින් අද කතා කරානේ. පරක්කු වුණාට කමක් නෑ. සසංක මල්ලි සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මේ සින්දුව ඔයා වෙනුවෙන්මයි. ඊළඟට අනුරාධපුර පුල්ලේයාර හන්දියට යන්න හදන්නේ. දන්නවනේ ඉතින් රංජිත් ප්‍රියංකරව එකතු කරගන්න හදන්නේ කියලා. කෝල් කරා ඉතින් අදත්. සේනාරත්න සුපරගේ සේනාරත්න මහත්මයා, ඉනෝකා, සන්දීප, හර්ෂිකා, කෞශල්‍ය, ඊෂා, ඊට පස්සේ මැදවච්චියේ මන්නාරම් පාරේ ලක්ෂිකා ලක්මාලි මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. රාගම රෝසි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. රෝසි නංගිතින් සුපුරුදු විදිහට මැසේජ් එක දාලා කියනවා යාගේ නයි කොච්චි කරලා එකතු කරගන්න කියලා, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. යාළුව හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
1: වේලාව දැන් 10යි විනාඩි 22යි
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
4: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනකල මතුකා කැස්සට පැනිය සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0247-21-33-540
6: FIFA World Cup nominalම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominal බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pio TV නිල විකාශක
9: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: ඕකේ සිංහල කුමාර කැටිලිස් කන්ද කරන් දෙන්නේ ඇඩප්ට් වෙන වෙන අතරම් පතුන කාට් එක දැමෙච්ච කරනවා ඊට පස්සේ පරික්ෂණ පවත්නකොට තමයි මේ ගණන් කත්තේ වැය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන. සේවනක ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩි පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පැය 4ක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් ගත්තාම මාස 3ක් ගියා. අපි දැන් හොඳටම හොඳයි.
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pio TV නිල විකාශක
12: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක
13: Don't stop remix remake එකට හැපෙන DJ Blast එක
14: අංගා ගලේනේ
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
13: Net FM DJ Night Face to Face Attack Show Attack Show
14: 1 2 3 Let's go
12: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
13: 0711 95 95 95 Net FM DJ

മേധാവസ്വല ക്രീഡാവട്ടെ അലോംകരണ ലോകം ഇന്ന് അയകേ അവധാനയ ദിനാകന തീയണി 2026 ഫിഫ ലോക കുസലാണ് FIFA ලෝක කුසලාණියත් මේ දවස්වල දැන් 10 වෙනි දඩ තමයි කියන්නේ හෙට තමයි ආයෙත් පාරක් සුපිරි 8 දෙනාගේ වටේ තරඟ පැවැත්වෙන්නේ. ඒක හන්ද මේ දවස්වල තරඟ නැහැ. හැබැයි මේ දවස්වල තරඟ නැති වුණාට උණුසුම හැමදාම වගේ වැඩි වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ අවසාන වතාවට පැවතුණු මේ අවසාන තරඟ කිහිපය අතරේ තිබුණු ඊජිප්තුව සහ ඊට පස්සේ මේ ලියනෝල් මෙසි ක්‍රීඩා කරන ආජන්ටිනා කණ්ඩායම අතර තරඟයේ මිනිසර් වරුන් විසින් ආජන්ටිනා කණ්ඩායමට ටිකක් වැඩිපුර චාන්සස් ලබා දුන්නා වගේ කතාවක් ඇති වෙලා තියෙනවා. ඊජිප්තු කණ්ඩායමේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා FIFA ආයතනයට. මේ දේවල් එක්ක පොඩි උණුසුම්කාරී තත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට මට හිතෙන දේවල් තමයි මේ මැච් එකේ highlights එහෙම ටිකක් ආයෙත් පාරක් බලන්න තිබ්බනම් හොඳයි කිය. කරන්න තියෙන ලේසිම දේ තමයි එතකොට ඉතින් මං කොහොමත් මේ වෙනකොට Pio Mobile app එක download කරලා තියෙනවා. දන්නවනේ ඉතින් ලංකාවට FIFA World Cup එකේ නිල විකාශනයි තියෙන Pio TV එකට Pio TV එකත් Pio Mobile app එක හරහා දැන් ඔයා කොතනක හිටියත් ලංකාවේ නෙවෙයි ලෝකේ කොතනක හිටියත් බොහොම ලේසියෙන් වාගේ ස්මාර්ට් ෆෝන් එක හරහා FIFA World Cup එක විතරක් නෙවෙයි දේශීය විදේශීය TV නාලිකා 20කට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේම බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් TV එකේ ගිය පළවෙනි වැඩසටහන් දැන් ඔය FIFA World Cup එකේ highlights එහෙම බොහොම ලේසියෙන් අවසන් 16 දෙනාගේ වටේ highlights අවසන් 32 දෙනාගේ වටේ highlights group stage එකේ highlights එහෙම වෙනම දාලා තිනවා. ඉතින් බොහොම ලේසියෙන් ඔයාගෙන බලන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ දැන් net fm අහන ඔයාට SLT Pio mobile app එක ඔයා download කරගත්තෝ තින් register වුණාට පස්සේ ඔයා register වුණ number එකයි ඔයාගේ නමයි අපිට 0711යි 95යි 95යි 95ට whatsapp කරලා එව්වම හෙටට කලින් එවනව නම් රුපියල් 5000ක මුදල් තෑග්ගක් අපි දෙන්න ලෑස්ති කරගෙන ඉන්නෝ. එකක් නෙවෙයි හොඳේ කීපයක්ම දෙනවා. ඒක හන්දා තෑගි දෙන අවස්ථා වැඩි දැන්ම Play Store එකට යන්න ඔයා පාවිච්චි කරන්නේ Android phone එකක්. Apple phone එකක් පාවිච්චි කරනවා නම් Apple App Store එකට යන්න. Pio Mobile කියලා search කරන්න. එතකොට බොහොම ලේසියෙන් ඔයාට app එක හොයාගන්න පුළුවන්. app එක download කරගෙන ඊට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙනවා profile කියලා icon එකක්. ඒ icon එක ගාවට ගිහිල්ලා ඔයාට register වෙන්න පුළුවන්. ලේසියෙන්ම register වෙලා අර contact number එකයි නමයි අපිට එවන්න. අපි ඔයාව තරඟයට ඇතුළත් කරගෙන හෙට දවස වෙනකොට ජයග්‍රහණයන් බිහි කරන්න සූදානමින් ඉන්නවා. ඉක්මන් කරන්න හොඳද? කටියේ ඉන්න WhatsApp එකේ ඒ කටියව මතක් කරන්න ඕනි. Hi Jenny aye good morning. අවිව සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට message එකක් දාලා තියෙන්නේ. ඔන්න අද කලින්ම message එකක් දැම්ම නිසා ඉල්ලන සින්දුව දෙන්න හොඳේ. අකුරැසි යශෝ තමයි එහෙම කියලා දෙන්නේ. අද බැරි නම් හෙට දෙන්න කියලා මතකද හැන්දෑවේ සින්දුව තමයි යෝනි කියලා කියන්නේ. මට හිතනවා ඒක අපි වීකෙන්ඩ් එකේ ඇහුවනම් හොඳයි කියලා. මොකද කියන්නේ? Hi hi Jenny aye good morning. අපි තෝයාව හගෙන ඉන්නේ සද්දට. අම්මා අනුලා, අප්පච්චි නිහාල්, අයියා දිමුතු, යනි අයියෝ යාවත් එකතු කරගන්නවා කියලා සින්දු ගොඩාරියක් ඕනි කියලා කියන්නේ අම්පාර ඉන්න සඳලි. අම්පාර සඳලිට පස්සේ මේ නානුරාධපුරයේ සඳලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනි අයියේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. නාවල පිටි ඉඳන් රුවන්තිකා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ ඊයේ කතා කරලා මට අර දොස් කිව්ව අපේ රුවන්තිකාද කොහෙද? ගොඩක් ආදරෙන් රුවන්තිකාව යාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. මං කිව්වනේ ඉතින් මැසේජ් දැම්මොත් අනිවාර්යෙන් නම කියනවා. කෝල් කරොත් අනිවාර්යෙන් නම කියනවා. මේ පැත්තට කෝල් කරේ නැත්නම් ඉක්මන් කරලා කෝල් එකක් ගන්න. නැත්නම් WhatsApp message එකක් දාන්න.

එහෙම පතාලා ගියා වගේ නෙවෙයි. ওই දේවල් මේන්ටේන් කරාට ගියාට පස්සේ මේන්ටේන් කොස්ට් එක වැඩි. එතකොට ඉතින් ওই තියෙන රස්සාව විතරක් කරලා හරියන්නේ නැහැ. තව මොනා හරි සල්ලි යන ක්‍රම ටිකක් හොයාගන්න වෙනවා. මේ වාට කියන්න හදන්නේ වගාවෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. දැන් ඉතින් දේදුරු මහවත අහන කට්ටිය දන්නවා මේ කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගැන කියලා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙන ඔයාටම වෙන්නුන ඔයාටම සුදුසු වගා සැලසුම්. දැන් ගොඩාක් වෙලාවට අපි ගෙවල් වල ඉන්නේ නැති හන්දා, ගෙදර දොරේ වැඩ කටයුතු ටිකක් අමාරුවෙන් කරන හන්දා, ඉඩමක් කඩමක් කරගෙන වගා කරනවා කියන දේවල් සෑහෙන අමාරු දේවල් වෙලා තියෙනවනේ. අන්න ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ ඔය නිකන් අතෑරලා දාලා තියෙනවා නම් ඉඩම් අන්න ඒ වයින් සල්ලි හොයන්නේ කොහොමද කියලා දෙන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානම් ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි, ඔයා ඉඩමක් නැති හැබැයි වගාවෙන් මුදල් හොයන්න සූදානම් ඉන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ වෙනුනොත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වුණු වගා සැලසුම්. ඒ හින්දා දැන්ම කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. නම්බර් එක තමයි 011 437 1250 කියන නම්බර් එකෙන් තමයි ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න ඕනේ. කතා කරපු කට්ටියක් වගේම WhatsApp message ජවපු කට්ටියක් ඉන්නවා, එකතු කරගන්න තමයි හදන්නේ. හායි ජනි අයියේ කොහොමද? අපිත් මේ net fm අහන ගමන් ඉන්නේ. කලවැල් දෙනියේ ඉඳන් තමයි අපේ ජයනි අපිට message එකක් දාලා තියෙන්නේ. මහත්තයාගේ නම චතුරංග. එයාගේ පවුලේ හැමෝමයි net fm අහන සියලුම දෙනාවයි, වින්සන් කඩේ හැමෝමයි පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. මේ ඩයගම තමයි අපේ ජයනිගේ පවුලේ කට්ටිය ඉන්නේ. අම්මවයි තාත්තවයි අක්කලා දෙන්නවයි මල්ලිවයි එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සින්දුවක් ඕනි ඕනි ඕනිමයි කියලා. මේ සින්දුවට මම එකතු කරගන්න. මීගමුවට ගියාට පස්සේ අපේ ධනංජය බණ්ඩාරයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනිත් මල්ලි. දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න යාගේ අයියාගේ පුතාවයි අම්මවයි අක්කගේ දුවගේ අක්කගේ දුවවත් එකතු කරගන්න කියලා තියෙනවා. අද අක්කගේ දුවගේ උපන්දිනේ. අක්කගේ දුවගේ නම දාලා නැහැ නිතින්. ආ සුබෝදනි. සුබෝදනී දුව සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ඊයේත් මීගම පැත්තේ උපන්දිනයක් තිබුණා කියලා මට නිකන් මතකයක් තියෙනවා ලාවට වගේ. පූර්ණිමා සෙව්වන්දි සද ලංකාව ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. පානදුර ඉඳන් ධනුෂ්ක මල්ලි, ගුඩ් මෝර්නින් ජනි, මාව විතරක් සින්දුවකට එකතු කරගන්න. මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නම්කෝ ධනුෂ්ක, ගොඩක් ආදරින්.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වෙලාව දැන් 10යි විනාඩි 43යි.
2: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 0956 0734 22 676.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඇයි sugar කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747 31 33 540.
10: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
12: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
7: Brought to you by අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: රසට ගුණට උයන්න. විජය තුන පහ.
15: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
16: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
17: Net FM Algo Town.
18: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
20: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේරගන්න කවුරුත් එනකම්.
21: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
1: වෙලාව දැන් 10යි විනාඩි 47යි.
22: මේ හස්බන්ඩ්
23: මොකද වයිෆ්
22: හදන්න ඕන තේද කෝපිද?
23: තේදුණු මාවත
22: තමුන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
0: දේදුණු මාවත.
22: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගා

0: நன்னத்துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத்த
1: ගොඩදනෙ කිල්ල දිනවා චාමර වීරසිංහගේ සිින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ කට්ටි ඉල්ලන එච්චාර් ජෝති බාල මහත්තයාගේ සිින්දුවක් දෙන්න කියලා. සිින්දු දෙකක් එකළඟට තෝරගත්තෝ ඉල්ලීම් ඔක්කෝටම ගැලපෙන විදිහට. ඒ සිින්දු දෙක හන්න යන්න කලින් වාව මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඔයාව දැනුවත් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ ආයුමා ආයුර්වේද වෙදමැතුරු. දන්නවනේ ඉතින් කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයා කියලා කියන්නේ එසේ මෙසේ වෙදමහත්තයෙක් නෙවෙයි. ආශ්චර්යන් වගේ ප්‍රතිකාර තමයි එතුමගෙන් සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් හાર્ට් පේෂන්ට්ස්ලා ඊට පස්සේ අර හાર્ට් එකේ වැල් බ්ලොක් වෙච්ච අය කී දෙනෙක් නම් කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා හඳ දීර්ඝායුෂ ලැබලා තියෙනවා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා කියලා කියන්නේ. ඒක හඳ බටහිර වෛද්‍ය විද්‍යාවේද ගොඩාක් වෙලාවට සුව කරන්න බෑ, මේක යටදාලා පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න පුළුවන් වගේ කියන රෝගාබාධ තියෙන අය යන්න ඕනි හොඳම තැනක් තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැතුර. කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයාට පුළුවන් ඔය රෝග නිට්ටාවටම සුවපත් කරලා නිරෝගී ජීවිතයක් ඔයාට අරගෙන දෙන්න. ලංකාව වටෙම්ම ගොඩ දෙනෙක් කමල් බන්දුල වීරප්පිනෝ වෙදමහත්තයා හොයාගෙන ඉන හන්ද යන්න කලින් කෝල් එකක් දීලා යන්න. 0777 300 440 0773 273 540

0: FM Anu Paha, FM Anu Hatarai dan Jumaata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Akunu lake namahu bavana rata purama rasa genayana. Aule sayama rasa karakana. Mater freela noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: ഇതാസ് ബിസി പവർസ്ലി എസ് എൽ ഐ സി ലൈഫ് ജീവിത രക്ഷൻ ഒപ്പുയിമിയം ടൈമിറുന ലെവൻത് ബോണസ് പ്രതിലാഭേ അഗയ റുപ്യ കൂട്ടി 1460 ഇക്മവായി ശ്രീലങ്ക ഇൻഷുറൻസ് ലൈഫ് ബിയകുമിൻ മവകുമിൻ 2026 FIFA ഉണുസുമ ജൂണി 12 വനിതാ സീറ്റ സജീവീവ പ്യോർ മൊബൈൽ ആപ്ലിക്കേ നമ്മിലേ ബലന്ന
1: SLT മൊബിറ്റൽ പ്യോർ ടിവി നീല വികാശക
2: ബൈസിക്കൽ ഗാന്നെ കോമദ മൂലിക ലീസിംഗ് മുതലത് വെടി വേല
3: ബൈ വെന്നപ്പാ വെടിവുന ലീസിംഗ് ബര സഹല്ലു കരന്ന കെഡി റൈസ് അപ്പി ദെനമ വിശേഷ സഹനയക് തവ കെഡി റൈസ് ലീഡർ 125 ബൈക്ക് എകട ഡിസ്കൗണ്ട് എക ലക്ഷയക് കഥാ കരന്ന 077 406 47 97
4: മാതര ഫ്രീലൻഡ് ചീസ് രസ സോയാക്കക രസബല മുതൽ മാതര ഫ്രീലൻഡ് ചീസ് രസത്തെ സോയാ മീറ്റ് വർണ്ണകാരക രസകാരക കിസിവ കടങ്ങു നത്ത
5: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
8: දවසටම
3: ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
8: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
9: වේලාව උදේ 11යි

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: බෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම bad news.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. බලපත්‍ර නොමැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන ඒවා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමක් හරහා අත්අඩංගුවටගත් සැකකරුවන් තලවතුගොඩ, මීතලාව සහ දොළොස්බාගය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ වෙත භාර දුන් බවයි කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.

වෙලාව 11 විනාඩි 9යි. අපි දකුණු කකුල පෙරට තබා ඇවිල්ලා තියෙන්නේ සතුට සිතින් ෆැමිලි පිටින් අහන දේදුරු මාවතේ දෙවෙනි පැය. මේ පැයට එනකොට මට නිකන් මතක් කරන්න ඕනේ කියලා හිතුණා ඔයාට. සමහර දවස් තියෙනවනේ අපිට අතීතයේ දිහා බලන්න හිතන විදිහ දවස්. දැන් Facebook එකේ එහෙම ඒකට හරි ලස්සන ඔප්ෂන් එකක් දීලා තිනවා Facebook Memories. නිකමට නිකන් ඔයා Facebook පාවිච්චි කරන කෙනෙක් නම් අද Memories ඔයාට මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නකෝ. අවුරුදු 4කට විතර කලින් අද දවසේ Memories මොන වගේ ඒවද කියලා නිකමට බලන්නකෝ. සමහර විට hina යන්නත් පුළුවන්, සමහර විට දුක හිතෙන්නත් පුළුවන්. බලන්න ගිහිල්ලා මොකද්ද ඔයාට ඇවිල්ලා තියෙන Memory එක මොන වගේ Memory එකක්ද තියෙන්නේ කියලා. ඒක වැඩිමහොත් කියන්නේ නැතුව මම නිකන් ඔයාට කියන දෙයක්. රයිට්, අපි දෙදුරු මාවතේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන හන්දටක් ගාලා කටි එකතු කරගන්න තමයි හදන්නේ. කිතුල්කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා සුපුරුදු විදිහටම අදත් අපිට කතා කරා. ඉතින් අසංක වල්ලිව, අම්මා ගුණවතීව, ඊට පස්සේ දිනූෂා, ගණේෂා, චමිලානේ, කිරණිඳු, බිම්සර, මේ මල්ලිලා කට්ටියම, නංගිලා කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මීටියාගොඩ ඉඳන් සුමන නැන්ද කතා කරා. කතා කරලා කිව්වා මින්නේරියේ ඉන්න දිල් කදුවවයි, ඊට පස්සේ net fm ටීම් එකේ හැවෝමයි එකතු කරගන්න කියලා. LPTA සිට පුන්සරා නංගිත් අපිට කතා කරා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. ශාන්ත ටේලර්ස් කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියත් අපිට කතා කරා. අද එයා උදේට කාලා තියෙන්නේ ආප්ප. විහංග හොටෙල් එක තියෙනවනේ. ඒගොල්ලන්ට ඉතින් අර කඩේට කෑම ගන්න යන්නේ එහෙම හරි ළඟයි. මොකද අල්ලපු ඇටේ තියෙන්නේ කඩේ. කඩෙන් ඉතින් කන්නේත් නිකන් ජනිත්ත කියලා දේදුණු මාවතේ නම කියවන්නම් කියලා තමයි කෑම කන්නේ. ආප්ප දෙකක්ම කෑවල් කියලා කිව්වා. අද රෑ වෙනකන් ආයි කන්න ඕනේ නැහැලු. ඒ තරම් ලොකු ආප්පවලු හම්බ වුණා. සූර්යාව ලියනාරච්චි අයියා කතා කරා. හැවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි. ගොඩ පිටියේ කුසුමාවති අම්මා, හස්බන්ඩ් කරුණාරත්න, ඇතුල්ගොඩ පවුලේ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. හොරණ මිල්ලෑවිඳන් සුනිල් අයියා කතා කරා. යව සුනිල් පෙරේර මහත්තයාගේ, ඕ වැරදුනානි, සරත් අයියා තමයි කතා කරේ. සුනිල් පෙරේර මහත්තයාගේ සින්දුවක් තමයි යෝනි කියලා කිව්වේ. ගණේ මුල්ල ඉඳන් අයිරාංගණී අක කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා අමෝද් පුතාව, ඊට පස්සේ අනෝමදුවව, අනෝමදුවගේ බබාලා දෙන්න ලොවේන් සහ ඔවේන්, මේ දෙන්නවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි. වල්පිට මුල්ලි උපාලි අයියා කතා කරා. වයිෆ් ඉන්නවා දම්මි, එතකොට තුෂාන්, මිහිරංග පුතාලා දෙන්නව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ බුලත් සිංහල ඉඳන් අපේ ශාමලී අක කතා කරා. හස්බන්ඩ් ජයවීර, ඊට පස්සේ භාග්‍යදුව, දිනලිදුව, මේ දෙන්නව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. ඔය ඇවිල්ලා කෝල් කරපු කට්ටිය කිහිප දෙනෙක්. හරිද, දැන් යන්න හදන්නේ වට්ස්ඇප් කරපු කට්ටිය පැත්ත. හයි, ගුඩ් මෝර්නින් ජනි අයියේ, දේදුරු මාවත සද්දටම හගෙන ඉන්නේ. අද අපේ දිනූජ මල්ලිගේ බර්ත්ඩේ එක. ලස්සනම සින්දුවකට අපිවත් එකතු කරගන්න කියනවා අම්මා ශාමිකා, ආච්චි අම්මා සුමිත්‍රා, තාත්තා ලසිත, සඳරුවන් අයියා, මේ හැමෝම දිනූජ මල්ලිට සුබපතන්න එකතු වෙනවා කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පයාගල ඉන්න දෙනුවන් මල්ලි. ඒ කට්ටිය විතරක්ද net fm ටීම් එකේ අපි හැමෝමත් අපේ දිනූජ මල්ලිට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයියේ මම සම්පත්, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට කියන්නේ නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහසෙවණ තියෙන කලුගලේ පොල් රොටි කඩේ ඉන්න අපේ සම්පත් මල්ලි. එයා කියනවා එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි සින්දුවට එකතු කරගන්න කියලා. ගුඩ් මෝර්නින් ජනි, අපි හම්බන්තොට කලුදදල් කඩෙන්. අපිටත් සින්දුවක් ඕනි. ශානක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිවා, නෙත්තිෆේ බහන සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා. මන්නිකමට කල්පනා කරේ දැන් 11:13. සමහර විට තාම නිකන් තේකක් එහෙම බොන්න වෙලාව හරිනේ නේද? දොදොල් කෑල්ලක් කකා තේකක් බොන්න තිබ්බනම් කොහොමදනේ? කොහෙද ඉතින් හම්බන්තොට කළු දොදොල් කඩේ තිබුණාට අපිට දොදොල් කෑල්ලක්වත් එව්වේ නෑනේ කාලා බලන්න. යමු සින්දුව අහන්න. මේ වෙතර කෝල් කරන්න 0112515633 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ලංකාවේ ඉන්න ගෑනු ළමයි අතරින් ලස්සනම ගෑනු ළමයි ඉන්නේ කොහෙද? මිගමුවේද? Facebook fan page එකට post එකට comment එකක් දාන්න. මන් ලෑස්ති දවල් එකට කලින් ඔයා ආවොත් මේ සින්දුවලට එකතු කරගන්න.

තාම දවල්ට කෑම හදලා නැහැ නේද? සමහර විට හදලාද දන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට උදේට බබාලා ඉස්කෝලේ යනවා, හස්බන්ඩ්ලා වැඩට යනවා, වයිෆ්ලාත් වැඩට යනවා. එතකොට ඉතින් කරන්නේ උදේට දවල්ටත් එකම වෙනවා. රැයට තමයි ආයි වැඩ ඇරලා ආවට පස්සේ උයන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි, ඔය හදන කෑම එක රහට හදා ගන්න ඕනේ. හැමදාම එකම රහට කෑම කන්නේ නැතුව අපි නිකන් ආසයිනේ පොඩි මසාලා රහක් වගේ කෑම වලින් එනවනම් නිකන් හිතන්නකො කිරට එක එකක් හදනවා. මිදිසට තව කෑමක් මොනා හරි හදනවා. ඊට පස්සේ තව මොනා හරි එළවලු జాතියක් මසාලා රහට හදා ගන්නවා. කොහොමද ඒ කම්බිනේෂන් එක? හැබැයි ඉතින් මසාලා රහට හදන්න ගියාට පස්සේ ඔය එක එක දේවල් එහෙම් මෙහෙම් අරගෙන කරන්න ගියාට පස්සේ රෙසිපි බලාගෙන කරන්න ගියාට පස්සේ වැඩේ හරියන්නේ හරියට එන්නේ නැහැ. වැඩේ තමයි. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් නිවසින් දෙන හෙළ මසාලා පවුඩර් ගැන. හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ಜಾති තුනකින් ඔයාට එන මිශ්‍රණය. එළවලු වලට භාවිතා කරන්න ඕනේ ග්‍රීන් කරි මසාලා. නිකමට ඔය වට්ටක්ක වගේ ඒව වලට බෝන්චි වලට එහෙම දාලා බලන්නකෝ ග්‍රීන් කරි මසාලා රස හිතා ගන්න බැරි වෙන. ආ අලවලටත් මරු හොඳයි. ඊට පස්සේ මාළු ಜಾති වලට දාන්න ඕනේ රෙඩ් කරි මසාලා. චිකන් හරි මොනවා හරි මස් జాතියක් හදනවා නම් ඒකට ගැලපෙන්නේ බ්ලැක් කරි මසාලා. අර මං හැමදාම කියනවා වගේ බ්ලැක් කරි මසාලා එක දාලා බලන්නකෝ පොලොස් මාළුවකට එහෙම නැත්නම් මෂ්රූම් ටිකකට වගේ. ඒව ඉතින් ආවි වෙන කවුරුත් කියන්නේ නැහැ හොඳයි. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන අලුත්ම නිෂ්පාදන පෙළ අතර ඉස්සරහින්ම තියෙන්නේ. දැන් ඉතින් ඔයා ෆ්‍රීලන් නිෂ්පාදනවල තියෙන මේ හෙළ මසාලා පවුඩර් එකෙන් ඉන්නේ ඉන්දියාවේ කෑමවල රස කියලා ඒකට යොදාගන්න ඉන්දියාවෙන් එහෙම ගෙන්නන අමුද්‍රව්‍ය කියලා හිතන්න එපා. ලංකාවේ අපේම අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කීප දෙනෙක්ව එකතු කරගන්න හදන. ඉමෝජිස් ගොඩාක් තියෙනවා දැක්ක ගමන් මම දන්නවා මේ මැසේජ් එක දාන්නේ අපේ සුජානි චන්දිමා මොරටු ඉඳන් කියලා. මොරටුයි සුජානි චන්දිමා එකතු කරගන්න ඕනි. ජනි අපිවත් මතක් කරන්න කියලා පාංචාලියේ ඉඳන් අහංගම පාංචාලියේ ඉඳන් දිස්නක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. අද කට්ටිය අඩුයිද මන්ද? ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්ද අයියා විතරයි ඉන්නේ. වෙනදට ඊට වඩා කට්ටිය ඉන්නව නේද? මට නිකන් මතකයි ඒ වගේ. ජනි මම තංගල්ලෙන් අප්සරා. අනේ මට සනත්නන්ද සිරි මහත්තයාගේ දේ දුන්නේ පාට පාටින් සින්දුව දෙන්නකො ප්ලීස්. ඔය ඇතුළු FFM ටීම් එකම එකතු කරගන්නවා කියලා තියෙන්නේ. අද බැරි වෙයි. මට හිතෙනවා එකත් අපි වීකෙන්ඩ් එකේ ඇහුවනම් හොඳයි කියලා. ජනී මල්ලි ටික දවසකට පස්සේ ඔන්න මැසේජ් එකක් දාන්නේ. අද ගෙදර ඉන්නේ චූටි පුතයි මමයි විතරයි. එහෙම කියලා කියන්නේ රත්නපුරේ හෙට්ටි කන්ද නිරෝෂක්ක. එතන එන්න කාලෙකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anu Hatarai Dashmata, Net FM.
1: Belau den ekolahai vinadi visi tunai.
2: Wow, anka tin ekak?
3: Oh pute, neum rasaguna ha poshaneya piri anka tin ekak. Freshness lokvi tavat surakshita vena anka. Uparima arakshava usasma tattwaya saha poshana gunaya sahatikai.
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: Melva එක ලංකාවේ එක අපේම එක.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pio TV නිල විකාශක
11: Upuls International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ નિયම උරුමක් කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය Upuls International
12: සුබ දවස
13: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තෑගි වැඩි
12: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
13: කැමති එකක් අපේ අතේ සුබ දවස
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Non-stop remix remake ekata happena DJ blast eka
3: anga galene inna kumariye
4: reni aladinde
1: radio itihase prathama watawata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
2: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go.
1: Lankawa mudanna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
2: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. Me sikurada.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
6: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
7: හරි.
6: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට
6: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ. වයිෆ්ලා හැමදේම දන්නවා.
2: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
7: වෙලාව 11:28. ලෙඩක් දුකක් වුණාම දැන් අපිට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල කිරි බන්නාර බෝගහ හන්දියේ ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා. දැන් ඉතින් ගොඩාක් වෙලාවට වයසට යන්න මොණි වෙන්නේ නැහැ ලෙඩ හැදෙන්න. ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්, අර ඇඟේ පතේන අමාරු වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් පවා ටිකක් වැඩි වුණාට පස්සේ සෑහෙන්න වේදනාවක් දැනෙන. ඉතින් ඔය ලෙඩවලට නිට්ටාවටම සුව වෙන විදිහ ප්‍රතිකාර දෙන තැනක් තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහකන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නව දෙවි කෙනෙක් වගේ එතුමගේ ප්‍රතිකාරත් එක්ක ඔය සෑහෙන්න අමාරු රෝගාබාධ තියාගෙන සෙවනගල කිරි බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන අය නිට්ටාවට මේවයින් සුවපත් වෙලා සෑහෙන නිරෝගී ජීවිතයක් එතනින් ඉස්සරහට ගත කරනවා. සඳුදා අඟහරුවාද පෝය දවස් විතරයි වහලා තියෙන්නේ. ඉතරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ලංකාවේ හතර වටෙන්ම කට්ටිය ලෙඩක් දුකක් හැදුනම කනස්සලු වෙවි ඉන්නේ නැතුව සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට තමයි යන්නේ. එහෙනම් යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න 0.77 300 940 කතා කරන්න. එහෙම නැත්නම් 0.773 273 540 කෝල් එකක් ගන්න. ජනි මම තින්නවා කියලා අපිට WhatsApp message එකක් දාලා තිනවා ඇඹිලි පිටියේ ඉඳන් මදු. මදු හොයව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නම්. ජනි අයියේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මල්ලෝ පිටියේ ඉඳන් සුනේත් වෙළඳ සැලේ නයනා අපිට message එකක් දාලා තියෙනවා. අම්මවයි පුතා තිසුන්වයි හබි සුනේත්වයි ගාල්ලේ ගෙදර සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. අපේ දමිත අපිට message එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙනවා. චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා කළුතර පණ අපිට ඉඳන් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

0: වෙලාව 11යි විනාඩි 36යි. මේ සින්දුව ඇහෙනකොටම අපිට අනිවාර්යයෙන්ම මතක් වෙන දෙයක් තමයි මේ World Cup, FIFA World Cup එක කියලා කියන්නේ. මේ දවස්වල FIFA World Cup එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් හම්බ වෙලා තියෙන හොඳම අවස්ථාවක් තමයි SLT PO Mobile App එකත් එක්ක ඔයාලට හම්බ වෙලා තියෙන්නේ. දැන් SLT PO Mobile App එකක් එක්ක ඔයා ලංකාවේ කොතනක හිටියත් කොහේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆෝන් එකෙන් FIFA World Cup එක ෆ්‍රී බලන්න chance එක හම්බ වෙලා තියෙන්නේ. ඒකන වැඩි විස්තර කියන්න පුළුවන්. දැන් මේ සින්දු අහන අතරේ මම යන්න හදන්නේ කුරුණෑගල පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද මං ඔය කියපෝ විස්තරේ ලංකාවටම කියන්න බලාගෙන අපේ ඉෂාන් ඇතුළු කණ්ඩායම මේ දවස්වල රට වටේම යනවා. අද නැවතිලා ඉන්නේ කුරුණෑගල. ආයුබෝවන් ඉෂාන්.
1: ආයුබෝවන් ජනී. මතක් කළා වගේම FIFA World Cup උණුසුමත් එක්ක ඔන්න අපි කතා කරන නොවෙනස් අධිවේගය සුපිරිම සබඳියාවත් එක්ක අද ඉන්නේ කුරුණෑගල ඇතුගල්පුර හත්ති ශෛලීපුර කියලා බොහොම ලෙංගතුව කතා කරන ආදරණීය පුරවරය ඉඳලා තමයි අපි මේ ලස්සන වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද දවසේදීත් මාත් එක්ක ඉන්නවා මේ කුරුණෑගල බාහිර නාලිකා කළමනාකාරතුමා ඉන්නවා, SLT මොබිටල් ආයතනයේ ඉන්න අපේ චින්තක ධර්මදාස මහතා ඉන්නවා. එතුමත් එක්ක තමයි අද දවසේ මේ ලස්සන වැඩ කටයුත්ත එකතු කරන්නේ. එතුමා තමයි බොහොම අපූර්වට පැහැදිලි කරන්නේ අපේ පාරිභෝගිකයන්ට අද දවසේ ලැබෙන
0: ශ්‍රී
2: ලංකාවාසී තිරු දෙනාටම සුමුදස්සක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ පාර කුරුණෑගලට අවිල්ලි වෙලා කුරුණෑගල නගරේ ඉන්න කට්ටියන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම කුරුණෑගල වටින පිරිසට අවස්ථාව දෙන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව සමග ෆයිබ සම්බන්ධතාව ලබා ගැනීමවලා මේ අපේ ටෙලිකොම් එකත් එක්ක එකතු වෙලා ඉවරලා ඔය කට්ටියන්ගේ ආශ්‍රාදී දැනුම වැඩි කරගෙන මේ හැකියාව තියෙනවා. එහිදී අපිට උඟක් අවස්ථාවක් මේ වැඩගත් වෙනවා. POTV සම්බන්ධතාව ගන්න තියෙනවා සාමාන්ය කනෙක්ෂන් එකත් එක්ක. ඒ POTV සම්බන්ධ දැන් නවතම මොබයිල් එක ඔස්සේ POTV channel 25ක් ඔස්සේ අපට FIFA World Cup එක නවත් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම නවතම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය, ඒ වගේම අන්ලිමිටඩ් පැකේජස් ඇතුළු සියලු අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක අවස්ථාව විඳගෙන ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.
0: බොහොම ස්තුතියි මේ පැතර විස්තර කියන්න සම්බන්ධ වුණාට. දැන් හරියටම හෙට දවසේ ඉඳන් FIFA ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ තරඟවට ආරම්භ වෙනවා. හෙට ලංකාව වේලාවෙන් දවල් 1:00 තමයි ෆ්‍රාන්සිය සහ මොරොක්කෝ අතර තරඟේ පැවැත්වෙන්නේ. මේ දවස්වල ලෝකෙම කතා කරන කිලියන් එම්බාප්පේ ෆ්‍රාන්සිය නියෝජනය කරමින් හෙට දවසේ තරඟ බිමට ගෙනවා. ඉතින් මේ තරඟ ලංකාවේ නෙවෙයි ලෝකෙ කොතනක හිටියත් බලනවා නම් ලංකාවේ ඉන්නවා නම් ඔයාලට ගැළපෙන හොඳම අවස්ථාව තමයි SLT PO Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක. දැන් SLT PO Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා කියන්නේ ඔයාලට මුදල් තෑගි දිනා ගන්නත් අවස්ථාව තියෙනවා කියලා දැන් දන්නවා. SLTP Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා රෙජිස්ටර් වෙන කන්ටැක්ට් නම්බර් එකයි වාගේ නමයි 0711 95 95 95. ජූලි මාසේ 10 වෙනිදාට කලින් අපිට WhatsApp කරලා එවුවොතින් අපි ලෑස්ති ඔයාට මුදල් ටෑග් එකක් ලබා දෙන්න. ටෑග් එක කියලා කිව්වට මේ එකක් නෙවෙයි, හොඳේ ටෑග් කිහිපයක් ඔයාට වෙන් කරලා තියෙනවා.

0: Johnny e că de dunumavete. De dunumavete.
1: FM anu paha. FM anu hatarai dashma ata. Net FM.
2: Velavu den 11:00 vinadi 42.
3: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන් ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න විතරයි FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකාශක
7: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
8: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක

0: මල්ලුනු.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම සූර්යලව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. සාර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම චැනල් කරලා ඒ විදිහට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උච්චාරණයි කියලා ඉතින් ලෙඩේ සුව වුණා. ඉතින් මම ඒ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා පුවපත් උනේ.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: වෙලාව 11:45.
8: මේ හස්බන්ඩ්.
9: මොකද වයිෆ්?
8: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
9: ඩිනර් එක. රෑනේ.
8: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: වෙලාව දැන් 11:46. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් එන ඩිලෙක්ටා නිෂ්පාදන කියලා කියන්නේ මේ දවස්වල කවුරුත් හොය හොය අරගන්න පෝෂණ අතිරේකයක්, ආහාර අතිරේකයක් විදිහට පාවිච්චි කරන ඩ්‍රින්ක් එකක්. ඒ ඩ්‍රින්ක් එකට අවශ්‍ය කරන නිෂ්පාදන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විදිහට පේර ටික අරගන්නේ අපේම රටේ ගවි මහත්තුරුන්ගේ. දැන් ඔයා පේර වගාවක් කරන කෙනෙක් නම් ඒ පේර වගාවේ පළදාව විකුණන්න තියෙන හොඳම තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. මොකද හොඳ මිලකට පේර වගාවේ පළදාව මිලදී ගන්න ඒගොල්ලෝ සූදානම් ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි ඩිලෙක්ටර් නිෂ්පාදන ඔයාගේ කඩේත විකුණන්න තියාගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔයා ඒත් කතා කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. කෝල් එකක් දෙන්න ඔයත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන්. ඒ වගේම තමයි පේර වගාවේ ඵලදායක හොඳ මිලකට විකුණ ගන්නත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. 0111 437 12 50 කෝ ජනියෝ මගේ නම තාම කිව්වේ නැහනේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන යටියන්තොට ඉඳන් අපේ මහේෂි. මම ඔයාව එකතු කරගන්නම් මහේෂි මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට හයි හයි ජනි බැටියෝ, දවස් ගානකින් ආවේ ඔයාව බලන්න. එහෙම කියන්නේ කළුතර ඉඳන් අපේ රමණි සුමේ දක්කා. එකතු කරගන්න කියනවා ශෂි දෙව්ලි භාති එක්ක රමණි සුමේ දක්කව. ඊළඟට කැනඩාවේ චන්න ඇන්ජි මිෂෙල් එක්ක පුංචි සොෆියාවත් එකතු කරගන්න කියනවා. හයි සුබ දවසක් ජනි, අපිවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ අනුරාධපුරේ ඉන්න නිපුණි. එයා අර හැමදාම මට ලස්සන මල්වල ෆොටෝ එවනවා. ඒ එවන මල්වලට මං කැමතිද කියලා. අනිවාර්යෙන් කැමතියි. හයි හයි ජනි, මම තමයි බුසු බුසු මල්ලි. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ ඉන්න අපේ මල්ලි කෙනෙක්. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිවත් ජෝතිපාල මහත්තයාගේ සින්දුවකට එකතු කරගන්න. රුවන්වැල්ලේ ඉඳන් කොමුදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුෂාන් විසල් එකතු කරගන්න කියනවා. වැඩේ තියෙන්නේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් අපි කලින් පෙයේ ඇහුවනේ. දැනට විජේ කුමාරතුංග මහත්තයයි ෆ්‍රෙඩී සිංගල මහත්තයයි කියපු මේ සින්දුව අහන්නකෝ. අපි ආයෙත් හම්බ වෙන්නේ මේ සින්දුව අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයි. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එක සෙවන්න. නම් කිව්වේ නැත්නම් ඉවසගෙන ඉන්න ඊළඟ පැයි අනිවාර්යෙන් කියනවා.

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
5: ඉන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු

0: ඇසල්ටි මොබිටෙල් ෆයිබයික ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇසල්ටි මොබිටෙල් ෆයිබර්.
1: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
4: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
6: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
10: සුබ දහවලක. වේලාව දවල් 12:00.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 9 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනී සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල මීගමුවේ කාන්තා රැඳවියන් පිරිසකුත් වෙනත් බන්ධනාගාරවලට මාරු කෙරේ. හිත හොඳ ජේල චන්ද්‍රවංශගේ දේහය බලා පුත්‍රයා සරසවි විභාගයට අවසන් කටයුතුත් අද. බන්ධනාගාර රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ ආණ්ඩුව කියයි. දෙකට හරහට පහර දෙමින් ඉරානයෙන් ජනපති ට්‍රම්ප්ට සැර තරවටුවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළට. ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් එයිද? සංස්ථාවෙන් උත්තර.
0: Net News. The truth people trust.
6: තවමත් රටේ උණුසුම්ම මාතෘකාව මීගමුව බන්ධනාගාර ගැටුම ගැන. එහිදී මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්න සහෝදර නිලධාරීන් මෙන්ම බොහෝ පිරිසක් තවදුරටත් එනවා. එක් නිලධාරියෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ව පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලිකැලි සහ වාරියපොල බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් AC ගජනායක මහතා පැවසුවේ එම කාන්තා රැඳවියන්ගෙන් 33 දෙනෙකු වාරියපොල බන්ධනාගාරයටත් තවත් රැඳවියන් 40 දෙනෙකු පල්ලිකැලි බන්ධනාගාරයටත් එලෙස මාරු කර යවූ බවයි. ඒ අතරට විදෙස් ජාතික කාන්තාවන් 28 දෙනෙකුද අයත්. එම බන්ධනාගාරයේ රඳවා සිටි පිරිමි රැඳවියන් පිරිසක්ද පසුගියදා වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා. පසුගිය පස්වනදා සහ 6 වනදා මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමෙන් එම බන්ධනාගාරයට සිදු වූ හානි හේතුවෙන් අදාළ කාන්තා රැඳවියන් එලෙස මාරු කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල අනුවයි. සියලුම බන්ධනාගාර වෙත මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට බාධාවකින් තොරව ඇතුළ වීමට ඉඩකඩ ලබා දෙන ලෙසත් රැඳවියන් ආරක්ෂා කරන ලෙසත් එම උපදෙස් මාලාවේ සඳහන්. එමෙන්ම සිදුවීම් වලට අදාළ සීලුම සාක්ෂි සුරක්ෂිත කිරීමටත් එල්ල වී ඇති චෝදනා පිළිබඳව කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් මානව හිමිකම් කොමිසම එම උපදෙස් මාලාවෙන් දැනුම් දී ඇතැයි වාර්තා වුණා. එමෙන්ම අදාළ පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්ය බවත් රැඳවියන් හට යම් අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබෙනවා. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ ජේල JSHG චන්ද්‍රවංශ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ මාලබේ ප්‍රදේශයේදී ඔහුගේ දේහය මාලබේ පෞද්ගලික මල්ශාලාවක මෙවන විට තැන්පත් කර තිබෙනවා. කාගේත් හිත හොඳ චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහෝදර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊයේ සිට එම පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණෙමින් සිටිනවා. ජීවිතක්ෂයට පත් වූ ජේල JSHG චන්ද්‍රවංශ මහතා දියණියක් සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. පවුලේ දෙවැනියා වන වැඩිමහල් පුත්‍රයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. අද ඔහුගේ අවසන් විභාගයයි. සීපියාගේ දේහයට ගෞරව දක්වා ඔහු විභාගයට පෙනී සිටීමට මාලපේ පෞද්ගලික මල්ශාලාවේ සිට විභාගය වෙනුවෙන් පිටව ගියේ එහි සිටි සෑම දෙනාගේම නෙතට කඳුලක් එක් කරමින්. මේ අතර ජේල චන්ද්‍රවංශ මහතා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලිගම මහතා මෙලෙස අදහස් පළ කළා.
7: ජේල කෙනෙක් වශයෙන් මිය ගිහිල්ලා ඉන්න චන්ද්‍රවංශ කැන්ස එකක් හැදිච්ච නිලධාරියෙක් එයාගේ උග්‍රය හැදලා තිබ්බේ. දිට්ටයකට එයාගේ සම්පූර්ණ නිවසම ගිහිලා තිබ්බා. ඒ දිට්ටයකට ගියාට පස්සේ මෙයාට ඇත්තටම ඉන්න තැනකුත් තිබ්බේ නැහැ. එහෙම තියෙද්දි මෙයා තමන්ගේ රාජකාරිය නොපසුබටම තමන්ගේ බන්ධනාගාර නීති වලට අනුකූලව කටයුතු කරමින් වැඩ කරපු නිලධාරි හරි කනගාටුයි දුකයි.
6: මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර බන්ධනාගාර නියාමක එන්.එන්. තරංගද වෙනවා. දේහයේ මෙවන විට බලංගොඩ පින්නවල පහළ පන්දෙනිය ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. තරංග සම්බන්ධයෙන් ඔහුගේ මාමා කෙනෙකු වන ඩොනල්ඩ් හරිශාන්ද්‍ර මහතා දැක්වුවේ මෙවන් අදහසක්.
8: තරංගේවල් ඇහැලියකට තමයි ගෙවල්. එයාගේ උපන්ගම එහෙ. දැන් මේ බලංගොඩ තමයි පදිංචි. බබාලා කෙනෙක් ඉන්නවා අවුරුදු 10යි. ඉතින් අර ළමයාට හරි ඉදිරිය අනාගතේට හරි වෙන දෙයක් තමයි ඉතින්. තරංග බන්ධනාගාරයට එක්කන්නේ ගුදු පහක් විතර වගේ එනවා. මොනවා ඉල්ලන්නද ඇයි? වෙන උන් දේවල් ඒ වෙලාවරයි ඉදිරියට ඉතින් මේ වන් දෙයක් වෙන්නේ නැති විදියට හරි කියා මාර්ගය අරන් ඉදිරියට වැඩක් කරන්න කියලා තමයි ඉතින් කියන්නේ.
6: බන්ධනාගාර නියාමක එන්.එන්. තරංගගේ අවසන් කටයුතු හෙට පස්වැව බලංගොඩ ගුරුපෑවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. මේ අතර පසුගිය පස්වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ගයන් සම්පත්ගේ මෘතදේහය පසුගියදා නාතණ්ඩිය අශෝකපුර පිහිටි ඔහුගේ මවගේ නිවසට රැගෙන එනු ලැබුවා. මීගමුව බන්ධනාගාරයේදී සිය පුත්‍රයාගේ දිවි අහිමි වුණේ එම බන්ධනාගාරයේ රඳවා සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලියක් විසින් පවයි ගයන් සම්පත්ගේ මව BBC සිංහල සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ.
9: මගේ පුතාද නිලධාරියත් කිසිම හානියක් වුණේ නැහැ. එයාලට මගේ පුතාව බේරගන්න බැරි කමක් තිබුණේ. මගේ පුතාව මැරුවේ මිනුවන්ගොඩ කල්ලියක් 15 දෙනෙක් වෙලා. මේ ඇතුළට කුඩු දෙනිච්ච කොහේ නැහැ. මේ ඉස්කිරිකනා තමයි කුඩු ගෙනාව ඇතුළට. ගෙනාවුවම සුදු එකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා ඒ කුඩු පාවාදීමක් කරා පොලිසිය ලොකු මහත්තයාට. ඒ පාවාදීමක් කරාට පස්සේ තමයි සුදු දෙක මේ කට්ටිය රණ්ඩු කරගත්තේ. ඉතින් පොලිසිය මාත් මේකනේ කියන්නේ එයා අපිට උදව් කරපු නිසා එයාට මේ දේ වුණේ කියලා. ඉතින් පොලිසිය මාත්ය කියලා
6: වසන්ත සම්පත් වන ඇගේ වැඩිමහල් පුත්‍රයාද රඳවා සිටියේ මීගමුව බන්ධනාගාරයේ. එහෙත් ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
9: එයාගේ තාම තොරතුරක්වත් මට නැහැ. මම ඉල්ලන්නේ මට එයාගේ තොරතුරක් හරි දෙන්න. දරු අඬනවා තාත්තකෝ කියලා. ඒ වුණාට තාත්තගේ තොරතුරක් තාම ඕක ඇතුලේ ඔය 800 ගේ නම් දෙන්න බැයිද? ඇයි අන්දේ ගොළුව දෝකින්නේ 800ක් ලියාගන්න. මම ඉල්ලන්නේ ජනාධිපතිතුමාට මෙතෙන්දි ඉස්සරහට ඇවිලිලා මේකෙන බලන්න කියලා. බලලා ඉවරේලා මේවට සාධාරණයක් දෙන්න කියලා.
10: ඒ සෞඳගේ වෙලාවේ තමයි මම අහද්දිකේ ගියෙත් මම ලොකු ළමයට විසිට් එකක් දාන්න ගියේ. ඒ වෙලාවේ ලොකු ළමයා ඇතුළේ ඉඳලා තියෙනවා. මොකද විසිට් එක ලියන්නේ නැහැනේ නැත්තම්. මම විසිට් එක ලියලා කේක් යාළුකුයි බිස්කට් එකයි බීම බෝතලෙකු විතරයි ගත්තේ. ඊට වැඩි දෙයක් ඇතර මට කරගන්න බෑ. ඒ ඉන්නකොට තමයි යානු දෙන්නේ කාන්තාව විසිට් බලන්න ඇතුළට ගිහිල්ලා ඇතුළේ කලබලයක් ඇති වෙනවා. ඒ ඇති වෙලාවේ යාළා ගේට්ටුව වහ යන්න කියලා.
6: මේකමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රඳවියන් 21 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. බන්ධනාගාර රෝහල් තුල ප්‍රමාණවත් පරිදි ඖෂධ ගබඩා කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසනවා. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසුව ඇතැම් රැඳවියන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් කියා සිටියේ එම රෝහල තුලද ඖෂධ නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් මෛත්‍රී රාමනාථන් අර්ජුනා මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රමාණවත් පරිදි ඖෂධ ඇති බවයි.
11: මන්නා රෝහල් තුර දැන් අපේ භාවිත කරන හැම රෝහලකම මේ රෝහලට අවශ්‍ය තත්ත්වයේ ඖෂධ හිඟයකින් තොරව තියෙනවා පෙන්ඩෝල් විතරක් තියෙනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. අපි දැක්ක මීගම් බන්දනාගාරයේ තිරකරුවන් විසින් මේ අපේ රෝහලේ ඖෂධ ගබඩාවක් කඩලා දාලා තියුණා. ඒතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ ඒ බන්දනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්දනාගාරවලට අපි සලසලා තියෙනවා. ඒ වගේම අපි දැනට ක්‍රියා කරගෙන යනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම ඔබ දන්නවා පහුගිය කාලය තුල හොඳින් එළියේ ඉන්න හැම කෙනෙක්ම ලෙඩ වෙන්නේ බන්දනාගාරට ගියාම. ඒක නිසා බන්දනාගාර සේවකයන් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා මේ සිරකරුවන් රෝහල් කරා රැගෙන යාමට. මොකද ඔවුන්ගේ ඔක්කොම මෙඩිකල් චෙකප් දාන්නේ, ඔක්කොම රෝගීන් තත්ත්වයන් නැති වෙන්නේ බයිපාස් කරන්නේ, ස්ටෙන්ට් දාන්නේ, ඔක්කොම කරන්නේ වර්ධකට අහු වුණාට පස්සේ. ඒක නිසා ඉතින් මේ ඒක නිකන් මෙඩිකල් චෙකප් කරන අවස්ථාව බඩපත් වෙලා තියෙනවා. ඒක නිසා සෑහෙන සිරකරුවන් ප්‍රමාණයක් අපේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුලක් ප්‍රතිකාර ගන්නවා.
6: උතුරු පළාතේ බඳනාගාර රෝහල් තුල සිටින වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.
11: උතුරු පළාතේ වවුනියාව බන්දනාගාරය තුළ වෛද්‍යවරයෙකු ඉන්නවා. ඔහුගේ නම වෛද්‍ය බි රූපසිංහ මහතා. ඒ වගේම යාපනය බන්දනාගාරයේ වෛද්‍යවරයෙකු සිටිනවාද කියලා අහනවා. ඔහුගේ නම වෛද්‍ය ගෝපිකෘෂ්ණන් මහතා. වවුනියාව බි රූපසිංහ මහතා 2024 දෙසැම්බර් සිට මේ දක්වා ඉන්නවා. යාපනය වෛද්‍ය උමාසුනන් මහතා 2024 ජනවාරි සිට 2024 පෙබරවාරි දක්වා. වෛද්‍ය කමලනාදන් මහතා 2024 පෙබරවාරි සිට 2025 දෙසැම්බර් දක්වා. වෛද්‍ය කේ ගෝපිකෘෂ්ණන් මහතා 2025 දෙසැම්බර් සිට මේ දක්වා. ඇතැම් බන්දනාගාර රෝහල් තුර වෛද්‍යවරුන් දෙකක් තුනක් අතර සංඛ්‍යාවක් සේවය කරනු ලබනවා. ඒ වගේම සමහර බන්දනාගාරවල ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ප්‍රධාන බන්දනාගාරවල. එහිදී සේවා මුරක්‍රමයට තමයි රාජකාරිය සිදු කරන්නේ. නමුත් එක් වෛද්‍යවරේ පමණක් සේවය කරන බන්දනාගාර තියෙනවා බන්දනාගාර රෝහල්. ඒ රෝහල්වල සාමාන්‍ය වෙලාව පැය 6ක් වෙනවා. ඒ වගේම අමතර රාජකාරි වෙලාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔන් කෝල් රාජකාරිය පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා.
6: මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් තීව්‍ර කරමින් ඇමරිකාව සහ ඉරානය අතර ඍජු යුද ගැටුම් මෙන්ම වාග් ප්‍රහාරද මේ වන විට උග්‍ර වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදී අදහස් දක්වමින් පවසා සිටියේ ඉරානය සිදු කරන ඕනෑම ප්‍රහාරයකට තමන් 20 ගුණයක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවයි. එමෙන්ම මෙම ප්‍රහාර මාලාවේ අරමුණ ඉරානයේ නෂ්ටිකවි වැඩසටහන සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. මේ අතර ඇමරිකාවේ ක්‍රියාකලාපයේ දැඩි ලෙස විවේචනය කරමින් සාම සාකච්ඡා සඳහා වන ඉරාන ප්‍රධාන නියෝජිත මොහමඩ් බග ගලිබාෆ් සඳහන් කළේ බියගැන්වීමවලට හෝ තර්ජනවලට ඉරානය කිසිසේත් බිය නොවන බවත් තම පොරොන්දු කඩිකරමින් කටයුතු කරන ඇමරිකාවට ඒ සඳහා කවදා හෝ විශාල වන්දියක් ගැවීමට සිදුවනු ඇති බවත් ඇමරිකාව තවමත් තේරුම්ගෙන නොමැති බවයි. පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඇමරිකාව ඊයේ දිනේදී ඉරානයේ ඉලක්ක 90කට පහර දී තිබෙනවා. මීට ප්‍රතිචාර ලෙස බහරේනි සහ කුවේට් රාජ්‍යන්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් තමන් ප්‍රහාර දියත් කළ බවයි ඉරානය ප්‍රකාශ කරන්නේ. මෙම ගැටුම් හේතුවෙන් බහරේනි අගනුවර වන මනාමා ප්‍රදේශයේ පිපිරිම් රසක් සිදු ඇති අතර කුවේට් රාජ්‍යයේද මිසයිල සහ ඩ්‍රෝන යාන සමග අන්තර්ක්‍රියා කර තිබෙනවා. පවතින තත්ත්වය සැලකිලට ගනිමින් බහරේනි ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් තම ආරක්ෂකංශ සේරුවෙන් තබා ඇති අතර ජනතාවට වඩාත් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මැදපෙරදිග කලාපයේ නැවත උත්සන්න වන යුද ගැටුම් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 8%කින් පමණ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් දක්වාත් WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.40ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ තෙල් පිරිබහතු සමාගම් මෙවන විට මැදපෙරදිග කලාපයේ වෙනුවට වෙනත් රටවලින් තෙල් මිලදී ගැනීමට විකල්ප මාර්ග සොයමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පවතින තත්වයේ හඹවී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇතිවේද යන්න පිළිබඳ සමාජය තුළ මෙවන විට කතාබහක් මතුව තිබෙනවා. ඒ අනුව නෙට් නිවුස් ලංකා කනිල තෙල් නීතිගත සංස්ථාවෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා පැවසුවේ රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.
12: ලංකාවට ඒක සම්බන්ධ කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඊයේ දිනේදී ඩීසල් එන්ජින් ලෝකවන්දකලේ දොල තුනකින් වැඩි වෙලා තිබුණා. නමුත් ඒ වැඩි වීමේ තුනකින් වැඩි වුණාට ඒක 120ක් දක්වා තමයි වැඩි වුණේ. එතකොට අපි සාමාන්‍යයෙන් කලින් හිටියේ 140 130 සීමාවේ තමයි පහුගිය මාසවල හිටියේ. එතකොට 100 මාසය කියන්නේ අමතන පහුගිය සතිය විතර 115 112 රේන්ජ් එකට අවිල්ල තිබුණා. නමුත් ඒක 120 දක්වා වැඩි වෙලා තියෙනවා. නමුත් ඒකෙන් එහෙම ලොකු බලපෑමක් ලංකාවට එන්නේ නැහැ. ඒ වගේම බොරතල් මිල ඊයේ දිනේදී 5% අධික ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒකෙත් ලංකාවට බලපෑමක් නැහැ. තාපක් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි 7 මාසේ 4 මාසේ 5 මාසේ අපි නිදැඩිය ධර්මපත්‍යයකට මුණ දෙමින් ඉන්නවත් කිසිම ප්‍රශ්නයක් ලංකාවට සිදුනේ නැහැ. ඒකට සාපේක්ෂව දැන් කියන තත්ත්වය ඉතාම සරලපත්‍යයක් තියෙනවා. එතකොට ඉතාම ධර්මකාලීන ප්‍රශ්නයක් නෙවෙච්ච එක දැන් ප්‍රශ්නයක් වෙනවා යයි හිතන එකේ මම කියන්නේ කිසිදු පදනමක් නැහැ. ඒකින්ද එහෙම මම කියන කාටවත් වෙන කලබල වීමේ අවශ්‍යතාවයක් නැහැ. අනේ කලබල වුණා කියලා වැඩකුත් නැහැ. අපි අනවම් කළා තියෙනවා 10 මාස වෙනකන් ඉතින් අපි අනවම් කළා තියෙනවා. ඒ වගේම මේ වගේ ඉන්දන තනමීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ලංකාව තුන අතිතරම් සංකීර්ණ තියෙනවා.
6: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news අපගේ මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: net news දිරිශක්ති
14: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
15: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්.
16: බදුල්ලේ සිට පුවත් රටටම කියන පාලිත ආර්යවංශ මෙරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේ නිරත ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. 1955 වසරේ අගෝස්තු මස 13 වනදා දියතලාවේදී උපත ලැබූ පාලිත ආර්යවංශ අධ්‍යාපනය ලබන්නේ දික්වැල්ල විජිත මහාවිද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනයේ නිමාකර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවයට එක්වන පාලිත 80 දශකයේ මුල් භාගයේදී මාධ්‍ය ශාස්ත්‍රයට එක්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන පිළිබඳ ඩිප්ලෝමා වග්ද හදාරමින් දවස පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ වූ ආකාරය ඔහු මෙලෙස විස්තර කළා.
17: මම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වැඩ කරද්දී තමයි මේ අර දුනි කලබලාවේ මම වැඩ ඇරිලා එනකොට මගේ දිගට බදුල කියන්නේ කිං වැඩිපුරම ද්‍රවි ජනතා ප්‍රදේශය කලසාතු ගිනි ගහනවා. ඒ වගේ සිද්ධි ගොඩක් මම දැක්කා. මගේ දිගට වාහන පුච්චනවා. එතකොට දවස් පත්‍රයේ තමයි තිබුණේ පත්‍ර ගොඩක් තිබෙන්නේ. මම කරාගේ මම දාම කැමරා අතුමේ එනකොට කැමරා ෆොටෝ ටිකක් අරගෙන මම පත්‍රයේ දැම්මා. මේ ගියේ නෑ. ඊට පස්සේ කතරේ ඉති සිරිල් ඒ සීලවිමල මාත්‍යා මම ගත්ත කෝල් එක අරගෙන ඇවිල්ලා මේ න්‍යූස් කෙනා ගන්නේ ඔයා කවුද කියලා. මම කෝ නෑ මම මෙහෙම කෙනෙක් මේ සිද්ධිය මම දැක්කේ ඉන්න මේ කරා කියලා. හරි හරි වන්නකෝ බලන්න කියලා කිව්වා. ඊට පස්සේ ආයි මම කතා කරා. මම කතා කරලා ගියා මේ ඊට පස්සේ ගියා මේ හරි හරි අප්‍රෝච් හොඳයි අපි ගන්නම් කියලා. ඊට පස්සේ තමයි මට කෙලිම පත්තිම දුන්නේ දවස.
16: පුවත්පත් කිහිපයකම විශේෂාංග ලිපි රචකයෙකු ලෙස ඔහු පෙන්වූ දක්ෂතාවයද සුවිශේෂී.
17: මම විශේෂාංග කරන්න පටන් ගත්තා ওই සිද්ධියල් වල. ඊට පස්සේ දවස රීරස හොඳටම මගේ මිටි ගියා දීර්ඝවශයෙන්. ඊට පස්සේ දවස් පත්‍රයේ වවට පස්සේ ලංකාදීප සම්බන්ධ වුණා. ඒ ලංකාදීප පත්‍රයේත් මම ගොඩාක් කැමැත්තම කමුණු මේ තමයි විශේෂාංග. යුද පත්‍රය මගේ එක දිගටම විශේෂාංග පළ වුණා. උදාහරණයක් කිව්වොත් ජාතික උඩ ඌව වෙලස්ස ජාතික අරගලය. ඒකෙදි මම විශේෂාංග ලිව්වේ ඒ ස්ථාන වලටම කියලා. ඊළඟ කතාව තමයි ආදිවාසීන්ගේ. රහේ ඇත්තන්ගේ කතාව ලිව්වා ඉන්දලංග දීපේ උල්වගේ සාමි ඇත්තන් ඉන්න කාලේ ඉඳලා මගේ සම්බන්ධයක් තිබ්බා. මින් එදා මෙදා තුර සියලු තොරතුරු එක අඩංගුයි.
16: දශක 4කට අධික සිය මාධ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයන් පාලිත ආර්යවංශ මෙලිස සිහිපත් කළා.
17: දෙක්කා වාර්තා කරනේදී මේ එකම පවුල පස් දෙනෙක් මැරෙනවා වීලු මෙතුවන කොටසේ බුදුගේ කන්දේ ප්‍රදේශයෙන් එහා. එතකොට එහාට යන්න බෑ, ඉතින් හරි අමාරු යන්න. කිලෝමීටර් 7-8ක් ඇවිද්දා. ඇවිදලා ගිහිල්ලා යනකොට මට එතන දක්නට ලැබුණ එකම පස් කොටක් විතරයි. ලොකු නායන ස්ථානයේ මුලට තමයි අපි ගිහිල්ලා තිබුණේ. කවුරුත් එක්කොට එතන ගිහිල්ලා තිබ්බේ නැහැ. එතකොට මේ යාස්ථාවේදී මේ මට ඇතුණු හරි සංවේලයක්. අම්මික සිංදු කුටිවක සිංදුවත් දැන් ප්‍රචාරය වෙනවා.
16: වසර 20කට ආසන්න කාලයක් නෙට් නිවුස් හා එක්ව සත්‍ය වාර්තාකරණයට කැප වූ පාලිත ආර්යවංශ නෙට් නිවුස් ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.
17: නෙට් නිවුස් එකෙන් ඇත්තම කවුරුත් ආදරය කරන ගෝන් මිදලේ නාලිකාවක්. ඉතින් සම්බර ප්‍රවෘත්ති තමයි නිතරම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ඉක්මනින් නිවැරදි තොරතුරු ජනතාවට ගලා යන්නට කටයුතු කරනවා. ඒ නිසා ඉතින් අදත් එදා වගේම නෙට් නිවුස් ජනතාව අතරේ ආදරය අතරේ ඉලිමින් ඉන්නවා කියලා මට හිතෙනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
16: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්
4: අම්මා ආදරෙන් අපිට කවපු

වෙලාව දැන් 12:27 හරියටම කිව්වොතින් තප්පරයටම වෙලාව කිව්වොතින් අපි ඇවිල්ලා තියෙන දේතුරු මාවසේ මාවතේ අවසාන පැයට ටිකක් රස්නේ යද නම් හොඳේ. ඒ කියන්නේ පහුගිය දැන් සතියකට දෙකකට විතර කලින් පොඩ්ඩක් වැස්ස තිබුණ කාලගුණයක් තිබුණා. මේ දවල් 12 කියලා කියන්නේ පොඩ්ඩක් සීතල වලාකුළු ටිකක් තිබිච්ච කාලගුණයක් තිබුණා. හැබැයි දැන් හොඳටම ඇති වෙන්න ඒ පහු වෙච්ච කාලෙටත් එක්ක ඇති වෙන්න අවුව වැටිලා තියෙනවා. ඇති වෙන්න දාඩිය දානවා. හරි ඉතින් වැඩිපුර වතුර ටිකක් එහෙම බොන්න. එලි පහලේ එළියේ එලි මහානේ වැඩ කරනවා නම් වැඩිපුර වතුර ටිකක් බොන්න. වතුර නැත්තම් තැඹිලි ටිකක් බොන්න. එහෙම තැඹිලි බොන්න කිව්ව කියලා අහල පහල වතු වලට පැනලා තැඹිලි කඩන්න එපා. හරි අපි දේදුරු මාවතේ යන්න කටිය එකතු කරගන්න හදන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ගලේ කඩේ රයිගම ඉන්න සරච්චන්ද්‍ර ඩයසය මැසේජ් එකක් දාලා තියෙනවා. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියා ඉන්නවා අපිත් එක්ක. ඊට පස්සේ අපි යන්න හදන්නේ රිකිල්ල ගස්කඩට ගිහිල්ලා ඉන්න. රිකිල්ල ගස්කඩ වගේම තමයි මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා මයිලපිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකේ ඉන්න සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනියෝ කියලා අපිට දැන් පැයකට විතර කලින් මැසේජ් එකක් දාලා තිනවා. දැන් දවල් වෙලා අපේ විමේකා චමෝදියාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියනවා. මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර අයියායි පවුලේ කට්ටියවයි එකතු කරගන්න ඕනි. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියායි පවුලේ කට්ටියයි අපිව මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මාත් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අම්පාරේ පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මෙන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේම මැසේජ් එක දාලා තියෙන්නේ කවුද බලමු. පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න බැරු ඉන්නේ මම. ආ රුක්මනී හෝකන්දරිද රුක්මනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දයාසේනවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ අපේ අසාටත් එක එක ඒවා කියලා තියෙනවා. මන් දන්නේ ඒව හවස හතරට අසත් එක වේලකට. අද අපේ මල්ලි කවීෂගේ උපන්දිනේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සඳමාලි යටියන්තොට මහවිලින්දක්. එයාගේ මල්ලි ඉන්නේ මාළබේ. එයාට විශ් කරන්න ඕනි සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඔමාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චුටිමැණික චෙනූෂා, මසිනා සුසන්ත මේ හැමෝම කවීෂට උපන්දිනයකට සුබ පතනවා. සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි නෙත් FM ටීම් එකේ අපි හැමෝමත් සුබ පතනවා. මාළබේ ඉඳන් බම්බලපිටියට කේක් කෑල්ලක් එවනවා නම් එහෙම ලොකු දුරකුත් නෑ කවීෂ. ඒජේ අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීත අක්කා මැසේජ් එකක් දාලා තිනවා කට්ටිය එකතු කරගන්න කියලා. චතුරිකා මහනුවර ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. තරහයිද දන්නේ මේගොල්ලෝ මාත් එක්ක දැන් මැසේජ් දාලා. ඇත්තටම බය 1:45කට විතරයි කිට්ටුයි මේ මම කියවන මැසේජ් එක දාලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා ගිනිගත්තේ ඉන්න ලීලානන්ද අයියව. එයාගේ නෝන අනුෂා, පොඩි දුව රිතීෂා, ලොකු දුව කාවින්ද්‍යා, ඒ වගේම තමයි අම්මා නන්දාවතී, තාත්තා සිරිල්, එයාගේ පුතා විශ්ව විනෝද්‍යවත් එකතු කරගන්න කියලා කියනවා. චතුරිකා එකතු කරගන්නම් කට්ටියම. හායි ඉතින් ඔන්න අපිත් හදත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සචි ශ්‍රියානි වසන්ත එක්ක දුවයි පුතයි ඉන්නවා කියලා බුත්තලින්දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මං යනවා හැලියගොඩ බෙලිහස් හන්දියේ තියෙන අපේ රශ්මිකා මෝටර්ස් එකට ගිහිල්ලා එන්න. එතෙන්ට ගිහිල්ලා ඉතින් එනවා තේකක් බීලා එනවා එතෙන්ට ගිහිල්ලා. Good afternoon Jani. හුඟ දවසකට පස්සේ වන්න මම අදත් ආව. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ කිරිබත් ගොඩේ ඉන්න අපේ නිලූකා. එයා කියනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් ගාමිණී, අවිසාවේලේ බොතේජු ෆැමිලි එකේ සෙට් එක, ගානි ෆැෂන් එකේ සෙට් එක හැමෝම එකතු කරගෙන මේ සින්දුව අපි අහමු. තාම කෝල් කරේ නැත්නම් ඉක්මන් කරලා කෝල් කරන්න. නැත්නම් WhatsApp message එකක් දාන්න.

ගොඩාක් වෙලාවට දැන් මේ තියෙන කාර්ය බහුල ජීවන රටාවන් එක්ක අපිට අපේ අම්මලා තාත්තලා ඉන්නේ ගම්වල, ඊට පස්සේ නගරයට ඇවිල්ලා තමයි කට්ටිය වැඩ කරන්නේ. ගොඩාක් වෙලාවට ගෙදරට යන්නේ එහෙම හම්බ වෙන්නේ කාලෙකට පස්සේ. ඉතින් ඒගොල්ලෝ හොඳින් ඉන්නවද කියලා එහෙම අපිට ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒගොල්ලන්ට තියෙන සමහර රෝගාබාධ ගැන එහෙමත් අපිට හැම වෙලෙම දැනගන්න හම්බ වෙන්නේ නැහැ. අන්නේ හිතගෙන තමයි මං ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහකන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙද මැතුර ගැන. අම්මට තාත්තට වෙන්න පුළුවන්, ආච්චි අම්මට සීයට වෙන්න පුළුවන්, දන්න කියන කාට හරි වෙන්න පුළුවන්, නැත්තම් ඔයාට වෙන්න පුළුවන්. හිතාගන්න බැරි වෙලාවල් වලනේ අපිට හිතාගන්න බැරි විදිහ ලෙඩ හැදෙන්නේ. අන්නේ ලෙඩ හැදුනම මානසිකව වැටෙන්න කනස්සලු වෙන්න දෙයක් නැහැ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහකන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න ඔය කියන ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා. කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයා කියලා කියන්නේ දියවැඩියාව වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, කැන්සර්, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්, කොඳුවල අමාරු, කකුල්වල අමාරු, ධනිස්වල අමාරු, එකී මෙකී නොකී ඕනිම සුව කරන්න බැහැ කියලා කියන රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන වෙද මහත්තයා. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540 කතා කරන්නත් පුළුවන්. දැන් මට කෝල් එකක් ගත්ත දැන් ටිකකට කලින් අපිට බදුරලිය ඉඳන් අශෝක අයියා කුසිය උයන ගමන් කිව්වා ඉන්නේ. දැන් නම් මං හිතන්නේ උයලා කන ගමන්ද දන්නෙත් නැහැ. හැබැයි ඉතින් උයන ගමන් ඉන්නවා කියපු හන්ද මට කියාට මතක් කරන්න හිතුණා. යාට විතරක් නෙමෙයි අහන හැමෝටම ෆ්‍රී ලර්න් බැදපු 3-5 කොඩු එක ගැන. නිකමට හිතන්නකෝ දැන් ඔයාට දැන් ෆ්‍රී ලර්න් බැදපු 3-5 කොඩු එක ගැන ඔයා දන්නේ නැත්තම් ඔයාට එහෙම බැදපු 3-5 කොඩු ටික කෑම එකකට දාගන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් ගොඩාක් වෙලාවට කරන්නේ අර පොඩි කබලක් රත් කරනවා කියලා එහෙම නැත්තම් මොකක් හරි වළඳක් වගේ ලිපේ තියලා ඕකට 3-5 ටික දාලා නැත්තම් මිරිස් කුඩු ටිකක් දාලා රත් කරගෙන කරකර ගන්න එක කොහොමද එතකොට දැනෙන සනීපේ? කැස්සත් එනවා, උස්ම ගන්නත් අමාරුයි. ඔය ප්‍රශ්න මොකුත්ම නෑ. ඔයාට හොඳම තත්වයේ තියෙන ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් හදන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු බැගට් එක දැන් බොහොම ලේසියෙන් ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියත් අරගන්න පුළුවන්. මේකට ඉතින් බැදපු 3-5 කුඩු කියලා කියනවා, කළු කුඩු කියලා කියනවා. කොහොමද අර මිරිසට හදන කෑමවල රස තව වැඩි කරගන්න මේ බැදපු 3-5 කුඩු එකත් එක්ක පුළුවන්. හොඳම කුළුබඩු ගන්නවා නම් හොඳම සන්නාමයකින් එන ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කුළුබඩු ගන්න ඕනි කියලා අපි දන්නවා. දැන් ඒ ඇතුලේ තියෙන බැදපු 3-5 කුඩු එක කියලා කියන්නේ අනිවාර්යෙන් අපි ගෙදර තියාගන්න ඕනි දෙයක්. අපිට කෝල් කරා පොළොන්නරුව ඉඳන් රමණි අක්කා, ඊට පස්සේ නිවුස් නියර් ඉන්න ගීතිකා, එයා එකතු කරගන්න කිව්වා ශ්‍රියාමාලා, අන්තෝනි, ශාන්ති අක්කා, දමයන්ති අක්කා, සුමන අක්කා, පද්මශීලි, ඊට පස්සේ ඉන්දිකා අයියා, ඊට පස්සේ අපේ ඩග්ලස් අයියා, ඉරන්ද මෝටර්ස් එකේ ඉරන්ද, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, හෙට මුල්ල පූජනී සාරංගා ෆැෂන් එකේ කට්ටිය හැමෝම එකතු කරගන්න. බොරපොල ඉඳන් ජයනි කතා කරා, එයා උදේට කන ගමන් කතා කරේ. හිතන්නකෝ කෝල් එක ගන්න ඇත්තේ කීයට විතරද කියලා, 10:00 11:00 වගේ ගත්තේ. ගෙදර ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. බොනර ගෙදර පොඩි වැඩ ටිකක් තිබිලා තියෙනවා ඒ වෙලාවේ. වලස් මුල්ලේ ඊට පස්සේ සිනමා ශාලාව ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ වීරසේකර අයියා මට කතා කරා. එයා කතා කරේ හරියටම කිව්වොත් 11:40 විතර. බණ්ඩාර මල්ලි, ධර්ම මල්ලි සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. අලකොළ දෙනී ඉඳන් දේදුණු වසන්ති කතා කරා. බලන්නකො ප්‍රෝග්‍රෑම් එකටම ගැලපෙන නමක් තියෙන්නේ. බදුරලී ඉඳන් ඉන්ද්‍රාණි අක්කා කතා කරා. කඹුරාවල ගමේ හැමෝමයි මොරපිටියේ ඉන්න රාණි අක්කවයි එකතු කරගන්න කියලා කිව්වා. බොරලැස් ගමේ විමල් අංකල් කතා කරා. වැඩ ඉතින් ඒගොල්ලෝ කඩේට වෙලා රන්දිමා කේක් ෂොප් එකට වෙලා ඉන්නේ. බොරලැස් ගමේ වැවපාරේ එකතු කරගන්න. හෙම්මාත ගමේ ඉඳන් අපිට කතා කරා තුෂාරි. එයා කතා කරලා කිව්වා අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි එකතු කරගන්න කියලා. ලෂිනි කුරුණෑගල ඉඳන් කතා කරා පවුලේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කිව්වා. අලව්වේ කරුවක්කා කතා කරා. ටයිටැනික් සැලුන් එකේ තුෂාර බෝයි කතා කරා. අම්මෝ තුෂාර බෝයි එහෙම කතා කරලා සෑහෙන්න වෙලා හොඳේ යටියන්තොට ටයිටැනික් සැලුන් එකෙන්. අද සුන්දරම් බොසුත් වැඩට ඇවිල්ලා වස්සෙවත් නෑ නේද? වෙලාවට සුන්දරම් බොස් වැඩට එනවා කියලා කියන්නේ වහින්න ඕනි කාරණාව. මාස්ටර් ඉන්නවා, රුවන් ඉන්නවා, අපේ ත්‍රිවිල් පාක් එකේ ලසාව මතක් කරන්න ඕනි. ගට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. අවසාන නම් ටික නෙවෙයි මේ සින්දුවට යන්න කලින් මතක් කරන අන්තිම නම් ටික. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා නාවල පිටි ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. මං හිතන්නේ රාජා වෙන්න ඕනි.
හරියට හොයාගන්න බෑ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මොරන්තුඩි ඉඳන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂික, ඊට පස්සේ ලක්ෂ්මන් මේ කට්ටියම අපි වහගෙන ඉන්නවා. ලක්මාලි කඩවති ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. කුමාරිමිස්, දුල්මි, ගයාන්, දිනිඳු එක්ක ඔෆිස් එකේ වැඩ කරන සියලුම දෙනා එකතු කරගන්න කියනවා. කොට්ටාවේ කසුන් ඉන්නවා, අමල් පෙරේරාගේ සින්දුවක් දෙන්න කියනවා. අද බැරි වෙයි ඉතින්, හෙට දෙන්නම් අනිවාර්යෙන්.

0: FM Anubaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: Belau den dolah hai minari hatalis dekai.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
4: හැමෝම බැහැ ගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
5: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
4: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
6: සර් රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
7: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pio TV නිල විකාශක
10: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරි ආහාර පින්කම් සහ දාන ශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travel Net පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-366-716-3872
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
13: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න
14: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0247-21-33-540
15: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
16: Non-stop remix remake ekat happena DJ blast eka
17: anga galene inna kumariye
18: eni alagende
15: radio ithihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatana DJ attack show eka
16: Net FM DJ Night Face to Face Attack Show Attack Show
15: 1, 2, 3, let's go Lanka Vilanga DJ Star in the Kamatinam Oya DJ play karana pahadili video Then mapita WhatsApp karana
16: Binduai 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada
19: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit. වෙලාව 12 විනාඩි 46යි.
4: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්?
4: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා.
6: හා
4: ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා.
6: හා
4: කවුද මුලින්ම සමාව ගන්න?
6: මම ගන්නවා.
4: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
6: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
4: වැරද්දුවනේ. වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ් ලා කරන හැමදේම හරි.
10: මණි මණි මේ ගත්තෝ
20: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
21: වෙලාව 12යි විනාඩි 46යි හත්ගාල කටි එකතු කරගන්න හදන්නේ යටියන්තොට මහවිද්‍යාලයේ ගාව ෆැමිලි කුකින් එකේ ඉඳන් අපිට නිපුණි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. එතන ඉන්නවා තාත්තා ඩික්සන්, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනා එකතු කරගන්න ඕනි. එන්ඩි අපරල් එකේ වාද්දුවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා නිශාන්ත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගල්ලේ කැන කෑගලු බත් කඩේ ඉඳන් අපේ චම්මි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. කාන්ති අක්කා, චානක, මහින්ද, අමල්, සුද්දා, ටෝගා, විජේ ඇතුළු සෙට් එකම එකතු කරගන්න ඕනි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බණ්ඩාරවෙල ඉඳන් සහේලි මැසේජ් එකක් දාලා තියෙනවා. ඉල්ලලා දෙන සින්දුව හෙට දෙන්නම්. හොඳද? අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ තෙල්ල කුඹුර ඇල්ල ගාව ඉඳන් තෙහන්සනී මැසේජ් එකක් දාලා තියෙනවා. කුරුඳු තලන ගමන් තමයි අපිව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. අම්මවයි තාත්තවයි අයියවයි මල්ලිවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලස්සන නමක් තේහන්සනීට තියෙන්නේ. ඊළඟට අපිව එකතු කරගන්නේ නැද්ද? එහෙම කියලා අහන්නේ සිංගප්පූරුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න සමිදක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. යවයි පවුලේ හැමෝමයි මේ පැත්තේ ඉන්න කට්ටියවයි. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හොරණ ඉඳන් සතිල මැසේජ් එකක් දාලා තියෙනවා. කෙල්ලෝ ටික ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කහපොල හේලිත ෆැෂන් එකේ සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයසාණි, අජන්ත, නිශාන්ති, මේ ඉතින් අපේ චතුගේ කාන්තා බලයනියනේ, ඒ කට්ටියම එකතු කරගන්න ඕනේ. හායි ජනී, බාචිගේ නීනා සින්දුව දෙනවද? අද බැරි වෙයි, පස්සේ දවසක දෙන්නම්. ඉෂාර තමයි එහෙම කියන්නේ. ඊළඟට ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම වගේ අපි වහගෙන ඉන්න අපේ අර වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞචල්‍යණන්ගේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිවත් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉමදුවේ ඉඳන් සංජය මල්ලි. සංජය මල්ලිවත් එකතු කරගන්නවා. ඊළඟට දංකොඩුව, රුක්සෙවණ, මුතුබණ්ඩා, උපාලි, ඊට පස්සේ ෆ්ලොරීඩා, මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඉතාලියේ මෙසීනාවල ඉන්න පවුලේ කට්ටියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලේවල තියෙනවා. මාබලගම පියල්ජේ අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක හටාන කෝන්ගස් හන්දියේ තියෙන අරෝස් ටේලර්ස් එකේ ඉන්න ප්‍රසන්නගේ උපන්දිනයද සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. දම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, නරෝෂ් මේ කට්ටියම එකතු වෙනවා සුබ පතන්න. ඊට පස්සේ ගම්පොළ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා කුමාර්. එයාගේ පුතා ගනිදුවයි දුව දනාලිවයි එකතු කරගන්න කියලා කියනවා. ස්ටෝස් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා පෑලියගොඩ ඉඳන් ධනුෂ්ක මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් ඔයාවයි සෙට් එකවයි එකතු කරගන්නවා. චිල් එකේ අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. බදුල්ල හාලියල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා උපුල් ප්‍රියන්ත. එයා උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මං කට්ටියම එකතු කරගන්න. ඊළඟට ෂානි මැසේජ් එකක් දාලා තිනවා ගම්පොළ ඇත්ගාල ඉඳන්. වැඩ කරන තැන ඉන්නවා පියුමිමිස්, මිහිරංග, කපිල, රුවන්දි, චාමර වීරසිංහගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. වැඩේ දින මං කලින් දුන්නා. හොඳද? අයියේ මගේ බර්ත්ඩේ එක. මම ධනුෂ්ක නිරංජන. ධනුෂ්ක සුබ උපන්දිනයක් වේවා. net fm ටීම් එකේ අපි හැමෝම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. ගාල්ලේ උඩල මත් ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ සඳමාලි කාර්යවසම් මැසේජ් එකක් දාලා තිනවා. එයාවත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා.

වෙලාව 12:53. තෑගියකා ඇවිල්ලා, තෑගියකා උස්සගෙන ගින්දරී තැවිල්ලා, ගින්දර හැන්දෑවට ඉඩකඩ දීලා දේදුණු මාවතෙන් ජනී කොල්ලා යන්න තමයි හදන්නේ. යන්න කලින් අපිට මැසේජ් දාලා දෙන්න තව කීප දෙකින්ව ටග් ගාලා එකතු කරගන්න ඕනේ. ඔෆිස් එකේ වැඩ කරන ඔක්කොම යාළුවෝ එකතු කරගන්න කියලා අපිට සමන් මැසේජ් එකක් දාලා දෙනවා. එයා ඉන්නේ සමන්පුර. අමරුනේ. මුළු නමම කියන්න කියලා දෙනවා. සමන් රුක්ලන්ත තමයි නම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි ජනි, ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට සිරිනිමල ඉලෙක්ට්‍රොනිකස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. යටියන් තොට තමයි ඉන්නේ. ඔය කට්ටිය තමයි අද මැසේජ් කරලා තියෙන්නේ. ඉතින් මේ පැත්තට කෝල් කරපු, WhatsApp මැසේජ් එවපු, ඊට පස්සේ Facebook post එකට comment කරපු හැමෝටම සූදී කියන ගමන් ගිහින් එන්න තමයි හදන්නේ. ගින්දර හැන්දෑවව පටන් ගන්න හදන්නේ. තෑගියකා තෑගි තුස්සගෙන ඇවිල්ලා තියෙන්නේ. හෙට ආයේ උදේ 10ට හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. Te dunu mavata, te dunu mavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Rakapuram Rasaganayana. Aulesam Rasakarakana. Mather Freela Noodles. Taste ke trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
7: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
7: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහුවෙමු
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
9: Meltol, hisaratya, una semprathishyava, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
10: Hari giye, hari matanata giye inda. LOLC eken loan ekak gatte. Math hariyanna kiyala hari tanata me yannone.
9: LOLC Finance, hariyanna hari matana. Wedi vistara sadaha 0115 715 555 amathanna.
11: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
13: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
14: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: හැමතේකම එක වගේ නෙමෙයි ලෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෝජි ගන්න
17: සුබ දවල්ක් දවල් එකයි දැන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් ලෝන් එක ගත්ත
4: මාත් හරියන්න කියල හරි තැනටම යන්නඕන
1: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා බිඳුව එකකයි පහයි හත්සය පහළුවයි පන්සේ පනස් පහ අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු පත්කටක රස දිව්‍රිය කුළුබඩු නිෂ්පාදන අම්මගේත් ගුණය
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගේ පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
1: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි දිවස්ම
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මණ් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇති බවයි net news අධිකරණ වාර්තාකරු පැවසුවේ. අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු පත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස්
10: FM 95

Net FM Kinder Händeva Vidjanu. Kinder Händeva.

0: Kinder Hände war. Kinder Hände war.
1: Kinder Hände war. Da war lecker, wie na die Kula hai velava. Hi hi. Kommt der Kommandi den Kattier da. කියන්නක බලන්න උදේ ඉඳලා මට කියාගන්න බැරි වෙලා තිබ්බ ගොසිප් ටික ඔක්කොමද? හවස 4 වෙනකන් ගොඩාක් දේවල් ඔයාලා මට ෂෙයා කරගන්න තියෙනවා. එහෙනම් ඉතින් හවස 4ට කලින් මේ පත්‍රෙ එන්න තමයි තියෙන්නේ. මගේ ගෑනු ළමයි ටිකටයි පිරිමි ළමයි ටිකටයි. හරි, එතකොට අද වෙනද වගේම ඉතින් තනියක් නැහැ. ඔයා ওই පැත්තෙන් ඉන්නකොට මේ පැත්තෙන් මේ යෝධයා මෙන්න මෙතෙන්ට වෙලා ඉන්නවා. තැගියකා. අද තැගි ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තැගි අතරින් ඔයාගේ තැග්ග වෙන් කරගන්න නම් හවස 4 වෙනකම්ම මාව වට හගෙන ඉන්න සිද්ධ වෙනවා. හරිද? ඒ වගේම තමයි ඉතින් දැන් අද බ්‍රහස්පතින්දා ටිකක් කැමති නේද බ්‍රහස්පතින්දා එනවට? මොකද ඉතින් හෙට ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ ෆන් ඩේ. ඊට පස්සේ වීකෙන්ඩ් එක. එතකොට ඉතින් තවත් ෆන්. හරි හරි, මම ඉන්නකොට ඉතින් ආය අමුතුවෙන් ෆ්‍රයිඩේද ටියුස්ඩේද තර්ස්ඩේද ඔය මොකුත් නැහැ. ලස්සන සින්දු ටිකක් අහගෙන ෆන් එකේ වගේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. දැන් කොහොමද ලන්ච් ටයිම් එක පහු වෙලා? ලන්ච් එක අරගෙනද කට්ටිය නැ? තාම මේ බොස්ගේ වැඩ හින්දා ලන්ච් ගන්න විදිහකුත් නැ නේ කිය කිය හිත හිතනේද ඉන්නේ. හරි හරි, මම බඩ පිරෙන්න සින්දු දෙන්න. එනං ඉතින් වාගේ කට්ටිය තරගහගෙන එන්න මේ පැත්තට කෝල් එකක් දෙන්න, මැසේජ් කරන්න. ඔයාට පුළුවන්කම තියනවා තෑගියක් අගේ සද්ද ඇහුන ගමන්ම වට්ස්ඇප් මැසේජ් කරන්න, අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ඔය ඔක්කොම දේවල් ටික කරන්න පුළුවන්. මම නම්බර්ස් මතක් කරන්න. මතක් කරන්න දෙකුත් නැහැ. ඉතින් දැන් මේක බොයෆ්‍රෙන්ඩ්ගේ, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ, වයිෆ්ගේ, හස්බන්ඩ්ගේ නම්බර් එක වගේ මතක තියෙන්න ඕනි. ඊටත් වඩා මතක තියෙන්න ඕනි. ඒක නම් අමතකුණත් කමක් නැහැ. 2795 මගේ වට්ස්ඇප් නම්බර් එක 0112 53363 මගේ හට්ලයින් නම්බර් එක. කෝල් කරන්න, මැසේජ් කරන්න. හවස 4ට කලින් ඉඳලා හැන්දෑවට මේ පැත්තට එන්න ඕන. හරිද? හරි, අපි අමුට අග්ගාලා මේ පැය පටන් ගන්නකොට වට්ස්ඇප් මැසේජස් දෙක තුනක් මතක් කරගෙන මෙයාම. හෙලෝ ගින්දර හැන්දෑවි, ගින්දර කෙල්ල, ලියතබරා මල, ඔබට සුබ සැන්දෑවක් වේවා, සුබ දහවලක් වේවා. හරිද? අපිට දසක සිද්ධුවක් දෙන්න අපිවත් එකතු කරගන්න. අනුරාධපුර සේනාරත්න, සුපර් එකේ සේනාරත්න, ඒ වගේම සංදීප, ඉනෝකා, දුලාරි, දිනේෂික, හර්ෂික, ගයත්‍රි, කෞෂික, ඊෂා, මදවචේ, මනාරම්පාරි, ලක්ෂිකා, ලක්මාලි, පුලයාර් හන්දිය, සලොන් මායා එකේ මායා, ගුණසේකර, නිපුන්දිවත් එකතු කරගෙන ලස්සන සිද්ධුවක් අහමු කියලා තියෙනවා. අනුරාධපුර පුලයාර් හන්දිය රංචිත අයනේ, ගින්දරියෝ ආවද සුදු මැණිකේ, ආවා ආවා, අනුෂටයි, මොකද මොකද මොකද යටියන්තර නිතු ගරාජ් එකේ හොරන්දල, මේ කට්ටිය ඔක්කොටම ලස්සන සින්දුවක් දෙන්න. රුක්ෂාන්, ලක්ෂාන්, ජයම්පති, සෙල්වම් කට්ටියම එකතු කරගන්නම්. එහෙනම් ඉතින් කට්ටියටම ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි කියලා මගේ පළවෙනි පැය මෙහෙම පටන් ගමු. මං ඔයාට ආදරෙයි, මං ඔයාගේ ජානු.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250.
1: වාව්! ඇඟ ටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
16: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
18: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
19: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
20: Depth FM Algo Town
21: FM 95 FM 94.8 Net FM

Me adi ting asa dudan nene da. Sindhu ek yuvar unusum ha aduak mavala kiyala. Eka kiyanne yakkunta nemei. Oya atari da. Dawal ekai vinadi 27 lamayo velawa. දැන් ගන්න ෆෝන් එක අතට යන net fm අපේ facebook fan page එකට wall post එකට comment කරගෙන යන්න whatsapp අතරින් whatsapp අතර ධාරි පුලුවන් tag ගාලා වගේ message එක whatsapp කරන්න අද රුපියල් 3000ක මුදල් තැංගක් දිනා ගන්න පුළුවන් ඔයාලට මේ පැයේදී ඊළඟ පැයත් ඒ විදිහමයි ඊට පස්සේ පැයත් ඒ විදිහමයි එහෙනම් දවල් එකයි විනාඩි 27යි කියලා ටක් ගාලා ටයිප් කරලා වගේ මැසේජ් එක මට එවලා තියන්න ඕනි අපි බලමු කවුද මේ පැයේදී ජයග්‍රහණය කරන්නේ කියලා මේ සින්දු සෙට් එකට කටියක් එකතු කරගන්න ඕනි හැබැයි ඊට කලින් මම ඔයාට මෙන්න මේ පරිවිදේ ගැන මුලින්ම මතක් කරලා ඉනං ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් මොකද්ද ඔයාට මතක් වුනේ ඒ තමයි ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම දැන් ඉතින් කාටත් මුලින්ම මතක් වෙන එකම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ ඉතින් මේ විදිහට ඔයාගේ හදවතේ රැඳිච්ච ආයතනයක් බවට පත් වෙන්න හේතුව තමයි 100%ක් ප්‍රතිඵල ගෙන දෙන නියම ඖෂධ මේ ආයතනයෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ සියලුම නිෂ්පාදන කබල් බඳුළු වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් දියවැඩියාව කියන රෝගය නිසා පීඩාවට පත්ලා හිටපු කෙනෙක් නම් ඔයා දැන් ඔයාට ඒකට හරියනම විසඳුම මේ නිෂ්පාදන පෙළ අතර තියෙනවා. ඒ තමයි ඔයාට අරගන්න පුළුවන් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක. තාමත් ඔයා මේක අරගෙන පාවිච්චි කරේ නැත්නම් අරගෙන බලන්න. ඔයාටම තේරෙයි වෙනස කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂේප කැස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් හඳුන්වා දීලා තියෙනවා ඒ සෙවනගල මදුකා කැස්සට පැනිය ඊට අමතරව පැටිලිව වලට බය වෙලා හිටියා නම් ඒ බය වෙච්ච කාලේ ඉවරයි කියන එක ඔයා හොඳට මතක තියාගන්න ඕනි මේ හින්දම අපහසුයෙන් ඉන්න හිතේ බයෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා දැම්ම මෙයාට කියන්නේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා කෑම අප්‍රියයි කොච්චර රස කෑම ගෙදර හැදුවත් ළමයින්ට කවා ගන්න කොයිතරම් යුද්ධයක් කරන්න වෙලාද නේද එහෙනම් ඉතින් මේ ප්‍රශ්නෙට හොඳම විසඳුමක් තියෙනවා ඒ විතරක් නෙමෙයි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ අජීර්ණය මේ හැම දෙයකටම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් මීට අමතරව එකී නොකී මෙකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පෙළ අතර තියෙනවා ඉතින් ඔයාට මේ හැම දෙයක්ම අරගන්න වැඩි 20% දැනගන්න කතා කරන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට මෙන්න මේ නම්බර එක ලියා ගන්න 40 කාල එකක් දෙන්න දැම්මම කතා කරන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් අපි බලමු කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්න කියලා හායි ගුඩ් ආෆ්ටර්නූන් ජාන බෝලේ ගුඩ් ආෆ්ටර්නූන් කොහොමද ඔයාට ලස්සන සින්දුවක් දෙන්න හොඳේ කුමාරි මිස් දුල්මි ගයාන් ඒ වගේම දිනිදු එක්ක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා කඩවද අපි ලක්මාලි අක්කා මැසේජ් කළා තියෙනවා ලක්මාලි අක්කා වැඩ නේද පාලුවක් නැහැනි මං ඉන්නවනේ එකතු කරගන්නම් හොඳද මේ ඇහෙන සින්දුවට ඊට පස්සේ congratulations ahimshaka janu monada mata denne mata monada ne oni ada ape aachi ge aachi yage 140 wen upandine yata birthday wish ekak oni kiyala aachi ge aachi te 140ක් nan ane vasanavan mannan kiyanne ඊටත් වඩා කාලයක් නිරෝගීව ඉන්න ඕනි. හරිද? ලක්ෂණ සින්දු දෙකක් දෙන්න. ලක්ෂණ වාශි කෙල්ලවත් එකතු කරගන්න. මං යාට චූටි නිවාරුවක් දීලා තියෙන්නේ. හොඳ නැද්ද මං අහන්නේ? සීතල බණ්ඩාරවලින් අපේ රංජන් රාමනායකනේ. රංජන් රත්නායක අයියා. දැන්නේ මතක් වුණේ. මං ඉතින් ඔය නම අහලා තියෙනවා. හරිද? ගොඩක් ආදරෙන් ඔයාව දෙකතු කරගන්නවා. මොනවද දෙන්න කියලා හුවනේ? මේ සින්දු ටික කොහොම ඔයාට?

0: දවල් එකයි විනාඩි 30 අටයි.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: FM 95, FM 94.8, Net FM.

ආදරේ කරද්දිත් ඉතින් පුදුමාකාර ප්‍රශ්න නේද තියෙන්නේ. බලන්නකෝ මාර කතා තමයි මේ සින්දු වලටත් ලියලා තියෙන්නේ. දැන් දෙන්න හදන්න ඔයාට දොර රපංගාය සුදා. අපි දෙන්නගේ කාලේ හොදා කියලා. මෙන්න මේ සින්දු අහන්න හැබැයි ඉතින් ඊට කලින් ඔයාට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි. පොඩ්ඩක් මම මේ කියන දේ අහගන්නකෝ. බලන්න ඔයාටත් මෙන්න මේ කියන රෝග තියෙනවද කියලා. බෙල්ලේ වේදනාව, කොන්ද වේදනාව, මෙන්න මේ වගේ දේවල් ඔයාට තියෙනවද? මොන්නයම් හරි ස්නායු රෝගයක් නිසා ඔයා කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් හිතන්නකෝ ආතරයිටිස් නිසා කාලයක් ඔයා පුදුමාකාර වේදනාවක් විඳින කෙනෙක් නම්, වෙනත් සන්ධි රෝග හින්දා ඔයා පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම්, මාංශපේශි වේදනා, ඒ වගේම තමයි නහර ගැටි කැසීමේ ප්‍රශ්න, මේවා නිසා කොච්චර නම් ඔයා දුක් විඳිනවද? කී තැනකට නම් ගියාද ඔයා මේවට අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න? සමහර වෙලාවට ක්‍රීඩා අනතුරු නිසා, ඒ වගේම වයස්ගත වීම හින්දා ඇතිවෙන දුර්වලතා නිසා ඔයත් තාමත් එක තැනකට වෙලා ඉන්න කෙනෙක් නම්, කිසිම වැඩක් පලක් හරියට කරගන්න බෑ. සමහර වෙලාවට අංශභාගය නිසා ඔයා එක්තැන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පාකින්සන්, මේ වගේම සුසුන්නාවේ ආබාධ, මේ වගේ වෙනත් පැරලයිස් රෝග, මෙන්න මේ විදිහට අසනීප තත්වයන්ගෙන් මෙන්න මේ විදිහේ රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට දැනගන්න ඕනි පණිවිඩය තමයි මේ මම මතක් කරන්න හදන්නේ. සමහර ඉන්නවා උපතින්ම එක්තැන් වෙච්ච අය. එහෙම නැත්නම් ටික කාලයක් ගියාට පස්සේ පුංචි දරුවන්ට විවිධ ආබාධ ඇති වෙනවා. ඔයත් ඔයාගේ දරුවාගේ මේ ආබාධ නිසා පීඩාවට පත් වෙලා ඉන්න දෙමව්පියෙක් නම් ඔයාගේ දරුවට හරියනම ප්‍රතිකාරය ගන්න පුළුවන් තැනගෙන තමයි මේ කියන්න හදන්නේ. ඉතින් ඊට අමතරව විශේෂයෙන්ම අද කාලේ ඔය ශ්වසන ආබාධ එහෙම තියෙනවනේ හරියට. ඉතින් ඒ වගේ රෝග නිසා ඔයත් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් මං කියන්නේ මේක තමයි ඔයාට හරියනම අවස්ථාව. මේ අවස්ථාව මග අරගත්තොත් ඔන්න මට නම් කරන්න දෙයක් නැහැ. හිඳ හරියට අහගන්න. මේ අවස්ථාව මග අරගන්නේ නැතුව මේ අවස්ථාවෙන් ඔයාට උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. ජූලි මාසේ 24, 25, 26 කියන්නේ මේ මාසේ 24, 25, 26 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් ඔන්න බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔයා වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. හොරණ තියෙනවා ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ සෙන්ටර් 2 ශාඛාව. ඉතින් ඒදී ඔයාට නොමිලේ මේ මම කියපු රෝගවලින් ඔයා පීඩාවට පත් වෙලා ඉන්නවා නම් සියලුම රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවකට ඔයාට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. දවස මතක තියාගන්න, ජූලි මාසේ 24, 25 සහ 26 කියන දවස් තුනේදී තමයි ඔයාට මේ අවස්ථාව තියෙන්නේ. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාටත් මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්. මේ අවස්ථාවට සහභාගී වෙන ඔයාට ඔයාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් සියලුම රෝගී තත්ත්වයන් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් ඔයාට මේ අවස්ථාව මගහැරගන්න නැතුව එදාට ගියොත් අනිවාර්යම මේ හැම දෙයක්ම ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට තවත් විශේෂ වට්ටම් ගණනාවක් ඔයාට ලැබෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා ඔයාට මේ දවස් තුන පුරාවටම 15% විශේෂ වට්ටමක්, ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඒ දවස් තුනේදී ආවෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් මම මේ කියපෝ ලෙඩ රෝග වලින් ඔයාත් පීඩාවට පත් වෙලා ඉන්නව නම් ජූලි මාසේ, කියන්නේ මේ මාසේ 24, 25, 26 කියන දවස් තුනේ අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට යන්න ඕනි. ඉතින් ඔයාගේ පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාත් දන්න කෙනාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. මේ කාට වුණත් මේ පණිවිඩය දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කියන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගණට අගල කොලයක් පැනක් ළඟට, එහෙම නැත්නම් ෆෝන් එක තියෙනවා නම් දැම්මම මේ නම්බර්ස් එක ඔයා ඩයල් කරගන්න. දැම්මම කතා කරලා ඔයාට දිනය වේලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. නම් එක තමයි 0034 22 17 870. මම ආයෙත් නම් එක මතක් කරන්න, 0034 22 17 870. එහෙම නැත්නම් 0077511918 0077511918 කියන නම්බරයකට මේ දැම්මම කාල එකක් දෙන කාල් කළ දිනය වේලාව ඔයාට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි අපට අගල WhatsApp messages පැත්තට සුබ සැන්දමක් ජානු. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා සඳ ලංකාවේ අපේ කමල් ජයසිරි අයියා message කරලා තියෙනවා. හයි ජානු මැනිකේ, ලස්සන හිනාව. අනේ ඉතින් thank you. මෙච්චර හිනාවකට ලස්සනයි කියලා කිව්වමයි, නැත්නම් ඉතින් වහලේ ඔලු උඩ යන්න තමයි හිනාවෙන්නේ. මාවත් family එකේ හැමෝම
එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් කළා තියෙනවා. නිෂානි කඩුබැද්දෙන් ලව් යූ ම කියලා තියෙනවා. ලව් යූ ටූ. එතනින් පස්සේ මෙන්න මෙයාවත් එකතු කරගමු. සුබ දහවලක් ගින්දර මැණික් ඔයාට. සදිරම අපිත් අහගෙන ඉන්නේ හේලිත ෆැෂන් එකේ සමන්ති, මානෙල්, කුමාරී, අනුපම, ප්‍රියදර්ශනි, රූපා, ජයශානි, අජන්ත, නිශාන්ති, සුනීතා, නිලුකා, කී වගේ අනුරාධපුර. අපි අනුරාධපුරේ වඳින්න යනවා. අන්නේ මාත් හරිම ආසයි. අපේ සර් එක තමයි යන්නේ නොමිලේ. අන්න සර්ලා, සර් ජය වේවා. අකීහ මාවත් එකතු කරගන්න, ඔයාවත් මතක් කරලා වඳින්නම් කියලා තියෙනවා. දැක්කනේ චතු ආදරේ. හරිද, අපේ සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි කියලා තියෙනවා. ආදරේ කියලා තියෙන මටනේ මාත ආදරේ යනේ. මෑහෙන සින්දුවට එකතු කරගන්නම්. එහෙනම් කට්ටිය පරිස්සමට ගිහින් එන්න ඕනි මාවත් මතක් කරගෙන. හරිද, මඩ ලස්සන සින්දුවක් ඕනි. නවල පිටියෙන් කමනී අක්කා මැසේජ් කරලා තියෙනවා. හායි කමනියෝ ආදරේට. හරිද, නෙත්මි කතා කරා නිටබුවෙන්. අම්ම තාත්තා අයියා එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අපේ තුෂාර කොළුවා ටයිටනික් සලෝනිකේ අටියන්තොට, සුන්දර මොස් මාස්ටර් එවගේම රුවන් යඩියන්තොට, අද ත්‍රිවිල් පාකිකේ අපේ ලසන්ත අයියා. ලසන්ත අයියා ත්‍රිවිල් පාකිකේ ඉන්න අපේ කොල්ලෝ ටිකත් ඔක්කොම එකතු කරගෙන මේ සින්දු අහමු. ස්පෙෂලි තුෂාර ඔයාට.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් කයි විනාඩි 54.

0: Dinahas PC Palace ni SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින් මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
1: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
2: අපේ අම්මා ගෙදර ආවද
3: නැහැ අම්මා මෙයා වෙනදෙව්වා

0: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940. දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: Good morning.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live. ඔයාට ෂුග නම් සෙවනගල මධුමේහ හරණී කැප්සුල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
0: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ්ක්‍රේතී. අවතන්න 0761 856 0956.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ දහවලක් දවල් දෙකයි විනාඩි 1යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බෑම් බෑ අලුත් වන අලුත් බෑ දිවස්ම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය බැලඳී තිබෙනවා. එන් සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන පවයි එම විශ්වවිද්‍යාලයේ සඳහන් කළේ. වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් සතිය කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදු කිරීමටයි තීරණය කර ඇති. කෙසේ වෙතත් පවතින තත්වයේ හමුවේ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලයේ වසා දැමීමක් සිදුවන්නේ නැති බවත් එවැන්නක් සිදු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා. මිලඟ net news පසරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
9: ගින්දර හැන්දෑව
10: brought to you by
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0711856956
13: FM 95 94.8

0: කියන්නේ.
1: සින්දු එක කියන වචන ටික නම් කොහොම හරි කියා ගන්න පුළුවන්. අර අන්තිමට කිව්ව ටික කොහොමද අනේ කියන්නේ? හයි! දවල් 2:00 විනාඩි 10යි වෙලාව. හරි, මං හොයාගත්තා අද දවසේ පළවෙනි පැයේ ජයග්‍රාහකයා කවුද කියලා. ජයග්‍රාහිකාවක් ඉන්නේ. එයාව කියන්නම් දැම්ම නෙමෙයි, තව චූටි වෙලාවකින්. උම්මා බබා, අද මම අහගෙන ඉන්නේ කියලා මාදු පිටිය පානතුරෙන් ශ්‍රීරාණි අක්කා මැසේජ් කරලා තියෙනවා. ශ්‍රීරාණි අක්කා, ඔයා මට උම්මා බබා කිව්ව හින්දා මං ඔයාට උම්මා එකක් දුන්නා. හරිද? හැමදාමගේ අද සද්දට මහගෙන ඉන්නේ අම්පාර් පරණ ගාමටාදියේ හෙල්මට් ජගත් කඩේ අපේ අතු කෝරලා යම සේජ් කරලා තියෙනවා. හයි, කොහමද? එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. හයි ජානු, කොහොමද කියලා අපේ මහේෂිකා මසේජ් කරලා තියෙනවා. මං හොඳින් ඉන්නවා මහේෂිකා, මං හිතනවා ඔයත් ගොඩාක් හොඳින් ඇති කියලා. ජේවුස්, ෆරීඩා, දීප්ති සිල්වා, ශිරීන් ඩයස්, ඒ වගේම නිරෝ, ගයාශානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රොසිට් ගමගේ අපිත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා මැසේජ් කරලා තියෙනවා. තෑන්ක් යූ මම අහගෙන ඉන්නවට. සෙට් එකටම මේ හැන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ. තව කවුද ඉන්නේ? මම මේ තාම එකේ පැයේ මැසේජස් ටික තමයි කියවන්නේ. හයි ජනු, ගින්දර හැඳව අහගෙන ඉන්නේ සින්දු ගොඩාක් දෙන්න. ආදරේ පැලෙන්න කියලා රවිඳු ගම්පහින් මැසේජ් කරලා තියෙනවා. මාත් ඉතින් රවිඳු, ඔයාට ආදරේ පැලෙන්න. ඊයේ මං උම්ම එකක් දුන්නනේ නේද? අද මට උම්මයි වල නැහැ. හා හා, කවන්නේ කවන්නේ. හයි ජානුනාගි, කොහමද? වාට ලස්සන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දිනා. තෑන්ක් යූ අනේ. ඉබගම නුවන් හයන් වර්ක් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම නුවන්, හයි නුවන්, මහින්ද, නාමල්, ඒ වගේම වයිෆ් ප්‍රියාංගි, දුව යෙනුලි, පුතා ඉකේෂ් ඇතුළු නෙතහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. කුරුණෑගලින් තමයි මැසේජ් එක කළ ඒවල තියෙන. මුළු කුරුණෑගලමත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යම නුවන් අයියා වැඩ කරන තැන කට්ටිය ඔක්කොමත් එකතු කරගෙන, ෆැමිලිකේ හැමෝමත් එකතු කරගෙන මේ සින්දුව අහමු. එතනින් පස්සේ හයි ජානු මැනික, අපිටත් ලස්සන සින්දු ගොඩාක් දෙන්න. අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නේ ජනනි ග්ලාස් හවුස් රඹුක්කන. උම්මයික කොත් ඕනි. මම ඩිලාන්, දැන් ඩිලාන්ට නේද උම්මයික ඕනි. මේ සින්දුවට එකතු කරගන්න. හරිද? මේ කොල්ලෝ තමයි වැඩියෙන් මේ කෝලම් කරන්න එන්නේ මාත් එක්ක. ඒවනම් හරියන්නේ නැහැ. හරිද? අයුබෝවන් මඩපද ලක්ෂ්මන්, තමරා, නිශා, නිචේතනා, තේජ, අවෝර්, පුංචි පුතා, ඊට පස්සේ භාග්‍ය, අවිෂ්ක, සෙරුවවිල, කේඩි, ඒ සමරසිංහ එකතු කරගන්න කියලා මැසේජ් කරලා දෙනවා. කාටියම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. එතනින් පස්සේ අපි දහගෙන ඉන්නේ DSI R&D, සුමිත්, රානියල්, සමන්, සඳුන්, උපාලි, මේ කටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් කරලා තිනා. ෂුව, මං අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි හයි, ඔෆිස් එකේ හැමෝම ඔයාට ආදරෙයි. අපි චිල් එකේ net අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තිනා. ඒ ධනුෂ්කා, හයි ධනුෂ්කා, ඔයා ඉල්ලා තියෙන සින්දුව මං යන්න කලින් දෙන්න try කරන්න. දැනට පැටියෝ මං අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ මෙන්න මේ සින්දුව. ඒකට එකතු කරගන්නම්. හරිද? එතනින් පස්සේ මට කෝල් කරපු මෙන්න මේ කට්ටියත් අගල මතක් කරලා ඉන්න. අපේ උපාලියා කතා කරා වල්පිට මුල්ලේ, වයිෆ් දම්යක්කා, තුෂාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්නක, ගල සීතා ලියනගේ අක්ක කතා කළා, හස්බන්ඩ් ඡායතිලක, නෙතහන හැමෝමත්, බෝකුන්දර චන්දිමාලෝටස් එකේ ස්ටාෆ් එක හැමෝමත් එකතු කරගන්නක, ඒ වගේම ගල හිටියාගර නිශාන්ත අයියා ඉන්නවා මේ වෙලාවේ මා වහගෙන. ඔයාමත් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවටම. තෑන්ක් යූ මා වහගෙන ඉන්නවට.

කවද පළවෙනි පැයේ ජයග්‍රහිකාව කියලා කියනකම් බලාගෙන හිටපු ආඩ මේ කියන්නේ සුභාෂිනී කරුණාසේන රඹුකනින්. තමයි අද දවසේ පළවෙනි පැයේ තැගි යකාගෙන් තැඟක් දෙන්නේ. ජය වේවා.

0: හැමතේ එකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: ඔපල් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. ඔපල්ස් ඉන්ටර්නැෂනල්
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: විසිත ලොතරැය. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
3: විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
4: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
3: Radio ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1 2 3 let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
4: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා Rare Novator.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Hello. ඔයාගේ call එකට ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

double dekhai win dari visitunai velava kalim pai nang thagiya kagin track grahane karupu kena ban kiwwa tama me pai me akha gewe nae ne ahagane innoni hari do kiyata hari oata henna puluwan meya e sadde danawa onna ithin damma wahagane inna kattiya matak karanna tamai me laasthi wenne habai itat kalin mata oata matak karanna thiyena menna me kena aayurvedaya kiyana nama ehuna sanin oata issalama matak wenna de mokadda kiyala man oyagen ehwoth man dannawa oya mata කියනවා මට නම් ඉස්සල්ලාම මතක් වෙන්නේ මෙන්න මේ තැන කියලා. අන්න ඒ තැන ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගම. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නෙම අපේ හදවතේ ලියවිච්ච ආයතනයක්. එහෙම වෙලා තියෙන්නේ වසර 40කට වඩා වැඩි කාලයක් පුරාවට මේ විශ්වාසය දිනාගෙන තියෙන අර හොඳම ඖෂධ 100%ක් ස්වභාවික හොඳම ඖෂධ නිෂ්පාදනය කරන නිසා. ඉතින් ඔයා මෙච්චර කාලයක් දියවැඩියාව වගේ රෝගයක් නිසා පීඩාවට පත්ලා හිටපු කෙනෙක් නම් ඔයාට අන්න ඒකට හරිම විසඳුම මේ ඖෂධ අතර තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් අරගෙන පාවිච්චි කරන්න ඕනි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. තාමත් අරගෙන පාවිච්චි කරපු නැති කෙනෙක් නම් අරගන්න, අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔයා මෙච්චර දවසක් දියවැඩියාවට අරයා ළඟට මෙයා ළඟට ගිහිල්ලා ඔයාගේ ගෙදර තියෙන බෙහෙත් බෝතල් ටික බෙහෙත් පැති ටික ගොඩ ගහගත්ත, කාලි නාස්ති කරගත්ත, සල්ලි වියදම් කරගත්ත නම් දැන් මේ හැම දෙයකටම හරිම විසඳුම තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධු කැස්සට පැනිය කියලා කියන්නේ. කාලයක් තිස්සේ මේ කැස්ස හින්දා කොච්චර නම් වේදනාව විඳින්න ඇද්ද? ඒකට හරියටම හරියනවා සෙවනගල මදුකා කැස්සට පැනියේ. වගේම ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව නිසා බය වෙලා ඉන්න ඔයාට දැන් බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඒකට හේතුව තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එකව පාවිච්චි කරන එක. ඉතින් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරලා බලන්න ඔයාට පැටි ලිව වලට තිත තියන්න දැන් හරිම කාලෙමේ ඇවිල්ලා තියෙන්නේ. කොණ්ඩලසන තියනවට ගැනුළමයි පිරිමිළමයි ඕන කෙනෙක් කැමතිනේ. එහෙනම් අරගෙන පාවිච්චි කරලා බලන්න සෙවනගල ශ්‍රියාදේවි හැවයිල්ලක. ඊට අමතරව සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත සෝය, සෙවනගල හාන්දි රාජ තෛලය, මේ විදිහට එකී නොකී මෙකී නිෂ්පාදන ඝන දාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම යටතේ තියෙනවා. ඉතින් මේ සියලුම නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ කමල් බඳුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ. ඉතින් ඔයාටත් පුළුවන් විශ්වාසයෙන් මේ ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න අදම මේ දැම්මම කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. නම්බික මං කියන්නම්, මෙන්න මේ නම්බික ලියා ගන්නකෝ. 0-47-31-33-540 මේ දැම්මම කතා කරන්න. රිකිලගස්කඩ මයිලපිටිය සලොන් දිනේශ්‍රියකේ අපේ කෙල්ල ටික මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා කිව්වා. සන්දීපනි, නොවන්තිකා, ශ්‍යාමා විජේසිංහ අක්කා, ජය වේවා. මේ සින්දු සෙට් එකට එකතු කරගන්නම් මම. ඊට පස්සේ මම යනවා මැසේජස් එවලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න. කෝකෝකෝ බලන්න කවුද මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ කියලා. මඩත් ලස්සන සින්දුවක් ආනි මමත් එකතු කරගන්න කියලා මකුලන රජ දිසානායකය මැසේජ් කළා තියෙනවා. මේ හැන සින්දු සෙට් එකට එකතු කරගන්න. ඊට පස්සේ මනෝජ් ලියනගේ ඉන්නවා මේ වෙලාවේ මම වහගෙන, ඔයාවත් එකතු කරගන්න. අකි අපිත් වැඩ කරන ගමන් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නේ. කොබලන්න මොකද්ද මේ කියලා තියෙන කුරුදුවත්තේ කපිලා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: දවල් දෙකයි විනාඩි 33යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගණේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0734-22-46.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකේ ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
9: ඔයාට ඕනේ මගෙන් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
10: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
11: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.
13: අපි අක්කු බොලව්, අපි අක්කු යක්ක පුත්තු ගින්දර හැන්දෑවට ආවත් අපි යක්කු.
14: ඉතින් අපි දැන් බය වෙන්න ඕනේද? යක්කු ආව කියලා නේද? දවල් 2:37 ගන්න ෆෝන් එක අතට ළමයි. 2:37 කියලා ඔයාගේ නමගම විස්තර ටිකත් එක්ක Net FM අපේ Facebook fan page එකේ wall post එකට, ගින්දර හැඳා wall post එකට comment කරන්න පටන් ගන්න. 2:37 යකා කෑ ගැහුවා කියලා නමගම විස්තර ටිකක් දාලෙවන්න අමතක කරන්න එපා. හරිද රත්තරනේ? ඒ වගේම WhatsApp message කරන්නත් ඔයාලට පුළුවන්. අංකම තියෙනවා ඉක්මනට යන්න WhatsApp පැත්තට. 0715-95-95-95 මගේ WhatsApp number එක. අංගාලා ඔයාගේ විස්තර ටික පැහැදිලිව සටහන් කරලා මැසේජ් එකක් දාලා තියන්න ඕනේ. හරිද? එතකොට අපි බලමු මේ පැය කාටද තෑගි යකාගේ තෑග හම්බ වෙන්නේ කියලා. හරි, මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉක්මනට මාර මම මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ. මම අහගෙන ඉන්නේ. හරි, මං ඉස්සෙල්ලාම කෝල් කරපු කට්ටිය මතක් කරන්නම් කොයික ලේසි කියලා මට හිතෙනවා. කෝල් කරපු කට්ටිය මතක් කරලා ඉතුරු ටික ඊට පස්සේ. හරිද? නාලන්දෙන් සඳු කතා කරා. අද තමයි ඔන්න ඉස්සෙල්ලාම මට කතා කරා කියලා කිව්වේ සඳු. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඔයාව. ඒ වගේම ලහිරු වෙළඳ සැල එළවලු කඩේ නේද? ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි, බිස්නස් සරු වෙන්න ඕනි. හරිද? අම්මවයි තාත්තවයි සඳු ඔයාවයි මේ වෙලාවේ කඩේට අවිලා ඉන්න කටිය ඔක්කොම එකතු කරගන්නවා. එතනින් පස්සේ හයි කොහොමද ජානු අපිත් වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා කොයිතින් මේ මැසේජ් කරපු ළමයා මට යාගේ නමේවල නැති එකන තියෙන ප්‍රශ්නේ ලස්සන නමක් තියෙනවා නමේවල නැහැ කමක් නැහැ මම ඔයාවත් එකතු කරගන්න හයි ජානු කොහොමද අපිත් වහගෙන ඉන්නේ ලස්සන සෝංග එකකට අපිවත් එකතු කරගන්න හස්බන්ඩ් දනුෂ්ක ලකුදුව දම්සදි චූරිදුව බිෂෙලි එකතු කරගන්න කියලා යක්කල මුල්ල දෙලිනි මැසේජ් කරලා තියෙනවා බලන්නකෝ හස්බන්ඩ්ගේ වයිෆ්ගේ දෙන්නගේම නම් දෙක ඩී අකුරෙන් පටන් ගන්නෙ අනේ ඉතින් අපිට එහෙම ළඟින් යන අකුරකින්වත් හම්බ වෙයිද දන්නේ ඔන්න ඔකයි ප්‍රශ්නේ හයි අකියෝ මම ටෙෂාන් නිමේන්ද්‍ර කරුණාගලින් මට ජෝති බාල මාත්මයාගේ නන් ස්ටොප් එකක් ඕනී කියලා තියෙනවා යන්න කලින් කොහොම හරි මන් දෙනව කොල්ලට චුට්ටක් ඉවසලා ඉන්න ඕන හරිද මුළු ගාමන්ට් එකේම net chill එකේ යහන ගමන් වැඩ කරනවා කියලා කලුතරින් ඉන්දික මැසේජ් කරලා තිනවා. ඉතින් නරකද මං අහන්නේ ওই ගාමන්ට් එකේ නමත් මට එවුවානා. මේ වෙලාවේ වැඩ කරන මගේ කොල්ල කෙල්ල ටික ඔක්කොටම ජය වෙන්නෝනි. සුබ වෙන්නෝනි. පරිස්සමට හොඳින් වැඩ ටික කරගන්න ඕන හරිද? කට්ටියට මහන මල් ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා. උම්මයිකට තැන්කියෝ කියලත් වෙලා තියෙනවා අපේ ශිරාණි අක්කන්. අනේ අනේ කවුද මේ ආදරේ යකියෝ උම්මා උම්මා කවුද මේ කවුද ටෙෂාන් ටෙෂාන් ටෙෂාන් හයි හයි ජානු මට ලස්සන සින්දුවක් දෙන්න හින්දි සින්දුවක් ඕනි කියලා කසෝන් කොට්ටාවෙන් මැසේජ් කරලා තියෙනවා මේ අර කොත්තු කොල්ලා එකතු කරගන්න මේ හැන සින්දුවටම හින්දිද මන්ද මේවා ඉතින් ඔක්කොම එකට දැන් මික්සලා තියෙන මික්සලා හරි බලමු මට මතක් කරන්න තියෙන මොකද්ද කියලා ඔයාලට මේ මතක් කරන්න හදන්නේ ඔයාත් කාලයක් තිස්සේ බෙල්ල වේදනාව කොන්ද වේදනාව මේ විදිහට ස්නායු රෝගවලින් පීඩාවට පත්වලා ඉන කෙනෙක් නම් හරිම තැනට තාම යන්න බැරි වුණාද අන්නේ හරිම තැන ගැන කියන්න හදන්නේ විතරක් නෙමෙයි සමහර වෙලාවට ආතරයිටිස් හරි වෙනත් සන්ධි රෝගයක් නිසා හරි ඔයා පීඩාවට පත් වෙලා ඇති මාංශපේශි වේදනාව නහර ගැත ගැසීම ඒ වගේම ක්‍රීඩානතුරු නිසා ඔයා මෙච්චර කාලයක් දුක් විඳින කෙනෙක් වෙන්න ඇති වයස්ගත වෙලා ඉන්නව නම් ඔයාට තියෙන ලෙඩ රෝග කොච්චරද කියලා සමහර වෙලාවට ඔයාටත් හිතා ගන්න බැරි වෙලා ඇති වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා හිතන්නකෝ ඇයි අපි හැම ඉන්නේ එහෙම ඉන්නේ නැතුව ඔයාට හොඳ නිරෝගී කෙනෙක් වෙන්න නම් ඔයාගේ ඔය තියෙන ප්‍රශ්නෙකටම හොඳම විසඳුම හොයාගන්න ඔවා හරිතන්ට යන්න ඕනි. අංශභාගය නිසා කාලයක් තිස්සේ එක්තැන් වෙලා ඉන්න කෙනෙක්ද? පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, එහෙමත් නැත්නම් වෙනත් පැරලයිස් රෝග. සමහරු ඉන්නවා උපතින්ම එක්තැන් වෙලා. ඒ වගේම තමයි උපතින්ම පුංචි දරුවන්ට ඇතිවෙන අපහසුතා තියෙනවා. ආබාධ තියෙනවා. ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ මතුවෙන ආබාධ තියෙනවා. මේ හැම දෙයකටම හරිම තැන තමයි. ඒකට හරිම ප්‍රතිකාර ගන්න පුළුවන් තැන තමයි දැන් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඒගොල්ලන් ඔයා වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක් අරගෙන අවිල්ලා තිනවා. මේ අවස්ථාව නම් කිසිම විදිහකින්ව මිස් කරගන්න හදන්න එපා. ජූලි මාසේ කියන්නේ මේ මාසේ 24 25 26 වෙන වැඩ දාගෙන දින්නේ. වෙන වැඩ දාගෙන ඉන්නෝ නම් මම කියන්නේ ඒක කල් දැම්මත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. හේතුව 24 25 26 කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරන්න ශාඛාවේ ඔය වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේක නොමිලේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාලට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. මෙහෙම අවස්ථාවක් මන්නම් හිතන්නේ වෙන කාගෙන්වත් ඔයාලට හම්බෙලා ඇති කියලා. ඉතින් ඒ නිසා ඔයාත් 24 25 26 දවස් තුනේ යන්න හොරන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ආයතනයට මේ ශාඛාවට යන්න ඔයාට නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඔයාගේ ඔය තියෙන ලෙඩ රෝගවලට මොනවද කරන්න ඕනි විසඳු මේ හැමදේම දැනගන්න පුළුවන්කම තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ දවස් පුරාවට මේ දවස් තුන පුරාවට ඔයාට මෙන්න මේ විදිහට විශේෂ වට්ටම් කීපයකුත් හම්බෙනවා ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක් හම්බෙනවා ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා ඔයාට 25%ක වට්ටමක් හම්බෙනවා තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් ඒ දවස් තුනේදී සූදානම් කරලා තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාත් ඔයාගේ පවුලේ සමාජික කිනෙක්ක යන්න 24 25 26 කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරන්න තියන මේ දෙවනි ශාඛාවට ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා එදා දවසට යන්න කලින් දිනයක් වෙලාවක් වෙන් කරගන්න වෙන් කරගෙන සහභාගී වෙන්න පුළුවන් ඒක ඔයාටත් ලේසියෙන් හින්දා දැම්මම මම මේ කියන නම්බර්ස් දෙක ලියාගෙන මේ නම්බර්ස් දෙකෙන් ඔයාට කැමති නම්බරයකට කෝල් එකක් ගන්න 034 22 870 032 870 870 කියන නම්බරයකට කෝල් එකක් ගන්න එහෙමත් නැත්නම් 0977 5119 18 කියන නම්බරකට වඩ පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් කරලා වැඩි විස්තර දැනගන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න. මතක නේද මස්සුන? ජූලි 24 25 26.

0: හවස දෙකයි විනාඩි 46යි වෙලාව. මේ වෙලාවේ විස්තර ටිකක් දැනගන්න අපි ඊශාන්ව සම්බන්ධ කරගන්න සූදානමින් ඉන්නේ. FIFA World Cup SLT PO TV තමයි ඔන්න මේ පාර FIFA World Cup සඳහා නිල විකාශය අරගෙන තියෙන්නේ. ඉතින් නිල විකාශන අයිතියත් එක්කම ඔයාට PO මොබයිල් ඇප් එක වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තොත් ඉතින් ඒ හරහා ඔයාට FIFA World Cup බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී මේ සියල්ල සම්බන්ධව දැනුවත් කරගෙන යන වැඩසටහනේදී අපේ කට්ටිය ඉන්නේ කුරුණෑගල. ඒ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න ඉෂාන් ඉනෝ සුබ සන්ධ්‍යාවක් ඉෂාන්.
1: සුබ සන්ධ්‍යාවක් ජානෝ. බොහොම ජානු මතක් කළා වගේම මේ දවස්වල තියෙනවන නේද ඔන්න FIFA World Cup උණුසුමත් අරගෙන තමයි FM 95.4 දශමට කවදත් අලුත් කාගෙත් නෙත් මේ ආදරණීය සන්නාමි SLT මොබිටෙල් එකම එක සබඳියාවත් එක කුරුණෑගල ඇතුගල්පුර හස්ති සෛලීපුර කියලා හැමෝම දන්න ආදරණීය පුරවරයට එකතු වෙලා තියෙන නොවෙනස් අධිවේගයක් සුපරිම සබඳියාවක් අරගෙන ඇවිල්ලා තියෙන වෙලාව ජානු මතක් කළා වගේම ඔන්න මේ දවස්වල අපේ උණුසුම FIFA World Cup 2026 සම්පූර්ණයෙන්ම නොමිලියම බලන්න පුළුවන්. මේ විතර නෙවෙයි දෙස් දෙස් නාලිකා ප්‍රසක් අපි මේ කතා කරන පියෝ මොබයිල් ඇප් එක හරහා ඔන්න බලන්න පුළුවන්. ඉතින් කරලා තියෙන පුංචි දෙයයි ඕගොල්ලන්ට පුළුවන් මේ පියෝ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි මේ අද දවසේ ඉන්නේ කුරුණෑගල හරියටම තන කියනවා නම් පේශකර්ම වෙළඳ සංකීර්ණ දෙවිට තමයි ජානු ඉන්නේ. මේ පැත්තට එනවා නම් ලස්සන වටිනාකම් ගොඩක් තෑගි ගොඩක් අරගෙන යන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එක ගැනත් කියන්න ඕනේ. ඔන්න අධිවේගයෙන් ඉන්ටර්නෙට් යන තප්පරයට මෙගාබයිට්ස් 100 සිට 1000 දක්වා හිතා ගන්න බැරි වේගයක් එක ලබා දෙන එකම එක කනෙක්ෂන් එක තමයි SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එක. පුළුල්තම ආවරණය දැනට ලංකාවේ තියෙන වේගවත්ම සාස්ත්‍රවර අන්තර්ජාල පහසුකම් මේ හැමදේම ලබා දෙන ආදරණීය සන්නාමය තමයි SLT මොබිටෙල් කියලා කියන්නේ. තියෙන අන්ලිමිටඩ් පැකේජ් රසක් තියෙනවා. SLT මොබිටෙල් ෆයිබර් අන්ලිමිටඩ් පැකේජ් 5900 සිට උගරන් ලබා ගන්න පුළුවන්. එනිටයිම් ඩේටා පැකේජ් තියෙන රුපියල් 2690 සිට මේ වගේ වටිනාකම් ගොඩක් අරගෙන තමයි අද දවසේ අපි මේ ආදරණීය සන්නාමයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. නොවෙනස් අධිවේග සුපරිම සබෙලියාවත් එක්ක ඉතින් අර මතක් කළා වගේ මායිමත් මතක් කරන්නේ පිය මොබයිල් ඇප් එකේම ඩවුන්ලෝඩ් කරගෙන එන්න මේ පැත්තට. අන්න එතකොට පොඩපොල ලස්සන වටිනාකමක් තෑග්ගක් අද දවසේ අරගෙන හෙට දවසේ අපි ඉන්නවා යන නුවර නගරයේ තමයි මේ ලස්සන වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ. ඉතින් අපි යමුනක් මතක් කරන්නේ මේ වටිනාකම නම් මගේ හැරගන්න එපා. ඔන්න HT කොලිටියෙන් ඔගලන්ට පුළුවන් මේ වටිනාකම ඔබේ ජංගම දුරකථනයේ ඉඳලා නරඹන්න පුළුවන්. පස්සකේ අරකට වෙන්න පුළුවන් ජානෝ මේ ඕනම තැනක ඉඳලා ජංගම දුරකථනයේ HT කොලිටියෙන් ඔගලන්ට පුළුවන් මේ පාර FIFA World Cup 2026 සම්පූර්ණයෙන්ම නොමිලේ නරඹන්න. ඉතින් මේ වටිනාකම මගහැරගන්න නැතුව කුරුණෑගල අපිට ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ කවදත් අලුත් කාගෙරද අපේ ජානෝ එක්ක ගින්දර හැන්දෑව ඉන්ද්‍ර වගේ අහන් ඉන්න වෙලාවේ එන්න මේ පැත්තට ලස්සන තෑග්ගක් එහෙම අරගෙන යන බොහොම ස්තුතිය සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් වැඩි විස්තර අරගෙන ආවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි විනාඩි 53යි.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 0111 437 1250.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.

0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Don't stop. Remix, remake. එකට happen. DJ

0: इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मोहनट मोहन गैटना डीजे अटैक शो का
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: ලංකාව මුදන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා Renovator.
2: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
3: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0.71 856 956

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවල් දෙකයි විනාඩි 57යි වෙලාව. ඔන්න මේ පැයේදී ඔයාලට මම අහන්න දෙන අන්තිම සින්දුවට ඇවිල්ලා තියෙන්නේ. කෝ බලන්න කවුද මාව අහගෙන ඉන්නවා කියලා මේ මැසේජස් එවලා තියෙන්නේ කියලා. ලස්සන සින්දුවකට අභිවාදන එකතු කරගන්න රුවන් කුමාර අයියා මැසේජ් කළා තියෙනවා. රන්වන් බිම්මල් ඉඳිගස් කැටිය බද්දේගම. ආදරේ මැරිලත් පැයක් මගේ කච්චකච්චේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ආදරේ ආදරේ යනේ මාත ආදරේ. මගේ කච්චකච්චේ කොහොම හරි ඉවසගෙන අහගෙන ඉන්නම වෙනවා. එහෙම නැතුව නම් හරියන්නේ නැහැ ඉතින්. බණ්ඩාරවිල සිංහගිරි බේකර්ස් එකේ සද්දරම නෙද්දාලා තියෙන්නේ අක්කේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න ලක්ෂණ සින්දු දෙකක් ඕනි කියලා තියෙනවා. අහිංසක ජානෝ අපේ සිංහගිරි බේකරියේ ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න රංජන රත්නායක අයියා තමයි මට මැසේජ් කෙවලා තියෙන්නේ. මම දැන් දන්නවා මෙයාගේ මේ භාෂා රටාව කොහොමද කියලා. මෙයා තිතින් ලක්ෂණ කොල්ලෙක් තමයි, ලක්ෂණ කොම්ලෙක් තමයි. මාවත් කියන්ට කියනවා යෂෝ. හයි හයි, සුබ දවස දහවලක් සුදු බෝලේ. ඔයාට ලස්සන මලක නමක් හිතුවා, ඒක සෙනසුරාදට කියන්නම් හොඳේ. හා හා, සර්ප්‍රයිසස් වලට මං කැමති. ලස්සන සින්දුවකට එකතු කරගන්න ගෙදර හැමෝමයි, රෝසමලීමයි නෙත් එකේ වාවයි හැමෝමමයි එකතු කරගන්න කියලා අකුරැසින් යෂෝ මැසේජ් කළා තියෙන. ආදරේ යෂෝ, මෙන්න මේ ඇහෙන සින්දුවට මං ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: සුබ සන්ධ්‍යාවක්. කවස තුනයි විනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා net news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මෙගම බන්ධනාගාර පරිශ්‍රය තුල රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය දායම බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වයේ හේතුවෙන් එම පරිශ්‍රයේ දැඩ ලෙස විනාශයට පත්ව ඇති බවයි. එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයන්හි ආරක්ෂිත විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩහැරීමට සහ රැඳවියන්ගේ ආරක්ෂාව සැලසීමටද කටයුතු කළ යුතුයි. ඒ අනුව විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු මේගම්මුව බන්ධනාගාර පරිශ්‍රය තුල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි. එවන් පසුබිමක් තුල මේවන විටත් මේගම්මුව බන්ධනාගාර පරිශ්‍රයේ රැඳවා සිටින රැඳවියන් බොහොමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කර ඇති බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනීය සලකාලමින් පවතින බන්ධනාගාරවලට අමතර තාවකාලික පදනමින් වෙනත් සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැනන ගී තිබෙනවා. ඒ අනුව මිගම් බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කිරීම අවසන් කරනතුරු තාවකාලික පදනමින් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රයන් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට කටයුතු කරන බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මිලඟනෙත් නිවුස් පස්සරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: කවදත් අලුත් කාගෙත් නෙත්
9: ගින්දර හැන්දෑව
10: brought to you by
11: ඔයාට sugar නම් සෙවනගල මధుමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0711856956
13: FM 95

හවසතුනයි විනාඩි දහයයි. අම්මෝ යාගේ මගේ අන්තිම පැයටත් ඔන්න ඒ විදිහටම ආවා. ගින්දර හැන්දෑව අහගෙන ඉන්න ගමන් මේ පැතර කෝල් කරනවා කට්ටිය. මම මේ කෝල් වලට කතා කරන ගමන් හිටියේ කෝල් සාන්ස කරලා. එතකොට ඔක්කොම ඉස්සර ටිකත් අහගන්න බෑ අපි කෙල්ලන්ගේ කොල්ලන්ගේ. හරි, ඊළඟට අහන්න දෙන්න මම ලෑස්ති කරගෙන තියෙනවා ලස්සන සින්දුවක්. අන්න ඒකට යන්න කලින් මේ පැය පටන් ගන්නකොටත් ඉතින් මතක් කරනවා කලින් පැයේ කවුද වින් කරේ කියලා. මම දැම්මනේ මේ තව පුංචි වෙලාවකින් කියනවා. එතකොට එහෙම අහගෙන ඉන්න අතර වාරෙදි ඔයාට ආයෙමත් වතාවක් තෑගි දෙන්න තෑගි යකා ලෑස්ති වෙලා ඉන්නවා කියන එකත් ඔන්න හොඳට මතක තියාගෙන ඉන්න ඕන. හරිද? දැන් යමු අපි කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කාල් කරපු කට්ටිය මතක් කරලා ඉන්නම්. හරි, අපේ මාබිව කාන්ති අම්ම කතා කළා. කාන්ති අම්මා, ගොඩාක් ආදරෙන් මං ආව එකතු කරගන්න. අපේ යනක පැටියත් කතා කළා. යනක බබා, මං ගොඩාරියක් ආදරෙයි ඔයාට. ගොඩම ගොඩාරියක් ආදරෙයි. ලියනාරච්චි අයියා සංගීත් ඒ වගේම මදුෂිකා දුවවත් එකතු කරගන්න කියලා කිව්වා. සංගීතී නෝක මොල්දිව්ස් වල කට්ටියම එකතු කරගන්නවා. කාන්ති අම්මා වඩික්මරට සනීප වෙන්න ඕනි. හරි, ඉස්සමට ඉන්න ඕන. හරිද? ඊට පස්සේ හැමදාම තුෂාරි කතා කරා. තුෂාරි මගින් සින්දුවක් කිල්ලුවා. හරිද? මං ඒ සින්දුව අද බැලුණොත් හෙට අනිවාර්යෙන් අරගෙන එනවා. මට දෙන්න ලෝබයි ඔබ වෙන කාටවත්. කවුද දන්නේ? මාස් පොඩ්ඩක් කැමති ඉතින් දැනගන්න. අම්මවයි අක්කවයි අයවයි යාළු හැමෝමයි නැත්තහර හැමෝමයි ටීම් එකයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. බලංගඩ අජිත් කතා කළා. අපි අජිත් අයියා ගිහානි චෝටි දුව මදුමි ලොකු දුව ඊට පස්සේ වයිෆ් රාසික අක්කවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. කට්ටියම එකතු කරගන්නම්. එතනින් පස්සේ ගින්දරේ යටි අන්තර දේශාන් ස්ටූඩියෝ එකේ අපි තාම අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට. අපිවත් එකතු කරගන්න යටි අන්තර නැත්තහර හැමෝමත් එකතු කරගන්න. අපේ බුසු බුසු මල්ලි කොල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර් ෂුවර් මම එකතු කරගන්නවා. කවුරු නැතත් අපේ බුසු බුසුව. හායි ගින්දර මැනික කොහොමද? මම තව සද්දට මහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාශියකු වලින් මැසේජ් කළා තියෙනවා. ආදරේ දෙකක් කියලා තියෙනවා. මං ආදරේ ඊටත් වඩා. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. මමත් අවහනවා සඳ ලංකාවෙන් තාරුණීමේ දන්න කියන ළමයෙක් නෑනේ. අපේ ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ කවුද මේ මවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලද? හැබැයි තින් මැසේජ් එකේ ඕපු ඔයාගේ නම නම් නැහැ. නමත් එක්කම මැසේජ් එකේ වුණා නම් මම කියනවා ඔයාව. ඊට පස්සේ සුබම සුබ දහවලක් කිව්වට දැන් නම් සුබම සුබ සන්ධ්‍යාවක් ශ්‍රීවන්ත අයියා. කෝටින් මැසේජ් කළා තිනා වෙනද වගේම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. තරිදුක්ෂාන් දිනු ඊට පස්සේ යෝන් සෙනෙහස නවාතන ආදර සිත්‍යාය ගෲප්ස් දෙකේම කට්ටිය එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ෂුව ඊළඟ සෝන්ග් එකට එකතු කරගන්නම්. ඊට පස්සේ හැමදාම නැත්තහගෙන ඉන්නවා මමත් වැඩ කරන ගමන්. කවුද මේ? අපි කිරගල ඔෆිස් සෙට් එක. ආදරේ හැමදාම දම්මිකය කරවිටින් මැසේජ් කරලා තියන්නේ. සෙට් එකම මාත ආදරේ යන්නේ. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ හයි ජානෝ, අපිත් තාට ආදරේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් ඔබ අහගෙන ඉන්නවා කියලා කසුන් ලහිරු හල්දුමුල්ලෙන් මැසේජ් කරලා තිනවා. කොල්ලා මං ආවයි. ආ වැඩ කරන තැන ඔක්කොම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තැන්ක්යූ, ජය වේවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? හයි හයි ජානුවක්කේ, මාතෝ වහගෙන ඉන්නේ. මමත් ලස්සන සින්දුවකට එකතුරන්න එකතු කරගන්න. මේ ඊයර මට කෝලං කරන්න ආපු කොල්ල නේද? අපිත් ඔව වහගෙන ඉන්න ආදරෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ධනුෂ්ක පෑලිය ගොඩින් සමන් කැලණියෙන් පසිදු ගනේ මුල්ලෙන් ඉන්දික යක්කලින් හැමදාමත් ආවහනව ආදරේ කියලා තියෙනවා. මාත් ඉතින් ආදරේ. හරිද? මං ආදරේ නැතුව වෙන කවුරු ආදරේ වෙන්නද? මාත් ආදරේ ඉතින් කොල්ලෝ සෙට් එකටම. මගේ ළඟ ওই පොඩ්ඩ පොඩ්ඩ නෑනේ. සහයි කෙනෙක්ට දෙන්නට විතරකුත් නැහැ. කට්ටියට ආදරේ. හරිද? ගින්දරී හවහගෙන ඉන්නේ ආදරේ කියලා තියනවා. එහෙම කියලා මදි ඉතින්. නමත් එවන්න ඕනි. කො නම? කමක් නෑ. මම මේ සිද්දුවට මේකත් කරගන්නම්. මාත් ආදරේ යන්නේ.

0: කොහොමේ දැන් යක්කු කල්ලු කැත බඩ තිය නෙවුන් නෙවෙයි හරි ස්මාර්ට් මිමං වගේ.
1: මාටරං ඉතින් කොයියකත් එකයි තුරයි විනාඩි 18යි. ඔන්න හොනේ වාසනාවන්ත වේලාව. යකෙක්ගෙන් හරි කමක් නැහැනේ. වාසනාව කියන දේනව නම් නේද? මන්නම් එහෙනම් අල්ලල ළඟින්ම තියාගන්නවා. යකෙක්ුණත් මොකෝ වාසනාව අරගෙන එනවා නම්. එහෙනම් ඉතින් තුරයි විනාඩි 18යි කියලා චංගල ආගේ මැසේජ් එක මේ පැත්තට එන්න ඕනි. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් යන්න අපේ වෝල් පෝස්ට් එකට ගිහින් කමෙන්ට් කරන්න පටන් ගන්න. එතකොට ඉතින් ඔයාට තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අමතක කරන්නත් එපා. හරිද? මතක් කරන්න දේවල් ටිකක් තියෙනවනේ. අන්න ඒ ගැන මම ඔයාලට මුලින්ම මතක් කරලා ඉන්නම්කෝ. මේ මතක් කරන්න හදන්නේ ඔයාට මෙන්න මේ ගැන. ඒ තමයි ආයුර්වේදය කිව්වක මම මතක් වෙන හොඳම දේ මොකද්ද? හොඳම දේ තමයි, හොඳම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මෙතෙන්ට යන මෙතනින් අවශ්‍ය කරන ඖෂධ ගන්න ඕට කිසිම වෙලාවක අපරාධයක් කියලා හිතෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව එච්චරටම හදවත එළිය වෙලා තියෙන ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. 100%ක් ප්‍රතිඵල ගෙනල්ලා දෙන නියම ආයුර්වේද ඖෂධ මේ ආයතනයේ නිෂ්පාදනය කරන නිසාමයි. ඉතින් ඔයාට දියවැඩියාව කියන ප්‍රශ්නෙ මෙච්චර කාලයක් තිබ්බනම් ඒකට හරිම විසඳුම තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඉතින් දියවැඩියාව නිසාම ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඔගේ ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා වෙන්නත් පුළුවන්. කවුරු වුණත් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න කියන්නේ එවිතරක් නෙමෙයි, ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. අරගත්ත නැත්නම් අදම අරගන්න, අරගෙන බලන්නකෝ ප්‍රතිඵලය කොහොමද කියලා. ලිවර් එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිවර්, බය වෙලානේ හිටියේ. බය වෙන්න දෙයක් නෑ, තිත තියන්න පුළුවන් ඔයාට පැටි ලිවර් වලට. මෙහෙම මෙහෙම කරාදි ළමයි. ඒකට තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක වාඩ පාවිච්චි කරන්න කියලා කියන්නේ. කැමාප්‍රියයි, බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ ආචීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්ම තමයි, වෙන නම් මොනවත් නැහැ. හරි, අරගෙන පාවිච්චි කරලා බලන්න. මේ විදිහට සෙවනගල නිෂ්පාදන අතරේ තව තියෙනවා සෙවනගල ශ්‍රියාදේවී ආයිල් එක. අරගත්තේ නැත්නම් අදම අරගන්න. කොණ්ඩේ යනවා යනවා යනවා, තියෙන්නෙත් කෙස් ගස් 10යි. ඒකත් යනවා කියලා කියනවට වඩා දැන් නම් ආගේ කොණ්ඩේ වැවිලා කොණ්ඩේ යන්නෙත් නෑ එහෙම කියලා කියන්න පුළුවන් නේද? ඒකට තමයි සෙවනගල ශ්‍රියාදේවී ආයිල් එක තියෙන්නේ. මේ විදිහට එකීම නොකි නිෂ්පාදන ගණනාවක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන. ඉතින් මේ සියලුම නිෂ්පාදනය වෙන්නේ කමල්බඳුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන්. ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න අදම කතා කරන්න 0747 31 33 540 අදම මේ දැම්මම කතා කරන්න. සියලුම විස්තර ටික ඔයාලට එතනින් දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු කවුද මාව අහගෙන ඉන්නේ කියලා. ගින්දරේ, හා වදසුදු මණිකේ, අලෝ ෂද, හොඳ ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා අපේ නිතෝ ගරාජ් එකේ සෙට් එක. අනුෂටයි යටියන්තට නිතෝ ගරාජ් එකේ සෙට් එකටයි ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සල්වම් අපිට හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම දෙනවා මං හොඳම හොඳ සින්දුවක්. ජන වැනිකේ, මමත් වාව අහගෙන ඉන්නේ හෝකන්දරේ රුක්මණියක් අදාසේන හස්බන් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් අක්කා මං වාව එකතු කරගන්නවා. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට, ආදරේ. හරිද? ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපිත් වාව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා නිමන්තිකා මැසේජ් කරලා තියෙනවා. නිමන්තිකා, තැන්ක් යූ ආයි කමෙන්ට් එකට, ආදරේ. උම්මා දෙකක් ඕනි කියලා තියෙනවා. දැන් පොඩක් ඉන්න. හරි නේද? ඊයෙත් දෙන්න මට මිස් වෙලා තියෙනවනේ මේ ළමයාට උම්ම එකක්. මොකද මගෙන් ඊයෙත් උම්ම එකක් ඉල්ලලා තියෙනවා. එහෙනම් ඉතින් ওই විදිහට තමයි මාව අහගෙන ඉන්න කට්ටිය. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය අදිනවා මට කෝල් කරා. හයි අක්කා, අපි තෝව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නයෝමි මට කතා කළා. මැදවචියෙන් අනේ තැන්ක් යූ ආ මාව අහගෙන ඉන්නවට. ඊට පස්සේ නිර්මාණ ඉන්නවා දෙනියායෙන්. හයි, අපි තෝව අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ෂුවර්, එකතු කරගන්නක් මේ සින්දුවටම.

0: ලැබේවි. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශක.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මෝබේල් ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Finishing වහලක් ලෙස color upload වැජබෙනා. Sit බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: තුනපහකුඩු, බැදපු තුනපහකුඩු, ගම්මිරිස්කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
1: යහතුන වඩන අපේ රස විජය.
0: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: දවල්ලේකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. නෙත් FM කින්දර හැන්දෑවා.

හවසතුනයි විනාඩි 33යි වෙලාව. පොදුමා කාරික් මනටමේ වෙලාව යනවනේ. හරි දැන්වා මසේ ජෙව්වද මේ පැදිත් ඇගියකාගේ ගහල ඉන්නේ. එනිසා ඉක්මනට වගේ මසේජකමට එවලා තියෙන්න ඕනි. මම මතක් කරන්නද ඔයාට මේ පැයේ කවුද ජයග්‍රහණය, මේ පැයේ නෙමෙයි කලින් පැයේ කවුද ජයග්‍රහණය කළේ කියලා. උරුබොක පැත්තට යන්න හදන්නේ අද.

දෙවනි පැයේ තැගියකාගේ තැග දිනා කරන්නේ ප්‍රදීප් ඔන්නයා තමයි ප්‍රදීප් කංකානමගේ ජය වේවා හරියටම වෙලාව කියලා ඔන්න අද දවස දෙවනි පැයේදී තැගියකාගෙන් රුපියල් 3000ක මුදල් තැග දිනා ගන්නවා ප්‍රදීප් ප්‍රදීප් වගේ මාට මේ පැයේදීත් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා තාබත් වගේ මැසේජ් එක එව්වේ නැත්නම් ඉක්මන් කරලා වගේ මැසේජ් එක මේ පැත්තට එවන්නම ඕනේ. අපි යමු බලන්න මෙන්න මේ ගැන ඉස්සලා දැනගන්න. හොඳට ෂොටක් කල්පනා කරලා බලන්න. සමහර විට මම මේ කියන ලෙඩරෝක ඔයාට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්න කියන කෙනෙක්, ඔයාගේ පවුලේ කෙනෙක්, ඔයා ළඟින්ම ආශ්‍රය කරන, ආදරය කරන කෙනෙක් මෙන්න මේ කියන රෝගවලින් කාලයක් තිස්සේ දුක් විඳිනවා වෙන්න ඇති. එහෙනම් ඒකට හරියනම දවස් තුන ඉස්සරහට එනවා. ඔයාටත් බෙල්ලේ වේදනාව, කොන්දේ වේදනාව, දැන් ඔය බෙල්ල කැක්කුම් කොන්දේ කැක්කුම් හැදෙන්න හරියට වයසක් ඕනි නැහැ. මේ වගේ මොනයම් හෝ ස්නායු රෝගයක් නිසා ඔයාත් පීඩා විඳින කෙනෙක් නම් ආතරයිටිස් හරි වෙනත් සන්ධි නිසා හරි පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් නම් තවත් දේවල් තියෙනවා. මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්. සමහරව ඉන්නවා ක්‍රීඩා කරන්න ගිහිල්ලා අනතුරු වලට පත්වලා, අනතුරු වලට ලක් වෙලා ක්‍රීඩා අනතුරු නිසා දුක් විඳින කට්ටිය. කාලයක් තිස්සේ ඔය එක්තැන් වෙලා ඉන්නේ, එක්ක රෝදපුටුවකට වැටිලා ඉන්නේ කාලයක් තිස්සේ. ඇයි එහෙම ඉන්නේ? ඕනි නැද්ද ඔයාට මේ හැමදේම නිට්ටවටම සුව කරගන්න හරි ප්‍රතිකාරයක් ඔයාට කරන්න ඕනි නැද්ද? මම දන්නවා එහෙම ඕනි. හැබැයි එහෙම තැනක් තාමත් ඔයාට හම්බෙලා නැහැ. එන්නේ එහෙමනම් ඔයාට මම මේ කියන තැනට ට යන්නම වෙනවා. සමහරු ඉන්නවා උපතින් හොඳයි, ඉපදෙනකොට හොඳට ඉන්නවා. හැබැයි ඉපදිලා ටික දවසක් ගියාට පස්සේ පුංචි දරුවන්ට විවිධ ආබාධ මතු වෙනවා. සමහර උපතින්ම ආබාධිතයි. මෙන්න මේ විදිහ ලෙඩ රෝග තියෙන ඔයාට තමයි මම මේ කියන්නේ. 24, 25, 26 කියන දවස් තුනේ වෙන වැඩදාගෙන ඉන්නවා නම් ඒවත් කල් තියලා, ඒවත් කල් ඇරලා ඔයා මෙන්න මේ වැඩේට යන්න. ඒවත් ඇරිය කියලා ප්‍රශ්නයක් නෑ. ලෙඩ රෝග සුව කරගන්න එකයි අංක එක වෙන්න ඕනි. එහෙනම් 24, 25, 26 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ තියෙන ශාඛාව සෙන්ට 2 එකට ඔයා අනිවාර්යයෙන්ම යන්න. මොකද මම ඔයාට එහෙම යන්න කියලා කියන්නේ ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය කියලා කියන්නේ ඔයාට නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මම මේ කිව්ව ලෙඩ රෝගවලට නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හරිම තැන, හරියටම හරියන තැන. ඉතින් 100% නිසි ප්‍රතිකාර ලබා ගන්න නම් ඔයාට මේ තැනට යන්න පුළුවන්. විශේෂයෙන්ම ඒගොල්ලන් සූදානම් කරලා තියෙනවා 24, 25, 26 කියන දවස් තුනේදී හොරණ තියෙන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 එකේ ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. ඉතින් අනිවාර්යයෙන්ම එදාට යන්න. මෙතනදී ඔයාට මේ ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර ක්‍රම ඔයාට කියනවා, වගේම අවශ්‍ය කරන වටිනා සෞඛ්‍ය උපදෙස් ඔයාට ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ දවස් තුන මග අරගන්න එපා. ඒ විතරක් නෙමෙයි, එදාට මෙතෙන්ට යන ඔයාට විශේෂ වට්ටම් හිමි වෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර ලබා ගන්නව නම් ඔයාට 15%ක විශේෂ වට්ටමක් තියෙනවා. ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්නව නම් ඔයාට 25%ක වට්ටමක් හිමි වෙනවා. ඊට අමතරව තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් එදාට ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දවස් තුන 24, 25, 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 එකට, හොරණ තියෙන සෙන්ටර් 2 එකට ඔයත් අනිවාර්යයෙන්ම ඔයාගේ පවුලේ සමාජිකයන් එක්ක යන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාට කාලයක් තිස්සේ දුක් විඳපු ඔය ලෙඩ රෝග 100%ක් සුව කරගන්න අවශ්‍ය කරන සියලුම දේවල්, ඔයාට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර, ඊට පස්සේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට ලක් වෙනවා, මේ හැමදේම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දැම්මම වෙලාවක් වෙන් කරගන්න, දිනය වෙන් කරගන්න. කතා කරන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 0134 22 17 870, 0134 22 17 870. එහෙම නැත්නම් 0177 511 39 18, 0177 511 39 18ට දැම්මම කාල එකක් දීලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න. අපි යමුද WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කියලා බලන්න. කොබලන්න අද ප්‍රසන්නගේ උපන්දිනය කියලා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. සුබ දවසක්. අපි කතාන කොංගස් හදි අරෝෂ්ටේලකින් ප්‍රසන්න, දම්මිකා, ෂෙවාන්, තරුක, බෙවාන්, අරෝෂ් ඇතුළු අපි හැමෝම මේ වෙලාවේ නෙත් එක්ක ඉන්නවා අද ප්‍රසන්නගේ උපන්දිනේ. හැපි බර්ත්ඩේ ප්‍රසන්න. එහෙම විශ් කළ මාදිනේ.

to you. Prasanna. ඔයාට සුබම සුබ පදිනයක් වේවා කියලා ඔන්න නැත්තීමකේ මම විශ් කරනවා. ඔයාගේ අලුව ටිකත් ඔයාට ගොඩාක් ආදරෙන් විශ් කරලා තියෙනවා. අපේ නිදිමත පැතුම් අයියාව ආදරෙන් මතක් කරන්න කොල්ල සෙට් එකත් එක්ක. ඇයි මේ පැතුම් අයියට විහිළු කරන්නේ? පැතුම් වාව ගණන් ගන්න එපානේ. මං ඔයාට මොකුත් කියන්නේ නෑනේ. මං ඔයාට ආදරෙන් ඊළඟ සින්දුව දෙන්නම්, හරිද? ඉන්දිකා අයියාගේ රූපිකා අක්කගේ පස්සෙනි ඇනිවර්සරි එකනේ. අක්කියෝ එයාලට විශ් කරන්නකෝ මං ඉෂාරා. හැප්පි ඇනිවර්සරි ඉන්දිකා අයියා, රූපිකා අක්කා. හැමදාම ආදරෙන් ඉන්න ඕනි. අවුරුදු පහක් නෙමෙයි, ජීවිතේ අවසාන මොහොත වෙනකම්ම දෙන්න හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ඕන, හරිද? ඉතින් මංගලයා කාදරෙන් විශ් කරනවා හැපි ඇනිවර්සරි කියලා ඔයාලා දෙන්නට. ඊළඟ සිද්දුවට එකතු කරගන්න. හායි කැන්ඩි බෝයිස් අපේ කොල්ලෝ ටික ඉන්නවා. රොෂාන්ත කුමාර, ප්‍රියන්ත, යුකේ කුමාර කටියම එකතු කරගන්නම් මං මේ ඇහෙන සිඳුවටම. එදිරින් පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාම හගෙන ඉන්න ගින්දරි අපිවත් ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා සුරංගයා මැසේජ් කළා තියෙනවා. තැන්ක් යූ, තැන්ක් යූ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ ඇහෙන සිඳුවටම.

0: අලුතැන කටුම මෙල කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
7: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pio TV නිල විකාශක
9: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
12: මේනි අලෙන්ද
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
10: Net FM DJ night face to face attack show attack show
9: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
10: 0711 95 95 95 Net FM DJ night face to face attack show මේ සිකුරාදා Renovator
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
15: හවස 3යි විනාඩි 45යි.
16: හෙලෝ.
17: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව වි

0: Net FM Kinder Händeva Pijanu.
1: හවසතුනයි විනාඩි 49යි වෙලාව. ලස්සන සිදු ටිකක් අහන්න හදන්නේ ආයෙත්. මෙන්න මේ කඩියත් එකතු කරගෙන වෙලාව ඉක්මරටම ගිහිල්ලා තියෙන්නේ. මම තා පොඩි වෙලාවකින් මේ පැයේ කවුද වින් කරේ කියලා කියනවා. එහෙනම් අහන්න ලෑස්ති වෙලා ඉන්න හරිද? දාවෙන්න පුළුවන්. මෙන්න මේ කටි ඉක්මනට යන්න කලින් එකතු කරගන්න අපේ ජයපාල අත්තනායක අයියා කතා කරලා බලංගනේ. ෆැමිලියක හැමෝම එකතු කරගන්න කොයිට පස්සේ. එගර පිටියේ කුසුමාවදී අම්මා කතා කළා. මන්නට සනීප වෙන්න ඕන හරිද? හස්බන්ඩ් කරුණාරත්න. ඊට පස්සේ පතුම්ගොඩ ෆැමිලියක හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මාත ආදරය යන්නේ. ඊට පස්සේ අපේ රොබර්ට් ඩිවෙල් අකල් කතා කරා. වයිෆ් ලීලාවතී එකතු කරගන්න කිව්ව. මේ උම්මකකුත් ඕනි කිව්වා. ඊට පස්සේ මහරගමින් චාන්දනී අක්කා. අද කොහොම හරි අල්ලගත්තන්නේ දෙයියෝ. සමන් අයියා ඔයාවත් එකතු කරගන්නවා අපේ චාන්දනී අක්කගේ හස්බන්ඩ් සමන් අයියා. ඊට පස්සේ හසිත ජනීෂ පුතාලා දෙන්නා අනුෂිකා දුව ගම්පල ෆැමිලිකේ හැමෝමයි දික්කල ෆැමිලිකේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ මහරගම ශිහාර ෆැෂන් එකේ කට්ටියත් මම එකතු කරගන්නවා. චාන්දනී අක්කා ආදරෙයි මේ සින්දුවට මොයාවත් එකතු කරගන්නම්. ඊටින් පස්සේ තව කවුද ඉන්නේ? හයි හයි අපිත් ඔබ වහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුව කර එකතු කරගන්න ගින්දරියෝ කියලා මැසේජ් එකක් නම් එවලා තියෙනවා. මට තියෙන එකම ප්‍රශ්නේයි මේ කෙල්ලන්ට කොල්ලන්ට ලස්සන නමක් තියෙදි නමේ වන්න බැරි කියලා. මම හොයාගන්නම ඕනි. රසික තමයි මැසේජ් එක එවලා තියන්නේ. දෙන්නේ පාර ඊළඟ දවසේ මට නමේ වුණ නැත්තම්. සුබ දවසක් අපි තව වහගෙන ඉන්න බොරලස්කම දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර ජය වේවා කියලා තියෙනවා. ජයම වේවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. මේ සින්දුවරම එකතු කරගන්නම්. එතනින් පස්සේ දිකම දික උම්මකක් වෙලා තියෙන කවුද දෙයනේ මේ සංජීවනී මාදම්පේ රත්නපුරේ. මට උමකක් දුන්නහම මං උමකක් නොදී බෑනේ. ඉතින් ඔන්න දුන්න උමකක්. ඊට පස්සේ හායි විතරක් එවලා තියෙනවා. හසිදු හසිදු කොයිතර ටික මැසේජ් එකේ ඕවත් එකතු කරගන්නවා මං මේ ඇහෙන සින්දුවටම. ජානු මණික කොහොමද? අපිත් ගින්දර හැඳ වහන ගමන් ඉන්නේ. ඇහලියගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද ඇතුළු කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මං බෑ කියනවද? මගේ කොල්ල ටික ඔක්කොම එකතු කරගන්න. ජය වේවා.

මටත් ඉතින් ගන්න එහෙම තමයි. එක පාරක් එපාරං සිය දහස් වාරයක් කෝණිව නෑ. හැබැයි ඒ ඔයාව නම් නෙමෙයි හොඳද? කවදහරි එන්න කවුරු හරි හිටියෝ දන්න එයාට කිව්වේ. එහෙනම් ඉතින් මාත් යන්නද? යන්න කලින් අද දවසේ මගේ අන්තිම ජයග්‍රාහිකාව කවුද කියලා කියන්න ඕනි. ඇඹලි පිටියෙන් සුරංගි අපේ උණුසුම් සුබ පැතුම් ඔයාට. ගෙදර හැන්දෑවේ මේ යක්ෂයාගෙන් අන්තිම තෑග්ග වගේ කරගත්තට. එහෙනම් ඉතින් සුරංගිට ඒ තෑග්ග දෙන ගමන් මමත් යනවා අපේ අසායවිල්ල මේ පැත්තට. එහෙනම් ඉතින් අසාට ඉඩ. අපි ආය හම්බ වෙමු හෙට ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ ෆන්ඩේ කරගන්න. ෆ්‍රයිඩේ ෆන්ඩේ කරගන්න. ඔයාට හෙටත් දවල් එකේ ඉඳලා ගිදර හැන්ද වහන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. දිගටම net එක ඉන්න. ආදරෙයි පැලෙන්න. මං ඔයාගේ ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3 විනාඩි 58යි.
4: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
7: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
8: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
14: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
15: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
11: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
20: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මම තන්න prime group 13:22.
21: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
22: Net FM Algo Town.
23: කින්දර හැන්දෑවා.
18: Brought to you by.
20: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
11: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0761-856-956.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
24: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. බන්ධනාගාර ගත කර සිටි නූරෙලියේදී බෞද්ධ චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකරු සැකරුගේ බිරිඳ සහ සැකරුට සහයෝගය ලබා දුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා යලිත් නූරෙලියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. සැකරු වන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ නූරෙලිය පොලිසිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඝාතනයේ ප්‍රධාන සැකරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් සැකරු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නූරෙලිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළා. එම ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයා විසින් සැකරුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මතේ නූරෙලිය දිස්ත්‍රික් මහරෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල් ලබා ගැනීමෙන් පසු යලිත් සැකරුවන් සූදානම් නූරෙලිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකරුවන් ලබන 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඝාතනයේ ප්‍රධාන සැකරු සැකරුගේ බිරිඳ සහ සැකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාරයේ ප්‍රාදේශීය සභාවේ රේදුරා සහ මැණික්කින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මෙලෙස ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මිලගනෙත් න්ියස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news to tell අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited
1: නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited
8: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
9: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්
10: Baru bang!

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 12යි. අපි හතර වටේ බ්‍රහස්පතින්ද දවසේ හවස්වරයට පටන් ගන්න හදන්නේ. අතිශය කාර්ය බහුල දවසක් නේද? හෙට දවස වෙදි වැඩ ටික ඔක්කොම ඉවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට අද පොඩ්ඩක් වැඩ වැඩි ඇති නේද? ඉතින් ඒ නිසාම දහහක් වැඩ ඇස්සේ හිර වෙලා ඉන්න ඔයාට හා වැඩිපුර මාස කරන කට්ටිය එකතු කරගෙන පොඩ්ඩක් චිල් එකේ හවස්වරව ගත කරන්න තියෙන හොඳම පැය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. හවස 6 වෙනකන් වාගේ මගේ බොරින්න තිබෙනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන වාට ඉන්න චාන්ස් එක තියෙනවා. හරිද? කතා කරන්න පුළුවන්. මම මගේ නම්බර් එක දන්නවනේ. ටග්ගාල කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් 0711 95 95 95 තියෙනවා. අපිට WhatsApp එකෙන් මැසේජ් කරන්න චාන්ස් එක තියෙනවා. සසා අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා. මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ සින්දුවක් අහන්නේ. ඒ නිසා අපිට මෙන්න මේ සින්දුව දෙන්න කියලා මට ඔයාලට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ NetFM official Facebook page එක follow කරලා තියාගන්න. මොකද අපි දැන් අලුතෙන් content ගොඩක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා NetFM official Facebook page එකෙන්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවනම් ඔයාලා තාම අපේ page එක follow කරලා තිබ්බ නැත්නම් ඔයා දැම්ම follow කරන්න. මම දැන් wall post එකක් දාලා තිනවා. ආඩ පුළුවන් ඒකට ගිහිල්ලා comment එකක් තියන්නත්. එතකොට comment කරන කට්ටියව මම කොහොමත් අද හවස 6ට කලින් මතක් කරනවා. හරි. හරි. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හවස්වරුවේ මා වහගෙන ඉන්න ඔයා ජීවිතේ ගොඩක් දේවල් කල්පනා කරනවානේ. ඔය 1000ක් වැඩස්සේ නේද? මොකද හම්බ කරන ගානට වඩා තව කීයක් හරි වැඩිපුර අතට එනවා නම් හොඳයි කියන්න ඔයා දන්නවා. ඔයා ඔය හම්බ කරන ගානට වඩා තව කීයක් හරි වැඩිපුර ආවොත් ඔයාට තව වැඩ ටිකක් කරගන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය කරන දේවල් කරන්න සපෝට් එකක් දෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ දේවල් කරගන්න පුළුවන්. එහෙම දෙයක් තියෙන නිසාම තමයි මම මේ ඔයාට මතක් කරන්න හදන්නේ. ඔයා තව අමතර ආදායමක් හොයාගන්න කැමති නම් එහෙම නැත්නම් ඔයා වෙළඳසැලක් එහෙම කරන කෙනෙක් නම් ඔයාට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සෙරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට වැඩ පටන් ගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් දැන් පහුගිය දවස් ටිකේම මම ඔයාට මතක් කරානි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ ලංකාවේ මේ වෙද්දී 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඊට පස්සේ કૃතිම රසකාරක වර්ණකාරක ඊට පස්සේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේ කිසි දෙයක් අඩංගු කරලා නැතුව නිෂ්පාදනය කරන හොඳම ප්‍රොඩක්ට් එක තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. එතකොට සෙරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ වසර 10ක් තිස්සේ තමන්ගේ ව්‍යාපාර ජාලයේ අභිමානේ අරගෙන ඉස්සරහට යනකොට ලංකාවේ ඇයට හොඳ කෑම වේලක් පෝෂදායි ආහාර වේලක් ලබා දෙන්න තියෙන උමනාවත් එක්කම තමයි මේ 100%ක් ස්වභාවික දේවල් වලින් දිව්‍ය කුළුබඩු නිෂ්පාදන පටන් ගත්තේ. ඉතින් එතකොට ලංකාවේ පාරිභෝගිකයෝ මේ වෙද්දි සෑහෙන ප්‍රමාණයක් දිව්‍ය කුළුබඩුවෙක් එකතු වෙලා තිනවා. ඉතින් එතකොට තමන්ගේ ආහාර වේල රසවත් කරන්න අම්මා හදන කෑම එක තරම්ම රසට කෑම ටිකක් කන්න ආසාවෙන් ඉන්න කට්ටිය දැන් ඉල්ලන්නේම දිව්‍ය කුළුබඩු තමයි. ඉතින් ඒ නිසා ඔයාට දැන් හැකියාව තියෙනවා ඔන්න දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ ආරම්භ කරන්න. ඔයාට තියෙන්න ඕනේ එකම එක සුදුසුකමයි. සාමාන්‍යයෙන් සෙරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ හැමදාමත් පාරිභෝගිකයාගේ පැත්තෙන් හිතලා වැඩ කරන තැනක්නේ. ඒ නිසාම තමයි දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට ඔයා කටයුතු කරද්දි තේ ප්‍රමිතිය ඒ විදිහටම තියාගන්න පුළුවන් කියන විශ්වාසය ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් සෙරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එක්හාසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න. මම ඔයාලට ඒගොල්ලෝගේ නම්බර් එක කියන්නම්. ඔයා කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? 0736 136 48 11 නම්බර් එකට කතා කරලා ඔයාට පුළුවන් සෙරන්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එක්හාසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ ආරම්භ කරලා හොඳ ලාභයක් ලබා ගන්න ගමන් ඔයාට පුළුවන් තමන්ගේ ආදායම තව පොඩ්ඩක් වැඩි කරගන්න. හරිද? ඒකනම් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 4යි විනාඩි 15යි වෙලාව. මැසේජ් කරන කට්ටියට 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට කතා කරලා මැසේජ් කරලා හවස 6 වෙනකන් චිල් එකේ ඉන්න තියෙන ඔයගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක තමයි මේක. හතර වටේ මම DJ අසා.

0: වාව්! ඇංක ටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයට.
3: නෑනි, එයා ලොකු ළමෙක්.
2: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
3: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
2: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
8: හැමතේකම එක වගේ නෙමෙයි. Lauji. පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අද
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: Damro Foam Mat සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින Foam Mat දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්.
14: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-3131-540.
15: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස හතරයි විනාඩි 33යි. අද සින්දුරික නියමයි කියලා පටන් ගන්නකොටම තාම සින්දු 3යි නේ අහන්න දුන්නේ. පොඩ්ඩක් ඉන්න ඔක්කොම අහලි වරනාම තමයි ඔයා මැසේජ් එක දාන්න ඕනේ ප්ලේලිස්ට් එක කොහොමද කියලා. අද හරිද? මම මැසේජ් එකේ වල තියෙන ලක්මාලි thank you මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ පූර්ණිමා සෙව්වන්දි ජය වේවා මම ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම අනුර පුස්සල්ලාවෙන් මැසේජ් එකක් දාලා තිනවා සයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම අදත් සද්දරම හතර වටේ තමයි අහගෙන ඉන්නේ. සෙන්ටිලගේ සින්දුවක් දෙන්නකෝ කියලා යශෝ මැසේජ් කරලා තිනවා. ඕකේ මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම ගුඩ් ඊවනිං අසා මාවත් උදාර විදියට ලස්සන සින්දුවකට එකතු කරගන්න ඔයා වහගෙන ඉන්නවා කියලා මට තංගල්ෙන් අප්සරා මැසේජ් කරලා තියෙනවා. Thank you අප්සරා.

කියලා ගන්න අයිඩියා එකක් එහෙම තියෙන බාද දැන් ඔව්වෝ කියලා ඔලුව වෙනවා නේද හා එහෙනම් ඉතින් ඔය අප්සරා වගේ බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හරිද ඇඟිලි ගණගෙන තමන්ගේ මොකක්ද ඒකට කියන්නේ අර යකඩ සිහිනය සබෑ කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න සුවහසක් ඔබ වෙනුවෙන් තමයි මේ මතක් කරන්න හදන්නේ කෙඩි රයිස් ගැන මොකද දන්නවද මේ දවස්වල කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක ගැන මුළු ලංකාවම කතා වෙනවනේ මොකද මේක ඇවිල්ලා පෙට්‍රල් බයික් එකක් ඒ වගේම තමයි දැන් පෙට්‍රල් බයික් එකක් කිව්ව ගමන් ගොඩක් අය ගොළුවට එන ප්‍රශ්නේ තමයි ආ එහෙනම් මේකට ඉතින් තෙල් බොනව ඇති තෙල් වලට මාර වියදමක් යනව ඇති කියලා හිතනවනේ නේද හැබැයි උනාට දැන් මුළු ලංකාවම කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක හොයන්නේ මේක ඇවිල්ලා තෙල් සුවඳටත් දුවනවා හරිද එන්සවාට තෙල් වලට අමතර වියදමක් ලොකුවට යන්නේ නැහැ අනිත් එක තමයි මේක ඇවිල්ලා ඉස්සරහ රෝද පිටිපස් රෝද දෙකම ඩිස් බ්‍රේක් තියෙන නිසා ආරක්ෂාව උපරිමයි දැන් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ට උනත් බය නැතුව බයික් එක පදින්න පුළුවන් කිසිම අවුලක් නැතුව ඒ නිසාම තමයි විශේෂයෙන්ම මම ඔයාලට කියන්නේ දැන් KD Rice Motor Company Private Limited හරහා ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහටනේ KD Rice මේ වාහන නිෂ්පාදනය කරන්නේ විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක වෙන්න පුළුවන් ඊට පස්සේ KD Rice පෙට්‍රල් බයික් එක වෙන්න පුළුවන් ඊට පස්සේ ගොඩක් අය කතා කරනවා මේ දවස්වල KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක ගැන මොකද කාර් එකක් ගන්න අපිට තාම නිකන් එකපාරට බැරි වෙන්න පුළුවන් හැබැයි උනාට 3 wheel එකක් ගන්නවා කියන අයිඩියා එක තියෙන ඔයාට කාර් එකක වගේ සැප පහසුවට එහෙම යන්න නම් ඔයාට ගන්න තියෙන හොඳම වාහනේ තමයි KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක කියලා කියන්නේ සරලවම කියනොනම් මේක ඇතුලේ කාර් එකක වගේ AC පවා තියෙනවා. ඉතින් ඒකට පොඩි අයව දාගෙන පවුලේ කට්ටියත් එක්ක ගමන බිමනක් යන්න උජාරුවට යන්න මේක තමයි ඔයාලට තියෙන හොඳම තේරීම. ඉතින් ඒ නිසා ඔයාලට දැන් අවස්ථාව තියෙන ඔන්න KD Rice එක KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් බයික් එක එහෙමත් නැත්නම් KD Rice පෙට්‍රල් බයික් එක ඔයාලගේ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. දැන් මම ඔයාලට මේ දවස්වල ලංකාවේ අය මේක ගැන වැඩිපුරම කතා වෙනවයි කියලා කිව්වේ මුකුත් නිසා නෙවෙයි මෙන්න මේ හේතුව නිසා. KD Rice Leader 125 බයික් එක සාමාන්‍යයෙන් වෙළඳ පොලේ වටිනාකම රුපියල් 796500ක් වගේ වෙනවනේ. හැබැයි ඒ වුණාට දැන් ඔයා දන්නවද මේ දවස්වල ඔයා බයික් එක ගන්නවා නම් ඔයාට රුපියල් 100000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට රුපියල් 696500කට බයික් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ලීස් එකක් දාලානේ වාහනේ ගන්න. ගන්නකොට ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවා. ඔය ප්‍රශ්න නම් මනම් ඔයාගේ ඔළුවේ තියෙනවනේ. හැබැයි ඒ වුණාට KD Rice Leader 125 බයික් එක ගන්නකොට ඔයාලට ලීසින් බර සම්පූර්ණයෙන්ම ඔළුවෙන් නිදහස් කරගන්න පුළුවන්. මොකද හිතාගන්න බැරි තරම් වාසි ගොඩක් හම්බ වෙනවා. අන්න ඒ නිසාම තමයි ලංකාව මේ වෙද්දි වැඩිපුරම කතා වෙන්නේ KD Rice බයික් එක ගැන. ඉතින් ඒ නිසා වාටත් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් වාට තියෙන හොඳම සහ වාසිදායකම තේරීම තමයි KD Rice බයික් එක කියලා කියන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 077යි 406යි 43.94 කතා කරාම 077යි 406යි 43.94 විශේෂයෙන්ම කියන්න ඕනේ දිවයිනපුර අලවිචාලයත් එක්ක සේවා නියෝජිතින් හා අමතර කොටස් වාට ලංකාවේ ඕනම තැනක මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. KD Rice Motor Company Private Limited වෙතින් තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා බලබල ඉන්න එපා. ඔයාගේ වාහන සීනේ සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. අලුතෙන් ගයක් හදන කෙනෙක්ට මම මේ මතක් කරන්න හදන්නේ තවත් වටින කියන කතාවක්. සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදනකොට හරි තීනගේ රිපෙයාර් කරනකොට හරි දැන් අපේ අතේ තියෙන සල්ලි වියදම් කරලානේ අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික වියදම් කරලා තමයි අපි සාමාන්‍යයෙන් ගයක් දොරක් හදන්නේ. අනිත් එක තමයි ගයක් හදන්නේ මේ දවසකට දෙකකට නෙමේ පරම්පරා ගානකට තමයි සාමාන්‍යයෙන් අපි ගයක් හදන්නේ. ඉතින් එතකොට බලනවා අපි ගෙදරට ගේන ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, ඊට පස්සේ ඒ බිමට අල්ලන ටයිල් ටික, ඊට පස්සේ බිත්ති වලට ගාන කල එක, ඊට පස්සේ දාන දොරලේදී අනම් මනම් ඒ දේවල් ගැන හිතනකොට අපි මේවා අද කාලේට ගැලපෙන විදිහට සහ ගෙදර පෙනුම ලස්සනට තියාගන්න පුළුවන් විදිහට මේ හැම දෙයක්ම සිලෙක්ට් කරන්නේ. ඉතින් එතකොට මේ හැම දෙයක්ම හිතලා බලනවා කරන ඔයාට ගෙදර වහලය ගෙදර පෙනුමට කොච්චර බලපානවද කියන එක සමහර වෙලාවට පොඩ්ඩක් අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒනකොට ගොඩක් කට්ටිය දැන් ගෙදර වහලයට රූෆින් ෂීට් දාද්දි අලුතෙන් ගේ හදලා රූෆින් ෂීට් දානකොට ගොඩක් කට්ටිය මේ කලර් රූෆින් ෂීට් දාන්න ට්‍රයි කරනවා නේ. ඒක හොඳයි. හැබැයි ඒනකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔහා දාන කලර් රූෆින් ෂීට් එකේ ප්‍රමිතිය ගැන. දැන් සමහර වෙලාවට ගොඩක් අය කරන්නේ දැන් සාමාන්‍ය නිකන් රූෆින් ෂීට් එක දාලා ඒකට මොකක් හරි පේන්ට් එකක් ගන්න එක. එතකොට ඕක ටික දවසක් ගියාම මොකද වෙන්නේ? සෑහෙන්න අවුව ඊට පස්සේ වැස්ස තියෙන කාලවලට එහෙම මේ කලර් එක ෆේඩ් වෙනවා. අර මං කියනවා වගේ රතු පාට ගෑවොත් මාසයක් දෙකක් යනකොට මේක රෝස පාට වෙනවා. ඊට පස්සේ සුදු පාට වෙලා ෂීට් එක කළුම කළු පාට වෙච්ච ගෙවලුත් අපි දැකලා තියෙනවා. ඒතකොට ඔයා නිකමට හිතන්නකෝ ගෙදරට සාමාන්‍යයෙන් පිටින් එන කෙනෙක්ට ඈත ඉඳලා බැලුවාම ගෙදර වහලය පේනෙද්දි වහලේ කළුම කළු පාටයි නම් ඒක ඇත්තටම හරි කැතයිනේ නේ. ඒ නිසාම තමයි ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ඔයාගේ වහලයට හරියටම හරියන අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන නියම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ.
මේකේ මතුපිට තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. කාලයක් ගිහිල්ලා මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඒ නිසානේ මේගොල්ලෝ බය නැතුව මේ මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක්, ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ගයක් හදනවා නම් වහලට රූෆින් ෂීට් දානවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. එතකොට විශේෂම කාරණාව තමයි දැන් මේකේ ටික කාලයක් ගිහලා අපි තුම අවුරුදු 10ක් 15ක් ගිහලා පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණා කියලා මේගොල්ලොන්ටම කියලා වාට රීපේන්ට් එකක් කරගන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා අලුතෙන් ගයක් හදන ඔයාට තියෙන හොඳම තීරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ 0115 748 738ට ඔයත් අදම කතා කරලා වැඩි විස්තර දැනගන්න ඕනේ. හයසයි අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා කියලා මට රිකිල් ලගස්කඩ සලොන් දිනශ්‍රී එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. මයිලපිටිය සලොන් දිනශ්‍රී එකෙත් මා වහගෙන ඉන්නේ නේද? ඉතින් ඒ නිසා ශාමවයි ඊට පස්සේ සංදීපනීවයි තව නංගි කෙනෙක් ඉන්නවා මට එකපාරට නම මතක් වෙන්නේ නැහැ. කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. දිගටම මා වහගෙන ඉන්න ඕනේ. ආ නුවන්තිකා. හරි. ඔයාවත් එකතු කරගන්නා.

0: නෙත් අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතවාහන ණය, හෝල් ලීසින්. දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතනවලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112131313. කුන්දේසි අදාළ වේ.
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 10 වෙනිදා මහනුවර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
10: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pio TV නිල විකාශක.
11: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.
13: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
14: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
15: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
13: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
14: NetFM DJ Night Face to Face Attack Show.
16: Attack Show.
13: 1, 2, 3, let's go! ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
14: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show මේ සිකුරාදා රෑ 9ට.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
18: අම්මා
3: ආතරෙන් අපිට කවපු වත්කට ගාතන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
12: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්.
9: හවස 4:00 විනාඩි 49යි වෙලාව. මම මේවට මතක් කරන්න හදන්නේ හෙට net fm dj night face to face attack show එක run away වෙදි පටන් ගන්න. මෙහි කට්ටිය සෑහෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද හෙට ඇවිල්ලා මං හිතන්නේ net fm dj night face to face attack show එකට අම්පාර දිස්ත්‍රික්කයේ පළවෙනි නියෝජනයේ හෙට දවසේදී අපිත් එක්ක එකතු වෙනවා dj මදුව. ඒ වගේම තමයි නැ අම්පාරෙන් එන්නේ dj rj. ඊට පස්සේ රත්නපුරෙන් එනවා dj මදුව. හරිද? ඉතින් එතකොට මේ දෙන්නත් එක්ක සුපිරි බැටල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට පළවෙනි පාරට අම්පාර දිස්ත්‍රික්ක නියෝජනයක්, ඒ වගේම තමයි රත්නපුර දිස්ත්‍රික්කෙන් දක්ෂයෙක් එකතු වෙනවා. ඉතින් එතකොට මේ දෙන්නත් එක්ක ඔයාලට ගිය සතියට වඩා හිතා ගන්න බැරි තරම් අතිශය තරඟකාරී බැටල් එකක් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. හෙට රෑ 9 වෙදින FM official Facebook page එක පැත්තට ආවහම ඉතින් එන්සා ඔයා කැමතිම දිස්ත්‍රික්කය, ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ අම්පාර නම්, එහෙමත් නැත්නම් ඔයා කැමතිම රත්නපුර දිස්ත්‍රික්කය නම් හෙට දවසේදී හෙලින් මොසවා තබන්න හැකියාව තියෙන්නේ ඔයාට. ඉතින් එතකොට මම මේ net fm dj night එකත් එක්ක අපි ඊළඟට පටන් ගන්න ඉන්න දවැන්තම වැඩසටහන තමයි දැන් සමහර වෙලාවට අපි නිතරම අහපු දෙයක් තමයි dj industry එකේ ඉන්න කට්ටිය, ඊට පස්සේ අපිත් එක්ක වැඩවලට එකතු වෙන කට්ටිය අපේ වැඩ එළියට අරන් යන්න අපිට අවස්ථාවක් හදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න ඒ නිසාම තමයි ලංකාවේ අපි මේ වෙලාවේ අපි වහගෙන ඉන්න DJs ලාට මතක් කරන්නේ ඔයාගේ ඕනම ඉවෙන්ට් එකක් මෙතනින් එහාට අපි net fm අපේ මාධ්‍ය ආවරණය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එන්සාවා සංවිධානය කරන DJ ඉවෙන්ට්ස් අපිට එවන්න හැකියාව තියෙනවා 0711 95 95 95ට WhatsApp කරන්න පුළුවන්. හරිද? ගෙන්ස වාගේ ඉවෙන්ට් එක ලංකාවටම කියන්න තියෙන හොඳම තැන තමයි මේක. ඔයාට අග්ගාලා මැසේජ් එකක් තියන්න, එහෙම මොන හරි ඔයා ඕගනයිස් කරනවා නම් අපි මේ වැඩේ ගැන තව ඉස්සරහට ඔයාට දැනුවත් කරන්න. හරි? ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ දශක 6කට වැඩි ඉතිහාසයක් පුරාවටම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය පොරොන්දු ඉටු කරමින් හැමදාමත් තමන්ගේ රක්ෂණ ඔප්පු හිමියන්ට හොඳම දේවල් දීලා විශ්වාසය දිනාගත්තා. එතකොට කාලයක් තිස්සේ වෙනස් වෙමින් පැවතුණු වෙළඳපොළ සහ ආර්ථික ගතිගත්වයේ හමුවේ වුණා 2025 වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතනයට හැකියාව ලැබුණා. සමාගම තවත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් පෙර බදුලාභයේ රුපියල් බිලියන 4.3ක් දක්වා සටහන් කරගන්නත් 2025 අවුරුද්දේ මේගොල්ලන්ට හැකියාව ලැබුණා. එතකොට ජීවිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ ගිහිල්ලා, ඒ වගේම 24%ක වර්ධනයක් වාර්තා කරනකොට නව ව්‍යාපාර වාරික ආදායම රුපියල් බිලියන 7.56ක් දක්වා ඉහළ අරන් යන්නේ, ඒ කියන්නේ 42%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්눔 කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතනයට හැකියාව ලැබුණා. ඉතින් එතකොට දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන මම මේ වෙලාවේ කතා කරන්න ප්‍රධානම හේතුව තමයි මේ වෙලාව වෙද්දී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළපු මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල් ප්‍රකාශයට පත් කළා තියෙනවා රුපියල් කෝටි 1460ක්. ඊට වැඩි. හරිද? ඉතින් ඒ නිසාම ඔන්න මේක මං හිතන්නේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට බොහොම සතුටු හිතෙන ආරංචියක්. ඉතින් ඒ නිසා මේ වගේ හැමදාමත් විශ්වාසය ගොඩනගාගෙන පාරිභෝගිකයාව කේන්ද්‍ර කරගෙන සේවාවක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය තමයි. මොකද ඒක ඒගොල්ලොන්ගේ ප්‍රමුඛ කාර්යයක් විදිහට ඒගොල්ලෝ හැමදාමත් සලකන නිසා. ඒ නිසානේ පියකුමෙන් මවකමෙන් කියන සන්නාමය පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරේ. ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම දැවැන්ත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. ඒ සියල්ලත් එක්ක තමයි මෙරට වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණ යන සන්නාමය සංකල්පයේ මැනවින් පිළිබිඹු කරමින් මේ අවුරුද්දේ වැඩිම බෝනස් මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කළේ. තිගෙන්සා ශක්තිමත් මූල්‍ය පදනමක්, ඒ වගේම ආකණ්ඩ වර්ධනයක් සහ ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් සමග ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට බැජඹෙනවා. ඒ ගැනත් මතක් කරලා අපි සිංදුවකට යන්න හදන්නේ හවස 4:53. ආවාට මතක් කරන්න ඕනේ සුබ දවසක් ලොතරැය්‍ය ගැන. වාගේ ජීවිතයේ හැමදාමත් කෝටිපති සීනිය සැබෑ කරන ජීවිතයේ සීනියට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන NLB ලොතරැයිපත් හරහා
16: ඔයාට දැන් ඔන්න සුබ දවසක් ලොතරැයි යෙන් සුබ ලග්නයේ සමග අංක 3ම ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යස්තුරු පැදියක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අංක 3 පමණක් નિවර්දිව ගලපා ගත්තත් ඔයාට රුපියල් 50000ක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000ේ මුදල් ත්‍යාග ඇතුළු තවත් ත්‍යාගි රසක් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගත්තොත් අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4:00 විනාඩි 53යි දැන්

0: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි
4: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV. නිල විකාශක.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
3: ම්රෝ ෆෝම් මෙට්ට සඳහා සියයට පහළවක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙන සදිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.

0: අදහස් 25 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුවීමෙන් තීමරණ. දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life. බියකමින් මවකමින්.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
2: Wake up. Satutu Hormones. Alpha Studio.
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
4: හවස 5:02 දැන් සුබ සන්ධ්‍යාවක්.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: Payan pay alutwana alut pay dipasma at news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. යනු මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 65,034ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කළේ. ජූලි මාසයේ පළමු දින අට තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වූ බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
7: Baru bang!

සුබසන්න අවක් හවස පහයි විනාඩිය 11යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් අපේ දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට දෙවනි පැය පටන් ගන්නකොට මාවට මතක් කරන්න තියෙන්නේ හෙට රෑ 9 ඕමිස් කරගන්නම එපා. අම්බාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුරේ දිස්ත්‍රික්කයේ අතර net fm dj night face to face attack show එක ඉදා ගන්න බැරි මොකක්ද ඒකට කියන්නේ අතිශය උණුසුම් තරඟකාරී බැටල් එකක් ඔයාලා බලා ගන්න chance එක තියෙනවා හෙට රෑ 9 ඉඳන් 12 වෙනකම්. මොකද අම්බාර දිස්ත්‍රික්කයේ ගත්තත් රත්නපුරේ ගත්තත් කොහොමද කියන්නේ අර රියල් වැඩ දෙන්නෙක් තමයි හෙට එන්නේ. ඒ නිසා මේක ඔයා මිස් කරගන්න එපා. අම්බාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් dj rj නමයි වගේම තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් dj මදුව දෙන්නවම හෙට රෑ 9ට අපි මෙතනට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාට අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් බලන්න නම් ඔයා වෝට් කරලා ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න නම් හෙට රෑ 9ට ඔයා net fm official facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්නම ඕනි. හරි. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඕනම තැනක සංවිධානය වෙන දැන් DJ events මේ දවස්වල ඕන තරම් ඔයා සංවිධානය කරනවා ඇතිනේ. ඉතින් එතකොට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ net fm හරහා ඔයාට ඒ පිළිබඳව රටටම කියන්න අවස්ථාව අරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයා එහෙම මොන හරි වැඩක් ඕගනයිස් කරනවා නම් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් 0711 95 95 95ට ඔයාගේ event එක පිළිබඳව විස්තර ටික අපිට එවන්න. එතකොට අපිට පුළුවන් රටටම ඒ ගැන කියන්න. ඒ නිසා මේ chance එකත් miss කරගන්න එපා. හරිද? සුබසන්ධ්‍යාවක් වේවා සායී. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට සුපිරි සින්දුවක් දෙන්න. අපි මේ වෙලාවේ ගෙදර කට්ටියත් එක්ක ඉන්නවා කියලා මට සඳලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්පාරේ එන්නේ හෙට ලෑස්ති වෙලා ඉන්න ඕනේ සඳලි. ඔන්න ඔයාලගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි හෙට දවසේදී එක් තරඟකරුවෙක් එන්නේ. සිතුම් ජයශාන් අපිට බැරි දහලා තියෙනවා DJ ප්ලේ කරන්න. අපෝ පුළුවන්. අපි ඒකනේ වාට කියන්නේ 0711 95 95 95ට ටග් ගාලා වා ප්ලේ කරන වීඩියෝ එකක් එවන්න කියලා. අනිවාර්යෙන් එතකොට වාට මෙතන chance එක හම්බ වෙනවාම තමයි. ඉතින් ඒ නිසා ඒ වගේ තව බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය ඉන්නවනම් 0711 95 95 හොඳ පැහැදිලි ක්වලිටි වීඩියෝ එකක් ඔඩියෝ එක පැහැදිලි වෙන්න ඕනේ අපිට එවන්න. එතකොට අපි ඔයාලට කතා කරලා ඔයාවත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකන මතක් කරලා ඊට පස්සේ මම මේ ඔයාලට කියන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් රට යන්න බලාපොරොත්තුවක් ඔයාලට තියෙනවනะ. හරිද? ජීවිතේ පළවෙනි වතාවට රට යන්න ඉන්න කෙනෙක් නම් හිතේ තියෙන දෙගිඩියාව. හරිද? ඊට පස්සේ මොකක්ද ඒකට කියන්නේ ටෙන්ෂන් එක. ඊට පස්සේ මේ වැඩ ටික කොහොමද කරගන්නේ කියන බය ඔයාලගේ හිතේ තියෙනවා නම් ඔයාට ඒ බය පැත්තකින් තියලා වාගේ රට යන සීනිය 100%ක් හරි විදියට සාර්ථක කරගන්න තියෙන හොඳම තැන ගැන තමයි මම මේ කියන්න හදන්නේ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කිව්වහම වසර 10කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර ශාස්ත්‍රය තුළ අංක 1 සන්නාමයක්නේ. ව්‍යාපාර ජාලයේම අංක 1 සන්නාමයක් විදියට අවුරුදු 10ක් පුරාවට මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයට අනුබද්ධිතව යන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විදේශ රැකියා සීනේ වෙන්න පුළුවන් තමන්ගේ විදේශගත වීමේ ඉනේ වෙන්න පුළුවන්. වාට තියෙන ඕනෑම උවමනාවකට රට යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒක සමහරට ව්‍යාපාරික කටයුත්තක් වෙන්න පුළුවන්, අධ්‍යාපනික කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාට ඕ එකක් යන්න හිතාගෙන ඉන්නවා නම්, යාළුවෝ කට්ටියත් එක්ක යන්න හිතාගෙන ඉන්නවා නම්, අම්මා තාත්තාව යවන්න හිතාගෙන ඉන්නවා නම්, වාට තියෙන විශ්වාසවන්තම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් මේ දවස්වල වැඩිපුරම මේක ගැන මතක් කරන්න හේතුව තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන අපි ඔයාලට නිතරම කියනවනේ වසර 10ක් තිස්සේ විශ්වාසය දිනාගත් පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් සපයන්න හැමදාමත් කටයුතු කරපු වසර 10ක අභිමානයක් තියෙන ව්‍යාපාර ජාලයක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. එතකොට මේකට අනුබද්ධිතව යන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ ඔයාගේ රට යන සීනේ හරි විදිහට ඔයාට සහනයක් වෙන විදිහට හැමදාමත් සැබෑ කරලා දීපු තැනක්. ඉතින් එතකොට දැන් ගොඩක් වෙලාවට ඔය යුරෝප් කන්ට්‍රි එකකට වෙන්න පුළුවන් ඕනම රටකට යන්න ට්‍රයි කරද්දි ගොඩක් අය බය වෙන දෙයක් තමයි අපේ සල්ලි නාස්ති වෙයිද දන්නේ, අපිට බොරු කරයිද දන්නේ. ඊට පස්සේ ගොඩක් වෙලාවට වීසා රිජෙක්ට් වුණා කියලා නම් මනම් ප්‍රශ්න දාලා අතේ තියෙන සල්ලි ටිකක් නැත්තරම නැති කරන අය ඕන තරම් ඉන්නවනේ. අන්නේ බය පැත්තකින් තියලා වාට විශ්වාසයෙන් ගිහිල්ලා කතා බහ කරලා ගෙදර අයත් එක්ක විශ්වාස කරලා කතා බහ කරනවා වගේ ගනුදෙනු කරන්න පුළුවන් තැනක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මේකේ වැඩ කරන කට්ටිය කියන්නේ වාට සේවාව ලබා දෙන කට්ටිය හැමෝම අවුරුදු 10කට 15කට කලින් ඉඳලම මේ ශාස්ත්‍රයේ ඉඳපු කට්ටියනේ. එතකොට ඒගොල්ලන්ට තියෙන අත්දැකීම් ඊට පස්සේ සම්බන්ධතාව මේ සියල්ලත් එක්ක ඔයාගේ රුපියලක්වත් නාස්ති වෙන්නේ නැහැ. ඔයා රට යන්න වියදම් කරන හැම රුපියලකටම වග කියන ඔයාගේ ජීවිතේට වග කියන එකම දැන තමයි
සෙරන්ඩි ට්‍රවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් ඔයාට ගියාට පස්සේ තේරෙයි පාස්පෝර්ට් එක හදන තැන ඉඳලම ඔයාගේ පිටිපස්සේ ඉඳලා හැමදේම A to Z කියලා දීලා ඔයා රට ගියාට පස්සෙත් ඔයාගේ වගකීම සම්පූර්ණයෙන්ම අතේ තියාගෙන ඔයාට අවශ්‍ය කරන හැමදේම හරි විදියට කරලා දීලා ඔයාගේ බජට් එකට හරියන ටුවර් එක ප්ලෑන් කරලා දෙන එකම තැන තමයි සෙරන්ඩි ට්‍රවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේ පිළිබඳව වැඩි විස්තර දැනගෙන ඔයාගේ විදේශගත වීමේ සිහිනේ හරිද ප්ලෑන් කරගන්න හරිම තැනට කතා කරන්න මෙන්න නම්බර් එක 077 113 31 02 කියන නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ගැන තමයි මේ විදිහට මතක් කරේ. හවස 5යි විනාඩි 16යි. ඔයා හවස 6 වෙනකම් මාත් එක්ක ඉන්නවනේ. ඉන්සම් මැසේජ් එකක් දාලා තියන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: Latin, sindu ahela, Net FM, Hatarawate.
1: හවස පහයි විනාඩි 19යි වෙලාව. දැන් නම් කිරිත එකක් බොන්න හොඳ වෙලාව නේද? වැඩ ඇරලා ආපු ගමන් අසාව කොහොමද මේ තේකොළ තඹ තඹ ඊට පස්සේ පිටිකිරි හදාගෙන ඕවා කරන්න ගියාම හරි අමාරු යන්නේ. පොඩ්ඩක් මේ රෙස්ට් එකේ ඉන්න තියෙන වෙලාවනේ කියලා ඔයා හිත හිත ඉන්නවනම් ඔයා ගෙදර අරන් ගිහිල්ලා තියාගන්නානේ රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක්. දැන් කිරිත එකක් හදාගන්නවා කියන එක මේ මහා වෙලාවක් යන වැඩක් නෙමෙයි. හරියටම කියනවා නම් විනාඩියෙන් ඔයාට කිරිත එකක් හදාගන්න පුළුවන්. හරිද? සෑහෙන්න මහන්සි වෙලා ගෙදර ගියාට පස්සේ ඔයාට කරන්න තියෙන හරිම ලේසි දෙයක් කිරිත එකක් හදාගන්න. කැඩුවා දැම්මා කලවම් කරලා ගත්තනම් ඔයාට නියම කිරිත එකක රසය අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි කාර්යබහුල උදෑසනකට හිමන් නැත්නම් අවසරයේ වැඩ ඇරලා ගෙදර ගියාම ඔයාගේ මහන්සිය නිවා ගන්න රස පදමට තියෙන කිරිත එකක් බොන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ගෙදර අරන් ගිහිල්ලා තියාගන්න රත්ති 3-in-1 කිරිතේ පැකට් එක. කිසිම කරදරයක් නැතුව විනාඩියෙන් හරි පදමට නියම රස කිරිත එකක් බොන්න නම් ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් ඉල්ලන්න, මුදලාලි මට රත්ති 3-in-1 කිරිත එකක් දෙන්න කියලා. ඊට පස්සේ මං කිව්වා වගේම විනාඩියයි යන්නේ. මෙහෙම කැඩුවා, ටක් ගාලා අහුරක් ගත්තා, හැන්දට ටක් ගාලා කලවම් කරගත්තා. ආට රසම රස කිරිත එකක් බොන එක දැම්ම හාලුකු දෙයක් නෙවෙයි.

0: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
1: කවෙන්ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් ඩී පෝෂණය සහ විටමින් ඒ, සී, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන්ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: මන් රපුන්සල් දුනාන කුණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
2: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322.
10: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0934-22-76-46.
11: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
12: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
13: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
14: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: අම්මා ආදරෙන්
2: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
4: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.

0: දිනය නැතෆම් හතර වටේ
1: හවස පහයි විනාඩි 32යි වෙලා බ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. හයි කොහොමද සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා සූර්ය ආරච්චි මැසේජ් එකක් දාලා තිනවා. Thank you. ඒ වගේම මඩපත ලක්ෂ්මන් ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ සද්දෙරම ආව තමයි අහගෙන ඉන්නේ කියලා අම්පාරින් සඳ මාලි මැසේජ් කරලා තිනවා. Thank you. ඒ වගේම සමනලි වගේනෙත් මායි මේ ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. Thank you. ඒ වගේම බදුල්ල නිෂාරා after long time කොහොමද මම ඔයාවත් එකතු කරගන්නම් ඉෂාර ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අහන්නු ඉෂාර මේ දවස්වල පොඩ්ඩක් ඔයා බිසි වුනේ ගයක් එහෙම හදන්න ගිහිල්ලාද දන්නේ නැහැ නේද ඔයා ගයක් හදනවා නම් ඉෂාර මතක තියාගන්න ඕනේ එකම දේ තමයි වහලට රූෆින් ෂීට් දානකොට කලර් ඔෆ් රූෆින් ෂීට් දාන්න අමතක කරන්න එපා මොකද ගෙදරට ලස්සන පෙනුමක් එක්ක ආකර්ෂණීය නිමාවක් එන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් දැම්මොත් විතරමයි හරිද දැන් සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගත්තාම මේකේ මතුපිට තින්ත ආලේපනයේ වර්ණ ගණනාවකින් ගන්නත් පුළුවන් අනිත් එක තමයි මේකේ මතුපිට තින්ත ආලේපනයේට වසර පහක වගකීමක් හම්බ වෙනවා මන්ට අට්ටක් ගාලා මේ ටික කියාගෙන ගියේ මොකද මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මහම බෙනිෆිට් වාට හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් හම්බ වෙනවා හිතන්නකෝ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනල්ලා අපි මොනා හරි කලර් එකක් පේන්ට් කරා කියලා එතකොට ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ අවුවට වැස්සට මේක රොත්තු දෙන්න නැතුව කලර් එක ෆේඩ් වෙනවා ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි මාස දෙකෙන් තුනෙන් ආයෙ ආයෙ පේන්ට් කරන්න වෙනවා ජීවිත කාලෙම වියදම් තමයි හැබැයි උනාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක වහලට දැම්මා කියලා කියන්නේ ආයෙ ඉතින් අවුරුදු ගානක් යනකම් ඔයාලට බය වෙන්න කිසිමම දෙයක් නැහැ මේක අවුවට වැස්සට කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ පේන්ට් එකේ පොතු ගැලවෙන්නේ නැහැ ඔයා හිතන්නකෝ අවුරුදු 10ක් විතර ගිහිල්ලා කලර් එකේ පොඩි හරි ඩැමේජ් එකක් වුණා කියලා මේගොල්ලන්ටම කියලා ඔයාලට රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ අනම්මනම් රූෆින් ෂීට් වලට රැවටෙන්නේ නැතුව ගෙදරට ආකර්ෂණීය පෙනුමක් ලස්සන නිමාවක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට්ම තමයි.

ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන. හරිද? සුබ දවසක් ලොතරැයිය ගැන මම ඔයාලට මතක් කරන්නේ සාමාන්‍යයෙන් මුදල් තෑගි වගේම ඔයාලට වටිනා කියන තෑගි දිනා ගන්න නම් ඔයාලට ගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාලට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තින් බිහි කරගෙන යනකොට සුබ දවසක් ලොතරැයිය අරගත්තොත් ඔයාලට සුබ ලග්නයේ අංක තුනක්ම නිවැරදිව ගලපාගෙන ඉලෙක්ට්‍රික් චතුරුපැදියක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අංක තුන පමණක් නිවැරදිව ගලපා ගත්තත් ඔයාලට රුපියල් 50,000ක් එහෙමත් නැත්නම් ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25,000 තෑගි දිනන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් සුබ දවසක් ලොතරැයි අරගන්න දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ලොතරැයි ගැන තමයි ඔයාලට මම මේ විදිහට මතක් කරේ. බයික් එකක් ගන්නවා කියලා කියන එක අපිට තියෙන ලොකු හීනයක් නේ. සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ගෙදර හස්බන්ඩ් ඇන් වයිෆ් ඉන්නවා. හස්බන්ඩ් වාහනේ යන ගමන් උදේ යනකොට වයිෆ් වැඩට ගිහින් දානවා. ඊට පස්සේ එනකොට හැබැයි දෙන්න ඔෆ් වෙන්නේ ටයිම් දෙකකට නම් හස්බන්ඩ් වාහනේ ගෙදර එනවා. වයිෆ් එක්ක බස් එකේ එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් එකක මාර දුකක් විඳගෙනනේ ගෙදර එන්නේ. ඒ ඇවිල්ලා රෑට කන්න ටික හදලා කරලා නිදා ගන්නකොට රෑ 10 11 12 විතර වෙනවා. ඊට පස්සේ ආයුදේ පාන්දර නැගිටින්න ඕන, ආයි වැඩට යන්න ඕන. එහෙම දේවල් දකින්නකොට සාමාන්‍යයෙන් හොඳ හස්බන්ඩ් කෙනෙක් නම් වාට හිතනවා ඇතිනේ වයිෆ් ටොබඩි බයික් එකක් හරි අරන් දුන්නා නම් හරි නේද? හිතන්නකෝ වයිෆ් ජොබ් එකක් කරන්නේ නැහැ කියලා. හැබැයි උනාට දවල් දවසේ ඔයා නැති වෙලාවට ටවුන් එකට යන්න උමනාවක් ආවොත්, හදිසියවත් ඉස්කෝලේට එහෙම පොඩි අයෙක් යන්න උමනාවක් ආවොත්, ඒගොල්ලෝ ක්ලාස් ගිහින් දාන්න උමනාවක් ආවොත්, ඊපස්සේ හිතන්නකෝ ටවුන් එකට ගිහලා බඩු ටිකක් මොනා හරි ගන්න උමනාවක් එනවා කියලා. බයින් බස් වල යනවා කියලා කියන්නේ ඇත්තටම හරි අමාරු දෙයක් නේ. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ වයිෆ්ට බයික් එකක් අරන් දෙන්න නේද? එහෙම හිත හිත ඉන්න ඔයාට දැන් තමයි හොඳම අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඔයාට හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් ගොඩක් එක ලංකාවම මේ දවස්වල කතා වෙන බයික් එක දැන් ඔන්න ඔයාට අරන් දෙන්න අවස්ථාව තියෙනවා. බස් එකේ යන කාලේ ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට වියදම් කරන කාලේ ඉවර කරලා දැන් ඔයාගෙම කියලා පොඩි බයික් එකක් අරගෙන ගැම්මට යන්න පුළුවන් KD Rice එක නේද? මොකද මේ දවස්වල ලංකාවම කතා වෙනවා KD Rice Leader 125 බයික් එක ගැන. මොකද මේක ඇවිල්ලා පෙට්‍රල් බයික් එකක්. එතකොට පෙට්‍රල් සුවඳට දුවනවා සරලවම කියනවනම්, අපිට තේරෙන විදිහටම කියනවනම් නිකන් ෂෙඩ් එකක් ගාවින් ගියත් ඇති වගේ එකක් තියෙනවා. හරිද? ඒක නිසා රුපියල් 796,500කට වෙළඳපොළ වටිනාකම තියෙන බයික් එක දැන් ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් ඔයාලට රුපියල් 696,500කට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මොකද රුපියල් 100,000ක ඩිස්කවුන්ට් එකක් දැන් හම්බ වෙනවා. රුපියල් 100,000ක ඩිස්කවුන්ට් එකක් ලේසි නෑ. හරිද? ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඒ විතරක් නෙමෙයි ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් ඔයාට හිතා ගන්න බැරි තරම් සහන රසක් වට්ටම් රසක් ඩිස්කවුන්ට් රසක් හම්බ වෙනවා. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයා බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හිටියා නම් KD Rice Leader 125 බයික් එක ගන්න හොඳම කාලේ තමයි මේක. හරි, හොයලා බලලා විස්තර බලලා ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න. එතකොට ඉතින් මම කියනවටතර තව විශ්වාසයි නේ නේද? මොකද මේකේ තරම්ම හැමෝම හොයන බයික් එකක් වෙලා තියෙන්නේ මෙන්න මේ දේවල් නිසා. අනිත් එක තමයි දැන් සාමාන්‍ය ඉලෙක්ට්‍රික් බයික් එකක් හොයන කෙනෙක්ට නම් ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවනේ. ත්‍රී වීල් එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උනත් KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක තියෙනවා. මේක ඇවිල්ලා කා එකක් වගේ අතුල ඒසීත් කරලා තියෙන. ඉතින් ඒ නිසා පවුලේ කට්ටියට සැහැල්ලුවෙන් ගමන බිමනක් යන්න හැම මේක නියමයි. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් දැන් වැඩි විස්තර දැනගන්න KD Rice Motor Company Private Limited එකත් එක්ක කතා කරලා වාහන සීනේ තවදුරටත් සීනයක් කරගන්න නැතුව හිතා ගන්න බැරි වට්ටම් ගොඩක් එක්ක වාගෙම කියලා බයික් එකක් ගන්න නම් ඔයා කතා කරන්න 077 406 43 97 077 406 43 97 KD Rice Motor Company Private Limited දිවෙනපුරා අලවිචාලේ වගේම සේවා නියෝජිතයන් ඇතුළු අමතර කොටස් වලට ඕනම තැනකින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5:38 දැන්. හවස 6ට කලින් මට මැසේජ් එකක් දාන්න.

0: Sindu ehenä. Net FM Hatarawate.
1: හවසපහයි විනාඩි 41යි. ඔන්න ජූලි මාසේ 3 වෙනිදා 2026 ජූලි මාසේ 3 වෙනිදා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ශ්‍රී ලංකාවේ දවන්තම ජීවිත රක්ෂකයා විදිහට තමන්ගේ වාර්තාවන් අභිබවා යමින් 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ උපහිමියන්ගේ රුපියල් ජීවිත රක්ෂණ උපහිමියන් වෙත රුපියල් කෝටි 1460 ඉක්මවා යමින් වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ මෙතෙක් ප්‍රකාශයට පත් කරපු ඉහළම වාර්ෂික ජීවිත රක්ෂණ බෝනස් මුදල. ඉතින් ඒ නිසා 2006 වසරේ ඉඳලා මේ වෙනකන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විසින් ප්‍රකාශයට පත් කර ඇති සමස්ත බෝනස් මුදල රුපියල් බිලියන 131.28ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඒ විදිහටම වසරින් වසර රක්ෂණ ශාස්ත්‍රයේ හැමදාමත් ඉහළම බෝනස් මුදල ප්‍රකාශයට පත් කිරීමේ අකණ්ඩ වාර්තාවත් එක්ක ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා විදිහට රක්ෂණ ඔප්පු හිමියන් අතර විශ්වාසය මෙවරත් අහවුරු කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමයි. ඉතින් ඒ නිසා ඔන්න ජීවිත රක්ෂණ හිමියන්ට මේ සුබ පණිවිඩය මතක් කරන ගමම් අපි යන්න හදන සින්දුවකට හවස 5යි විනාඩි 42යි දැන්.

0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
3: මල්ලි, ඒ රත්ති 3-in-1 කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
3: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
7: දැන් මාම තන්න
8: 0112200.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
14: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
15: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
16: Non Stop Remix Remake එකට හැපෙන DJ Blast එකක්
17: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
15: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
16: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
15: 1 2 3 Let's go. ලංකාවම දන්න වීලඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් අපිට WhatsApp කරන්න.
16: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Messi Kurada Renovator

රයිට් වෙලාව හවස 5 විනාඩි 51යි. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද හෙට අපි හම්බ වෙන්නේ වාටමාර චිල් දවසක්. සිකුරාදා දවස නිසා වැඩ ඔක්කොම ඉවර කරලා ගෙදර යන්න තියෙන්නේ. හැබැයි හෙට අපි සෑහෙන්න කාර්ය බහුල වෙන දවසක්. මොකද නැත් FM DJ Night Ryan 9 වෙද්දී අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි තරඟකරුවන් දෙදෙනෙක් එන්නේ. ඉතින් එන්සවා වැඩිපුරම කැමති දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තබන්න හෙට දවසේදීත් හැකියාව තියෙන්නේ 100%ක් ඔයාටම තමයි. හරි, යන්න කලින් මතක් කරන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. වාගේ වහලයට දානවා නම් හොඳම ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදර පිටින් බැලුවාම ලස්සනට පේන නම් හොඳ වහලයක් තියෙන්න ඕන නේද? වහලේ පළ දෙකකට තුනකට අද කාලෙට ගැලපෙන ඩිසයින් එකකට ගහනවා වගේම තමයි මේකට දාන රූෆින් ෂීට් එකත් වහලේ ලස්සනට තියෙන සෑහෙන්න බලපානවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාපු ගෙදරකට වඩා කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාපු ගයක් හරි ලස්සනයි නේ. දැක්ක ගමන් වුණත් අපිට තේරෙනවා ඒකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තියෙන තාලේපනේ අවුරුදු 10ක් 15ක් යනකම් එකම විදිහට තියෙනවා. ආයෙත්ින් බය වෙන්න කිසිමම දෙයක් නැහැ. මොකද මේකේ බය නැතුව වසර 5ක් වගකීම දීලා තින්නේ මතුපිට තියෙන තාලේපනේට. ඒ විශ්වාසය නිසා අවුවට වැස්සට ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ පාට. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි මේකල බය නැතුව මේ විශ්වාසය දීලා තින්නේ වසර 5ක වගකීමක් එක්ක. ෂීට් එකේ වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අපි හිතමු අවුරුදු 10ක් 15ක් ගිහලා කලයක මොකක් හරි පොඩ්ඩක් ෆේඩ් වෙලා ගියා කියලා මේගොල්ලන්ටම කියලා රීපේන්ට් එකකට වාට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් ඒ නිසාම අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් වහලට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. පරණ ගියේ අලුත් වැඩියා කරනවා නම් වහලේ වෙනස් කරනවා නම් ඒතුවා දාන්න ඕනේ වහලට කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. ඉතින් ඒ නිසා ඔය ගෙදරට ගැලපෙන ඕනම පාටකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒකනත් මතක් කරලා අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හිතබ තුනේ. හරිද? අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. එතකම් පරිස්සමින් ඉන්න. හෙට රෑ 9 වෙනකම් FM DJ Night අහන්න බලන්න ලෑස්ති වෙලා ඉන්න. තමතක් කරන්න එපා. ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
6: තැඹිලි තෙල්, කුකුම් පොත, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
7: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බීකුමෙන් මමකමෙන්.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
13: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
14: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
17: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
18: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
19: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
20: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
17: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
16: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
21: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
20: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
22: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බීකුමෙන් මමකමෙන්.

හැමතේ එකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
4: පැය ගාණක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.
4: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය. ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
9: උපුල් සිටින

0: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නිල විකාශක.
4: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා
5: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 9 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල මීගමුව බන්ධනාගාරය රැඳවියන් රැඳවීමට සුදුසු නැහැ. බන්ධනාගාර පරිපාලනයෙන් තීරණයක්. කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාටත් තර්ජන. මීගමුව සිද්ධියෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්. රවි සෙනවිරත්න වැල්ලවත්ත රියානතුරේ පළමු චෝදනාවට වරද පිළිගනි. රුපියල් 2500ක දඩයක්. ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට. රෝගීන් 65000 සීමාවට. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දිනකටත් ඩෙංගු. මැද පෙරදිග අර්බුද උත්සන්න වෙයි. ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්. කුවෙට් රාජ්‍යයටත් මිසයිල ප්‍රහාර.
0: Net News. The truth people we trust.
2: මැදපෙරදිග යුද උණුසුම යලි ඉහළ ගිහින් එමෙන්ම ලෝක වෙළඳ පොලේ තෙල් මිල ගණන්ද ඉහළ යමින් පවතිනවා. මේ අතරතුර මීගමුව බන්ධනාගාරයේ ගැටුමට දාලා සිද්ධීන් ගැනත් අදත් බොහෝ පුවත් වාර්තා වුණා. ඒ සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගියදා එම බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වයේ හේතුවෙන් එම පරිශ්‍රයේ දැඩි ලෙස විනාශයට පත්ව ඇති බවයි. එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයේහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩහැරීම සහ රැඳවියන්ගේ ආරක්ෂාව සැලසීමටද කටයුතු කළ යුතුයි. ඒ අනුව විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි. එවන් පසුබිමක් තුළ මේ වන විටත් මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහොමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කර ඇති බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල

0: ඉර ගණත්වයේ සහ රඳවියන්ගේ සුබ සාධනීය සැලකමින් පවතින බන්ධනාගාරවලට අමතර తాවකාලික පදනමින් වෙනත් සුදුසු පරිශ්‍රයන් වෙත රඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවද පැන නැගී තිබෙනවා. ඒ අනුව මීගමුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කිරීම අවසන් වනතුරු తాවකාලික පදනමින් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රයන් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට කටයුතු කරන බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේගමුව බන්ධනාගාරයේ ගැටුම් ඇති වූ අවස්ථාවේදී එය මැඩ පැවැත්වීම සඳහා බන්ධනාගාර දොර කවුළුවෙන් වෙඩිතැබීමක් සිදු කළ නිලධාරියාට තරචන එල්ලවිමින් ඇතැයි වාර්තා වනවා. ඩුබායි රාජ්‍ය සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ඔහුට මෙලෙස තරචන එල්ලවිමින් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ නිලධාරියා ආරක්ෂා කර දෙන්නයි බන්ධනාගාර නිලධාරින් පිරිසක් ඊයේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකර මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ ඔහු මියගේ නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාර මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී
1: අපි රාජවාදී වීරයෙක් සර් ඌ නැතුව හිටියනම් සර් රද 1500 කට එළියට ආවනම් සර් ඉවරයි මුළු නිලධාරීතරන් නෙමෙයි ජනතාවත් ඉවරයි සර් ඒ නිලධාරියව බේරලා දෙන්න සර් බැඳර ඉල්ලන්නේ මං ඒ නිලධාරියව අසරණ කරන්න එපා සර් ඒ නිලධාරියා නිසා තමයි සර් ජනතාව ඉදිරියටම සේරම බේරුනේ වෙබන් පහ අරගෙන ලෑලි දොර කඩාගෙන ආවනම් සර් අපි අවුරුදු 12 මගේ සේවා කාලේ සර් මරණ චේතනාවෙන් නෙමෙයි සර් මේ නියපොත්තෙන් කඩන්න තිබු දේ සර් මේක අපිට ඕඩර්ස් එක දුන්නා නම් නවත්තන්න කියලා හිරකාරයෝ මිනිස්සු මනුස්සයෝ අතර තිරසන්නු ඉන්නා සර් හැමදේම තිරසන්නු නෙමෙයි සර්
2: අපේ මනුස්සයෝ ඉන්නා ටරට් වල හිටියේ සර් අපි වෙඩි තියුවේ නැහැ සර් අපි ඇහුම වෙඩි තියන්න කියලා.
0: මිගමුව බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් උණුසුම් වාද විවාද තිබුණා. විපක්ෂයේ වෙනුවෙන් දස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා බන්ධනාගාරවල මතුව තිබෙන තදබදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
3: මම ඔබතුමාලට ඉදිරිපත් කරා අවස්ථා කීපෙදී බන්ධනාගාරය සම්බන්ධයෙන් මේ තදබදය අයින් කරන්න කියලා. පටවනවා පුරවනවා දේශපාලන මේවා ඉටු කරගන්න 500ක් ඉන්න ඕනේගේ 3500 4000 සත්තු බල්ලෝ වගේ ගාල් කරනවා. කිසිම හිතපපුවක් නැහැ. මේක වෙයි කියලා මම කිව්වා. මම මේක ඉදිරිපත් කරා දැනට බන්ධනාගාරයේ මරණ දඬුවම් ලැබියද සිරකරුවන් දඩුවම් කාලය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් මේ ආකාරයෙන් මට මේ විනාඩි 6 ඉඳ මම මේ ඉවර කරන්න මේ සියලු දේ මම ඉදිරිපත් කරා. ඒ සියලුම ආයතනට මම ඇවිල්ලා මේ අදහස් ඉදිරිපත් කරා. මේක කරන්න කියලා මම බල කරා. අමාත්‍යතුමා යම් කිසි උත්සාහයක් දැරුවා. මම කියන අමාත්‍යතුමාට දැන් අයින් වෙන්න කියලා මම අයින් වෙන්න කියන්නේ නැත්තේ අපිට අර කතානායකතුමාට හිටපු එක්කෙනාට රංවලට අයින් වෙන්න කියලා ගුණ වැඩේ ආපහු එයි කියලා. ඒ මිනිස්සයාට අයින් වෙන්න කියලා අයගේ එන්න මිනිස්සේ හිටියේ නැහැ. අර හිටපු ඇත්තටම රංවල මහත්තයා හිටියනම් දැන් හොඳයි කියලා හිතනවා. ඒ ඉඳන් මේ මිනිස්සයා අයින් කරලා තව දාන්න එක නැතිඳ උන ඩිජිටල් ඇමතුමාවක් දැම්මනම් එක්කෙනයි මට පේන්නේ ඉන්නේ දාන්න පුළුවන් මිනිස්සේ. ඒ හින්දා එතුමා අයින් කරන වැඩේ පොඩ්ඩක් සලකලා බලන්න කියලා කියනවා. හැබැයි මම හිතන්නේ ක්‍රියා කරපු ක්‍රියාකලාපය දැන් විවේචන ලක් වෙන්න ඕනේ. මේක ඉතින් මම නවත්ත ගන්න තිබ්බා. ඒ මමත් අධිකරණ ඇමතිවරේ හිටියා නියෝජ්‍ය අධිකරණ ඇමති හිටියා. අවස්ථාවල මේ වගේ උද්ගත වුණ අපේ ස්ථානවලට කියලා ඒවා අපි निराකරණය කරා.
0: ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ බන්ධනාගාර සම්බන්ධයෙන් අදහස් දක්වුවේ මෙලෙසයි.
4: බන්ධනාගාරවල ඉඩවැඩි කියලා මෙතන මැරෙන්න හදනවා. අලුත් එකක් හදනකොට උසිගන්නනවා රෝහලට ගේනවා කියලා මේ ජඩ දේශපාලනය නතර වෙන්න ඕන. බන්ධනාගාරී නායකයන් අහනවා ඉන්න බැරි නම් ඒකට උත්තරයක් හොයනකොට හදේකට වලකපන්නේ පොහොට්ටුවේ නාමල්ලා නෙවෙයිද කියලා අපි අහනවා. මෙතන ගලුකර සභාපතිතුමා මේ බිල්ඩින් ටික දැන් මාස 6ක් විතර නිකන් තියෙන. ඔඩිට් කොරී සේනවා මේක මොකක්වත් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලා. ඉතාල පැහැදිලි උකවතාව කාලිකව මාස 8කට කලින් කැබිනට් පේපර් එක දාන්නේ తాවකාලිකව. මොකද එතන අපි ගව දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් තියෙනවා. ගාල්ල නගරයේ තියෙන සියලුම රාජ්‍ය ආයතන කෙනෙල්ලා පරිපාලන කේන්ද්‍රය එතන හදන්නේ. එහෙම හදන්නේ. ඒ නිසා මේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්න එපා. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයට ඒව කතා කරන්න බෑ. පාතාලේ සොත්‍යුපාල කියන කෙනා තාත්තගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියේ. එයාට කතා කරන්න බෑ. චන්ද්‍රිකාගේ පාතාලේ බෙද්දගාන සංජීව බොඩිගාඩ්ට හිටියේ. එයාට කතා කරන්න බෑ.
0: හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත නැමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛනවල ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමේ දේපල අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඒ මහතාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ්‍ය මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කළා. කෙසේ වෙතත් අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම විකිණීම සහ බෙදා හැරීම වළක්වාලමින් වාණිජ්‍ය මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය වෙනස් කිරීම වලට ලක් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා. ඒ අනුව අදාළ තහනම් නියෝගය එම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන වගඋත්තරකාර ටිල්වින් සිල්වා මහතාගේ ලේඛනවලට පමණක් සීමා කරන බවත් නියෝගයේ සඳහන් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් වන චනක්ද සිල්වා සම්පත් අබේකෝන් යන විනිසුරු වරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝපිත රාජකරුණා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේදී විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ලේඛන ගණනාවක් ඊට ඇතුළත් කරගෙන ඇති බවත් ඒ තුළින් සිය බුද්ධිමේ දේපළ අයිතිය පිළිබඳ අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්බින් සිල්වා මහතා විසින් වාණිජ්‍ය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය මේ තුළින් පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමේ දේපළ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වාට මහතාට ගෙවන ලෙසත් විමල් වීරවංශ මහතාට නියෝග කර තිබුණා. එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා විසින් මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. එම අභියාචනය විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කර විනිසුරු මඩුල්ල මෙම වගඋත්තරකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස වාණිජ්‍ය මහාධිකරණය විසින් පෙත්සම් කරුට දී තිබෙන නියෝගය සම්බන්ධයෙන් සිය අධිකරණය මැදිහත්වීමක් නොකරන බව ප්‍රකාශ කළා. වාණිජ්‍ය මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ලෙස කරුණු අධ්‍යයනය කරමින් එම තීරණය ලබා දී ඇති බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ. කෙසේ වෙතත් පෙත්සම් කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම විකිණීම සහ බෙදාහැරීම වළක්වාලමින් වාණිජ්‍ය මහාධිකරණය විසින් ලබා දී තිබෙන අතුරු නියෝගයේ වෙනස් කිරීම වලට ලක් කරන බව සඳහන් කර විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ තහනම් නියෝගයේ අදාළ ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන වලට පමණක් සීමා කරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා. මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජූලි මාස පළමු වන දින අට තුල පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනේට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වූ බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කළා. මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පැවසුවේ.
5: අද දවසේ රටේ ඩෙංගු තත්ත්වය ගත්තොත් මේ ගිය පැය 24 තුළදී අපිට සම්පූර්ණ සංඛ්‍යාව 65,034 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ 1,300ක් පමණ නව රෝගීන් මේ පැය 24 තුළ ඇති වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාව 42යි. එතකොට මේ වන විට රෝහල් තත්ත්වය ගත්තොත් ප්‍රධාන රෝහල් තවමත් දැඩි මේ පීඩනයක සිටිනවා. ඒගොල්ලන්ගේ වාට්ටුවල තියෙන තදබදය නිසා සමහර රෝහල් අලුතින් වාට්ටු විවෘත කරලා තිනවා මේ ඩෙංගු රෝගීන් මේ පහසුව සඳහා. ඒකම දැන් මේ වන විට ඩෙංගු මර්ධන ක්‍රියාන්විතයේ 4 දවස අද. එතකොට මේ වන විට විශාල ප්‍රදේශ සංඛ්‍යාවක් මේ කණ්ඩායම විසින් ආවරණය වෙලා තිබෙනවා. ඒ සෞඛ්‍ය වෛද්‍යාධිකාරී කොට්ටාස 23 කළුතර ගම්පහ කොළඹ වැනි ප්‍රදේශවල කණ්ඩායම් ගිහිල්ලා මේ වෙලාවට තියෙන තත්ත්වයන් තුළ විශාල මේ පරිසර සංඛ්‍යාවකට
0: මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 ඩෙංගු රෝගය වැළඳී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා පවසනවා.
6: ඔබගේ තනතුර තරාතිරම සහ ඔබගේ සමාජ තත්ත්වය සම්බන්ධයෙන් කිසිම සැලකිලිමක් සහ වගකීමක් වෙන්නේ නැහැ. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු වඳුරුවාට සහ රෝගයට අදාළ වෙන්නේ නැහැ. සහ ඔබ ඉහළ තනතුරවල සහ ඉහළ ස්ථානවල සේවය කරන කට්ටිය අඳුරනවා කියලා දැනගන්නවා කියලා හිතනවා නම් ඒ අයගෙත් කිසිම සහයෝගයක් ඩෙංගු රෝගේ සම්බන්ධයෙන් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වඳුරුවන් භෝජන ස්ථාන ටික විනාශ කරන්න ඕන. ජුනි මාසයට පමණක් නිවාස 494කට, රජයේ සහ පුද්ගලික ආයතන 134කටත්, පාසල් 4කටත්, ආගමික ස්ථාන 2කටත් අපි නීතිමය කටයුතු ආරම්භ කරනවා. ඉදිරියේදී මදුරු ගේටන් අහුවෙන හැම ස්ථානයකටම ඔබගේ තරාතිරම, ඔබගේ තත්ත්වය, ඔබගේ සමාජ භාවය, ඔබගේ මුදල් කිසි දෙයක් සලකන්නේ නැතුව අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක සිංහලද, දෙමළද, බුද්ධාගමද, කතෝලිකද කියන කිසිම දෙයකට මේක රෝගයක් අදාළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබගේ වගකීම ජාති ભેදයකින්, ආගම් ભેදයකින් තොරව සහ සමාජයේ කුමන මට්ටමකටවත් ඉෂ්ට කිරීම මේ අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වෙනවා.
0: බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා අධිකරණයේ හමුවේ වරද පිළිගෙන තිබෙනවා. 2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී සිදු වූ මෙම රියානතුරට අදාළව රියානතුරක් වළක්වා නොගැනීම යන පළමු චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ගල්කිස මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා සිල්වා මහත්මිය විසින් ඔහුට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළා. රවි සෙනවිරත්න මහතා වෙනුවෙන් අධිකරණ හමුවේ පෙනී සිටි නීතිඥවරුන් වන චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහ අජිත් නන්දකුමාර යන මහත්වරුන් විසින් සිය සේවාදායකයා දාල පළමු චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා. පළමු චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට මෙන්ම චෝදනා නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රියපදවීම සහ බීමත්ව රියපදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙම නඩුව අද කැඳවා තිබුණා. කෙසේ වෙතත් අනිකුත් චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ අද දින නියම කරන ලද රුපියල් 2500ක දඩ මුදල ගෙවීම සඳහා මෙම නඩුව අගෝස්තු මාස 20 වෙනිදා යලි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා. දින 6ක් පුරා පැවති අවමංගල්‍ය උත්සව මාලාවකින් අනතුරුව ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ දේහය මිහිදන් කිරීම සඳහා මේ වන විට මෂාඩ් නුවරට අතිවිශාල ජනකායක් රැස්වෙමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙම සංවේදී වටපිටාව මැදේ වූද කලාපීය යුද පීඩනය ශීඝ්‍ර නිහල් ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉරාන ඇමරිකා ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර ඉරානය ඉලක්ක කරගනිමින් පිටපිට දෙවන රාත්‍රියටත් එල්ල කළ ප්‍රහාරවලින් ඒ රට ඉලක්ක 90කට පහර දුන් බව ඇමරිකාව පවසනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය කියා සිටින්නේ තමන් කටාර්, කුවේත් සහ බහරෙන් යන රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. පසුගිය රාත්‍රියේ දෙක තුල එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. පසුගිය මාසයේදී දිරටතර අත්සන් කරන ලද සටන් විරාම කිවිසුම ඇමරිකාව විසින් ප්‍රමුඛ ලෙස උල්ලංඝනය කර ඇති බවටයි ඉරාන විදේශ අමාත්‍යාංශය චෝදනා කරන්නේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය වූද ඔවුන් ඒ සඳහා සුදුසුද යන්න තමන් නොදන්නා බවයි. විශේෂත්වය වන්නේ ඉරානයේ සමග සාකච්ඡා පැවැත්වීම කාලය කා දැමීමක් බවට පවසා පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඔහු මෙම ප්‍රකාශය සිදු කිරීමයි. මේ අතර කුවේටයට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර ඉරානය විසින් කුවේට් රාජ්‍යයේ දෙසට දියත් කළ මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කඩා වැටුණු සුන්බුන් වැදීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එක්ස් ගිනුමේ සටහනක් තබමින් ඔවුන් සඳහන් කළේ ඒ රාත්‍රියේදී බැලස්ටික් මිසයිල් 3ක්, ක්‍රූස් මිසයිල් 1ක් සහ ඩ්‍රෝන යාන 10ක් සාර්ථක විනාශ කිරීමට තමන් සමත් වූ බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේද අඩාල වී ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
9: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
10: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
11: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV Nila Vikashaka. Sri Lankawe prathama wathawata Rhino roofing within handunwa dena. Rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premier roofing sheet. Wedi vistara sandaha 13.96 amathanna.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
17: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
18: කොහොමද බෙරිලා?
17: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
18: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරි මාළු කරී.
19: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
20: අත්තම්නේ මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
19: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
16: SLT Mobitel Pure TV නිල විකාශක.
21: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් net. ට්‍රැවල් net. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
15: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
22: FM 95.8 Net FM. දිවයින පුරා.

0: மந்தாரம் ரேப் ஹத்தாய்
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: හැමතේකම එක වගේ නෙමේ ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

ජීවිතේ මැද්දෑවෙන් හරියටම ජීවිතේ ඊළඟ කාර්තුව ගැන අනාවැකි කියන්න පුළුවන් කාටද ඉතින්? කාටවත්ම බෑ. හැබැයි ජීවිතේ පිළිබඳ තීරණ දෙන්න ආදරයට විතරක් පුළුවන්.

0: බොහෝ විට අපේ තේමාවාදනය මේ තරම් දිගුවට අහන්න ඔබට වෙන්නෙම නැති ගානයි නේද? අපි මැදිරියේ සුන්දර සූදානමක ඉන්නේ. මේ සූදානම දින ගණනාවක් තිස්සේ මන්දාරම් රාත්‍රියට කවි ලියපු තවත් ලස්සන ආත්මීය ගැහණු හිතක් හඳුන්වා දීම වෙනුවෙන්. පිටු අංක 82. මේ කවි අකුරු කවිවලටම ගැලපෙනවා. ජනනි භවන්තිකා. ආයිබෝවන්.
1: ආයිබෝවන්ක්.
0: තව ටිකක් අපි මයික්‍රොෆෝන් එක කිට්ටු. දැන් කන්තලේ උපන් ගම දෙල්ගොඩ ඉඳලා ඇයි මෙහෙ ආවේ?
1: කවි අරගෙන ආවයිටි.
0: කවි අරගෙන ලැබිච්ච ආරාධනාව පිළි අරගෙන ආවා. ජනනි භවන්තිකා මන්දාරම් රාත්‍රියට අවුරුද්දකට කිට්ටු කාලයක් ලියනවා නේ. ඇයි එහෙම ලියන්න හිතුනේ?
1: මං අර ගෙදර තනියම අයියා වැඩට ගියාම ඉන්පස්සේ අහන්න ප්‍රෝග්‍රෑම් එක මේක හම්බෙන් වගේ හම්බුනේ. ඊට පස්සේ දැන් ලියන එකේ එක දැන් යවන එක හොඳයිනේ කියලා හිතුණා. ඒ හින්දා තමයි එහෙම ලියන්න ගත්තේ.
0: මං ආසයි හාදුවක් සැන්ඩි කරලා ආදරේ අඩියක් ගහන්න. ඔයාගේ රතට හැරුණු දැස් ළඟ ආදරේ මුමුණන්න. හාදු තවරන්න. කිත්ති කවන්න. ඉතින් අපි එනහමුද? රෑ නින්ද එනකම්ම. පෙනහැලි පිරෙන්න ආදරෙන්. කියන්නකො මේ කවියට පාදක වෙච්ච ලස්සන හැඟීම් මොන වගේද කියලා?
1: ඕක මම ලිව්වේ වෙඩින් එකෙන් පස්සේ. අයියට තමයි ලිව්වේ. ඒක හිතලා ඉතින් එහෙම ආදරය ගැන හිතෙච්ච විදිහ එහෙම අකුරු කර.
0: ඒ කියන්නේ වෙඩින් එකෙන් පස්සේ ඔබේ මදු සමයෙන් පස්සේ ලියවිච්ච ලස්සනම කවියක්. සමහර ගෑනු ළමයි කවි ලියන අතරේ කවි වගේ හරි හරියට කතා කරනවා. සමහරු කවි ලියනවා කවි වලින් කතා කරනවා. මට හිතන්නේ ජනනි කවි වලින් කතා කරන කෙනෙක්. මට හිතෙන්නේ වැඩියෙන් කතා කරන්න වෙන්නේ මට වෙයි අද.
1: මම නිහඬයි. අර ගොඩ කතා කරන්නේ නැති තරම්.
0: නිශ්ශබ්ද වන්තිය තමන්ගේ ප්‍රේමේ කූට ප්‍රාප්තිය මදු සමයෙන් පසුව ලියූ කවිය. මං ආසයි හාදුවක් සැන්ඩි කරලා ආදරේ අඩියක් ගහන්න. ඔයාගේ රතට හැරුණු දැස් ළඟ ආදරේ මුමුණන්න. හාදු තවරන්න, කිති ගවන්න. ඉතින් අපි හින හැමද රෑ නින්ද එනකම්ම පෙනහලි පිරෙන්න ආදරෙන්. ඉතින් අපි හින හැමද පෙනහලි පිරෙන්න ආදරෙන් රෑ නින්ද එනකම්.

0: ඉතින් ඊට පස්සේ ඇයට මා හමු වුණා. මට ඇයව හමු වුණා. කියන්නකෝ ඉතින් කන්තලේ පැති විස්තර ටිකක්.
1: කන්තලේ සුන්දර ගම. වැවත් එක්ක අර වැවයි දාගබයි පන්සලයි කියන සංකල්පේ කන්තලේ තියෙනවා.
0: වැවයි දාගබයි ගමයි පන්සලයි.
1: ඒක තියෙනවා. ඒ මිනිස්සුත් ඒක සහයෝගයෙන් ඉන්න හරි ලස්සන පැත්තක්.
0: කන්තලේ දේශගුණය ගැන මොකද හිතෙන්නේ?
1: කන්තලේ වියලි ඒක වැස්ස නැති තරම්. දැන් මේ දවස්වල හරිම රසනේ. ඒ පැත්තෙන් ටිකක් අඩුකයි ගොවි තැන් වලට.
0: හැබැයි ඒ වියලි කලාපිය හුලඟෙත් තියනවා නේද? මොකද්ද මිහිරියාවක් නේ. ඒ කියන්නේ ඕනෙම වෙලාවක ඒ වියලි හුලඟත් එක්ක
1: සමහර මිනිස්සු ඒ හුලඟට කැමති.
0: ඔව්.
1: වැස්සට වඩා වහිද්දි සමහරු කැමති නෑ. ඒ වියලි හුලඟේ තියෙන ආදරණීය බව.
0: ඒ වියලි හුලඟේ ආදරණීය බව විඳ බිඳ කවි ලියන්න පටන් ගත්තේ මොන කාලෙද ජනනි භවන්තික?
1: මං කවි ලිය ඔහ ඒක දිගටම කවි ලියන්න ගත්තේ ඒලවල වලින්. කලින් කවි ලිව්වා ඕලවල් වලදී. ඊට පස්සේ තමයි ඒලවල් වලදී ක්ලාස් යද්දී මధుරංග සර් මතක් කරන්න ඕන. සර්ගේ පෙළඹීමත් එක්ක මං කවි ලියන්න ගොඩක් ක්ලාස් එකේ සර් කියවන මගේ කවිය. එතකොට මේ ආසාවට තව තව ලිව්වා.
0: සුබමන්දරම් රැක් තරංගක්ක අම්මේ බලන් හිටපු දවසක ආදරණීය ජනනී භවන්තිකා ආදරේ හොඳේ කියලා පබෝ කියලා තියෙනවා. ඒ වගේම ආදරේ ඉතාම සුඳුරු පිටු තමයි මේ කියවමින් යන්නේ නිශාන්ති කියලා තියෙනවා මාතල ඉඳගෙන 0711 95 95 95 ඔබ තෙන් අපේ මේ මන්දරම් කතාව හංගින්න.

0: rẻ,
1: quán ta rắm rẻ.
2: මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13/22.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
5: 2026 FIFA උණුසුම ජූනි 12 දා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.

0: ಖಾಸ್ ಬಿಸಿ ಪಾವಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಇಮಿಯನ್ ಟೈಮ್ ಇರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Don't stop remix remake එකට හැපෙන DJ Blast එක.
6: අංගා ගලේනේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
4: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට.

0: Itinggano lang yun. Diyan na ni Bavantika, Mandaram Ratri, at lasa na malasa na kabilin, kabikil. Muli mamaging kawala kaya na karo mukha dito na.
1: Dagan na meri yun na. Isala mga ti ayya da. Ayya, adagatam ayya maging ahuwa me. At tamo do ati hama kawala ka kawad, mangko uwa yara shuwara na di kiyala. Idose ammi ta kawala ka gata. Ammi me hama katagara, mamma kudukarani anna da. එපාද මෙහෙම කියලා. ඊටස් දැන් තරංගක ඔයාගෙන් කෝල් එක ආනේ. එතකොට මට දැන් මට සමහර වචනත් නිකන් අර එන්නේ නැහැ වචන කතා කරන්නේ.
0: ඔව් ඔබ නිශ්ශබ්දව හිටියා පොඩි වෙලාවක්. මට මතකයි. හිතේ සතුට ඇඳුනහම එහෙම තමයි. මිනිසු දුකේදී සතුටේදී දෙකේදීම නිශ්ශබ්ද වෙනවා. මේ බලන්න මේ වගේ ලස්සනට ලියන ගෑනු ළමයෙක්ට අපි එන්න කිව්වේ නැත්තම් හොඳ නෑනේ. ඔන්න අහන්න. ඉතින් නුඹට ඉන්න බැරි නම් අහසින් බැස ඵලයන් කමක් නෑ. මං ඉන්නවා හත්වෙනි වලාකුල උඩ උඹ දිහාම බලන්න. සීත පිනියංග බදාන පිරිත් පැන්ම ඉස ඉස මතක පොදි බදාන ආදරේ කිය කිය දුරින් නිමි මම නුඹම ඉඹ ඉඹ ආදරේ මම මැනික තව තව ආදරේ මම නොයමි මඟ හැර කිසිවිට මං ඉන්නවා හත්වෙනි වලාකුල උඩ උඹ දිහැම බලාන සීත පිනි ඇඟ බදාන මං ඉන්නවා හත්වෙනි වලාකුල උඩ

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නීලවිකාශක
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pio TV නිල විකාශක

ති මොබිටෙල් ෆයිබයික ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්

0: අමුතුම ආකාරයකට ඔයාහන ප්‍රශ්නට විවරණ දුන්නු ජනනී, අද අපි එක කතා කරන්න ඔයාලඟට ඇවිත්. හරි අපූරු විඳින්න පුළුවන් නිර්මාණ කරන ජනනී එක්ක ඔය ආදරණීය හඬ මුහු වෙද්දී අහන් ඉන්නවා සතුටින්. එහෙම කියලා තියෙන්නේ රමණී සුමේදා. ඊළඟට බලමු ආදරණීය තරංගාවය දෙන්නටම සුබ මන්දාරම් රැයක්. පිපුණා කුසුමක් වනයේ මිලින නොවන්නට ඉඩ හැර ගෙනාව මන්දාරම් රැයට හින්දු ආසනේ කිව්වා හැඩරුව ලියෝ කවි. මාරම මාර අමුතු හැඟීම් කවීතින් පොතක් කළේ නැද්ද? ඒ ලියපු කවි මට දකින්න බැරිද කියලා ඉන්දිකහනෝ සුබ පැතුම් කියලා කියනවා. සුබම සුබ මන්දාරම් රැයක් වේවා. තරංගක් ඇත්තමයි මේ මිහිරියාවට අකුරු කරන්නේ කොහොමද? හැඩකාර වයින් වීදුරුවකට රතුපාට ඉතාලියානු මිදිරස එක්වනා වගේ ලබන්දියාවගේ මිහිරි හඬයි ලයාදිරියගේ රසකර අකුරුයි එක මොහොතක්වත් මගහරින්නේ කොහොමද අද? ඉතින් ආදරේ කියලා නලියා කොහොමද දෙන්නටම? නෝරා තිනු වියල් නොහොත් නෙතු අනුත්තර කියන්න කොලා බැඳියේ මොකද හිතන්නේ මේවා කියවද්දි?
1: හිතාගන්න බෑ. ඉතින් එහෙම ආදරයක් හැමෝගෙම ලැබෙද්දී සතුටුයි. මං ස්තුතියි කියන ඔක්කොටම සුබ පැතුම් එකතු කරාට.
0: ස්ටක් වෙච්ච කටහඬක් තියෙන්නේ. හැබැයි ස්ටොප් කරගෙන ඉන්න දෙන්න බෑද? මං ආසයි හාදුවක් සැන්ඩි කරලා ආදරේ අඩියක් ගහන්න.

0: 말하는 말처럼 라스는 තවත් ලස්සන වචන ටිකක් තෝරගමු. ඔහේ පාවෙන නිල් වලාකුලක් උඩ මම හාන්සි වීගෙන වුණා. කොහේද යන ඉරක් එකවර අකුණක වේගෙන් මගේ පපුවට ඇන්නා. මේ තියන්නේ රිදුමක්ද සනසුමක්ද ගැන ළමයා?
1: සනසුම.
0: එනං ආයි කියමු බලන්න. ඔහේ පාවෙන වලාකුලක් උඩ මම හාන්සි වීගෙන වුණා. කොහේද යන ඉරක් එකවර අකුණක වේගෙන් මගේ පපුවට ඇන්නා.

0: රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: එන්ජීකේ වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියලා. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. අතර පාරේ ගත්තේ පාරේ දෙදමාත් තිබුවා වාට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කරලා ඉවරයි. ඒ මාත්‍යටත් නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
1: කතා කරන්න 0777 300 940. තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
3: Don't stop, remix, remake, එකට හැපෙන DJ Blast එක.
4: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
3: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9ට.
5: කොච්චර සුබ පැතුම් ඇවිල්ලාද ජනනිට. සුබමන්දරම් රැක් වේවා. ඔයාගේ වැඩසටහන අහගෙනයි ඉන්නේ. ජනනිය එනවා කියලා දන්නවා. එයා ලස්සන්ට කවි වලින් කතා කරනවා කියලා. මේ ගමෙන් දිලූෂා කියලා තියෙනවා. එතකොට ලස්සන කවියක් කියලා තියෙනවා. කොනම් නම ගමක් නෑ. කොමුණත් රසවතෙක්. බලමු බලාකුළු ආදරවන්තිගේ පණිවිඩය. මට මං ආව දවස මතක් වුණා තරංගක්කේ. ජනනියකමං හැමදාම වාගේ කවිය හනවා. ඒව හරිම ලස්සනයි. සමහර කවියස්සෙන් මං කෙනෙක් එක්ක සවාරිත් යනවා. සදාකාලිකව ජීවත් වෙනවා. සමහර ඒවට නම් ඉරිසියත් හිතෙනවා. ඉතින් ඔයාගේ අනාගතයට සුබ පැතුම්. හැමදාම ලස්සනට කවි ලියන්න කියලා තියෙනවා.
6: ස්තුතියි.
5: දැන් මේ වගේ කවි ලියන්න ඔය හිත කිව්වේ ඇයි?
6: කිව්වේ ඉතින් මගේ ඉස්සෙල්ලාම ආදරේ කිව්වත් හරි ඒ ආදරේ නැති වුණා. අවුරුදු දෙකහමාරක් විතර තිබ්බා ගෙදරටත් හොරේ. ඒක නැති වුණාට පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ.
5: නැති වුණා කිව්වේ ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටුණා.
6: ඔව්.
5: ඒ බිඳ වැටීමෙන් පස්සේ හිතේ ඉපදිච්ච විරහව
6: කවි වලින්
5: ප්‍රකාශ වුණා. සමහරු පිහියනුම් වලින්, එහෙම නැත්නම් වෛරී සහගත වීඩියෝ පට වලින් කෙලවර කරගන්න ප්‍රශ්න කවියකින් විසඳ ගන්න ගෑනු ළමයෙක්ට පුළුවන් වෙනවා කියන්නේ හරි ධෛර්යවන්ත හිතක්. ඊට පස්සේද ඇත්තටම ඔබට කවි ලියන්න පුළුවන් කියලා හරියටම වැටහෙන්න පටන් ගත්තේ?
6: ඔව්. ඒක මං හිතන්නේ කවි ලියන්න මිනිස්සු වැටෙන්න ඕන, ධනිස් තුවාල වෙන්න ඕන, අන්තෙටම නැති වෙන්න ඕන, ඊට පස්සේ ආයෙ නැගිටින්න ඕන. ඒ නැගිටගත්ත ඒ වැටිලා ඉද්දී නැගිට්ටොත් තව ගමනක් තියෙනවා.
5: ඒක තමයි ඔබේ කතාවේ වටිනම වචන පේළිය. ඒ වැටෙන වෙලාවේ නැගිට්ටොත් තව ගමනක් තියෙනවා. ගෑනු කැමතිද පිරිමි අඬනවාට?
6: මං හිතන්නේ කවුරුත් කැමති නෑ අඬනවාටනේ.
5: ඒත් ආදරේ වෙනුවෙන් නම් ඒ කඳුළු උපදින් ඇස්සගක.
6: ඒක හොඳයි. ඒක නැතිවීම නැතිවීම කියන එක දැනිලා ඒක කඳුළු වෙනවා නම් ඒක මං හිතනවා ආදරේ හින්දානේ.
5: කඳුළුනේ හැබැයි ආදරේ හින්දානේ. එහෙනම් කමක් නැහැ නේද?

0: මන්තලේ පිපුණු වියලි කලාපීය මලක්. පසේ සුන්දරම සරුම පෝෂක කොටස් දරාගෙන උරාගෙන පිපිලා අද ඒ සුවඳ බෙදන්න අපේ මැදිරියටත් ඇවිල්ලා. ජනනි භවන්තිකා මන්දාරම් රාත්‍රියට ලස්සනට ලියන අය අතරේ විශේෂයෙන් කැපී පෙනෙන කෙනෙක් නිසා මටත් හිතන අයත් එක ටිකක් කතා කරන්න, හිතවතුන් හිතවතියන්ටත් ඇහෙන්න. ඉතින් ඒ නිසාම වෙන්න ඇති මේ ලලනි වගේ අයත් සුබ පතලෙවල තියෙන්නේ. තවත් ලස්සනට කවි ලියන්න පුළුවන් වෙන්න කියලා ලලනි විශ් එකක් දීලා තියෙනවා. ඒ වගේම ලේරංගන බස්නායක බදුල්ල ඉඳලා කියනවා හැමදාම මන්දාරම් රාත්‍රියට අරුත් බර කවි ලියනවා ලස්සනට ලියන්න ලැබෙන්න කියලා. දවසක ජනනිව මැදිරියට ගෙන්නයි කියලා එයා විශ්වාස කළා කියලා තියෙනවා. ඒ වගේම රසී රාගම ඉඳලා ලස්සනට ලියන්න පුළුවන් ලස්සන හිතක් තියෙන කෙනෙකුට විතරයි කියලා කියනවා. බලන්න මං කල්පනා කරේ අපේ මන්දාරම් රාත්‍රියට එකතු වෙලා ඉන්න ලස්සන හිත තියෙන අය මොන තරම් ප්‍රේමණීය මිනිස්සුද කියලා. එතකොට සුබ පතනවා දෙන්නටම, ජනනිටත් මටත්. ආදරණීය හඬක් එක්ක ඒ කවි එකතුනහම ඒකට උදාහරණයක් කියන්න තේරෙන්නේ හරි ලස්සනයි කියලා කියනවා ජන. ස්තුතියි. අපි අනිත් පණිවිඩත් ටිකෙන් ටික කියවමු. 0715 95 95 95 අපේ කලින් කතාව නැවතුනේ ඔබේ ප්‍රේමයේ විරහව ළඟන ඒ කමක් නෑ නේද? ඒ ගැන ප්‍රශ්න කළාට
1: කවන්නේ.
0: අද වෙනකොට ජීවිතේ අමාරුම කටුගම කාර්තු උහුලගෙන ඇවිල්ලා ඉස්සරහට ලස්සන මල් පිරුණු පාරක් හදාගෙන යන ගමන් ඉන්නේ. ඒ නිසා අතීතයේ මඩගොහුරු පිරිච්ච තැන් මතක් කරලා අපි අනිත් අයට ඒවයින් ගොඩවෙන විදිහ කියා දෙමු නංගි. හොඳයි, කියන්නක දැන් මේ ආදරය බිඳ වැටුනේ කොහොමද?
1: ආදරය බිඳ වැටුනේ කියන්නේ ඒ බෝයි කොමාරි වෙන ගර්ල් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. මම දන්නේ නෑ, මගේ වැඩත් එක මම පොඩ්ඩක් බිසි වුණා. ඊට පස්සේ මං හොයලා බැලුවා, හොයලා බලද්දී මටත් ආරංචි වුණා හැම ඒක ඇත්ත කියලා. ඊට පස්සේ මං කොෆි ෂොප් එකකට, වෙනද අපි යන කොෆි ෂොප් එකක් තිබ්බා, ඒකට කතා කරලා මං එන්න අපි හම්බෙමු කියලා. හම්බෙලා පොඩ්ඩක් කතා කරමු කියලා. ඊට පස්සේ කතා කරාට පස්සේ මේ මං කිව්වා අපි මේක නතර කරමු, අපි දැන් වෙන් වෙමු, මේක හරියන්නේ බොරු කරලා තව ඉදිරියට යන්න බෑනේ අක්කේ.
0: ඔව්.
1: ඒක ඊට පස්සේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැති වුණා මම ෆොටෝස් පෙන්නවා. මේ ඊට පස්සේ ඒකත් මම පෙන්වුවේ නැත්තම් ඒ පිළිගන්නේත් නැහැ. ඒකයි මම පෙන්වුවේ නැත්තම් මං හිතේ තියන් හිටියේ නැහැ ෆොටෝ පෙන්වන්න. ඒක කියලා එතනින්ම නතර කරලා අයින් වෙන්න තමයි මං ගියේ.
0: ඔබට ඒ ඡායාරූප ලැබෙන්නේ ටික කලකට පෙරනේ.
1: ඔව්.
0: එතකොට ඒ ඡායාරූප දුටු වෙලාවේ ඔබ කොහොමද ඒක දරාගත්තේ? ඔබට මොනවද දැනුනේ?
1: තනියම ඇඬුවා ඉතින්. කවුරුත් දන්නේ නැහැ මං අඬනවා කියලා. ඒක කියන්න බැරි වේදනාව.
0: ඔව්, ඒක කියන්න බැරි වේදනාවක්. තමන් ප්‍රේම කරන කෙනා තමන්ට රහසින් තව කෙනෙක්ව ජීවිතේට ලංකරගෙන කියලා දැනෙන හැඟීම තමයි මට හිතෙනවා ලෝකේ තියෙන දරුණුම හැඟීම. ඒ දරුණුම හැඟීම අස්සෙන් ඇය ජීවිතයට කොහොමද මල් අරගෙන ආවේ කියලාත් අපි කතා කරමු. අද ඔබ වේදනාවකින් නම් ප්‍රේමයේ රැවටීමක ජනනි කියන මේ ලස්සන කතාව හංගින්න ඕනෑම අමිහිරි තිත්ත රසයක් මැද ප්‍රණීත රසයක් දිවට දැනෙන තැනක් තියෙනවා. එතන අහුවෙන්න නම් අර ඇය කලින් කතාවි කිව්වා වගේ රිදෙන්න ඕනේ, බිඳෙන්න ඕනේ, දණහිස් තුවාල වෙන්න ඕනේ, හූර ගන්න ඕනේ, ලේන්න ඕනේ. අන්න එතන තියෙනවා දෙවෙනි අවස්ථාවක්. අන්න එතනදී නැගිට ගත්තොත් ඔබට පුළුවන් මෙහෙම කවි ලියන්න. ප්‍රියාදරිය, දිගසුසුමක් හෙලා බැලූ විගස බිත්ති ඔරලෝසුව රෑ 12 නිහඬ කනිසමත් පසුව තිබුණා. නක්තංචර ඇස් කෙවෙනි වලත් නිහඬව ඇහැ ගැට ගහනවා දැනුණා. ඉතින් මම කඩිමුඩියෙම රේස් දුවන හදවතට ඉස්පාසුවක් ලැබ දුන්නා. හීනෙන් මිහිදුම් සලුවක එතියා සුදු සිනිඳු සේල සලුපටක් වගේ දෑස් අගින් කොනිත්තා තරු කැට මිනිවන්නෙත් නුඹේ දිලිහුණා කොන්ද කැකුළුවන් දත් පිළින් ආදරේ කිව්වා ඇස්කෙවෙනි කොන් අගින් කඳුළු සොම්නසම ඉස්සා උදෑසන ඉරමලක් මෙන් කහදියර ඉස්සා ඉතින් අත්තමයි මැනික නුඹ මට හරි ලස්සනට පෙනුනා එදා නුඹ මගේ සාලමැද්ද හිනා වීගෙන උන්නා අනවසරයෙන්ම මන් මල් ගෙල පලන්දා හිම්ම මිදුන කඳු මුදුනක නුඹේ ඔය නලලයිම්බා

0: ආදරණීය තරංගා ඔබටත් මගේ ගමෙන් පැමිණි ජනනි දෝනිටත් සුබම සුබ මන්දාරම් රාත්‍රියක්. කන්තලෙන් ආවා කියලා කිව්වහම මම රේඩියෝවේ ශබ්දය වැඩි කළා. හරිම ආඩම්බරයි මට දෝනියාට සුබ අනාගතයක් වේවා කියලා කන්තලේ ජයන්තිපුරින් සන්ධ්‍යා කියනවා. ඊට පස්සේ පබ්බෝ කියනවා අනිවාර්යෙන් හිත තුවාලුනාම තමයි කවි වැඩියෙන් ලියවෙන්නේ කියලා. එතකොට මට ගීතයකට වචන ගලපන්න ආසයි. ලස්සන ගීතයකට වචන ගලපන්න සමන්න රාගමත් මඟ බලාගෙන ඉන්නා. එතකොට කවිකාරියෝ හරි නිහඬයි නේද? මේ කවිකාරිගේ වචනවලට මං ආස තරම්. අම්මෝ, මං හිතේ හරි කටකාරියක් කියලා. අනේ, ඒ දැන් තමයි තේරුනේ මේ කෙල්ලගේ කටට වඩා අකුරු තමයි කටකාර කියලා. ඒ ජී මැසේජ් එකක් දීලා තියෙනවා. ওই විදිහට තමයි අපි ගලාගෙන යන්නේ. අලුත් පැයකුත් ආවා. දැන් කියන්නකෝ, මේ වගේ රේඩියෝ මැදිරියක, මේ වගේ සිහිනයක ඔබ ඉන්න ප්‍රාර්ථනා කළාද?
1: හීනයක් තිබ්බා. කවුද හරි මගේ කවියක් අරන් කොහෙට හරි හැමෝගෙම හිතවලට වදින්න දවසක් එයි කියලා. ඒක ඉතින් දැන් මම වැටිලා තුවාල වෙලා ඒ හින්දානේ මං කවි ලියන්නේ. එතකොට තව ඒ වගේ ගොඩක් අය ඉන්නවනේ. ඒ අයට ශක්තියක් වෙයි කියලා හිතනවා. මං කියන්නේ ඉතින් වැටිච්ච දැනින් නැගිටින්. කවි ලියන්න බැයි නම් වෙන මොකක් හරි හොබි එකක් තෝරගන්න. ඒක තමයි හොඳම දේ.
0: ඕ, හරියටම හරි. දැන් සමහරු කවි ලියනවා. තව සමහරුන්ට තව තවත් විනෝදාංශ ඇති. අර රිද්දෙනම වෙලාවේ තමන් ආසම දෙයක් හොයාගන්න ඕනේ නේ.
1: ඒක අපි කිව්වට බෑ. හැබැයි ඇඟ ඇතුලෙන් එළියට එන වෙලාවක් තියෙනවා.
0: ඔබේ රිදුම් මස්සෙන් තනියම තමන්ව නගා සිටුවා ගත්ත හැටි, තමන්ට තමන් උපදේශනය දුන්නු හැටි මට ඇහෙනවා. එහෙම කිව්වට බෑ. එහෙම පුළුවන් වෙන වෙලාවක් එනවා. ඔබට එහෙම පුළුවන් වෙන්න කොච්චර කල් ගියාද?
1: මම මාස 3-4ක් ඒක හිටියා. මං ඒ ලෙවල් වලදී මං හිතුවේ මට රිසර්ච් තියෙයි කියලා. මං හිතේ ෆේල් වෙයි කියලා. ඒ ලෙවල් කාලේ තමයි බ්‍රේකප් එක වුනේ. එතකොට ඒ ලෙවල් වලින් පස්සේ ආයි මම සෙකන්ඩ් ෂයි කරා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි පාඩම් කරද්දි තමයි කවි ලියන්න ගත්තේ. ඒ පාඩම් කරද්දි සමහර කලකට මතක් වෙනවා. මතක් වුණාම කවි ලියනවා.
0: පාඩම් කරද්දි සමහර වෙලාවට මතක් වෙනවා. මතක් වුණාම කවි ලියනවා. අපූර්ව උත්තරයක්. ඔබේ නිශ්ශබ්දතාවයට අනෙක් පාර්ශ්වයෙන් ලැබුණු උත්තර කොයි වගේද?
1: ඒක මං හිතන්නේ යාට රිදුනද කියලා මං දන්නේ. රිදෙන්න ඕනේ නැහැ ඉතින්. මට රිදුනා.
0: ඒ කියන්නේ ඔබේ සමු ගැනීමට පස්සේ ඔහු ඉඳුරාම නිශ්ශබ්ද වුණා. නැවත හැරී බැලීමක් තිබුණෙම
1: නැහැ. එහෙම තිබෙන්නේ නැහැ. මම ආයෙ ඕන කියලා ගියෙත් නෑ.
0: ඒක තමයි එතන තියෙන උදාර පිළිතුර. කෙනෙක් අතින් ඔබ ප්‍රතික්ෂේප වෙද්දී මේ මොහොතේ ප්‍රතික්ෂේපිත හැඟීමේ කම්පනය දරාගන්න බැරුව කී දෙනෙක් ගැහනු පිරිමි කියලා අපිට පාර්ශ්ව දෙකකට බෙදන්න බෑ. හැමෝම ප්‍රේමයේ එක් පාර්ශ්වයක. ප්‍රේමය නැති වුණු තැන, අවතැන් වුණු තැන වේදනාවට, විරහවට ලක් වෙනවා. අනේ, මට එහෙම කරන්න එපා කියන අය කී දෙනෙක් ඇතිද මේ වෙලාවේ?
1: එහෙම කරන්න එපා, ඉල්ලන්න එපා. අගයක් නැති හින්දානේ දාලා යන්නේ. පුංචි හරි අගයීමක් තියනවා නම් ළඟ රැඳෙනවා. ඒ පස්සේ යන එක තේරුමන්නේ. ආදරේ නම් ඔයාගේ හිනාවට හේතුවක් වෙනවා. කඳුළු දෙන්නේ නැහැ.
0: ආදරේ නම් ඔයාගේ හිනාවට හේතුවක් වෙනවා. කඳුළු දෙන්නේ නැහැ. තේරුණාද ලස්සන ළමයා?

0: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොබිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0156 856 956 034 22 76 46
1: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
2: මාරයිනේ
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1, 2, 3, let's go! Lanka DJ star in the Kamatinam Oya DJ play karan pahadili video at Dan Mapita WhatsApp karan
5: Binduai hatsi ekolhai Anu pahai Anu pahai Anu paha Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
4: Mandaram Re with Taranga
6: Asgidi Ugulla Damanaturu Bala City Hakida අඳුරන හැවනු සිර කුටියක් තුළ ජීවත් වීම අවැසිද මා කල වරද කුමක්ද පැමිණිලිකාර පාර්ශවයේද මමය විත්තිකාර පාර්ශවයේද මමය අඳුරු කුටිය තුළ මම විසින්ම මා ප්‍රශ්න කරමි පිළිතුරක් තවම නැත නඩුකාරයාද මම වන මා විසින්ම මම නඩුව කල් දැමීමට තීරණය කරමි මේ අතීතයෙන් එන කවියක් වෙන්න ඕනේ නේද ජනනි? නඩුව කල් දැම්මා කොච්චර කාලයකට නඩුව කල් දැම්මද?
7: සදාකාලිකවම
6: කල් දැමූ නඩුව. ඔබට ඔහු පිළිබඳව කිසියම් අවිශ්වාසයක් දැනিলা දුරකථනය අරගෙන බලන්නවත් හිතිලා නැද්ද?
7: නැහැ. මං එහෙම කවදාවත් ෆෝන් එකක් චෙක් කරලා නැහැ. එහෙම චෙක් කරන්න හිතෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ ඒක එයාටත් වැඩක් ඊට පස්සේ එයා මොකක් හරි මට නොකියන බොරුවක් තිබ්බොත් එයා සෑහෙන ඉක්මනට ඩිලීට් කරනවා. එහෙම කරන්න ඕනේ නැහැ. බලෙන් තියාගන්න ඕනේ නැහැ නේ කවුරු. ආදරේ නම් විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසින් නැති තැන මං හිතන්නේ ආදරයක් තියනවා කියලා.
6: මේ මොහොතේ තමන්ගේ ප්‍රේමය රැකගන්න පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ජංගම දුරකථනය නිරීක්ෂණය කරමින් රහස් මුරපද ඛණ්ඩනය කරමින් තමන් විශ්වාසය හොයන ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තියන් කොච්චර ඇතිද නේද ජනනි?
7: ඔව්. ඒක තේරුමක් නැහැ එහෙම කරන්නේ. විශ්වාස නම් ළඟ රැඳෙනවා. යන කෙනාට යන්න දෙන්න. ආයෙත් කියන්නේ ඒක.
6: යන කෙනාට යන්න දෙන්න.

0: කොහොමද මිහිරාවියේ සුන්දර මන්දාරම් රැයක් දෙන්නටම අද ලස්සන රැයක් ඔයාලා දෙන්නන්ට ලලා හැම කියනවා ඔහු ඇත්තටම ආදරණීය තරංගා හැමෝටම net අහන හැමෝටම ගොඩක් ආදරෙයි විවිධ හැකියාවන් තියන අය ඉන්නෝ ඒ අය වෙනුවෙන් සම්මාන දෙන්න කවුරුත් නැති වුණත් net රේඩියෝ වේ සන්නාමයේ ඇතුලේ අපිට ලැබෙන සම්මානය ඉතාම ඉහළයි තරංග එතනදී ඔයා අසන්නන් වෙනුවෙන් මේ කරන දේ හරිම වටිනවා ජනනි වගේ නිර්මාණශීලී අය වෙනුවෙන් මෙහෙම කාරුණික වෙන එක ගොඩක් වටිනවා කියලා චම්පික ලලිත් පෙරේරා කියලා තියෙනවා අය හරි නැත්තටම නැති වෙලත් ආය නැගිට්ටම කාටවත් වටන්න බෑ ඇයට සුබ පැතුම් කවිසිත තව තවත් සුන්දර වේවා කියලා ජීවනුවරින් කියනවා සුබ රාත්‍රියක් මම ආසම වැඩසටහන හරිම ලස්සනයි තරංග දෝනි කියලා කියනවා බදුල්ල බැද්දේගමින් මාලනී මහත්මිය යම කියන්නේ එතකොට ආදරණීය තරංග ලස්සන හදවත් තියෙන ලස්සන පුංචි තරුවක් නුඹ ලෝ මෙලිය කරන හදවත් සුවපත් කරන්න උඹට පින් රත්න පුරේරෂ ගොඩක් ස්තුතියි ජීවිතේ වැටෙන්න පුළුවන් අන්තිමතරට වැටෙන්නම රිදුන තනියම අඬලා තනියම කඳුළු පිසදාගත්ත කාලයක් පහු කරලා තමන් වෙනුවෙන් විතරක් ජීවත් වෙන හිත හය කරගත්තට පස්සේ දෙවෙනි අවස්ථාව විශ්වාස නොකර ඉන්න එක වැරද්දක් නෙවෙයි නේද කියලා අහනවා කෙනෙක් නමගමක් නෑ කොහොමනත් එකිනෙකා තමන්ගේ සිතිවිලි හොමාරු කරගන්න විදිය තමයි අපි අහන්නේ විඳින්නේ 0711 95 95 95න් ජනනිගේ අතීත ප්‍රේමය ගැන කතා කරමින් ඉන්නකොට ඇගේ ඇස්වලට ඉඳ හිට කඳුළු ඒ මතකාවර්ජනාසෙන් එන්න හදනකොටම මම නවත්තලා කවි කියන්න පටන් ගන්නවා. හැබැයි මට හිතෙනවා ඒ අතීතය ස්මරණය කිරීම ඇතුළේ ඒ සිද්ධියට අදාළව උපදින කඳුළු මිසක් වර්තමානයේ ඇය නෙලාගෙන ඉන්න මල්ලෑය මැද ඇයට කඳුළු නැතුව ඇති කියලා. ඉතින් ඊට පස්සේ මොකද උනේ කියලා කියන්න ලස්සන ගෑනු ළමයා.
1: ඊට පස්සේ කාලයක් මං තනියෙන් ඉඳියා. ඒ කාලේ වැඩ කරගෙන තමන්ගේ පාඩුවේ හිටියා. ඒ කාලෙ ඉතින් මේ අර ගෙවන්න ටිකක් අමාරු හිතෙනවා දැන් තව ආය ආදරයක් හම්බෙයිද කියලාත් හිතෙනවා. ඒක අපි පාලනය කරගන්න. ඒක තමන් විසින් තමන් පාලනය කරගත්තොත් හොඳ කෙනෙක් හම් වෙනවා.
0: ඒ කියන්නේ ඔබට ඒ අතර වාරි හිතන හිතෙන්න ඕනේ සිතිවිලි මේවනේ. ගිය කෙනා ආයි ඇයිද? එහෙම හිතුණාද?
1: එයිද කියලා බලාපොරොත්තුවක් තිබ්බේ නෑ කියන්නත් බෑ. හැබැයි බලාපොරොත්තු වුණා කියන්නත් බෑ.
0: අතරමැද තත්වයක්. ඊට පස්සේ ටික ටික හිත සුවපත් වෙනකොට ආයෙත් වතාවක් මට රැවටෙන්න වෙයිද ආදරයකට ගියොත් කියලා.
1: එතනදී තමයි ඩවුට් එකක් ආවේ. ඒ හින්දා තනියම ඉඳී.
0: තනියම ওই විදියට කොච්චර කල් හිටියාද?
1: සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් දෙකක් විතර හිටියා. ඊට පස්සේ තමයි අයියා හම්බුනේ.
0: ඒකනේ අර මදු සමයට පස්සේ ලියපු කවියෙන් අපි කතාව පටන් ගත්තේ. නැත්තම් කෙනෙක් හිතයි ඇත්තටම ඔව් ඇය තාමත් තනිකටද කියලා. ඒ ආදරේ හට ගැනීම කොයි වගේද සිද්ධ වෙන්නේ?
1: අයියා හම්බෙන්නේ ප්‍රපෝසල් එකකින්.
0: ප්‍රපෝසල් මැරේජ්.
1: ආ. හිතුවේ නැහැ එහෙම කෙනෙක් හම්බෙයි කියලා. මං හිතන් හිටියේ නැහැ එහෙම කෙනෙක් මැරි කරන්න. ප්‍රපෝසල් වලින් ඒ උනාට අම්මි තම අම්මිගේ යාළුවෙක්ගේ එහෙම ආරංචියකින් තම හම්බුනේ. එයා හිතපු නැති විදිහ චරිතයක්. නිහඬයි. මං තරම්වත් කියවන්නේ.
0: හරිම නිශ්ශබ්ද ගයක් මට මැවිලා පේනවානේ.
1: මං තරම්වත් කියවන්නේ. මම තමයි කියවන්නේ යාගේ කනට ඇහෙන. එයා ආදරේ දෙන්න විදිහ කිව්වම ඒක අමුතුයි. ඒ ආදරේ විඳින්න මොන. මං එහෙම ආදරේ දැකලා නැහැ. එයාගෙන් තමයි දැක්කේ.
0: කවද හරි දවසක ඔබ මේ සබඳතාවට දුන්න ඇත්ත අවංක ප්‍රේමය කොහොම හරි සබඳතාව හොයලා දෙනවා.

0: ඉතිංඊට පස්ස හිතුනේ නැද්ද කවදාවත් අහම්බෙන් හරි යහුව හම්බෙයි කියලා? එහෙම නැත්තම් දාලා යන්නම යන්න ගියාට පස්සේ හිතුවේ නැති වෙලාවක කවදාවත් හම්බෙලා නැද්ද?
1: අද වෙනකන් මූණට මූණ හම්බෙලා නැහැ. හම්බුණත් මම නම් හිතගෙන කතා කරන්න කියලා.
0: මොනවද
1: කතා කරන්න කියන්නේ? ලොකු කතාවක් නෙවෙයි. කොහොමද, හොඳයිද? සාමාන්‍ය විදිහට අහක බලන් යන්නේ මම නම් කතා කරනවා.
0: අහක බලන් යන්නේ මම නම් කතා කරනවා. අද අය මේ රජිනක් වගේ මේ දේවල් කතා කරන්නේ හරිම නිදහසේ ගලාගෙන යන්නේ මොන තරම් අවංක ප්‍රේමයක් යට අය ඉන්න නිසාද කියලා ඔබම තීරණය කරන්න.
1: අයියා ඉන්න හින්දා තමයි. ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුණ නැත්තම් මොනවෙයි දන්නෙත් නැහැ. මොකක් හරි පිනක් කරලා ඇති හැම කෙනෙක් හම්බෙන්නේ. එයා දැන් මට අසනීපයක් වුණත් මට වඩා බය වෙනවා එයා. මම එච්චර ගණන් ගන්නෑ. එයා බයයි. ඒක හිතන්නේ එහෙම මිනිස්සෙක් හම්බෙයි කියලා. හැබැයි මට හම්බුණා.
0: ඒ ඔබ දුන්නු ප්‍රේමය අකලංකයිනේ. ඔබේ පැරණි පෙම්වතාට දුන්නු අවංක ප්‍රේමයට විශ්වය තෑග්ගක් විදිහට දුන්නේ ඔහු තමයි.
1: දෙවියෝ gift එකක් දුන්නත් දන්නේ
0: නැහැ. මං හිතන්නේ නෙමෙයි, ඇත්තටම ඌ ජනනි භවන්තික. ඒ gift එක ඔබට හිතාගන්නවත් බැරි තරම් එකක්. එක අතකට ආයේ එයා හම්බෙන්වත් හම්බෙන්න ඕනේද?
1: ඕන නැහැ නේද?
0: මතක ඇසුරෙම හිතේම තිබුණාවේ.

0: පාරවල් තියෙන්නෝනේ අපි ඉන්නත් ඕනේ හමුවීම් වෙන්වීම් ඒවත් ඔහි තිබුණාවේ ආදරණීය තරංගක්කේ කාට හරි තදින් හිත බැඳුනට පස්සේ අපි වෙන පිරිමියෙක් වේවා ගැහණියක් වේවා කිසිම කෙනෙක් ගැන හැඟීමක් නැති කරගන්නවා නැත්තටම නැති වෙනවා ඊට පස්සේ තනියම ඉන්නවැරෙන වෙන විකල්පයක් තියද කියලා මන් නම් දන්නේ නැහැ අනේ මන්ද අවසානයේ ඉතුරුනේ හැඟීම් දැනීම් නැති හිස් මිනිස්සෙක් හැබැයි මම තාමත් ඒ හිස්කමට ආදරෙයි එහෙම කියන්නේ දසනායක මං හිතනවා කසුන් විරාජ දසනායක මම හිතනවා අද මේ ජනනි භවන්තිකා දෙන්නේ ඔබට ගැළපෙනම පිළිතුර කියලා. හුඟක් අයට ගැළපෙන පිළිතුර දෙන්නේ. මොකද කවදා හරි දවසක ඒ රිදුණු තනින් බිඳුණු තනින් අලුතෙන් දලුලන එක නවත්තන්න බෑ. මොකද සෝබා දහම අතේ අපේ කතාව තියන්නේ. ජනනිට ලස්සනට කවි සිතුවිලි ලියන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා කිරින්දිවරින් රේණුකා. එතකොට අපි සිංගප්පූරට ගියොත් එහෙම සමිතත් හරිම ආදරෙන් සුබ පතනවා. ලාලනිත් අපි වහගෙන ඉන්නවා. බොහොම ස්තුතියි. මේ සියලු දෙනාම එක තවත් කෙනෙක්. මට නොලැබුණාට කමක් නැහැ. ඒත් හැම මනුස්සයෙක්ටම හම්බ වෙන්න ඕනේ ජීවිතේ අන්තිම හුස්ම වෙනකන් අත් නොහරින ලස්සන ආදරයක් තරංගා කියලා කුරුණෑගලින් ධම්මි කියනවා. අන්න ඒකට ජනනීට දෙන්න උත්තරයක් තියනවාද ජනනී? ආදරේ කවදා හරි හම්බ වෙයිද?
1: කවදා හරි ලැබෙන්න තියෙනව නම් දෙයක් ලැබෙනවා. බලාපොරොත්තු නැති කරගන්නත් එපා. පුංචි හිතේ කොනක බලාපොරොත්තුවක් තියාගන්න.
0: දවසකේ පුංචි බලාපොරොත්තුව තමයි මල් පල දරන්නේ නේ. විරහ වෙන්නති තරම් වියෝගී කවි ලිව්ව මෙහෙම ගෑනු ළමෙක්ට එකමත් එක දවසක අම්මා යෝජනාවකින් ගෙනාපු ප්‍රේමය දෛවයම විසඳා දෙවි කියලා ඇයි හිතුවෙත් නෑනේ ඇගේ ප්‍රේමය ඇයව අතහැර යන වෙලාවේ.
1: ඔව් කීයටවත් එහෙම හිතුවේ නෑ.
0: තනියෙන් ඉන්නම් කියලානේ හිතන්නේ
1: නැත්තේ.
0: ජීවිතේම තනිකඩයි කියලා හිතාගෙන අහස දිහා බලාගෙන කවිලි එළිය හිටපු මේ ලස්සන ගෑනු ළමයාගේ ජීවිතය විසඳන විදිය අහන්න. ඒ නිසා කිසිවක් කිසිදා අවසන් නොවේ. සියල්ල සිදුවෙමින් පවතී. සරුසාර මල් උයන් ගොඩක් ඇති නගරෙක මෙහෙත් මල් පිපෙනවා බඳුනකට සෑහෙන්න. තරුවකුදු නැති රැයක සඳක් ගැන හිතන්නේ කොහොමද? මතක බුරබුරා උඩු දුවන රැයක බිමැති තනපත් අතර මම අකුරු ඇහිඳිමි කවියකට සෑහෙන්න.

0: Mandaram re 8 විනාඩි 39යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: එන්ජීකේ වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන්නේ. ඒ පාර ගියා සෙවනගල. සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා. දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ බෙදමාත් තිබුවා. වාට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කරලා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
1: කතා කරන්න 0777 3940. තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
3: Don't stop, remix, remake, එකට හැපෙන DJ Blast එකක්.
4: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
3: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ දැන් අපිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. මේ සිකුරාදා රෑ 9:00.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: ජනනී ආවා කියලා නෑ, සමහර සටහන් තාමත් එනවා අනිත් දවස්වල වගේ. තරංග දුව මාත්තුවෙක් එක්ක තනි වෙච්ච කෙනෙක්. ගොඩාක් කැඬුවා මගේ මහත්තයාට මාව දාලා යන්න එපා කියලා. කකුල් දෙක අල්ලගෙන වැඳ වැටුණා. ඒත් ඔහු යන්න ගියා. ඊට පස්සේ ඒ කියලා ගොඩාක් කල් බලන් හිටියා. ඒත් ඔහු තෝරගත්තේ මාව නෙවෙයි, දැන් ඉන්නේ හතරවෙනි කෙනා එක්ක. හැබැයි මගේ දුවට මට නොලැබුණු සතුට වාසනාව ලැබුණා. දුවට හොඳ මහත්තෙක් හම්බුණා. දැන් දරුව තුන්දෙනෙක් ඉන්නවා. මං දුව උගන්නලා හොඳ ටීචර් කෙනෙක් කළා. අද මං දරුවාගේ සතුට දිහා බලාගෙන සතුටින් ඉන්නවා කියලා කියනවා. ජනනි, සමහරුන්ට ප්‍රේමය ප්‍රේමය හැටියට, ප්‍රේමවන්තෙකු ප්‍රේමවන්තියක් හැටියටම නොවේ ලැබෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් නේ මේක.
2: ඒක සමහර කයට තමන්ට gift එකක් විදිහට තව කෙනෙක් දීලා සතුට සදා කරන දෙන්න.
1: ඒ තමයි ඔබට ඔබේ දුව. දැන් දුව ඔබට තවත් තෑගි තුනක් දීලා. මොනවරු මිනිබිරිය තුන්දෙනෙක් එක්ක විතරක් නෙවෙයි, හොඳ මහත්තෙක්, ලස්සන පවුලක් එක්ක සතුටින් ඉන්න පුළුවන් අම්මෙක් වෙලා ඔබ. ජීවිතේ ඉදිරියට අපිට නොතේරෙන්න අපි වරගෙන යනවා. මේ සබා දහම අපි තරම් කලබල නැති වුණාට හරිම සාධාරණයි. ලෝකෙම සුන්න දූවිලි වන්නට ප්‍රථමයෙන් මාව එක වරක් සිප ගන්න. සිහින්නස් කෙවිනි වලින් මා දිහැ බලන්න. කටකුණක ආදරය තවරන්න. කැරලි කෙහරලි කොණ්ඩය සුළඟට මුහු කරන්න. ලෝකාන්ත දෙකක් වනත් සිසිර ඍතුවට කලින් සොයා එන්න. සිනිඳු සුදු දෙකම් මුල් තදින්ම සිපගන්න. හැමදාම පැමිණෙන මගට පුරොන්දුවක් දෙන්න. තරුයිමක තරුවක්ව, මොහොදු ගවවගේ රැල්ලක්ව හිනහැන බවත් තිවරන්න. ඇට මිදුලු රිදෙන තරමට තුරුළු කරගෙන ආදරය බව පවසන්න. ඒත් මේ පාර යන්න කලියෙන් කාලයට ගල් වෙලා මොහොතක් නවතින්න කියන්න. මගේ හුස්මේ ඔයාගේ නම ලියන කල්, මගේ හද ගැහෙන රිද්මේ ඔයාගේ නම කියන වෙලාව හරියටම දැනගන්න කල්. කමක් නෑ, යන්නම ඕනේ නම් යන්න. ඒත් මගේ හෙවනැල්ල ඉතුරු වෙන්න. රාත්‍රියට තරු එක්ක කතා කරනකොට ඔයාගේ කටහඬ මට ඇහෙන්න ඕනේ. මොකද මම දන්නවා ලෝකෙ ඉවර වුණත් මගේ ඇතුලේ ඔයා ඉවර වෙන්නේ නෑ කියලා. ඒත් මගේ හෙවනැල්ල ඔයා ඉතුරු වෙන්න. මොකද මං දන්නවා මගේ ඇතුලේ ඔයා ඉවර වෙන්නේ.

0: ආයෝ නෝනත් නෝනත් ජීවිතයට එන සමහර දේවල් බලහත්කාරයෙන් අපි ළඟ රැඳෙන්නෙත් නෑ. ඒ වගේම අපි ඕනේ ඕනේ ඕනේ කියලා කිව්වට ඒ ඕනේ කියන එක සබා දහමට ඇහෙන්නෙත් නෑ. සබා දහම තෑගි කරන්නේ අපිට සුදුසු දේවල් විතරමයි කියලා ජනනි භවන්තිකාගේ මේ ලස්සන කතාව අහගෙන ඉඳි අපිට හිතනවා. මට මතක් කරන් දැන් මං ආසයි අර මුලින්ම මං කියපු කවි පන්ති ඇතුළේ තිබ්බ ඔයාගේ ආදරේ සැන්ඩි කරන කතාවට. මතක් කරන්නේ ලස්සන සනසිලිදායක ඔබේ ප්‍රේමයේ කූට ප්‍රාප්තිය ලැබූ ඒ ඔබගේ චාරිකාව විවාහයෙන් පස්සේ.
1: විවාහයෙන් පස්සේ මට තේරෙන්නේ නැහැ ඒක කියන්නේ. ඒක ආදරේ ගලනවා. ඒ ආදරේ ඒකේ හැල හැපි මෙනවා. ඒ වුණාට අපි කොච්චර බාධකාවත් අපේ ආදරේ තියනවා නම් ඒ ආදරේ ගලන ගංගක්කොත්.
0: විවාහයෙන් පසු ඔබේ මදු සමය වෙනුන ඔබ කොහෙටද පිටත් වෙලා යන්නේ?
1: අපි අනුරාධපුර පැත්තට ගියේ. අයි අනුරාධපුරේ හින්දා
0: ඒ චමත්කාර චාරිකාව මතක මතක් කරන්න.
1: ඒක හිතාගන්න බෑ. දැන් මම දැන් අදටත් මං හිතන්නේ දැන් ප්‍රපෝසල් එකෙන් අපි මැරි කරෙත් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ දැන් තාම හිතන්න බෑ අපි බැඳලා දින්නේ කියලා. ඒ තරම් ආදරේ අලුත් වගේ. මං දැන් ඇනිවර්සරි එක ආවම අයියෝ යන අවුරුද්දකුත් ගිහිල්ලා ඒ වුණාට ඉතින් මේ අපි තාම නිකන් අර යාළුවලා ඉන්නා වගේ එහෙම මේ ෆීලින් එකක් තියෙන්නේ. බැඳලා කියලා හිතෙන්නේ නැහැ. අර හැමදාම දැන් මම හැම වෙලේම ආදරේ කියන කෙනෙක් නෙවෙයි. හැබැයි මං මෙහාට හැම වෙලේම ආදරේ කියනවා. මං අඩුම අම්මිටයි තාත්තිටයි මේ වචනින් කියලා නැහැ ආදරේ කියලා. හැබැයි මං ආදරෙයි මං ඒක කියන කෙනෙක් නෙවෙයි. මං ඒ ආදරේ හිතේ තියෙන කෙනෙක්.
0: එහෙනම් අද කියමුද අම්මිටයි තාත්තිටයි ආදරේ කියලා?
1: එයාලා තමයි එයාලා හින්දා තමයි මම මෙහෙම ඉන්නේ මෙතන. ඒ එයාලගේ මඟ පෙන්වීම නැත්තම් මම මෙතන නැහැ.
0: ජීවිතේ බිඳුවටම වැටුණු දියණියකට ඇගේ අම්මා කියනවා පුතේ හිත හදාගමු. අපි ඉස්සරහට මුහුණ දෙමු. මේ එකමක අවස්ථාව නෙවෙයි. තව අවස්ථා ඇති. කිව්වා නේද අම්මා එහෙම?
1: ඔව්. අම්මි කියන්නේ මොන දේ වුණත් හිත හය කරගන්න කියලා.
0: අන්න එහෙම කියපු අම්මා කෙනෙක් තමන්ගේ සුන්දර දියණියට ජීවිතේ ලස්සන කරන්න පුළුවන් හොඳම කෙනා හොයලා දුන්නා. අද ඒ කෙනත් එක්ක දුව ජීවිතේ විඳින දිහා බලාගෙන අම්මා කොච්චර සතුටින්ද. අම්මලා ඉන්නෙම දුවලගේ දුක් ගන්න තමයි.

0: ඉතිං කවිකාරි දැන් යන්න වෙලාවත් ලං වෙලා තියෙන්නේ.
1: ඇයි යන්න ලෝභ හිතෙනවා?
0: එහෙනම් ආයි දවසක මං එන්න කියන්නම්කො. ලස්සන කවි ලියලා ඉන්න එකෝමත් එක දවසක අපි ආයෙත් හම්බ වෙයි. අපි කවදාවත් හම්බ වෙයි කියලා හිතාගෙන හිටපයත් නෙවෙයි.
1: ඔව්.
0: අපි හමු වුණා.
1: හම්බ වෙනව නම් හම්බ වෙනව නේද?
0: ඔව්. හරියට ඔයාට ඔයාගේ ආදරේ හම්බ වෙනවා වගේ. ඉතින් කියන්නකෝ අද දවස මේ ගෙවුණු මොහොත ඔබට දැනෙන විදිය.
1: මේක හිතපු නැති විදිහට ආපු ආරාධනාවක්. හිතුවෙත් නෑ එන්න හම්බෙයි කියලා තාත්තිය අසනීපුණා. ළඟදි ආය මං කොළඹ ආවේ. ඒ හින්දා අහම්බෙන් ආව එකක් වගේ. ඒත් කවදාවත් අමතක නැන්නේ නැති වෙයි. අමතක වෙන්නේ නෑ. අම්මිටයි තාත්තිටයි ආදරේ කියනවා. ඒ දෙන්නා හින්දා තමයි මං අද මෙතන ඉන්නේ.
0: අද නංගිගේ උපන්දිනේ නේද?
1: ඔව් අද නංගිගේ උපන්දිනේ. එයාටත් විශ් කරනවා. හැමදේම ඉතින් ලැබෙන්න තියෙනව නම් දෙයක් ලැබෙනවා. පස්සෙන් යන්න එපා. ආදරේ නම් ඔයාට කැමති විදිහට ලැබෙන්න තියෙන්නත් පුළුවන්. හැබැයි අපිට ඕන විදිහට හැඩ ගැහෙන්න ඕන අපි. ඒක තමන්ගේ ජීවිතේ තමන් හොයන විදිහ තමන්ට ලැබේ. තරංගකටත් ස්තුති කරනවා මට ආරාධනා කරාට.
0: ස්තුතියි ලස්සන ගෑනු ළමයෝ. මම බලාගෙන හිටියේ මයික්‍රෝෆෝනේ මේ දැල් දැල් ලස්සෙන් ඇගේ ලස්සන ලොකු ඇස් රතු පාට වෙන විදිහ. සතුට දිහෙම තමයි අපි හැමෝම. ඒ සතුට දරාගන්න බැරි වුණාට කමක් නෑ. මම කැමතියි මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් සතුට උදා කරන්න. ඒකට නෙත් මට උදව් කරන එකට නෙත් FM එකට ගොඩාක් ස්තුතියි. ජනනි භවන්තිකා අපි ආය අනිවාරෙන් හමු වේවි සුන්දර නැගනේ. අවාරේ කුසුම මේකනම් හීන් හිරිගඩු පිපෙන මොහොතක්. මතකෙක ගුලිවෙන ආදරණීය මොහොතක්. ප්‍රේමය කියන්නෙම එකිනෙකට බැඳෙන මොහොතක්. හේතුවක් නොදැනම එකට ලං වෙලා හිතින් බැඳිලා පුදුම විදියට අගක් මුලක් නොමැතිවම කටුකම්බි ගාලක පැටලිලා අවාරේ හැඩවෙච්ච පුංචි කුසුමක් වූ නොඹයි මට. ජනනි භවන්තිකා සමග මම තරංග

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins Alpha Studio.
3: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. අද උතුම් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆෙම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය වෛද්‍යාචාර්ය මෙනේරිගම ධම්මික ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2:00ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4:00ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දකුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන් අනතුරුව රාත්‍රී 7:00ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සැදැහැවත් සුපින්වත්නි, අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම අප ප්‍රාර්ථනා කරන්නේ මේ ජීවිතයේ තුල ඔබ හොයන ඔබේ නිදහස, ඔබේ විමුක්තිය, ඔබේ කායික මානසික නිදුක් නිරෝගී සුවය ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් ජීවිතයේ සැනසීමත් තමන්ගේ ජීවිතේ ළඟා කර ගැනීමට මේ උතුම් දේශනාවත් ජීවිතේට ශක්තියක්ම වේවා, ආශිර්වාදයක්ම වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා ගාල්ල තෙන්කල්ලාගොඩ නම්බර 63 ඒ ලිපිණී පදිංචි ස්වර්ණචන්ද්‍රා ප්‍රනාන්දු පින්වත් මහත්මිය විසින්. ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, නෙත් කාර්යමල්ල සෙත් පැතීම වගේම හසල විමුක්ති පංකජ පින්සර සහ වතික දෙව්වස් පුතුන්ගේ අනාගතයට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 45 වසරකට පෙර පරලෝ සැපත් EHO ප්‍රනාන්දු සොයුරහට, වසර 33කට පෙර පරලෝ සැපත් ගුණපාල පියාණන්ට, වසර 12කට පෙර අද වගේ දවසක පරලෝ සැපත් සිසිලින් ලියනගේ මවට පින්දීම වගේම 6 වසරකට පෙර පරලෝ සැපත් අමරදාස සොහිරාටත්, වසර 2කට පෙර පරලෝ සැපත් විරාජ් ප්‍රනාන්දු තරුණ පුතාට පින් අනුමෝදන් කිරීමත්, ඒ හැම දිනාටම ඉක්මන් භවයකදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරණ පින්වත් ඔබ සිළු දිනාටම ආශිර්වාදය, මිය ගියපු සිළු දිනාටමත් පින් අනුමෝදන් කරනවා. ඒත් සමගම සුපුරුදු පරිදි ඊයේ අලියම කාලයේදී බදාදා දවසේදී පාන්දර යාමේහි උතුම් මහා සෑය වන්දනා කළා. ඒ උතුම් මහා සෑය වන්දනා කිරීමම ජීවිතේ අපිට ලැබිලා තියෙන වටිනාම පුණ්‍යවන්ත අවස්ථාවක්. ඔබ දන්නවා අලුයම දෙකහමාරට පමණ අවදි වෙලා සූදානම් වෙලා කිරියහර සකස් කරගෙන උතුම් මහා සෑයට ගොස් පාන්දර 3:00 ඉඳලා 5:00 වෙනකම් උතුම් මහා සෑය වන්දනා කරනවා කියලා කියන්නේම ඒක ජීවිතේට අපිට ආධ්‍යාත්මික වශයෙන් විශාල වෙනසක් ඇති කරගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා අපි හැමදාමත් ඒ උතුම් වන්දනාව සිද්ධ කරනවා. මගේ ජීවිතයේ තුල මා අත්පත් කරගන්නා සියලු කුසල ශක්තිය, ඒ උතුම් පුණ්‍ය ශක්තිය හැමදාමත් බදාදා අලුයම කාලයේදී මහා සෑය අභියස සිට අපේ දේශනාවන් ශ්‍රවණය කරන දායකත්වය දරන හැම දිනාටමත් පින් දෙනවා. අදත් සුපුරුදු පරිදි මේ පින් ඔබ සියලු දිනාටම අනුමෝදන් වේවා. ඔබට ඔබේ ජීවිතයේ තිබෙන සියලුම කායික මානසික ලෙඩ දුක් ආදිය නිදුක් නිරෝගී සුවය ලැබිලා ඉක්මන් භවයකදීම මේ පරම ගම්භීර ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් නැති කරලා නිවන් දකින්ට ජීවිතේට ශක්තියක් වේවා, ආශිර්වාදයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, පසුගිය දවස් කීපේ පුරාවටම පෙරටිත්, ඒ වගේම විශේෂයෙන් ජාත්‍යන්තරිත් තායිලන්තේ වගේ රටවල් වලත් ඇති වුණු යම් යම් ඛේදනීය තත්ත්වයන්, ජීවිතය කියලා කියන්නේ මොනතරම්නම් අපිට විශ්වාස කරන්න බැරි කාරණාවක්ද. පසුගිය දවසක පාගමනේ යෙදුණු පිණ්ඩපාත චාරිකාවේ නිරතලා වැඩවාසය කරපු ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලා 8 එක්තරා තරුණෙක් පදවාගෙන ආපු වාහනයකට නැප්පිලා එමණතන් යට කරන් ගිහිල්ලා උන්වහන්සේලා අපවත් වුණා. අපිට හිතෙනවා කෙනෙකුට ජීවිතයේ තුල මෙහිම කිසිම කරදරයක් නැතුව, කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන මිනිසුන්ටත් ජීවිතේට මේ වගේ දේවල් සිද්ධ වෙනව නේද කියලා. අපේ සමහර පින්වත් පිරිස් අපෙන් නිරන්තරයෙන්ම විමසා සිටින්නේ මෙච්චර හොඳට ඉඳලත් අපි කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් අපි කරන්නේ නැහැ. අපි කාටවත් වචනකින්වත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. නමුත් අපටමනේ අපේ ජීවිතේට මේ වගේ විපත්තින් එබැද්දින් සිදුවන්නේ. මේක පින්වත්නි, කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුල අහන ප්‍රශ්නයක්, ගැටලුවක්. ඒතර සමහර ඇත්තු හිතනවා අපි මේ පින් කරන එක නතර කරන්න ඕනේ, යහපත් දේ කරන එක නතර කරන්න ඕනේ. ඇයි මේ කොච්චර පින්කම් කළත් අපිටමනේ ලෙඩ හැදෙන්නේ, අපිටමනේ කරදර එන්නේ, අපිටමනේ විපත් ජීවිතයට එන්නේ. පින්වත්නි, හොඳට තේරුම් ගන්න ඕනේ මේ සසර තුල තියෙන ස්වභාවය, තත්වය අපි කාටවත් යම්කිසි ආකාරයකට
නිමිති පහල කරලා කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේසා දීර්ඝ සංසාරයේ තුල අපි කවුරුත් ආත්ම ගණන් ඉපදී ඉපදී මෙරි මෙරි මේ ගමන ඇවිල්ලා තිබෙනවා. මේ සංසාර ගමන තුල අපි විවිධ ආත්මවල විවිධ ජාතීන් විදියට විවිධ සත්වයන් විදියට මේ සසරේ අපි උත්පත්ති ලැබලා තිනවා. මේ සසර පුරාවටම අපි උත්පත්ති ලැබපු මේ ධර්මයේ දේශනා කරන මමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සිළු දෙනාමත් අපි මොන වගේ කුසල් අකුසල් මේ සසර පුරාවට කරලා තිනවද කියලා කියන එක අපි කවුරුත් දන්නේ නැහැ පින්වත්නි. අපි කාටවත් කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා කාලින් කාලෙට ජීවිතේ සමහර කරදර බාධක විපත්තින් එනකොට ඒවා හොඳට ඉවසා දරාගෙන අපි ඒවට මුහුණ දෙන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව සසරේ යම් කිසි ආකාරයකට අපි අතින් වැරද්දක් වෙලා තිබෙනවා නම් ඒ වැරද්ද අපිට තේරෙන්නේම ජීවිතේ මෙවැනි විපත්ති කරදර බාධක ජීවිතයට ඇති වෙන විට. දැන් බලන්න කැලෑවල භාවනා කරන්න ගියපු ස්වාමීන් වහන්සේලාට සමහර වෙලාවට වනසතුන්ගේ ග්‍රහණයන්ට ලක්පිච්ච අවස්ථාවන් අපිට ඕන තරම් වාර්තා වෙනවා. මේ ඊයේ පෙරේදා දවසකත් වනි භාවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් අතුරුදහන් වෙලා තිබිලා මාස 4ක් 5කට පස්සේ උන්වහන්සේගේ ඇටකටු විතරක් හමුවෙලා තියෙනවා. දැන් එතකොට අපි භාවනා කරා කියලා දන් දුන්නා කියලා සිල් රැක්කා කියලා ජීවිතේට ඇතිවෙන ඒ විපත්ති අවස්ථාවන් පින්නත්නම් අපිට 100%ක් වළක ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔබ හොඳට තීරුම් ගන්න ඕන කාරණාවක් තමයි සසර පුරාවට පි කරලා තියෙන සමහර ඒ අකුසල් කර්මයන් අපිට යටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. ධර්මයේ තුල සඳහන් කරපු වටිනා බුද්ධ වචනයක් තියෙනවා පින්වත්නි. ඒ තමයි යස්ස පාපං කතං කම්මං කුසලින පිටියති. යම් කිසි කෙනෙක් අපි අකුසල කර්මයක් කරලා තිබෙනවා නම් පෙර සසරෙහි ඒ අකුසල කර්මයේ මේ ආත්ම භාවීදී අපිට විපාක ලැබෙනවා. ඔබ දන්නවා ඒ සමහර අකුසල කර්මයන් සසර පුරාවට අපිට විපාක විඳින්න සිදු වන අවස්ථාවන් තියෙනවා. අපි කරන යහපත්තු හෝ අයහපත්තු ක්‍රියාවක විපාක ditth dhamma vedini වශයෙන් අපි කවුරුත් දන්නවා මේ ලෝකයේදීම විපාක විඳින්න ලැබෙන අවස්ථාවන් තියෙනවා. දැන් ওই සමහර ඇත්තන් අප දන්නවා ඒ වැඩිහිටියන්ට අමලා තාත්තලාට ඒ වගේම ඔබ ජීවත් වෙන තැන ඔබ කවුරු හරි කෙනෙකුට උපස්ථාන කරනවා නම් ඒ උපස්ථාන කරන කෙනෙකුට කරන ඒ යහපත්තු කටයුත්තේහි ඵල විපාකය. මොකද හේතුව චේතනාම් භික්ඛවේ කම්මං වදාමි කියලානේ ධර්මයේ තුල සඳහන් කරන්නේ. අපි යම් කිසි දෙයක් සචේතනිකව එහෙම නැත්නම් හිතලා සිතින් කයින් වචනින් කරපුවාම ඒකේ ඵල විපාක තමන්ට ලැබෙනවා. ඒක හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. ඒක යහපත්තු චේතනාවකින් යුක්තව යහපත්තු ක්‍රියාවක් කළාට පස්සේ ඒ යහපත්තු ක්‍රියාවේහි ඵල විපාක තමන්ට ලැබෙනවා. ඒවා ඇත්ත වශයෙන්ම මෙලවදීම විපාක ලබා දෙන අවස්ථාවක් තියෙනවා. ditta dhamma vedini වශයෙන් විපාක ලබා දෙන අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න අපේ සාසන ඉතිහාසයේ තුල තිබෙන අර චුන්දසූකරගේ කතාව අරගෙන බලනකොට ඒ මස්වැද්දාගේ ජීවිතය අවසානයේදී ගත වුණේ ඌරෙක් වගේ. ඒ වටේට ඌරෙක් වගේ අර මරන්න ගිනියන ඌරෙක් වගේ හඬලනවා වගේ තමයි යාගේ ජීවිතය අවසන් වෙලා තිබුණේ. එනිසොයි සමහර පුජ්‍යලයන් තමන් අන් අයට කරන සමහර බරපතල කුසල කර්මයන් ඒ බරපතල දෝෂයන් ඒ අයට මේ ආත්මයේදීම විපාක විඳින්න වෙන අවස්ථාවක් තිබෙනවා. අපිට පේනවා සමහර වෙලාවට ওই අන්තර්ජාලය තුළ පවා සමහර රූප රාම තියෙනවා. තවත් කෙනෙකුට ගිනි තියන්න කියපුවාම පෙට්‍රල් බාල්දියක් අරගෙන ගිහිල්ලා තවත් කෙනෙකුගේ ඇඟට දාලා ගිනි තියන්න ගියපුවාම ඒ පෙට්‍රල් බාල්දිය තමන්ගේ ඇඟට පෙරලෙනවා. තමන් ගිනි ගන්න අවස්ථාවක් තියෙනවා. එනිසා අපි මේ සසර පුරාවට අපි කරන මේ අකුසල කර්මයක් තිබෙනවා නම් හෝ කුසල කර්මයක් තිබෙනවා නම් ඒ දෙකම අපිට මේ ආත්ම භාවයේදීම විපාක විඳින්න සිදු වෙනවා. පින්වත්නි ditta dhamma vedini වශයෙන් යම් කිසි කෙනෙකුට මේ මෙලවදීම තමන්ගේ ජීවිතේට මේ විපාක විඳින්න සිදු වෙන අවස්ථාවක් තිබෙනවා. ඔ අප දන්නවා සමහර ඇත්තන් තමන්ගේ ජීවිතය බොහොම දිවි හිමියෙන් තාමත්ම දිවි හිමියෙන් තමන්ගේ අම්මා තාත්තට සලකනවා. වැඩිහිටියන් සලකනවා. ආච්චිසියට සලකනවා. තවත් වැඩිහිටියෙකුට ඒ සැලකීම සිද්ධ කරනවා. ඒ ඇත්තන්ට මේ ජීවිතය තුළ කවදාවත් වරදීන්නේ නැහැ. එයාට ලොකු ශක්තියක් වෙනවා. තමන්ගේ ජීවිතේට විශාල ශක්තියක් වෙලා
ශාල ආශිර්වාදයක් වෙලා ජීවිතය ගත කරනවා. දැන් බලන්න තමන්ගේ අම්මා තාත්තා නැතිවෙච්ච කාලේදී වුණත් කවුරු හරි දිවෙකට හෝ පොතේකට හිතෙනවා නම් මම ජීවත් වෙලා ඉන්න කාලේදී මගේ අම්මයි තාත්තයි දෙන්නට මම හොඳට සැලකුවා. දැන් තමන්ට කියන්නට පුළුවන් කමක් තියෙනවා. තමන්ගේ හිතේ විශාල ප්‍රසාදයක් ඇති වෙනවා. හිතේ විශාල සතුටක් ඇති වෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා මගේ ගුරු නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක් අංශභාගී රෝගී තත්ත්වෙන් පසු වුණා. මගේ තාත්තා අංශභාගී රෝගීන් තත්ත්වයෙන් පසු වුණා. ඒකට මගේ මෑණියන් යම්කිසි සුළු රෝගාබද්ධ තත්ත්වයකට පත්ලා හිටියා. මට වඩා දැනෙන්නේම මගේ ගුරු ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක් එක්තැන් වෙලා ඉන්නකොට මගේ අත්වලින් කරපු උපස්ථානය. ඒකට මගේ අත්වලින් මල මුත්‍රා කොච්චර ප්‍රමාණයක් ඇද්දද කියලා කියන එක මම තමයි දන්නේ. පින්වත්නි, ඒක මහ පිනක්. ඒක වචනයකින් විස්තර කරන්න බැරි තරම් මහා කුසල කර්මයක්. ඒක පින් කරන්න ලේසි වෙන්නේ නැහැ. පින් කරන්න විශාල මහන්සියක්, විශාල කැපකිරීමක් කරන්න ඕනේ. බලන්නකො, දැන් ඒකේ ප්‍රතිඵලය පෞද්ගලික වශයෙන් මා ජීවිතයේ තුල මොන ගැහෙනවා. ජීවිතේ මට කල්යාණ මිත්‍රයන් මොන ගැහෙනවා, සත්පුරුෂ මිනිසු මොන ගැහෙනවා, අපට ආදරේ ගෞරවය දක්වන මිනිසු මොන ගැහෙනවා. මේ ඔක්කොමත් එක්ක ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදයක, ඒක විශාල අමාරුම දුෂ්කරම කාල පරිච්ඡේදයක්. මම හැමදාමත් හිතන්නේ ජීවිතේ එවැනි අවස්ථාවක් මට ලබා දීලා තිබෙන්නේ පිනක් කරගන්න. හැම වෙලාවක් තුළදීම ඔයත් ජීවිතේ ඒ බැරෑරුම් අවස්ථාවක් උදා වෙනකොට, ඒ බැරෑරුම් අවස්ථාවකදී ඔබ කල්පනා කරන්නම ඕනෙන්නේ මේ ඔබට ජීවිතේ ලබා දීලා තිබෙන ඔබේ ශක්තිය උරගා බලන්න, ජීවිතේ තේරුම් ගන්නට, ජීවිත පිං කරන්ට ඔබට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. අප දන්නවා සමහර දරුවෝ තමන්ගේ රාජකාරී කටයුතු අනිකුත් සියලුම දේවල් අමාරුවෙන් කරගන්න ගමන් ඇත්ත වශයෙන්ම තමන්ගේ අම්මා තාත්තට සලකන අවස්ථාවක් තිබෙනවා. ජීවිතය අමාරුයි. අවුරුදු ගණන් සමහර ලාවට ඇඳේ ඉන්න අම්මා තාත්තට ඔබ රාජකාරී කරන ගමන් ඔබට සලකන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක බොහොම අමාරුවෙන් ඔබ සිද්ධ කරනවා. ජීවිතය ආපහු හැරිලා බලනකොට පේනවත් නේ කවදාරි දවසක අපට සතුටු වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකේ ඵල විපාක ඔබට ජීවිතය තුළ ලැබෙනවා පේනවත් නේ. ඒ නිසා අර අමාරුම කාල පරිච්ඡේදයන් ජීවිතේට උදා වෙනකොට, ඒ අමාරුම කාල පරිච්ඡේදයන් බොහොම සීකල්පනායකින් යුක්තව, එතකොට ඉතාමත්ම හොඳ යෝනිසෝ මනසිකාරකින් යුක්තව, සතිමත් භාවයකින් යුක්තව, ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීමෙන් ඔබට ජීවිතේ ඒ ස්වර්ණමය අවස්ථාව ලබා දීලා තිනවා ජීවිතේ පිං කරගන්න. අපි කවුරුත් ජීවිතේ ගත කරන්නේ යහපත් වූ සුවදායි කලාපයක නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ අපි කවුරුත් අපේ ජීවිතයේ තුළ දවසින් දවස මොහොතින් මොහොත මේ කර්ම විපාකයන් සසර පුරාවට අපි කරපු දේවල් පිළිබඳව ආලින් කාලීට අපිට භුක්ති විඳින්නට අපේ ජීවිතයේ තුළ සිදු වෙනවා. දැන් බලන්න ඔබට මම සඳහන් කරපු ගාථා පාඨය තුලත් ඒ අදහසමයි දැක්වෙන්නේ. ඒ අදහස අපිට ඉතාමත්ම ප්‍රබලයි. මොකද බුදුවරු තමයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. න අන්තලික්කේ න සමුද්ද මච්චේ න පබ්බතානං විවරම් පවිස්ස නේ විජ්ජතිසෝ ජගතිප්ප දේසෝ යට්ටත්ිතං මුංචිය පාපකම්මා. මේ අහසේ හිටියත්, මුහුද වැඳ හිටියත්, පරුවත කුහරයක හිටියත්, මේ ලෝකේ කොතනක හිටියත් අපිට කර්ම විපාකයෙන් ලැබෙන දෙයින් මිදෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි පාපකාරී කටයුත්තක් සිද්ධ කරලා ඒ පාපකාරී කටයුත්තෙන් අපි නිදහස් වෙන්න ඕනේ, එහෙම නැත්නම් රැකවරණි ලබා ගන්න ඕනේ කියලා අපි කොහේරි දුරු රටකට ගියත්, කොතනකට ගියත් පින්වත්නි, මේ විශ්වය තුල තිබෙන්නා වූ මේ කර්මෙන් අපට ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ. උසාවියට ගිහිල්ලා වැරදි කරලා උසාවියේදී ඔබ නිදහස් වෙනවා සමහර ඇත්තන්. හැබැයි උසාවියේදී ඔබ නිදහස් වුණාට කර්මයේ නඩු කියන දවසට, කර්මයේ විපාක දෙන දවසට ඉතාමත්ම නරක විදියට බොහොම බැරෑරුම් ආකාරයකට අපට ඒවා විපාක විඳින්න සිදු වෙනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ සංසාරයේ තුල ditta dhamma vediyini වශයෙන් මෙලවදීම අපිට විපාක දෙන අවස්ථාවන් තිබෙනවා. අර ජීවිතේ හැමදාමත් ඔබ කරන යහපත් වූ ක්‍රියාව ඇතුළෙහි ඒ යහපත් ක්‍රියාව තුලින් තමන්ට ලැබෙන ඒ කුසල ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි. මට මතකයි වරක් මගේ නායක හාමුදුරුව මට දුන්න උපදේශය, කෙනෙකුට වතුර වීදුරුවක්වත් දෙනවා නම් ඒ දෙන වතුර වීදුරුව හිත හොඳින් දෙන්න. ඒ වතුර වීදුරුවක් හිත හොඳින් දෙනකොට ඒක ඖෂධයක් බවට පත් වෙනවා. හිත නරක් කරගෙන දුන්නාම එය එක්තරා ආකාරයකට වසක් විසක් බවට පත් වෙනවා. කෙනෙකුට කෑම වේලක් දෙනකොට ඒ කෑම වේල හිත හොඳින් දෙන්න පුරුදු වෙන්න ඕනේ අපි. කවදාවත් මේන් තියනවා කාපං
මේවාදී වචන පාවිච්චි කරලා කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාගශීලී ස්වභාවයෙන් යුක්තව දෙනවා නම් ඒ පරිත්‍යාගශීලී ස්වභාවයේ தත්ත්වය ඔබ හිත හොඳින් දෙන විටම ඔබට ඒකේ ඵල විපාක මේ ආත්ම භාවයේදීම ඔබට ලැබෙනවා. අප දන්නවා මෙවැනි දේශනාවක් සිදු කරපුවාම අපේ සදහැවිත්ති ශ්‍රාවක පින්නත් ඔබ ජීවිතේ ඕනතරම් මේ අත්දැකීම ජීවිතේ විඳලා ඇති. එනිසා අපි කර්මය සහ කර්මඵලය අපි විශ්වාස කරන පිරිසක්. කර්මය සහ කර්මඵලය විශ්වාස කිරීම එය අපේ සම්මාදිට්ඨියට වැටෙන කාරණාවක්. මිත්‍යා දෘෂ්ටික අදහසකට අපේ සිත යොමු වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටික අදහසකදී අපි මේ කරන කියන දේවල් වල ඵල විපාක පිළිබඳව අපි විශ්වාස කරන්නේ නැහැ. අම්මා තාත්තා කෙනෙක් ගැන අපි පෙර සහ පසු ආත්ම භාවයන් පිළිබඳව දානීය දෙන එක පිළිබඳව ඒවා පිළිබඳව විශ්වාසයක් කරන්නේ නැතුව ඊතර ආකාරයක මිත්‍යා දෘෂ්ටික අදහසකට අපි සිත යොමුනොත් පින්වත් අපිට පේනවා එය ජීවිතේ බරපතල අවස්ථාවක් වෙනවා. අපි කරන සමහර කර්ම විපාකයන් සමහර කාරණාවන් මේ ආත්ම භාවීදී අපිට විපාක දුන්නේ නැත්නම් අප දන්නවා උපපච්ච වේදනීය එහෙම නැත්නම් දෙවිනි භවයේදී අනිවාර්යෙන්ම විපාක විඳින්න ජීවිතේ සිදු වෙනවා. ඒවා දෙවිනි ආත්ම භාවයේදී අනිවාර්යෙන්ම ඔබට භුක්ති විඳින්න සිදු වෙනවා. එතකොට ඔබ කරපු යහපත් වෙන්න පුළුවන් අයහපත් වෙන්න පුළුවන් ඒ කුසල අකුසල කර්මයන් ජීවිතේ කවදාරි දවසක එහෙම නැත්නම් දෙවිනි ආත්ම භාවයේදී ඔබට විපාක විඳින්න සිදු වෙනවා. අපරාපර වේදනීය වශයෙන් යම් කිසි කෙනෙක් රහත් භාවයේ දක්වාම කවර වූ භවයකදී ඔබට එක විපාක විඳින්න සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳව මේ විපාක දෙන කාලය අනුව බෙදලා වෙන් කරලා පෙන්වන්නේ උන්වහන්සේලාගේ ඥාණයට මේව ගෝචර වෙච්ච නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥාණයට මේ මිනිස්සු ඉපදී ඉපදී මේ යන ගමන උන්වහන්සේගේ ඥාණයට ගෝචර වෙච්ච අවස්ථාවක්. සමාධි සිතකින් යුක්තව මේ සියල්ලම දකින්නට පුළුවන්කමක් තිබුණා. ඒ නිසා තමයි මේ වාගේ තියෙන බරපතල ස්වභාවය අපට මගේ භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ. අවෝසි කර්ම විදියට පින්වත්නි විපාක දීමට අවස්ථාවක් නොලැබ සමහර අකුසල කර්ම නැත්නම් ඒ කර්මයන් අවෝසිලා යනවා. මා ඔබට මේ කාරණා කෙටියෙන් සඳහන් කළේ ජීවිතය අපි පුරුදු වෙන්න ඕනේ වඩාත් යහපත් වූ ක්‍රියාවකම තමන්ගේ සිත යොමු කරගන්නට. තමන්ගේ ජීවිතයේ යහපත් වූ ක්‍රියාවකට යොමු කරගත්තට පස්සේ එය තමන්ගේ ජීවිතේට තාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව අපට මේ සඳහන් කරන අටකතාවේ දැක්වෙන කාරණාව ඇතුළෙත් ඒ කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගත්තට පස්සේ අපි ජීවිතේ අපි සමහර දේවල් වෙනස් කරන්නට පුළුවන් කමක් තියෙනවා. අපි බණ භාවනා කරනවා, අපි පටිච්ච සමුපාදය ගැන අපි සඳහන් කරනවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සඳහන් කරනවා, ඒ වගේම පဋාණ දේශනාව සජ්ජහායනා කිරීම කරනවා. එතකොට ඒ කොයි ක්‍රමයකින් හරි තමන්ගේ ජීවිතයේ අර නිදහස, ඒ වගේම තමන්ගේ ජීවිතයේ සැනසීම අපි හොයාගෙන යන ගමන. පින්නත් අපිට පේනවා විපාක දෙන ආකාරය අනුව අපිට පේනවා කර්මයේ විනාශ වෙනවා, කාලය අනුව වෙනස් වෙනවා, ඒ වගේම ක්‍රමයේ අනුවත් වෙනස් වෙනවා. ගරුක කම්ම කියලා කොටසක් තියෙනවා. ගරුක ගම්ම කියලා කියන්නේ දෙවෙනි භවයේදී අනිවාර්යයෙන්ම විපාක දෙන බලවත් කර්ම. කුසල ධ්‍යාන මාර්ගඵලවලට පත්විච්චේවා. යම් කිසි කෙනෙකුගේ ධ්‍යාන සහ මාර්ගඵලවලට පත් වෙලා තිබෙනවා නම් ඒවා කුසල පක්ෂයට වැටෙනවා. ඒවා ගරුක කම්ම විදිහට සලකනවා. අකුසල පක්ෂයට වැටෙන දේවල් තිබෙනවා. පංචානන්තරීය පාප කර්ම, නියත මිත්‍යා දෘෂ්ටි වගේ දේවල්. පින්නත් මේවා කොච්චර ඉතාමත්ම තේරුම් ගන්න අවශ්‍ය වෙනවද? ඒතොර අපිට කොච්චර ජීවිතේ ඇතැම් අකුසල කර්මයන් කරන්නට කොච්චර බයක් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙනවද? අම්මා තාත්තට අප දන්නවා අපේ හිත්වලින් සමහරලාට අපි වෛර කරන අවස්ථා තියෙනවා. අපේ අම්මලා තාත්තලාට අපි බනින අවස්ථා තියෙනවා. පින්නත්නි අම්මා තාත්තා මැරුවේ නැති වුණාට ඒ පංච ආනන්තරිය පාප කර්මය නොකලාට හිත ඇතුලින් උපදින දේශ සහිත යක්කුසල සිතුවිල්ල තාමත්ම ප්‍රබලයි. පහුගිය දවසක එක්තරා ජාතික මාධ්‍යක සඳහන් කළා තිබුණා අවුරුදු ගණනාවකට ඉස්සර වෙලා තමන්ගේ දියණිය යම් කිසි බරපතල වැරැද්දක් සිදු කරනවා. ඒ නීතිය රැහැනට අසු වෙනවා. ඒ නීතිය රැහැනට අසු වුණාම ඒ වෙලාවේදී ඒ දිය එහෙම නැත්නම් ඒ කාන්තාවගේ අම්මා ඉදිරිපත් වෙනවා. අම්මා ඉදිරිපත් වෙලා අම්මා කියනවා ඒ වැරැද්ද කළේ මමයි කියලා කියනවා. මේ සමහර අම්මලා ඉන්නවා ඒ තමන්ගේ දුව දරුවන් වෙනුවෙන්
ජීවිතයේ කැප කරන අවස්ථාවන්. සමහර සත්තු ඉන්නවා, ඒ සතෙක් සමහරලාට තමන්ගේ පුංචිම සතා යම්කිසි ගොදුරකට ලක් වෙනකොට සිංහෙකුට වෙන්න පුළුවන්, කිඹුලකට වෙන්න පුළුවන්. ඒත් අම්මා දුවගෙන ඇවිල්ලා ඒ සිංහහාට හෝ කිඹුලට ඒ අම්මා ගොදුරු වෙනවා, ඒ දරුවා වෙන්නේ. ඇතැම් වෙලාවට ජීවිතයේ තුළ අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරනවා. ඇතැම් අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ තියෙන වකුගඩු දන් දෙන අවස්ථාවන් තිබෙනවා. ශරීර අවයවයන් දන් දීලා දාන උපපාරමිතාවන් පුරන ඒ බොහෝසත් අම්මාවරු තාත්තවරු ලෝකයේ තුළ සිටිනවා. තැන් එහි වූ අම්මල තාත්තල ලෝකයේ තුළ ඉන්නකොට අර දේනිය කරපු වැරැද්දට අම්මා තමයි ඉදිරිපත් වෙන්නේ, මේ වැරැද්ද කළේ මමයි කියලා. අම්මා තමයි හිරේ දෙට්ට යන්නේ. දේනිය වැරැද්ද කළා, දේනිය බේරෙනවා, තමන්ගේ ගෙදර ව්‍යාපාරයක් කරගෙන මෙයා ලස්සන්ට මෙයා හොඳට ජීවත් වෙනවා. හැබැයි ලස්සනට හොඳට කොච්චර ජීවත් වුණත් පින්නත් මනුෂ්‍යත්වය කියලා කියන එක අමතක කරනකොට ඒ ලස්සන කිසිදු දෙයක් වැඩක් ඇත්තේ නැහැ. අවුරුදු 15කට පස්සේ අම්මා නිදහස් වෙලා එනවා. හිරෙන් නිදහස් වෙලා එන අම්මා මේ දියණිය, මේ කාන්තාව පිළිගන්නේ නැහැ. තමන්ගේ ගෙදරින් ඉන්න සේවකියෝ යොදවලා අර ගෙදරින් අය අම්මා පන්නලා දානවා. මේක සිදුවින සිදුවීම, ලංකාවේ සිදුවිච්ච සිදුවීමක්. මං කියන්නේ තමන්ගේ අම්මා තාත්තා මෙරුවේ නැති වුණාට ඒ පංච ආනන්තරිය පාප කර්මයේ කරන්න තරම් මහා බලවත් වූ සිතක්. කවදාවත් ජීවිතයේ තමන්ගේ අම්මා තාත්තාගේ හිත රිදවන්න එපා. අම්මා තාත්තාගේ හිත රිදවලා කවදාවත් ඔබට ඒක එක්තරා ආකාරයකට අකුසල කර්මයක් එකකින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ කවදරි දවසක අම්මා හෝ තාත්තා හෝ ඒ අයගේ හිත රිදෙව්වා නම් යම් දවසක ඔබට ඒ ගැන මතක් වෙනකොට හිතට දැනෙන්නේ විශාල වේදනාවක්, හිතට දැනෙන්නේ විශාල කනගාටුවක්. ඒ හිතට දැනෙන වේදනාව, කනගාටුව එක වචනයකින් විස්තර කරන්න බෑ. අපි කියනවා තප්පන කියලා, එහෙම නැත්නම් තැවීම කියලා කියන එක තියෙනවා. තැවීම අකුසල කර්මයක්. ඒ නිසා වයසට ගියපු අම්මල තාත්තලා නොයෙක් වෙලාවට නොයෙක් මුරණ්ඩුකම් ජීවිතය තුළ ඇති කරගන්නවා. ඒ ඇත්තන් ඔබට සැරවරින් කතා කරන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි සැරවරින් කතා කළාට කමන්නේ, හිතේ තරහක් වෛරයක් නැතුව සම්‍යක් ප්‍රයෝගයක් විදියට ඒ අය පාලනය කරන්න එහෙම කතා කළාට ප්‍රශ්නයක් නැහැ. ඒත් හිතේ වෛරයක් ක්‍රෝධයක් තියාගෙන කවදාවත් තමන්ගේ අම්මා තාත්තට වැඩිහිටියන්ට කතා කරන්න එපා. ආදරේ කරුණාව ඔබ දක්වන තරමටම පෙරලා මේ ධර්මයේ තුළින් ඔබට ආදරේ කරුණාව අන් අයගේ දේවල් ලැබෙනවා. සසර පුරාවට මේ ආත්මෙ බැරි වුණොත් ඊළඟ ආත්ම භාවයේදී පවා පින්වත්නි තමන්ට ජීවිතේ ඒ විපාක තමන්ට භුක්ති විඳින්න සිදු වෙනවා. ආසන්න කර්ම වශයෙන් මරණාසන්න මොහොතේදී සිදු කරන ලද කර්ම ජීවිතේ මොනතරම් වටිනවද පින්වත්නි? මේ කාල පරාසය තුළ අපේ ජීවිතයේ ඇතිවෙන විවිධ බාධක, විපත්ති සහ නොයෙකුත් දේවල්, ජීවිතයේ අවසන් මොහොතේදීම අපි කරගත්ත සමහර කුසල් කර්ම ජීවිතයේ තුළ තියෙනවා. ඒ නිසා මරණාසන්න මොහොතේදී ඇතැම් වෙලාවට එක ධර්මයේ පිහිටන්න ඕන තමන්ගේ හිත. ධර්මයේ පිහිටපු කෙනෙකුටම තමයි ඒ මරණාසන්න අවස්ථාවලදී තමන් කරපු ඒ කුසල් මතක් වෙන්නේ. සමහර ඇත්තන් ජීවිතේ කවදාවත් ධනක් පිනක් කරලා නැති, ස්වාමින් වහන්සේ කෙනෙකුට පෙඳුමක් විදුමක් කරලා නැති, සම්පූර්ණයෙන්ම ධර්මයෙන් පිටුපාලම ජීවත් වෙච්ච මිනිස්සු, ඒ අම්මල තාත්තල ඇඳී දුක් විඳිනකොට සමහර දරුවන්ට මේක දරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අම්මා හුස්ම ටික අදිනකොට, තාත්තා හුස්ම ටික අදිනකොට, අම්මා සමහරලට තාත්තා බට ගහලා අවසන් මොහොතේදී ඇඳේ දඟලනකොට,

හිටපු කෙනෙක්, ධර්මයේ පිළිබඳව පන්සල පිළිබඳව වෛරයකින් හිටපු කෙනෙක්, අර ජීවිතයේ අවසන් මොහොතේදී හාමුදුරු කෙනෙක් සමහරලාට දැක්කොත් එහෙම ඒත් ඒ මොහොතේදීත් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ජීවිතයේ සමහර වෙලාවට ඇඳකට වැටිච්ච කෙනෙකුට ඒ ඇඳකට වැටිච්ච වෙලාවේදී අවසන් මොහොතේදී තම්මලට සාල බයක් ජීවිතය තුළ ඇති වෙනවා. සාල වේදනාවක් ජීවිතය තුළ ඇති වෙනවා. එතකොට සමහර වෙලාවට බුදුබණ මතක් වෙනවා, ඉතිපිසෝ ගාතාව මතක් වෙනවා, හාමුදුරු මතක් වෙනවා. ජීවිතේ බය වෙන්න අවස්ථාවක් නෙමෙයි පින්වත්නි. හැමදාමත් ඔබට ඔබේ ජීවිතයේ තුළ ප්‍රබලතම කුසල කර්මයක් ජීවිතයේ තුළ සිදු කරගෙන තිබෙනවා නම් ඒ ප්‍රබලතම කුසල කර්මයේ නිසා තමන්ගේ ජීවිතේ පුදුමාකාර විදියේ ජීවිතයේ ලොකු ශක්තියක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. පින්වත්නි, ඒ නිසා අපි මරණාසන්න වෙලාවකදී ආසන්න කර්මයක් විදියට සිදු කරපු කුසල කර්ම අපිට කියන්න පුළුවන්ද අපේ ජීවිතයේ තුළ මරණාසන්න වෙලාවේදී අහවල් දවසයි උදා වෙන්නේ කියලා අපිට කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ජීවිතයේ තුළ පුහුණු වෙන්න ඕන, දැනගන්න ඕන, අපි ඉගෙන ගන්න ඕන හැම වෙලාවකම අපේ යහපත් වූ කුසල කර්මයක් ජීවිතය තුළ සිදු කරන්න. ඔබට මේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු විසඳලා මම පින් කරනවා කියලා හිතුවට, භාවනා කරනවා කියලා හිතුවට මේ ජීවිතයේ තුළ ඔබට ප්‍රශ්න විසඳන දවසක් ඇත්තේ නැහැ. හැම මොහොතකම හැම අවස්ථාවකම ජීවිතේ ප්‍රශ්නයක්ම තමයි. මගේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුපාද දේශනාව තුළින්ම අපිට පැහැදිලි කළේ මේ සසර පුරාවටම ජීවත්වන හැම සත්ත්වෙක්ම අර මීයෝ කපල දාලා තියෙන නූල් බෝලයක් වගේ අගක් මුලක් හොයාගන්න බැහැ. ජීවිතේ එක ප්‍රශ්නයක් විසඳෙනකොට තව ප්‍රශ්නයක්. මේ සසර පුරාවටම මේ ස්වභාවයේ තත්ත්වයේ විදිහටම තියෙනවා. බාහිර ලෝකේ ප්‍රශ්න ගැටලු නැති වුණත් ඒත් මේ පංචස්කන්ධේට අපි කියන්නේ නාම රූප ධර්මතාවෙන් යුක්තව තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥානම් කියලා කියන මේ පංචස්කන්ධේටම ඇති වෙන ලෙඩ දුක් ප්‍රමාණය දිහා බලපුවාම ඒකත් ලොකු ප්‍රශ්නයක්. අපි හැමදාමත් කරන්නේ ජීවිතේ මේ ප්‍රශ්නවලට ගැටලුවට අපි උත්තර හොයන එක. පින්වත්නි, ඒ නිසා අපි පුරුදු වෙන්න උන ජීවිතයේ තුළ හැම මොහොතකම යහපත් වූ ක්‍රියාවක නිරත වෙන්න. ආචින්න කර්මයක් විදියට අපි නිතර පුහුණු කරපු කර්ම ජීවිතයේ සිද්ධ කරන්න ඕනේ. දැන් බලන්න පෞද්ගලික වශයෙන් මම මගේ ජීවිතයේ තුළ මරණයට යොමු වෙච්ච ගවයෝ 91 දෙනෙක් නිදහස් කරලා තිබෙනවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චෛත්‍ය හදලා පූජා කරලා තියෙනවා. ඒ වගේම දානශාලා, පන්සල් ගෙවල්, පෝය ගෙවල්, වැසිකිලි කැසිකිලි මේ හැම දෙයක්ම ජීවිතයේ අපි සිදු කරපු දේවල්. මගේ මූලිකත්වයෙන් අන් අයගේත් ආදර උපකාරය ඇතුව දැන් අපි ඒක මහා විශාල ශක්තියක් නේ පින්වත්නි. අපි කවදරි දවසක ඇඳකට වැටුණාට පස්සේ අර චිත්‍රපටයක තියෙන දර්ශන එකින් එක අපිට මතක් වෙනවා වගේ, පේනවා වගේ ජීවිතය ඔබ කරපු හොඳ දේවලුත් නරක දේවලුත් ජීවිතය ඔබට බලන්ට දකින්ට ජීවිතය තුළ සිදුවෙනවා. ජීවිතය කරගත්ත වඩාත් ප්‍රබලතම කුසල කර්මය මාවබින් මේ මොහොතේදී විමසා සිටියොත් ජීවිතය ඔබ කොයි රටේ හිටියත් මොන තැනක හිටියත් ඔබ ජීවිතයේ කරගෙන තියෙන හිතේ පවතිනම කුසල කර්මය කුමක් මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්නි. ඒ මතක හිටිනම පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාවක්. ඒ චිත්ත ශක්තිය බොහොම ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවා. එය ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් වෙන්න පුළුවන්. සමහරවිට පුංචිම දෙයක් වෙන්න පුළුවන්. ජීවිතේ මිනිස්සෙක් අමාරුම වැටිලා හිටපු වෙලාවක ඒ මනුෂයාට ඔබේ ඇඟේ තියෙන ලේ ටිකක් දෙනවා වෙන්න පුළුවන්. අවයවයක් දෙනවා වෙන්න පුළුවන්. බඩගින්නේම හිටපු මිනිස්සෙක් දවස් ගණනාවක් ඒ මනුෂයාට ඔබ ළඟ තිබෙන ඔබ කණ්ඩගත් බත්පත ඔහුට ප්‍රදානය කළා වෙන්න පුළුවන්. වඩාත් වැදගත් වෙන්නේ ඔබේ චිත්ත ස්වභාවය. වඩාත් වැදගත් වෙන්නේ ඔබ කොයිතරම් දුරට ඔබේ සිත පවිත්‍ර තත්ත්වයකට පත් වෙලා තිබෙනවාද? ඔබේ සිත මොනතරම් පිරිසිදුද? මොනතරම් ලෝභී දේශී මෝහය කියන අකුසල කර්මයන් යටපත් වෙලා තියෙනවාද? ඒ යටපත් වෙලා තියෙන තරමටම ඔබේ ජීවිතයට විශාල ශක්තියක් වෙනවා, විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. පින්වත්නි, ඒ නිසා අපි ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. තමන් ජීවිතේ

ඒ හැම දවසකම කරගෙන යන්න පුළුවන් ක්‍රියාවලියක්. මොකද හේතුව මේ ආචින්න කර්ම කියලා කියන්නේම නිතර නිතර පුරුදු පුහුණු කරපු කර්ම. ඒ නිතර නිතර පුරුදු කරපු කර්ම නිසා තමන්ට ජීවිතයේ හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව, හොඳ ආත්ම ශක්තියක් ඇතුව ජීවිතේ ගත කරන්නට හැකියාවක් තිබෙනවා. දැන් බලන්න අප අපේ ජීවිතයේ තුල අලුයම්ම කාලයේදී සෑම බදාදා දිනයකම ස්වර්ණමාලි මහා චෛත්‍ය රජරන් වහන්සේ වන්දනා කිරීම. දැන් මේක ජීවිතේ පුරුද්දක් විදිහට බවට පත් වෙලා තියෙනවා. අපේ ජීවිතේක කොටසක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ජීවිතේ කොටසක් බවට පත් වෙච්චි, පුරුද්දක් බවට පත් වෙච්චි හැම දවසකම ජීවිතේ එක දවසකට ඇතැම් දවස්වලට සිය වාරයක් සමහරලාට අපිට මතක් වෙන අවස්ථා තියෙනවා. මහසෑය මතක් වෙනවා. බලන්නකෝ ස්වර්ණමාලි මහා චෛත්‍ය රජරන් වහන්සේ අපිට මතක් වෙනකොට අපිට හිතට මොනතරම් ආත්ම විශ්වාසයක්, හිතට මොනතරම් ශක්තියක් අපේ ජීවිතේට ලැබෙනවාද? ඒ ලැබෙන දේ අපිට මොහොතක් අපිට හිතනකොට, කල්පනා කරනකොට අපේ හිත කොයි තරම් පවිත්‍ර තත්යකටපත් වෙනවද, පිරිසුදු වෙනවද? හිතේ අර තියෙන කැළඹිලි සහිත ස්වභාවය කොච්චර එක්තරා ආකාරයකට යටපත් වෙනවද? අපි කියන්නේ නීවරණ ධර්ම යටපත් වෙනවා කියලා. යම්කිසි ආකාරයකට ජලභාජනයකට විවිධ පාට වර්ග දාපුවාම ඒ පාට වර්ග වලින් ඒ ජලභාජනය ඇතුළ බලන්න බැහැ වගේ ඔබේ සිතත් මගේ සිතත් හැම වෙලාවෙම කලබලෙටපත් වෙනවා. හැම වෙලාවෙම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන මේ නීවරණ ධර්ම වලින් හැම වෙලාවෙම කැළමීකටපත් වෙලා, වික්ෂිප්ත භාවයකටපත් වෙලා හිතේ සංසම් භාවයක් ඇත්තේ නැහැ. පින්වත්නි, එවැනි සිතක් තියෙන මොහොතක අර හැමදාම කරන කුසල කර්මය මත ඒවා සිහිපත් කරන විට, ආචින්න කර්මයක් විදිහට පුරුදු කරපු කර්මයක් විදිහට සිද්ධ කරනකොට අපේ සිතට විශාල ශක්තියක් ජීවිතයට දැනෙනවා. ඒ ශක්තිය දැනෙනකොට අපට අපේ ජීවිතයට ආධ්‍යාත්මික වශයෙන් දැනෙන සුවය අර කෙලෙස් යටපත් වීමමයි. ලොකු සතුටක්. කෙලෙස් යටපත් වීමම සතුටක් තමන්ගේ ජීවිතයට. පින විදිහට අපි අර්ථකථනය කරලා ඔබට ඉදිරිපත් කරන්නේ ඒ කාරණාව පිළිබඳවමයි. එනිසා අපි පුරුදුෙන්ට උන ජීවිතයේ හැමදාම කරන ක්‍රියාවක්. දැන් කෙනෙකුට ජීවිතය තුළ පුළුවන්කමක් තියෙනවා. දැන් සමත භාවනාව සිද්ධ කරන කෙනෙක් නම්, දස අනුස්සති පුහුණු කරන කෙනෙක් නම්, බුද්ධානුස්සති භාවනාව හෝ ආනාපාන සති භාවනාව තමන්ට කැමැති භාවනාවක් ජීවිතේ හැමදාම විනාඩි 10ක් 15ක් 20ක් කරගෙන කාලයක් අරගෙන කාලයක් තිස්සේ පුහුණු කරනවා. ඒ කාලයක් තිස්සේ ඒක පුහුණු කරනකොට ඒ පුහුණුවෙන් ඔබට ලැබෙන විපාකය පින්වත්නි ඉතාමත්ම ප්‍රබලයි. ඒතකොට ඒක පුහුණු කරපු දෙයක්, හැමදාම පුහුණු කරපු දෙයක්. මේ සමහර ඇත්තන් අපි දන්නවා ඔය මාසයකට වතාවක්, මාස දෙක තුනකට වතාවක් පුරුද්දක් විදියට මහසෑය වඳින්න එනවා. මහසෑයට ඇවිල්ලා ඒවා සුද්ධ පවිත්‍ර කරලා නොයිකුත් ක්‍රියාවන් සිද්ධ කරලා ඒ ක්‍රියාවන් සිදු කිරීමේදී තමන්ගේ හිතට විශාල ශක්තියක්, විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. පුරුද්දක් විදියට ඒ දේ කරන්න ඕනේ. මාවටත් ආරාධනා කර සිටින්නේ ජීවිතේ පුරුද්දක් විදියට කෙනෙකුට පුළුවන්කමක් තිබෙනවා නම් මාස දෙක තුනකට වතාවක් හෝ අවම තරමින් උතුම් මහසෑය වන්දනා කරන්න. ඒක ඔබේ හිතේහි බුදුහාමුදුර වැඩ ඉන්නවායි කියලා කියන හැඟීම, සංඥාව සිත තුළ ඇති වෙනවා. ඒ උතුම් මහසෑයේ තියෙන ශ්වේත වර්ණ ස්වභාවය, ඒ සුදු පාට ස්වභාවය දකිනකොට ඒ වටපිටා පරිසරයත් එක්ක බුද්ධ රශ්මිය විහිදෙන ස්වභාවය ඔබට දැනෙනවා. ඒ බුද්ධ රශ්මිය විහිදෙන ස්වභාවයේ දැනෙනකොට අපේ ගතට සිතටත් විශාල සහනයක් ඇති වෙනවා. ඒ පුරුද්දක් විතර ජීවිතය තුළ කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. ජීවිතේ ප්‍රශ්න විසඳලා කවදාවත් හිතන්න එපා මේ වගේ පිංකම් කරන්න ජීවිතය තුළ ලැබෙනවා කියලා. සමහර පිරිස් සඳහන් කරන්නේ දුව විභාගෙ ලියනවා, පොත විභාගෙ ලියනවා. විභාගෙ ලියලා ඉවරනාට පස්සේ ප්‍රශ්න විසඳනවද? නැහැ. ඊළඟට විශ්වවිද්‍යාලයකට යනවා, උපාධි ගන්නවා, ප්‍රශ්න විසඳනවද? නැහැ. රස්සාවක් හොයාගන්න බලනවා, විවාහයක් කරන්න බලනවා, ප්‍රශ්න විසඳනවද? නැහැ. ඊට පස්සේ දරු මුණුබුරෝ බලන්ට, ඒ අය රකින්ට බලන්ට තවත් කාලයක් ගත වෙනවා. ඒ අය පාසල් යවන් එතනින් ඒ ප්‍රශ්න ටික විසඳලා ඉවරින් නැහැ. එතකොට ඔබට වයස අවුරුදු 60-70ක් ගිහිල්ලා ජීවිතේ කාලේ ගොඩාක් ගිහිල්ලා. එතකොට අපේ ශක්තිය දුර්වල වෙලා
අපේ ශාරීරික මානසික ශක්තිය ගොඩක් දුර්වල වෙලා. එනිසා අපි කවුරුත් ජීවිතේට තරුණ වයසේදිත් මැදි වයසේදිත් ඉන්න අය පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුද්ද තමයි තමන්ගේ ජීවිතේට යහපත් වූ ක්‍රියාවක නිරත වෙන්න. විනාඩි 10ක් 15ක් 20ක් පමණ කාලයක් අරගෙන හැම දවසකම ඔබ ජීවිතේ ඒ පුරුද්ද ඇති කර ගන්න ඕනේ. ඔබේ නිවස තුළ බණ භාවනා කරන්න පුළුවන්. තවත් කෙනෙකුට තමන්ගේ ආසන්නම තියෙන විහාරස්ථානෙට ගිහිල්ලා ඒ විහාරස්ථානේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු, ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන කටයුතු, වෙනත් සමාජ සේවා කටයුත්තක් වෙන්න පුළුවන්. අර පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනන්නේ අර කෙලිස් යටපත් වෙන ආකාරයකට ඒ ක්‍රියාවල් වල නිරත වෙන්න. ජීවිතේ හොයාගන්න උනේ හොඳ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ හොයාගන්න තරමටම තමන්ගේ ගමන ඉතාම ඉක්මනින් කරගන්න හැකියාවක් තියෙනවා. මේ විනතරම මිනිසු විවේචනය කරන, පහත් කරලා කතා කරන, මේවා වැඩක් නෑ කියලා කියන අය, ඒ වගේ මිනිසු ජීවිතේට ලං කරගන්න එපා. මේ සසර ගමනම අතරමං වෙනවා. නිතරම දේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉන්න ඒ මිනිසු කවදාවත් ජීවිතේට ලං කරගන්න එපා. ජීවත් වෙන්න දැනගෙන ආශ්‍රයයට අතින් දුරින් තියාගන්න. හේතුව මොකද? හැම වෙලාවක තුලදීම පුරුදු වෙන්න ඕනන්නේ තමන්ගේ ආත්ම විමුක්තියට, තමන්ගේ නිර්වාණගාමි ප්‍රතිපදාවට, තමන්ගේ සැනසීමට උදව්පකාර කරන මිනිසු තමයි ජීවිතයට ලං කරගන්න උනන්නේ. එවැනි මිනිසුන්ගෙන් තමයි මේ සසර අපිට ගොඩ යන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා සමහර ඇත්තන් බොහොම කල්යාණ මිත්‍රයන් විදියට. එයාගේ ශ්‍රද්ධාව ඉතාමත්ම ප්‍රබලයි. සම්මා දිට්ඨි ඉතාමත්ම ප්‍රබලයි. ජීවිතයේ තිබෙන හැම දෙයක්ම ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප කරලා, සාසනෙ වෙනුවෙන් කැප කරලා, මහා සංඝරත්න වෙනුවෙන් කැප කරලා ඒ ජීවිතය බොහොම සතුටුයි. තමන්ගේ ජීවිතය තුළ යමක්කමක් දෙන්න උනන තමන්ට ජීවත් වෙන්න යමක් තියාගෙන ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. නැත්තම් අර අනේ පිරිසුදු මාට වගේ වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපි දෙන්න උනන්නේ ජීවත් වෙන්න යමක් තියාගෙන. අත්තරිනවා කියලා මේ සියලුම දේවල් දෙන එකම නෙමෙයි. තමන්ට යැපෙන්න, තමන්ගේ රැකවරණයට, ඒ රක්ෂණයට, තමන්ගේ ජීවිතය තුළ යමක් තියාගෙන තමයි අපි ඒ පුරුද්ද ජීවිතය තුළ ඇති කරගන්න උනන්නේ. පින්නත් ඇයි මා සඳහන් කරන්නේ අර පුරුද්දක් විදිහට යහපත් වූ ක්‍රියාවක නිරත වෙන්න කියලා? ඒ පුරුද්දක් විදිහට ඒ කරන යහපත් වූ ක්‍රියාවෙන් ජීවිතේට ලැබෙන ඵල විපාක දෙකක් තිබෙනවා. මා මේකට පුංචි කතා ප්‍රවෘත්තියක් සඳහන් කරන්නම්. ඔබ දන්නවා අපේ අනුරුද්ධ කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ තවත් ස්වාමින් වහන්සේලා 500 නමක් එක්ක තමන්ගේ උපන් ගම් ප්‍රදේශයට මේ ස්වාමින් වහන්සේ වැඩම කරනවා. තමන්ගේ උපන් ගම් ප්‍රදේශයට වැඩම කරන මේ ස්වාමින් වහන්සේට තමන්ගේ ඥාතීන් බලන්ට එනවා. ඒ අතර හිටපු තමන්ගේ නැගණිය නංගි එන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ ස්වාමින් වහන්සේ අහන්නේ, කෝ නැගණිය? ඥාතීන් සඳහන් කරන්නේ නැගණියට එන්ට විදියක් නැහැ. නැගණිය කුෂ්ඨ රෝගයකින් පෙළේදව. එනිසා මිනිස්සු අතරට ඇවිල්ලා යාට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේදී පණිවිඩයක් යවලා ඒ නැගණිය ගෙන්න ගන්නවා. මේ නැගණියගින් විමසා සිටිනවා, ඇයි නංගි මාව බලන්න ආවේ නැත්තේ? එතකොට සඳහන් කරන්නේ මිනිස්සු අතරට මට එන්න හැකියාවක් ඇත්තේ නැහැ. මගේ මුළු ශරීරයේ පුරාම කුෂ්ඨ රෝගයක් ඇති වෙලා තියෙන්නේ. මම එක වහගෙන ඉන්නේ. මම හැම තැනකින් බෙහෙත් ගත්තා. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් නම් මොන හරි බෙහෙතක් කියන්න, මම ඒ බෙහෙත සිද්ධ කරන්න. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මම බෙහෙත් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒක කාරණාවක් තියෙනවා. බැලූ බැල්මටම විවිධ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් තෙහෙත් කරලා හොඳ ගියේ නැත්තම් එතන යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. ජීවිතේ සමහර දේවල් තියෙනවා පින්වත්නි, අපි කොච්චර රෝගාබාධ වලට බෙහෙත් තෙහෙත් කළත් ඒ රෝගාබාධ සුවපත් නොවන අවස්ථා තිබෙනවා. එතකොට අපිට යමක් හිතන්න තියෙනවා. ජීවිතේ වෛද්‍ය විද්‍යාවෙමුත් සමහර ප්‍රශ්න ගැටලු විසඳෙන්නේ නැත්තම් එතනින් එහාට අපිට එක පැත්තකින් ආගම ධර්මීය තුලට ගලපලා අපිට හිතන්න පුළුවන්. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන. අනුරුද්ධ ස්වාමින් වහන්සේට මේ කාරණාව වැටහුණා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ නංගිට කියනවා, ඔබ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මේ ශාලාවක් හදන්න ආසන සහිතව ස්වාමිනී මට සල්ලි නෑ. ඔබ පළඳගෙන සිටින කරේ තියෙන පළඳනාව විකුණලා ඒකින් සිද්ධ කරන්න. මේ නැගණිය මේකට සූදානම් වෙනවා. බඩු බාසුන්නෑලා බඩු ටික ගේනවා. මේ නංගි මේ බාසුන්නෑත් එක වැඩ කරනවා.
ශාලාව හදලා පැන් ටික තියලා පිරිසුදු කරලා ඒ කටයුත්ත සියල්ලක්ම සිද්ධ කරනවා පින්වත්නි බලන්න එයාගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වෙලා දැන් අර රෝගාබාධයක් තියෙනකොට අපි බොහෝ වෙලාවට ඒ රෝගාබාධ වලට ඒ රෝගී ගැනම අපි හිත හිත කල්පනා කර කර ඉන්නවා ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී දස සංඥාවන් අපිට උගන්වලා තියෙන්නේ රෝගියක් තිබ්බහම රෝගී ගැනම නිතරම හිත හිත ඉන්නකොට අපේ මනසත් අර රෝගිය අල්ල ගන්නවා මනස නිතරම රෝගී ගැනම කියන්න පටන් ගන්නවා යම් කිසි ක්‍රියාවක නිරත වෙලා ඉන්නකොට ඒ ක්‍රියාවක නිරත වීමත් එක්කම ඔබේ මනස සම්පූර්ණයෙන් වෙනස් වීමටපත් වෙනවා දැන් ඇඳේ ඉන්න ලෙඩෙක් නිතරම Tamange ලෙඩේ ගැන යට මතක් වෙනවා හිතෙනවා පින්වත්නි ඒ චිත්ත ස්වභාවයේ සංඥා ස්වභාවය වෙනස් කරන්න තමයි දස සංඥාවන් අපිට ඉගැන්වේ අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා කියලා ආනාපාන සතියත් පුරුදු කරන්න කියලා කිව්වා සිහිය තියාගෙන සිහි කල්පනාවෙන් හුස්ම ඉහළට පහළට ගැනීමත් ඒකත් භාවනාවක් එතකොට පින්වත්නි මේ නැගෙනිය ස්වාමින් වහන්සේලා උදෙසා මේ විදියට ලස්සන ශාලාවක් සකස් කළා ඒ සියල්ලම සිද්ධ කරලා ඉවර වෙනකොට යාගේ අත්ත වශයෙන්ම ශාරීරියේ තිබිච්ච රෝගකාරක තත්ත්වේ පහවිලා යනවා මා ඔබට සඳහන් කරන්නේ අර නිරන්තරයෙන්ම Taman එවිනි යහපත් වූ ක්‍රියාවක නිරත වෙනකොට අර සිතේ ඇති වෙන්නේ දේශයක් වෛරයක් ක්‍රෝධයක් නෙමෙයි දේශයක් ක්‍රෝධයක් වෛරයක් ඇති වෙනවට වඩා සිත තුළ ඇති වෙන්නේ යහපත් වූ සිතවිල්ලක් ඒ යහපත් වූ සිතවිල්ලක් ඇති වෙනකොට ඒ සිතවිල්ල නිසාම ශාරීරියේහි අපේ ජානවල වෙනස්කම් ඇති වෙනවා රුධිර දහපේ වෙනස්කම් ඇති වෙනවා මේ රෝග කාරක තත්ත්වයන් යටපත් වෙලා යනවා මොකද චිත්ත ස්වභාවයේ ඒ තරම් ප්‍රබලයි එතකොට යහපත් වූ සිතවිල්ලක් Tamanගේ මනස තුළ ගොඩනැගෙනකොට ඒ සිතවිල්ලත් එක්කම Tamanගේ ශරීරයට දැනෙන ස්වභාවයේ තත්ත්වේ ගොඩාක් වැඩි එතකොට ශරීරය තුළ ඇතිවෙනා වූ වෙනස්කම් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් ඇති වෙනවා ඒ වෙනස්කම් ප්‍රමාණය ඇති වෙනකොට Tamanගේ ශරීරයේ සමහර රෝගකාරක තත්ත්වයන් පවා නැති වෙන්නට හේතුවක් වෙනවා මොකද හේතුව අර සිතින් වෙනත් අරමුණකට Tamanගේ ජීවිතය ගත කරනවා. පින්නත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ශාලාව පිළිගන්න දවසේදී වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ විමසා සිටිනවා කවුද මේ ගී හැදුවේ? අනුදු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කුෂ්ඨ රෝගාබාධකින් පෙළුණු මගේ නංගි තමයි මේ හදන්නේ. ඇය කැඳවනවා. භාග්‍යතුන් වහන්සේ ඇයට Tamanගේ සසර තුල Tamanගේ අතින් විච්චි වැරද්ද පිළිබඳව පෙන්වා දෙනවා. ඇය එක්තරා ආත්ම භාවයක රජ කෙනෙකුගේ අගමේසියක් වෙලා උත්පත්ති ලැබපු වෙලාවකදී Tamanගේ අන්තප්පුරේ හිටපු කාන්තාවකට මෙයා එක්තරා ආකාරයකට වෛරී සිතක් ඇති කරගන්නවා. ඒ කාන්තාව නිදාගන්න ඇඳෙහි කසඹිලිය තියලා තියෙනවා. ඒ වගේම කෙලි දොලින් කවටකමින් ඇගේ ඇඟෙහි මේ කසඹිලිය කුඩු ගන්නවා. අර කාන්තාව දැඩි ලෙස වේදනාවකට පත් වෙනවා. දැඩි පීඩාවකට පත් වෙනවා. ඒකේ ඵල විපාකයක් වශයෙන් එදා රාජකුමාරිකාවක් වශයෙන් හිටපු අනුරුද්ධ හාමුදුරුවන්ගේ නංගි මේ ආත්ම භාවයේදී කාන්තාවක් කියලා උත්පත්ති ලැබලා එයාගේ ශරීරයේ මේ කුෂ්ඨ රෝගයක් ඇති වෙනවා. ඒ කුෂ්ඨ රෝගිය සුව කරන්න බැරි වුණා කිසිම වෛද්‍යවරයෙකුට. හැබැයි ඇගේ සිත තුළ ඇතිවිච්ච යහපත් වූ සිතවිල්ලත් එක්කම Tamanගේ ආභරණේ විකුණලා ඒ කරපු කුටි පූජාවත් එක්ක ඒ කර්ම විපාකය Tamanට විශාල වශයෙන් ජීවිතයට බලපෑවා. මම කියන්නේ ඔබට රෝගාබාධයක් තිබෙනවා නම් ඒ රෝගාබාධයට බෙහෙත් ගන්න. වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්න. මේ දේශනාව ඇහුවා කියලා Taman ගන්න බෙහෙත් ටික නතර කරලා කොහේ හරි වැසිකිළියක් ඇසිකිළියක් හැදුවා කියලා ඔබේ රෝගාබාධයේ 100%ක් සුව වෙන්නේ. හැබැයි ඔබ ඔබේ බෙහෙත් ටික ගන්න ගමන් යහපත් වූ ක්‍රියාවක ඔබ නිරත වෙනවා නම් ඒ අවස්ථා දෙකේදීම ඔබට ජීවිතේ ප්‍රබල කුසල ශක්තියක් Tamanගේ ජීවිතය තුළ උපදවා ගන්න පුළුවන්. එනිසා ඔබට මා යෝජනා කරන්නේ ජීවිතේ ලැබෙන අවස්ථාවේදී යහපත් වූ ක්‍රියාවක නිරත වෙන්න අර බණ භාවනාමය කටයුත්තක නිරත වෙන්න පුරුද්දක් විදියට ජීවිතේ යහපත් වූ දෙයක් දිගටම කරගෙන යන්න. එතකොට අර මහා සෑය වගේ තැනකට ගිහිල්ලා මේ බණ භාවනාවක් කරනකොට ඒ පරිසරයේ ඒ ස්ථානයේ තුල තියෙන ශක්ති ප්‍රභාවය ගොඩක් වැඩි පින්නවත්නේ. එතකොට ඒ ශක්ති ප්‍රභාවය ගොඩක් වැඩි. මිනිසු දහස් ගණනක් වන්දනාමාන කරන භාවනා කරන හොඳ සිතුවිලි උපදින තැනක් ඒ වටපිටා පරිසරය තුළ ඒ ශක්තිය ගැබ්බෙලා තිබෙනවා ඒ රෝගාබාධ තියෙන තැන් පිරිස් ඒ වගේ තැනකට ගිහිල්ලා භාවනා කරනකොට ඒ ප්‍රබල චිත්ත ශක්තිය බලපානවා
ඈත දුරු රටක ඉන්න කෙනෙකුට උනත් ඒ ස්ථානයේ ඉඳලා සෙත් පතන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ චිත්ත ශක්තිය චිත්ත තරංග විදියට මේ විශ්වය පුරා ගමන් කරනවා පෙන්වත්. එනිසා ඔබ විශ්වාස කරන්නට එක එක්කෙනාගේ මිත්‍යා දේවල් ගැන ඔබ විශ්වාස කළ යුතු වන්නේ නැහැ. ඔබ ජීවිතයත් හදා බලීම් කරන්න. ඔබ ජීවිතයේ තේරුම් ගන්න. ඔබයි මේ ධර්මය ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ. ඔබයි මේ ජීවිතය තුළ මේ ධර්මය තුළ තිබෙන්නා වූ ප්‍රතිඵල බුක්තිඳින්න අවශ්‍ය වන්නේ. එනිසා පින්වත්නි, අදත් ඔබට මා සඳහන් කරන්නේ ජීවිතයේ යහපත් වූ ක්‍රියාවක නිරත වෙන්න, ඒකේ ඵල විපාක ඔබට ජීවිතය තුළ ලැබෙනවාමයි. ඔබ කරන යහපත් හෝ අයහපත් හැම දෙයකම ඔබට ඒකේ ඵල විපාක තිබෙනවා. ජීවිතයේ යහපත් වූ ක්‍රියාවක් කරන්න එයින් ලැබෙන ආධ්‍යාත්මික සුවය එය වචන වලින් විස්තර කරලා කියන්න හැකියාවක් ඇත්තේ. අවස්ථාවක් ලැබුණද ලදසැනින් ඒ කටයුතු කරන්න කවදාවත් ඒක කල් දාන්න එපා. ජීවිතේ කල් දානවා කියලා කියන්නේ ඔබට මාර්ග බාධකයක් ඇවිල්ලා ඔබ වේක වළක්වනවා. ඒ නිසා පින්වත්නි, ඔබට වඩාත් යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවා. ඒ වගේම අපේ මාතලේ විහාරපාරී විද්‍යානන්ද මහපිරිනිවන් විහාරස්ථානයේට යම් කිසි කෙනෙක් දන්පැන් පූජා කරනවා නම් ඒ පූජා කරන හැම දිනෙකටම අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදය මේ වෙලාවේදී පිරිනමන්න කැමැති. අපේ සාසනික කටයුතු පිළිබඳව අපිට ආශිර්වාද කරන හැම දිනාටමත් මේ වෙලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදය. මගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා මේ මාසේ 17 18 19 20 කියලා කියන දිනවල උපසම්පදා සම්පත්තිපත් වෙනවා. එයත් අපිට ජීවිතයේ තුල ලැබෙන වටිනාම ස්වර්ණමය අවස්ථාවක් කී පිළිබඳවත් සිහිපත් කරමින් අදත් මේ වෙලාවේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා ගාල්ල තෙන් කල්ලාගොඩ නොම්බර 63 ඒ ලිපිණි පදිංචි ස්වර්ණචන්ද්‍රා ප්‍රනාන්දු පින්වත් මහත්මිය විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ ධර්මදේශකයන්න් වහන්සේ වෙන මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බොහොම පිං. ඒ වගේම නිත්‍ය FM කාර්ය මණ්ඩලයේ සෙත්පත්න්ටත් හසල විමුක්ති පංකජ පින්සර සහ වතික දෙව්වාස් පුතුන්ගේ අනාගතයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වසර 45කට පෙර පරලෝ සැපත් EHO ප්‍රනාන්දු සොවිරාටත්, වසර 33කට පෙර පරලෝ සැපත් ගුණපාල පියාණන්ටත්, වසර 12කට පෙර අද වගේ දවසක පරලෝ සැපත් සිසිලින් ලියනගේ මවට පින්දෙන්ටත්, වසර 6කට පෙර පරලෝ සැපත් අමරදාස සොවිරාට පින්දෙන්ටත්, වසර 2කට පෙර පරලෝ සැපත් විරාජ් ප්‍රසන්න තරුණ පුතාට පින් අනුමෝදන් කිරීමත්, ඔවුන්ගේ සංසාර ගමන කිටිවි ඉක්මන්මින්ම ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත්, මේ උතුම් ධර්මය ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසී ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන්, උතුම් දළදා හඳුනගේ පීඨෙන්, ජයසිරි මහඳුරන් වහන්සේගේ පීඨෙන්, මහා සෑය පීඨ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවින් ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවා, චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්වතුන්ගේ වර්ග පරම්පරාවේ මේ ගිහිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලංකාවිත් ලෝකෙත් කොතනක ජීවත්වලා හිටියත් ඔබේ වර්ග පරම්පරාවේ මේ ගිහිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. පසුගිය දවස් කීපේ පුරාවට අපේ රටේ ඇතිවිච්චි විවිධ අර්බුදකාරී තත්ත්වයන් තුළ මිය ගියපු සිළු දිනාටමත්, ලෝකෙත් මිය ගියපු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන්නේ හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු, කතරගම, සමන් බිබිසනාදී සියලුම අල්පේසක්කි මහේසක්කි දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියෝද මේ පින් බලෙන් තුන් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා

Net FM. Net FM. Ferit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM, Spirit Mandapil. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

Nett FM Ferit Mandebild. පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.